මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධ කායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වෙසක් පොහෝදා සඳ සෙවණේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
3: බැතිබරදායකත්වය
4: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
4: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
6: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
7: Net FM Alpha Studio with Kasani and Lehansa.
2: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0.77766 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

0: සත්තු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි, ඔන්න සමිදානන් වහන්සේගේ ජීවිතයේ අපූරු සිද්ධියක් මම ඔබට මතක් කරනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග, ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේ එහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිදානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා. අප සමිදානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යෙන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත් කිරීම. ජුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමැති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා. මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිදානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසි ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දරපලලා දෙනවා. නමුත් ඒ නිවසේ ඉන්න අය කියනවා, ඉස්සර ආපෙකිනේට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තරපරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දරපලන්නේ කියලා. හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණයක් දර පලන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා එනවා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්නේ බෑ කියලා ඇහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM Alpha Studio with Cosmi and Lehansa.
1: හදේ පිවිතුරු ආදරේ ඔයාටනේ ආගෙන ඉන්න ඕගොල්ලෝ හැමෝටම උදේ 6යි විනාඩි 5යි good morning
2: good morning very good morning කසුනියක්කි
1: ලස්සන දවසක් මනරම් දවසක් සුන්දර දවසක් ඉතින් ඒක අරගෙන යන්න ගන්න ගන්න ඒ ලස්සන ගන්න ඒ මනරම් බව ගන්න ඒ සුන්දර බව ගන්න ඒ ගැම්ම ගන්න ඉස්සරහට යන්න දවස ලස්සනට පටන් ගන්න නියමයි come on
2: come on come on මේ අද මට හිතුණා අපි දෙන්නගේ කන්වර්සේෂන් එක අර අපිට ආදර්ශයක් ගන්න පුළුවන් කැරක්ටර් එකකින් පටන් ගන්න.
1: ආ ඒ කියන්නේ ඔයාගේ මගේද?
2: ඒ කිව්වේ
1: කන්වර්සේෂන් එක කිව්ව අපි දෙන්නගේ කිව්වේ.
2: අපි දෙන්නගේ කන්වර්සේෂන් එක අපි දැන් එක එක දේවල් ගැන කතා කරනවානේ. ඉතින් මට මේක පුරුදු කළේ කසුණියක්කි.
1: හරි.
2: එක එක අපිට ආදර්ශයක් ගන්න පුළුවන් ග්‍රේට් පර්සනලිටිස් ගැන හොයන්න. ඉතින් මට ඕක හොයද්දි මතක් වුණා කසුණියක්කිටම මට හැමදාම මැසේජස් එනවනේ. ඒවැ මම හැමදාම කියනෝ එක එක විදිහේ ලස්සන මැසේජස් එනවා. අපිට කියනෝ ඔය දෙන හරියට අක්කයි නංගී වගේ. එතකොට ඔය දෙන හරියට අම්මයි දුවයි වගේ. මේ කසුණිගේ ඔයාගේ තියෙන බැඳීමට අපි හරිම ආදරේ. ඒක මාරම ලස්සන බොන්ඩ් එකක් කියලා. ඉතින් ඒක ගැන මතක් වුණේ මට කසුණියක්ගේ ජීවිතේ ලස්සන දේවල් හොයන්න. එතකොට මගේ ජීවිතේට වැඩක් වෙන දෙයක් හොයන්න ගොඩක් උදව් කළා තියෙනවා. ඉතින් ඒකට thank you.
1: හරි මම ඒක ගොඩක් ආදරෙන් විඳිනවා. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට. ඉතින්
2: මට කියන්න ඕනේ එක චූටි ළමෙක් ගැන. දැන් චූටි නෑ ඉතින්. මෙහෙමයි. ඔන්න 1961 දී ඉපදුනා චූටි ළමෙක්. එයාගේ නම අපි පස්සේ කියමු. එයා චූටි කාලෙම එයාගේ අම්මයි තාත්තයි වෙන් වුණා. ඉතින් එයාට ජීවත් වෙන්න උනේ එයාගේ අත්තම්මා එක්ක. ඉතින් එයා හැබැයි අම්මගේ තාත්තගේ වෙන්වීම එයාට එහෙම ලොකුවට දුකක් දැනුන්නේ නැහැ. මොකද එයාගේ අත්තම්මා එයාගේ පස්සෙම හිටියා. එයා කියලා තියෙනවා අත්තම්මා එක්ක ඉන්න කාලේ හිටිය කාලේ එයාගේ ජීවිතේ අමතක නොවනම කාලයක් වුණාලු. ඉතින් එයාට ඒ වුණාට අපි කියන්නේ අපිත් එක්කම තියෙන ඉන්සෙකියුරිටීස් කියලා. ඒ කියන්නේ තමන් ගැන විශ්වාස කරන එක අඩු වුණාම අපි ඇතුළෙම අපිට මැවෙන හැම ඉන්සෙකියුරිටීස්. ඉතින් මෙයා අභ්‍යන්තරින් හොය හොය හිටියා මම කවුද? ඇයි මම මේ ලෝකෙට ආවේ කියලා. ඉතින් කොහොම හරි එයා එකපාරටම ඉන්දුනීසියාවලට ජීවත් වෙන්න යට සිද්ධ වුණා. ඊට පස්සේ යට එක එක විදිය මිනිස්සු හම්බුණා, අභියෝග හම්බුණා. ඉතින් එයා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ පාසල් කාලෙදී එයාට ජාතිවාදය සහ වෙනස්කම් අත්විඳින සිද්ධ වුණා. ඒ වුණාට මේ හැම දෙම මේ අභියෝග මේ ජීවිතයේ අභියෝග මේ ඉන්සෙකියුරිටීස් මේ හැම දෙම මැද්දේ එයා කවදාකවත් එයාගේ මේන් ඔබ්ජෙක්ටිව් එක එයාගේ ඉගෙනීමට එක බාධාවක් කරගත්තේ නැහැ. ඉතින් කොහොම හරි එයාගේ කතා කරන විලාසය එයාගේ කතාවට මිනිස්සු මාරුම විදියට වහ වැටුණා. දැන් ওই කසුණියක්ගේ කතා කරන විදියට එහෙම අපිට මැසේජස් එන්නේ අනේ කසුණියක්ගේ මේ කසුණි කතා කරන ලාලිත්‍යයට එහෙම අපි හරි ආසයි කියලා. අනේ ඒ වගේ එයා කතා කරන විදිහට එයා එක වචනයක් කිව්වොත් මිනිස්සු ඒකට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මාරම පව එකක් එයාගේ වොයිස් එකේ තිබ්බා. ඉතින් කොහොම හරි එයා මිනිස්සුන්ට කියලා දුන්නා yes we can කියන විශ්වාසය. ඔයා ඔයා ගැන විශ්වාස කරන්න කියන එක. ඉතින් කොහොම හරි මේ විශ්වාසයත් එක්ක එයා දේශපාලනයට ආවා. ඉතින් ගොඩාක් අය කිව්වා මෙයාට නම් මේක කරන්න බැරි වෙයි කියලා. හැබැයි මෙයා නතර වෙන්නේ නැහැ. කොහොම හරි 2008 දී මෙයා යුනයිටඩ් ස්ටේට්ස් වල පළමු අප්‍රිකානු ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වුණා. ඒ තමයි බැරක් ඔබාමා. එයා ලෝකෙට පෙන්නුවේ හැම පාටටවත් පසුබිමටවත් පවුලේ තත්ත්වයකටවත් අපිට මේ අපේ ජීවිතය තීරණය කරන්න බෑ. අපේ කැරැක්ටර් එක තීරණය කරන්න බෑ. ඉතින් අන්තිමට එයා ලෝකයා කතා කරන ග්‍රේට් පර්සනැලිටි එකක් වුණා.
1: ග්‍රේට් පර්සනැලිටි එකක් වෙමුද? පුළුවන් පුළුවන්. මං කියවනේ මනරම් දවසක්. ගොඩක් සන්තෝෂයි ලෙහස මට ආගෙන. මට හරිම ආඩම්බරයි ඔයාගෙන. ඒ වගේම ආගෙන ඉන්න ඔයාගෙනත් මට හරිම ආඩම්බරයි. අපිටනේ
2: ඔව්
1: ග්‍රේට් පර්සනැලිටි එකක් අරගෙන යමු.

0: ඔන්න ඉතින් දැන් ගැම්ම ගන්න ඕන නේද ලෙහන්ස?
1: ගැම්ම ගන්න ගැම්ම ගන්න. ඔයා අහන් ඉන්න ගමන් ඒ ගැම්ම තමයි ඔයාගේ ජීවිතේට මේ එකතු කරගන්නේ.
0: උදේ 6 විනාඩි 11 නේද ෆෙමල්ෆ ස්ටුඩියෝ. අද ඉතින් අපි දෙන්න තමයි ඉන්නේ. ඊයේ මොනරා ගලින් ආවේ ඇල්ෆා ස්ටුඩියෝ ලස්සන කරන්න. හෙට අනිද්දා මේ සතියම තව ගොඩක් පැතිවලින් ගොඩක් ස්කූල් වලින් ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ හැඩ කරගන්න ටැලන්ට්ස් ගොඩක් අරගෙන යමු ගැම්මෙම්ම. ජය වේවා.

0: நேத்து எஃப்எம் அல்ஃபா ஸ்டுடியோ உதயஹாய் வினாடி தாஹத்ராய் ஹாலே ஹாலே. ඉතිං මෙහෙමයි දැංගර ගොඩාක් දේවල් කියන අතරේ අපි බර්තේ කේකක කපන්න නං අමතක කරන්නේම නැහැ නේ.
1: ඔව් නෑ අමතක කරන්න.
0: දැන් බලාගෙන ඉන්නේ කොයි බර්තේකටද මුලින්ම යන්නේ කියලා නේ ලෙහන්ස?
1: ඔව් මන් දැන් මේ කම්පියුටර් එක බලන් ඉද්දී කසුනියකි කියන එක ඇත්තටම මට තේරුණේ නෑ. ඊට පස්සෙ නිකන් එකපාරට පස්සේ තමයි තේරුණේ
0: දැන් තමයි.
1: ඔව්
0: හරි මේ ඔන්න කියලා තියෙනවා අද ආදරණීය තාත්තගේ බර්තේක කියලා තියෙනවා. නිරෝෂන් තාත්තට සුබ උපන්දිනයකට ආසිරි එකතු කරන්නේ මිහිනුල බබා, අනේ චුටි බබා, අයියාන නිකේෂන, අම්ම නිරෝෂා. මේ හැමෝම ඔන්න ඇෆ ස්ටුඩියෝ අහගෙන අද තාත්තට විශ් කරනවා. අපිත් ඔන්න ඕගොල්ලන්ගේ තාත්තට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා.
1: මිහිනුල බබාට විතරයි මයන්නෙන් පටන් ගන්න නමක් තියෙන. අනිත් ඔක්කොගෙම නම් හරි ලස්සන රයිම් වෙන. එයාගේ නමත් ලස්සනයි.
0: ඒක තමයි මම බැලුවේ. නිකේෂන නිරෝෂා නේද? ඉතින් ඒ වගේම මං හිතන්නේ අපිට තියෙනවා අර මීරිගම පැත්තේ බර්ත්ඩේ එකක් මම දැක්කා. හරි, මීරිගම ජාතික පාසල. මීරිගම ජාතික පාසලේ කවුද මේ ශෂිනී රමන්‍යා වෙන්න ඕන. ශෂිනී රමන්‍යාගේ අද 15 වෙනි උපන්දිනය. එයා කියනවා එයාගේ යාළුව හැමෝම අද එයා එනකන් බලාගෙන ඉන්නවා ඉස්කෝලේ. හරි, අපිත් බලාගෙන ඉන්නවා කොයි වෙලේක හරි අපිව බලන්නත් ඒ කියලා.
1: ඊට පස්සේ ඔන්න ඉන්නවා 12 වසර ඉගෙන ගන්න කෑගලු බාලිකා විද්‍යාලයේ 12 වසර ඉගෙන ගන්න විහඟී හංෂිකා අක්කා 17 වෙනි බර්ත්ඩේ එක සමරනවා. හැපි බර්ත්ඩේ ඔයාට.
0: කොත්මලේ රණහංස පෙරපාසලේ ඉගෙන ගන්න මේ කවුද? විරෝන් ශෂින. එයා කියන ශෂිෂ්ක. එයා කියනවා අද මගේ උපන්දිනය. හොඳයි, අද මගේ බර්ත්ඩේ එක. ඉතින් අපි ඔයාගේ බර්ත්ඩේ එකට සුබ උපන්දිනයක් කියලා ආසිරි එකතු කරනවා.
1: හයි කසුනියන් ලෙහන්සා, අද මගේ චූටි දූගේ 3 වෙනි බර්ත්ඩේ එක. එයාගේ නම අයුකි ඔහන්සා.
0: මේ සමහර නම් අපිට කියව ගන්නත් බෑනේ. දැන් අර වෙනස් නම්නේ තියෙන්නේ. ඔහන්සා නේ ලෙහන්ස නෙමේ ඔහන්සා.
1: ඉතින් හැපි බර්ත්ඩේ චූටි බබා.
0: හරි, මේ ඔක්කොටම අපි විශ්කරන ගමන් එහෙනම් නැත FM Alpha Studio එකෙන් ප්‍රාර්ථනා කරනවා සාර්ථක ලස්සන ගමනක් යන පුළුවන් වෙන්න කියලා. ඉතින් අද දවස වගේම දිවියම සරු වෙන්න ඕන. මේ සින්දේ වචන ටික හොඳට අහමු අපියා. වචන ටික අහලා තාලෙත් තියාගෙන පොඩ්ඩක් තාලෙට වැඩට යමුද? වැඩ ටික පටන් ගමුද? ගෙදරින් නොයා කුස්සී ඉන්න ගමන් තාලෙට වැඩ ටික කරමුද? බලාගෙන හොඳේ හැබැයි.

0: නැත FM Alpha Studio වෙලාව උදේ 6යි විනාඩි 21යි. අපි වහන් ඉන්න උදේ විනා 6:45 වෙනකන්.
1: නැත FM Alpha Studio with Cosmi and Lehansa. FM 95 FM 94.8 Net FM
2: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
10: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3872
11: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
12: නේත්‍රාලෝක වෙසක්
11: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
12: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
11: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
12: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
11: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
12: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
11: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
12: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
11: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
13: FM 95 FM 94.8 Net FM
1: FM Alpha Studio with Cosmi and Lehansa.
0: ඔන්න දැන් කවි නිසදස් අතරින් එකක් තෝරගෙන කියන වෙලාව. හරි ගොඩක් තියෙනවා ඇත්තටම හැමදාම අර ලස්සන වචන ටිකක් දැක්කම මේක කියන්න ඇත වෙන්න හරිම ලෝබයි. ලෙහන්සට මේ හා දවසම තුවන්න ඕන කරන හිනාවයි හිත ඇතුළටම වදින ඒ ගැම්මයි අරන් එන නොබල දෙන්න එකතු වුණහම එක නිකම්ම වොයිස් ට්‍රැක් එකක් නෙවෙයි එක මුළු දවසක්ම ජීවත් කරවන ඖෂධයක් එක හඬක තියෙන ඒ සංසුන් ලස්සන අනිත් හඬින් ලැබෙන සුපිරි එනර්ජි එක කොහොම ගැලපෙනවද මන්ද එක හරියට සින්දුවක තාලෙට ලියවුණු ලස්සනම වෙනස්ම විදිහේ කවියක් වගේ ට්‍රැෆික් එකේ හිරවුණු වැඩ කෝටියක් මැද තනියුණු එහෙම කියලා දිගට තියෙනවා මං ආසම ඒකේ මුලින්ම තියෙනවා ලෙහන්සා රේඩියෝවේ නොම්බර් එක කරකවද්දී කාමරේ පුරාම හැලෙන සුවඳක් ඒක හරියට අලුත් මලුත් ෆ්‍රෙෂ් කෝපි එකක් වගේ ඇස්සරෙන්නත් කලින් හිත ඇරෙනවා නැත්නම් ඇල්ෆා ස්ටුඩියෝ මං හරිම ආසයි ඒ වචනෙට ඇස්සරෙන්න්නත් කලින් හිත ඇරෙනවා. ඒක මරුණේ
14: එක මාරම මාරයි. අර අපි වහන්ගන්න කට්ටිය නැගිටිනවා කියන්නේ අපි වහන්නම කට්ටිය දෙම නැගිටිනවා කියන්නේ. ඒක හරීම අපි දෙනටක ලොකුම ලොකු සතුටක් නේද?
0: ඒකනේ ඇත්තටම ඔව්, ඇස්සරෙන්න කලින් හිත ඇරෙන්න ඕනේ නේද? ඉතින් අපිට හරි සන්තෝසයි අපි ඒ කියපු දේවල්, අපි කියන දේවල් ඒත් එක්කම ගැලපෙන කොච්චර අයනම් අපි වටේ ඉන්නවද. ඉතින් මෙන්න මේ වයිබ් එක තමයි අපි හැම තැනකටම අරගෙන යන්න ඕන. මම දන්නවා මේ වැඩ කරන අය, සමාජයට මුහු වෙන අය, එතකොට මේ වයිබ් එක අරගෙන යනකොට කී දෙනෙක් නම් අපිට වෙනස් කරගෙන ලස්සන දැක්මක් ඔස්සේ යන්න පුළුවන්ද නේද ලෙහන්සා?
14: අනිවාර්යෙන්ම. හැම දවසක්ම එක වගේ නෑ. හැබැයි අපි පුළුවන් විදියට හැම දවසක්ම ලස්සන්ට ගෙවමු.
0: එහෙනම් ඉතින් අද දවසත් ඔයා ලස්සන්ටම ගත කරන්න මේ එනර්ජිය කරගෙන යන්නකෝ. උදේ 6:27 FM Alpha Studio FM 95.8.

0: සුදුහාමිනේ. Good morning. අර මතකද දවසක් අපි කිව්වා අම්මට, වයිෆ්ට, හස්බන්ඩ්ට, යාළුවට දැන් ඔෆිස් එකට ගියාම නේද, වැඩ කරන තැනට ගියාම, ඒ ඉන්න අයට ඉස්කෝලෙට ගියාම, නේ ටීචර්ස්ලා, ටීචර්ස්ලාට සුදුහාමිනේ කියලා කියන්න බෑ. හැබැයි ලස්සනට කතා කරන්න පුළුවන්. අනේ මගේ ටීචර්, මගේ ලස්සන ටීචර්, අනේ සාරිය හරිම ලස්සනයි අද ඔයාගේ, ගුඩ් මෝර්නින් මගේ ලස්සන ටීචර් කියලා කියන්න පුළුවන් නේද?
1: මේව කසුණියක් කිට චුටි කතාවක් කියනනම් ඔය ටීචර් කියලා කොහොමද මතක් වුණා? දැන් ගිය සතියේ විතර මට මතක විදිහට මම මේ ඉස්කෝලෙට ගියාම එක ටීචර් කෙනෙක් ඉන්නා, අපිට සයන්ස් ගන්නපු ටීචර් කෙනෙක්. ඒ ටීචර් එක පාටම මාව දැකලා බය වුණා. මම බැලුවා ඇයි මේ කියලා. මේ මම එක පාටම ඔයා කොහොමද මෙතන කියලා හෙවවා. මම කිව්වා ඇයි ටීචර් මොකද ප්‍රශ්න කියලා. දැන් මං ඔයාව ලයිව් වහගෙනනේ ආවේ, ඔයා කොහොමද මෙතනින් මතු වෙන්නේ කියලා. මං කිව්වා ආ ටීචර් ස්ටුඩියෝ එකේ දැන් මේ අපේ ඉස්කෝලෙට විනාඩි 10යි මං ඉතින් ආවා කියලා. ඉතින් ටීචර් කියනවා එහා පැත්තේ ඉන්න ටීචර්ට, බලන්න මේ ළමයා, මං අහන් ආවේ, මං එකපාරට බය වුණා මේ ලයිව් හිටපු මිනිස්සයා කොහොමද මෙතනට ආවේ කියලා. ඉතින් මට ඒක කියන්න ඕනේ කියලා හිතුණා ටීචර් ගැන කියද්දි. ඉතින් මේ එහෙම තමයි මම ටීචර්ස්ලාට එහෙම ආදරෙන් කතා කරනවා. ගොඩක් වෙලාවට කියන්නේ ටීෂර් ටීෂර් මේ ඊයට වඩා අද නම් ටිකක් සුදු වෙලා වගේ එහෙම කියලා කියනවා.
0: ඒ ඇප්‍රිසියේෂන් එක හරිම වැදගත් ලෙහන්ස. අර අර අපේ දවස් එනර්ජි එකට මාර හොඳ වයිබ් එකක් ඒක. දැන් සමහර වෙලාවට අපිට එහෙම අර ભેදයක් ඇති කර ගන්න ඕන නැහැ ගැහණු පිරිමි කියලා. ඒ කියන්නේ අපි ඒක බලන්න ඕනේ එයාට කියන සුදුසුද නැද්ද කියලා. දැන් අපි නම් දැන් අපි වැඩ කරන තැන එහෙම හුවමාරු කර ගන්නවා. ලස්සන ෂර්ට් එකක් ලස්සනයි, ඒ පාට මාරු විදිහට මැච් වෙනවා එහෙම කියලා. දැන් අපි මොනා හරි ලස්සන ඇඳු, ඒ ගවුම හරි ලස්සනයි නේ, ඒක ඔයාට හොඳට ගැලපෙනවා එහෙම කියලා කියනවා. ඉතින් එතකොට ඒ දෙන කමෙන්ට් එක කොච්චර හොඳ දෙයක්ද නේ. දැන් මෙහෙමයි, ඔතන මේ මට මං ඔය කතාව කිව්වර සුදුහාමිනේ කියලා, සින්දුවේ කියලා සුදුහාමිනේ සුදුහාමිනේ කියලා කිව්වනේ. ඉතින් අර එහෙම ලස්සනට ආමන්ත්‍රණය කළ දවස අපි අරගෙන යමු. ඒක අපි තනතුරක් එහෙම හිතන්න නැතුව කරගෙන ගියොත් එහෙම අර ලස්සන වයිබ් එකක් අපිට හදාගන්න පුළුවන්. ලෙහන් සහල තියනවාද කතාවක්? දැන් ඔයාගේ ලොකුකම් වැඩක් නෑ හොඳේ. ඔයාගේ ලොකුකම් නම් වැඩක් නෑ, ඒක අදාළ නෑ. හැබැයි මං එතන මේ කියන්න කැමති ඔයාගේ ලොකුකම් නම් වැදගත්. හරි, ඔයාගේ ලොකුකම් වැඩක් නෑ ලෙහන්සා, හැබැයි ඔයාගේ ලොකුකම් වැදගත්.
1: Big ears,
0: big ears. හොඳට අහන්න, හොඳට අහලා මොකක්ද කිව්වේ, හොඳට අහලා මොකක්ද කියපු දේ තුළින් අපිට ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියන්නේ. මොකක්ද අපිට ඇහුනේ, ඒ අහපු දෙයින් අපිට කොච්චර දුරක් බලන්න පුළුවන්ද, කොච්චර දුරක් අපිට දකින්න පුළුවන්ද? කාගෙවත් ඇත්තටම ලෙහන්ස ලොකුකම් වැඩක් නෑ. මම අහලා තියෙනවා, මට ඇහිලා තියෙනවා, අපි වුණත් එහෙමයි සමහර තැන්වලදී. මේ මම වුණත් ලෙහන්ස වුණත් මේ මාරයි අනේ, අපි මම මෙහෙම කරා මෙහෙමයි, මේ මං හින්ද තමයි ඉතින් ඒකේ මූනේ. ඒක අභිමානේ අපි තියාගත්තට කමක් නැහැ. ඒක ඕනේ, ඒ ආඩම්බරේ, අභිමානේ, ඒ ප්‍රෞඩත්වය, ඒක අපිට ඕනේ. ඒක තමයි අපි වර ස්මාර්ට් කරන්නේ. හැබැයි ලෙහන්සා, ඒකර තැන් තැන්වල මං මෙහෙමයි, මං නිසා තමයි මේක මෙහෙම වුණේ, මං නැත්තං මෙහෙම නෑ, පේනවනේ දැන් මෙන්න මෙහෙම හින්ද මෙහෙම වුණේ, මේ තීරණය ගත්තේ මෙන්න මෙහෙම හින්ද. ඒ ලොකුකම් කාටවත් අදාළ වෙන්නේ නෑ ලෙහන්සා. මේ සරලව මම මේ කියන්නේ ඇත්තටම ලොකු කනක් ඔයා තියාගන්න, ලොකු කන් තියාගන්න, ලොකු කනකින් ඔයා ලොකු වැඩක් කරන්න. ලොකුකම් කාටවත් අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ලොකුකම් වලින් ලොකු කමක් කරන්න පුළුවන්. ඒකෙන් අපි වැඩක් කරගමු ඉස්කෝලෙට, ඔයා වැඩ කරන තැනට, ඔයා ඉන්න තැනට, ඔයාගේ ගෙදරට, ඔයාට. හද
1: හා
0: අරගෙන යන්න, අරගෙන යන්න මේවා ඔයා ඉන්න තැනට.

0: මං කිව්වේ අන්න ඒක තමයි නිහසා. සීතල මදපවනේ මම මල් කොමු වෙත යන්නේ. මා සොයමින් එන්නේ මගේ පෙම්වත හමුවන්නේ. මා සොයමින් එන්නේ මම යන්නේ දැන් ඉස්කෝලෙට මගේ ටීචර්ව හම්බ වෙන්න. ටීචර්කින් ගොඩක් දේවල් ඉගෙන ගන්න නේ. ඊළඟට දැන් අපි හිතුවොත් එහෙම අපි යන්නේ කොහෙටද? අපි කරන්නේ මොනවද නේ? අපි දකින්නේ මොනවද? අපි ගෙදර තියගෙන ගන්නෙ මොනවද? අම්මගෙන් ඉගෙන ගන්නෙ මොනවද නේ? ඉතින් රන්තරු මුසුමල් කිරුලක් සාදා ඔබේ හිසේ තබමි. රන් විමනක මැද ඔබ වෙනුවෙන් පෙම් රජ තහනක් මවමි. අම්ම වෙනුවෙන් මට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් මේක මේ ආදර කතාවක් කියන්නේ මම මේ සින්දුවලින් ඊට එහාට යනවනේ. මට තාත්ත වෙනුවෙන් රජ දහනක් හදන්න පුළුවන්. ඉස්කෝලේ වෙනුවෙන් මට රජෙක් වගේ වැඩ කරන්න පුළුවන්. ඉස්කෝලේ රජ දහනක් කරන්න පුළුවන්. වැඩ කරන තැන රජ දහනක් කරන්න පුළුවන්. ඔයා රියදුරු මහත්තයෙක්ද? ඔයා වැඩ කරන්නේ බස් එකකද? ඔයා යන්නේ කෝච්චියේද? එතන වාට රජ දහනක් කරන්න පුළුවන්.
1: අනිවාර්යෙන්ම. දැන් අපි සමහර වෙලාවට කසුණියක් කියනවනේ, මෙයා මට මේ දේ කරේ නැහැ, මෙයා මට මේ දේ කරන්න තිබ්බනේ, ඇයි එයා මට උදව් කළේ නැත්තේ කියලා. ඉතින් මට හිතන විදිහට අපි ඒක අපේ ස්වභාවය, අපිට ඉතින් එහෙම හිතනවනේ, ඒක සාමාන්‍යයි. හැබැයි අපිට පුළුවන් නම් එයා වෙනුවෙන්, ඔයාගේ යාළුවා වෙනුවෙන්, ඔයාගේ අම්මා වෙනුවෙන්, ටීචර් වෙනුවෙන්, මේ ඕනම කෙනෙක් වෙනුවෙන් ඔයාට පුළුවන් උපරිමයෙන්ම කරන්න, ඔයාට ගොඩක් සතුට වෙන්න පුළුවන් ඔයා ගැන. මොකද ඔයා තවත් කෙනෙක්ගේ ජීවිතයක් රජ දහනක් කරන්න උත්සාහයක් ගත්ත කෙනෙක්.
0: ඒකයි මං කිව්වේ ඔයාට හොඳ කන් දෙකක් තියෙනවා, හොඳේ ලොකු කන් දෙකක්.
1: මං ඔන්න ඕක ගැන හිත හිත හිටියේ. දැන් ඔය කතාව මං අහලම නෑනේ. බලන්න කසුණියක් කියලා හැම එකෙම දුරට යනවා කියන එක නම් ඇත්ත. ඉතින් අර ඇත්තටම ලොකු කන් කියන දේ අපිට අදාළ නෑ නේද? අපි ලොකු වැඩක් කරනවා නම් ඒකේ සතුට අපිත් එක්ක තියෙනවා. ශාමම
0: වැඩේ
1: කළා කියලා මගේ හිත ඇතුලේ
0: ඒක ප්‍රවුඩ් වෙන්න ඕන
1: අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඒ වුණාට අපි අර හැමතැනම ගිහින් මම මේක කළා, ඉතින් අර ඔයාලට වඩා නම් මම
0: එහෙම කියනවා. මන් නිසා තමයි මෙහෙම වුණේ.
1: ඔව්. ඉතින් මේ එහෙම කියන එක පොඩ්ඩක් අවුල් නේද? දැන් කසුණියක් කියනත් අපිට එක එක මේවල්දි කසුණියක් ගැන එක එක වෙද්දි, මං ගැන එක එක වෙද්දි, කසුණියක් ගැන ලස්සනට දාලා තියෙදි කමෙන්ට්ස් කසුණියක් කියන ඔයා ඕක කියන මම්ම මං ගැන කියන එක හරි නෑනේ. එහෙම කියලා ඒක ලස්සන ක්වලිටි එකක්. අර කසුණියක් මන් දන්නවා කසුණියක් ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මං ගැන ආඩම්බර, ඒ කියන්නේ කසුණියක් ගැන ආඩම්බර වෙන්නේ නෑ කියන එක නෙමෙයි ඒකේ තේරුම. ඒ වුණාට ඒක අර ලොකුකමක් විදිහට ප්‍රදර්ශනය කරන්න කැමති නෑ.
0: එහෙම තමයි අපි මේ වයිබකරගෙන යන්න තුන. ඉතින් දැන් අපි බර්ත්ඩේ කේක් කැපුව ලස්සන වයිබ් එකක් අද හදාගත් අපේ දවස අරගෙන යන්න.
1: ඒත් එක්කම අපේ මුළු දවසම සතුටින් පුරවන කමෙන්ට්ස් මෙසේජස් ඔයා ගොඩාක් කිව්වා. ඒ අත
0: ඒ හින්දද ඕනේ මගේ පැත්ත බලන්නවත් නැත්තේ?
1: ඔව්, මම දැන් කසුණියක්ගේ පැත්ත බලනවා අඩුයි. ඒකට හේතුව කවුද?
0: WhatsApp එකේ අපේ ලස්සන ආදරණීය හිතවතුන්.
1: හරියටම හරි. ඉතින් අපිට එවලා තියෙනවා ඔයාලා දෙන්නව ඇත්තටම දකින්න. අපි හරිම ආසයි ඔයාලා දෙන්න අපිව රේඩියෝ එකට ඇබ්බැහි කළා කසුණි ලෙහන්සා කියලා.
0: ඇබ්බැහි වෙන්න හොඳ ඇබ්බැහියක් හදාගන්න එක හොඳයිනේ නේද? අපි හොඳ ඇබ්බැහියක් හදාගත්තොත් තමයි අපිට ඒක දුරට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලස්සන කරගමු. මම කිව්වා වගේ ඔයාට හොඳ වීව් එකක් තියෙනවා. මම ඊයේ ඒක කිව්වා ඔයාට. වීව් කියලා කියන්නේ හොඳ විෂන් එකක්. වීව් එකෙන් තමයි අපිට හොඳ විෂන් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ දසුන තමයි හොඳ දැක්මක් වෙන්නේ. ඔයාගේ දසුන හොඳ දැක්මක් වුණොත් ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔයා තමයි හොඳම දසුන. ඔයාට තමයි හොඳම දැක්මක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලොකු කන් දෙකක් දීලා තියෙන්නේ, ලොකු වැඩක් කරන්න දෝනි. ගිහින් යමු, හම්බ වෙමු හෙට ලස්සනම වයිබ් එකකින්. දිගටම ඉන්න, net එක්කම ගොඩක් වැඩ තියෙනවා. දත්තාට net එක්කම කරගෙන යන්න. මම කස්සනි.
1: මම ලෙහන්සා.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. TravelNet.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල.
0: Net News සිරස්තල.
3: ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ. මහින්දට ඇරයුමක් නොමැති බවට ප්‍රකාශයක්. ත්‍රිවිධ හමුදාවේ 5000කට උසස් වීම. සංචාරක කර්මාන්තය අලුත් අනතුරක. ඇමරිකාවේ ඉස්ලාමීය දේවස්ථානයක වෙඩි තැබීමක් සැකකරුවන් ඇතුළු 5ක් මරුට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට පිහිටි බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3ට එම වැඩසටහන ආරම්භ වීමට නියමිතයි. මේ අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් Net News තබන සටහනක්.
4: ඔබ අද උදේ වැලට ඇද්දී, එහෙම නැත්නම් ඔබේ ආදරණීය ගෙදරින් පිට වෙද්දී ආයේ ඔහුට ගෙදරට එන්න පුළුවන් වෙයිද, මගතොටේදී කරදරයක් වෙයිද කියලා ඔබට දැන් සැකයක් තියෙනවද? හැබැයි එහෙම සැකයක් තිබුණු කාලයක් තිබ්බා. ඒ අපේ රටේ යුද්ධ තිබුණු කාලේ.
5: වැදුනා කිනේ යකෝ නිකන් කල්පාට ගුලියා. ඒ වැදුනොත් මිනිස්සු වැටුණා. වැටුණත් එක්කම වෙලි තිබ්බා, දිගට වෙලි තිබ්බා 6-7 10ක් විතර මෙහාට පත් වුණා බෝම්බේ. පත් වෙලා නින්දන් ගලියක් දුකුත් දැනුණා.
4: දශක 3ක් පුරා මුළු රටම ගිලගෙන තිබූ ඒ කුරිරු ත්‍රස්තවාදය පරාජය කර මේ ගත වෙන්නේ 17 වැනි වසර. 2009 අවුරුද්දේ මැයි මාස 18 වෙනිදා මුළු ලෝකයක් බලාගෙන හිටපු ඒ ඓතිහාසික දිනේ නන්දිකඩල් කලපුවේ දුදා වුණා. එල්ටිටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් අවසන් ගමන් කියා ඒත් එක්කම රටම හෙල්ලූ ඒ ශාපලක් යුද්ධය සදහටම නිමාවට පත් වුණා. මතකද අතීතයකට
6: මේ රටේ දෙමව්පියන් දසදහස් ගානකට දරුවන් අහිමි කළ, දරුවන් දසදහස් ගානකට පියවරුන් මව්වරුන් අහිමි කර, භාර්යාවන් දසදහස් ගානකට තමන්ගේ සැමියන් අහිමි කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවුණු කෲරතම මිනිසා.
4: 1975 ජූලි මාස 27 වනදා එවකට යාපනයේ නගරාධිපති ඇල්ෆඩ් දොරයප්පා ඝාතනය කරමින් තමයි මේ විනාශයේ මුල්ම පියවර තැබුණේ. එතෙන් පටන් අවුරුදු 30 ගණනක් තිස්සේ ඔවුන් හිතුවේ මේ පිම්බිම දෙකඩ කරන්න. මහා බැංකුව, කටුනායක ගුවන්තොටුපළ වැනි අපේ රටේ ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල වුණා. මුළු රටම ආර්ථික අගාධයකට ඇද දැමුණා. එපමණක් නොවේ, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි ශ්‍රී දළදා මාලිගාවට ජයශ්‍රී මහා බෝධින් වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන් තමන්ගේ ම්ලේච්ඡත්වය මුළු ලෝකයටම පසක් කළා. බාල, තරුණ, කුඩා වයසක කිසිදු ભેදයක් තොරව ඔවුන්ගේ ත්‍රස්තවාදයට මෙරටේ මිනිස්සු ගොදුරු වුණා. නැගෙනහිර අහිංසක ගොවි ජනතාවට වතුර ටික අහිමි කරමින් මාවිල්ලාරු සොරව වසා තමන්නේ මේ අතරතුරයි. නමුත් ඒ ම්ලේච්ඡත්වයට තවදුරටත් ඉඩ දෙන්න අපේ වීරෝදාර රණවිරුවන් සූදානම් වුණේ නැහැ. සේනාංක 8ක් මාර්ග 8ක් ඔස්සේ මරණය පෙනිපෙනී ඉදිරියට මැතුණා. ඒ රටට සාමයේ කොඩි ඔසවන්න ඒදි තමන්ගේම ජනතාව ප්‍රාණ අපකරුවන් කරගෙන සටන් කරන තරම් ත්‍රස්තවාදීන් දැක් වූ ක්‍රියාව ලෝකයේම අප්‍රසාදයට ලක් වුණා. එනිසා අපේ රණවිරුවන්ට සිද්ධ වුණා යුද්ධය කරන අතරතුරම ලෝකේ විශාලතම මානුෂ්‍ය මෙහෙවත් ක්‍රියාත්මක කරමින් ඒ අහිංසක මිනිස්සුන්වත් නිදහස් කරගන්න. සියලු අභියෝග, සියලු පාතක මැද අපේ රණවිරුවන් ඉදිරිටම ගියා. Avasani, Didas Name May Masa the Heart Venda, Nantikadal Kalpuiti, Esapla Guti Avasankala, BN Second Tore, Nidahas Desha, Apita Urmakatuna, LTTE Prostavati and Mepimbima Mudagan, Eda Naikat Vedun Deshpal Nadikari, Arakshakanchival Paripalani, Hamuda Naikim Pagame, Tamange Tarune, Chivite, Atpa Rotavinman Pujakala, Sri Lanka Ranaviruan Kepira there, Ape Hadavatula. Sada Kalikom Chivamana
3: Yoda Jagrahanate, Vasar Dahatak Sapiri Minimitin, other than a Pavatimeter Niamita, Jatik, Vijagrahi, Semerumutsave Sandha, Hitapujana, the Petima Hindraja Pakshamahatata, Radhanya Klebi Nometi Baba, Emahata Gemadile Kam, Nitiknya Manoj Gamagimahata Pavasanava. Mahinda Rajapaksha Mahatata, Mima Samaruma Sandaha, Ara Dunakarati Bavata Sedukaran, Prakasha, Asatya Bavai, Nitekna Manoj Gamage Mahata Kiasati. Meatra Madhivedi Neku Penekata Piliturulabadimin, Gramiya Sangvardhana, Samajarakshanaha, Praja Savibalagenvi Mamatya, Acharya Upali Pannila Mahata, E. Sandahankale, Kisindu Pudgaleku Vishesha Novana Bevin, Hitapu Siyalu Rajanayakin Sandaha, Janadhipatiwaryage Sahabhagitwen Pavatwena, Yudha Jayagrahana Samaruma Venuven, Viruthaaradhanawak Karayati Bavai. E. Sandaha Sahabhagivima Ho Novima, Ema Pudgalayange Swakamatta Bavada, Ohu Kiya Sitiya. අදට යෙදෙන 17 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5289 කට ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෞබිම තුල සාමකාමී යුගයක් උදා කරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සමාජිකයින් නිටුකල අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19 වන දින ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. Adala Hamuda Pativarunge, Nirdesha Saha, Trivida Hamudave, Stapita, Paripalana Kriya, Patipati in Tanu Kulaba, Mema Usaswim, Sidukaranabavada, Sandahan. Sri Lankawe, Arthike, Nangwa Limata, Pahasuma Praveshak Lesser, Sancharaka Karmante, Handunagana Tibunada, Even Win, Pramanatmaka, Pravardana Vedasatahan, Tawamat Kriatmaka Novanabava, Sancharaka Karmanta Karuan Pavasanaba. Tavaduratat own Muhudu Sanskrutia Ho, Vana Sampata Pamanak Pravardane Kirimin, Sri Lankawe, Apekshita, Sancharaka Ilaka, Sapuraganimata, Noheki Bavai, Pinvadini. Sri Lanka, Sancharaka Hotel Sangame Venwin, Ehi Sabahapati, Ashoka Hittigudamahata, Epilibanda Karnudakvua.
7: Venipura Sancharaka, Enema, Ebe Ada Emma, Adwin Leveno, Ape Balapurutuna, Dedas Tihavenakota, Doral Billion, Dahaeka, Ada Emma, Capital Labagata Heki Bavai. ඒක කරන්න නම් අපි ප්‍රවර්ධන වැඩ කටයුතු වාර්ෂිකව ඩොලර් මිලියන 50කට නොඅඩු සංඛ්‍යාවකට ලොව පුරා සංචාරකයන් පැමිණීම වැඩි කරගන්න ප්‍රවර්ධන කටයුතු කළ යුතුමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පාරම්පරික මූද අපේ සංස්කෘතිය වන සංරක්ෂණ ඒව විතරක් ගැන කතා කිරීම නෙමෙයි. අපේ අලුතෙන් ඔය සර්ෆින් අපේ ආයුර්වේද වේද ක්‍රමයේ යෝග භාවනා ක්‍රම ආකිටෙක්චර් ටුවරිසම් ඔය අපේ ට්‍රේල්ස් පෙකෝ ට්‍රේල්ස් වගේ අපේ ස්පයිසි අපේ රටේ තියෙන කෑම බීම අද ලෝක පුරා අපි ගිනියන්න ඕනි කියලා අපි හිතනවා මෙවැනි දේ ගැන අපි ප්‍රවර්ධනය කරොත් අපේ සංගමය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ ඩොලර් බිලියන් 10 දක්වා යෑම ලොකු ගැටලුවක් නොවේ කියලා
3: සංචාරක කර්මාන්තයේ සඳහා සිදුවේ යුතු නවීකරණයන් සහ ප්‍රවර්ධන වැඩසටහන් තවදුරටත් මගහැර සිටින්නේ නම් සංචාරක ක්ෂේත්‍රය බරපතල අවදානමකට මුහුණ දෙනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
7: බිලියන 10 දක්වා යන ගමනට වැදගත්ම දේ තමයි කෙටි කාලීන ප්‍රවර්ධන සහ ලෝකයේ පුරාවට ගෙනියන ග්ලෝබල් මාකටිං

0: ඉවරයි කියලා. හැබැයි මෙහෙම අපි මුකුත් නොකර හිටියොත් මේ වසරේ සංචාරක මණ්ඩලයෙන් බලාපොරොත්තු වෙච්ච මිලියන 3ක සංචාරක පැමිණෙන්නේ නැහැ. අපේ විශ්වාසය තියෙන්නේ මෙහෙම මුකුත් නොකර හිටියොත් මිලියන 2.3 දක්වා අඩු වෙන්න පුළුවන්. අපි හිතනවා එහෙම වුණොත් අපිට සමහරට ගිය වසරේ තියෙන ආදායමවත් ලබා ගන්න බැරි වෙයි.
1: මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙනවා. මහ බැංකු දත්තවලට අනුව 2026 අප්‍රේල් මාසයේදී සංචාරක ආදායම 39%කින් පහත වැටී ඇති අතර එය ඇමරිකන් ඩොලර් මිලියන 157.1ක් ලෙස සටහන් වනවා. ලෝක දේශපාලන අස්ථාවරත්වය විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි අගභාගයේදී ආරම්භ වූ ඇමරිකා ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම මීට ප්‍රධාන හේතුවක්. අමරිකාවේ සැන්ඩියාගෝහි ඉස්ලාමීය දේවස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් වෙඩිකරුවන් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් 3 දෙනෙකු එම ඉස්ලාමීය දේවස්ථානයේ රැඳී සිටි අය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සෙසු 2 දෙනා වෙඩිකරුවන් වනවා. සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 30ක් පමණ එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අදාළ සැකකරුවන් 2 දෙනාද සිය ගිනි අවිවලින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව එරට පොලිසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 සහ 19 වයස්වල පසුවන තරුණයින් 2 දෙනෙක්. Net News නිමාව දවස මැද වාර්තා කරන්නේ 10:12ට. එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
2: Net News ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672.
4: FM 95 FM 94.8 Net FM.
5: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077 406 43 97.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනඩි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: හරියට
11: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
12: ඔයාට
13: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව වහන්නකෝ.
14: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක් අද අවුරුදු 10ක් විතර මං දුක් විඳා හැම තැනින්ම බේත් ගත්තයි පණිවිඩ වුණා. ડોක්ටර් ගැන ආරංචි කරා පිටින්ට ගිහී එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේම එපා වෙලා තිබුණේ ડોක්ටර්ට තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ડોක්ටර් මීට දෙවියෙක් වගේ.
13: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.
15: Good morning, වෙලාව උදේ 7යි දැන්.

0: Red FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulakampola Kasagala Samuha Vyapari Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
6: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ප්‍රයිම් කලූරා අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
9: සදා හරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 වට්ස්ඇප් කරන්න.
12: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
14: ඇසීම අඩුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776 10.

0: Good morning. Bonjour.
1: ඒ මොකද? වා නිකන් අමුතු අමුතු වෙට්ටු දාන.
2: දවසෙන් දවස නේද?
0: වෙට්ටු දාන. ඔය දෙන්න වෙට්ටු දාන නිසා මමත් හිතුවා මොකක් හරි දාන්න වෙට්ටුවක් හොයාගෙන ඉන්න ඕනේ කියලා දාන්න.
1: මොකද කිව්වේ? Good morning කියලා කිව්වේ කියලා දාන්න.
0: Good morning කියලා කිව්වේ. ඒ කියන්නේ bonjour කියන්නේ French ලින් කරන greeting එකක්.
2: Greeting එක ආයිබොන් වගේ තමයි නේ.
0: Good morning ම විතරක් නෙමෙයි ඒගොල්ලෝ.
2: මේක සමස්තේ තියෙනවා.
0: දවසේ කොයි වෙලාවෙ හම්බුණත් ඒගොල්ලෝ bonjour කියනවා. අනිත් පැත්තෙන් හම්බෙන return එකක් bonjour ම තමයි.
2: මං හිතන්නේ ලංකාවේ ජනතාව ඒ බොන්ෂු කියන වචනේ
0: දන්නවා.
2: ඔව්. දන්නවද බොන්ෂුවා කියලා කියන්නේ මේ ලංකාවේ මේ මේ රූපහිනී වැඩසටහනක් ගියා.
1: ආහ්.
2: මේ අර අපේ කුමා තමයි ඉදිරිපත් කළේ.
0: පස්සේ
2: ක්‍රිෂාන්ත දයනන්දත් ඒක ඉදිරිපත් කළා. මේ කියන්නේ ඒකෙන් හින්දා බොන්ෂුවා කියන වචනේ අපි පුංචි කාලේ හොඳට අහපු වචනේ.
0: නැක අහලා තියෙන එක.
1: හරි මේ දැන් අද කවද්ද සාර දවස?
0: අද මැයි මාසේ 19 වෙනිදා.
1: මැයි මාසේ 19 වෙනිදා.
0: මැයි
1: මාසේ 19 සහ 18 කියවට පස්සේ අපිට රටක් විදියට අමතක කරන්න බැරි
0: හරි
1: සුවිශේෂී දවසක්. ඒ තමයි අපි 30 වසරක යුද්ධය නිමා කරපු දවස. විශේෂයෙන්ම අපි දැන් ඊයේ දවසේදී 18 වෙනිදා මේ සැමරුව.
0: ඒ
1: වගේමයි අද දවසේදී කෝට්ටේ රණවිරු ස්මාරකය ගාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ රණවිරුවන් අපි සිහිපත් කරනවා. ඉතින් මේ දවස ගැන පොඩ්ඩක් අපි දැන් ඊයේ දවස ගැන අපි ඊයේ පොඩ්ඩක් කතා කරේ නැහැ. අපි ටිකක් ඉඳලා බැලුවා. මොනවාද මේ රට්ටු කතා කරන්නේ?
0: මොනවාද වෙන්නේ කියලා.
1: 18 19 කොහොමද පිළිගන්නේ? කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? මොනාද නිකන් රට්ටුන්ගේ අදහස්? අපි වහන වාගේ අදහස් ටික අපි පොඩ්ඩක් බලාගෙන හිටියා.
0: Facebook
1: වල, YouTube වල උඩ පහල යද්දී අපි දකින්න නිසාර.
0: ඔව්.
1: ඉතින් මේ අද 19 වෙනිදා. අපි දන්නවා යුද, ගුවන්, නාවික, ඊට පස්සේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,
0: ඊට
1: පස්සේ අපි දන්නවා පොලිසිය. මේ සියලු අංශ නියෝජනය කරන රණවිරුවන් 30,000කට ආසන්න ප්‍රමාණයක්. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් වැදිලා අපිට මේ නිදහස අරගෙන දුන්නේ. අවුරුදු 17ක් ගිහිල්ලා සාර. අවුරුදු 17ක් ගියාට පස්සේ අපි පොඩ්ඩක් පිටිපස්ස හැරලා බලන්න ඕන. ඒ ජීවිත පරිත්‍යාගයෙන් අත්පත් කරලා දුන්නු නිදහස ඒ රට අපි කොතෙන්ටද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මම ඒකනේ කිව්වේ කට්ටිය පෝස්ට් දානවා සමහර තැන්වල පෝස්ට්ල ගේම් ඉල්ලනවා. ආයෙ දාවුත් දෙනවා. ආයෙ දුන්නොම නේ දෙන්නේ. අපි ලේසිම අපිත් ගන්න එහෙම දෙන්නේ.
2: ඔව් ලේසිම වැඩේ කරනවා.
1: ඔව් පෝස්ට්ල ගේම් ඉල්ලනවා.
0: ඔව්
1: පෝස්ට්ල ගේම් ඉල්ලනවා. අපි එක්ක මෙහෙමයි ස්ටික කමෙන්ට් දානවා, පරණ ෆොටෝ දානවා. මෙහෙමයි. අපිට මේ රට නිදහස් කරලා දුන්නේ. ජීවිත දහස් ගාණක් නිකරුණේ එහෙම එහෙ කරලා නැත්තම් නිකරුණේ අපතේ යවල නෙමෙයිනේ.
0: ඔව්
1: එහෙම නිදහස් කරලා දුන්නේ අපිට සාමයෙන් සහයෝගයෙන් සතුටින් ඒකීය රාජ්‍යයක් විදිහට ජීවත් වෙන්න. දැන් ඔය අපි ඊයේ දවසේ වැඩිපුර කතා කරපු මාතෘකාව තමයි නැෂනල් ඩිෆෙන්ස්, ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව අනතුරි.
0: අමාරයිම
1: පෝස්ට් දාලා තිබ්බා. කොච්චර අනතුරේද කියනවනම් කට්ටිය වැටවල් පැනගෙන බිම පෙරලි පෙරලි දිව්වේ.
2: පල්ටි ගාලා නේ.
1: ඔව් බේරගන්න. එහෙම තමයි.
2: දැන් අපි අර විශ්වවිද්‍යාලයේ මේ සටන් කරනකොට
1: ඕක
2: ඉතින් අපේ කාලෙත් එහෙමයි, අකිලා කාලෙත් එහෙමයි.
1: ඔව්.
2: සාරලයි කාලෙත් එහෙමම තමයි.
1: වැටෙන්න ඕන.
2: නෑ අපි යනවානේ මේ උනහරි උද්ඝෝෂණ ලෝකෙම විශ්වවිද්‍යාල වල සදාකාලික කාරණයක් තමයි. يعني සබ්ජෙක්ට් සිලබස් මාරු වෙනවා. උද්ඝෝෂණ මාරු
1: වෙන්නේ නෑ.
2: සිලබස් අප්ඩේට් වෙනවා සැරෙන් සැරේ. හැබැයි සරසා විශේෂෝ කොහෙත් ලෝකේ පාරවල් වලට බහිනවා කියන එක ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒකත් අධ්‍යාපනයේම කොටසක් තමයි.
1: හැබැයි
2: ඉතින් එහෙම පාරවල් වලට බහලා තමයි අත්‍තරම් මේ වගේ අධ්‍යාපන අයිතිවාසිකම් දිනාගත්තේ. ඔව්.
1: ඒවනේ රිදී බන්දේසි වල කියලා දුන්නේ.
2: ඒ මේ අධ්‍යාපනයේ යම්තනක තියෙනවා නම් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදපු ශිෂ්‍යෝ ඉන්නවා ගොඩක්.
1: ගොඩක් ඉන්නවා.
2: ඒගොල්ලොත් ඇත්තටම ජාතික වීරයෝ. මේ අපිට මේ නිදහසේ නොමිලේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙලා තියෙන ඒගොල්ලෝ කරපු පරිත්‍යාගය වලින්
1: විශ්වවිද්‍යාලයේ
2: මට්ටමේ තියෙන ඇත්තටම ශිෂ්‍යෝ සටන් කරේ නැත්තම් මුලින්ම පටන් ගන්න තියෙන පේරාදෙණිය ශිෂ්‍යෝ සටන් කරන්න බිත්තර වලට.
1: ඒ
2: කියන්නේ කෑම ප්‍රශ්නෙට. හරි කමන්නේ පෝෂදාය කෑම වෙලක් සඳහා හරි සටන් කරානේ.
1: ඕ
2: දිනාගත්තනේ. ඉතින් නේවාසිකාගාර මෙහෙම හරි ලැබිලා තින්නේ.
1: ඊළඟ
2: අල්ලගත්තා හින්දා. ඉතින් ඇත්තට මේ සමහර ඒවා නම් අර හරිම වචනේ ගොම්පාට් කියලා කියන්න පුළුවන්. ඒ උනාට ඉතින් ඇත්තටම මේ தත්ත්වය තියෙන්නේ ඒකින්ද? දැන් මම කියන්න ඇදුවේ ඒ කාලේ ඉතින් මේ උද්ඝෝෂණ වලට කියලා පොලිසියෙන් අදිස්සියත් මුකුත් කරේ නැත්තම්
1: අවුල්
2: දුකයි. හරි දුකයි. ඒ පොලිසිය වතුර ගෑවේ නැත්තම් අඳුරු ගෑස් ගෑවේ නැත්තම් අයියෝ නියන අසාර්ථකයි.
1: අසාර්ථකයි. හරි දුකෙන් කට්ටිය විසිර යන්නේ.
2: ඔය අපි ඇත්ත කියන්න බෑනේ.
1: ඉතින් එහෙම දේවල් තාමත් සමහරයි කරනවා. නෑ ඒක තමයි. ඉතින් ඇත්තටම අපි ඔය කියපුවා වගේ ඒ වගේ රණවිරුවන් ප්‍රමාණයක් තමන්ගේ ජීවිත පරිත්‍යාගයේ නත් කරලා දුන්නු මේ නිදහස. අපි මේ Facebook කමෙන්ට් දාලා Facebook කමෙන්ට් ඇතුලේ වෛරය පතුරවලා තවදුරටත් මේ ජාතීන් අතර ප්‍රශ්න ඇති කරගෙන දැන් එහෙම කියනවා. එහෙම කොහොමද අපිට කියන්න බෑ මොන වෙලාවේ ආයේ ප්‍රශ්නයක් වේද කියලා. ඔව් ඒක තමයි. එහෙම එන්න පුළුවන්. සාරා ඔය අපි දන්නවානේ මේ ලෝකයේ National Defense සම්බන්ධයෙන් Defense Strategies සම්බන්ධයෙන් ඊට පස්සේ Public Administration රාජ්‍ය පරිපාලනය වගේ විෂයන් උගන්වද්දී ඒක වෙන්නේ National Defense කියන කාරණාව ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. ඔතන තියෙන ප්‍රධාන සාධක දෙකක්. ඒ කියන්නේ අපි Facebook වල කොච්චර post දානවාද ඒවට කොච්චර comment කරනවාද කියන එක මත රාජ්‍යයක ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. ඒක තහවුරු කරගන්න පුළුවන් National Defense එක ඇතුළේ ඉන ප්‍රධාන සාධක factors දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සාරා diplomacy. රාජ්‍ය තාන්ත්‍රිකත්වය. සමහර තානාපති කාර්යාලවලට අපි තානාපතිවරු පත් කරලා ඇව්වා එයා සුපිරි සින්දු ටිකක් තියෙන ඇල්බම් එකක් කරපු ඉන්න. එහෙම යව්වා. කාලයක් එහෙම තිබ්බා.
0: ඩිප්ලොමැට් කෙනෙක් විදියට.
1: ඩිප්ලොමැට්ස්ලා විදියට. දෙවෙනි කාරණාව තමයි මොකද්ද? ඉන්ටෙලිජන්ස්. බුද්ධි තොරතුරු.
0: ඕකේ.
1: රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ බුද්ධි තොරතුරු කියන මේ දෙක එකක් විදියට ක්‍රියාත්මක වෙන්න ඕන. මේ දෙක ඒ විදියට ක්‍රියාත්මක වුණොත් හරි විදියට රාජ්‍යයක් බිඳ දමන්න. ඒකට නැවත ත්‍ස්තවාදී අරගෙන ඉන්න කාටත් බෑ. ඒක හින්දා අපි ඔය Facebook වල post දාලා සමහර තැන්වල අපි තේරෙනවා අපිට වෛරය පතුරවල තාමත් අපිට අවුරුදු ගානකට පස්සේ සැකය තියෙනවනේ. අපිට තේරෙනවනේ අපිට මේ content දිහා බැලුවම කියන දේවල් දිහා බැලුවම අපිට පේනවා ඒ වෛරය. අපිට පේනවා ඒ තරහ. අපිට සැකය පේනවා. ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මේ රට මුදාගත්තේ එහෙම දේවල් ඉතුරු කරලා අර සාමය නැත්තම් මේ රටේ ඒකීය භාවය නැති කරලා සැකයෙන් ජීවත් වෙන්න ඉතුරු කරන රටක් හදන්න නෙමෙයි. ඉතින් ඒක නිසා මේ බොරුවට ඔය මේ Facebook comment වල එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. මං කියවන National Defense එක තියෙන ප්‍රධාන සාධක දෙකක් මත diplomacy and intelligence. දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ රටට ඕන. දක්ෂ බුද්ධි සේවයක් අපිට ඉන්නවා. සමහර වෙලාවට දැන් ওই වගේ සැකෙන් කතා කරනවා කියන්නේම අපි අපේ ආරක්ෂකංශ අර පල්ලහැඩ දාලා කතා කරනවා වගේ තැනක් තමයි. ඒ කියන්නේ අපිට ෂුවර් නැද්ද? එහෙම නැහැ. මට නම් එහෙම නැහැ.
2: නැහැ සමහර වෙලාවට ඒවත් එහෙම මාර ප්‍රශ්නයක් තියෙනවා කිව්වා කියන එක තමයි සමහර අයට වාසි. අනිත් එක ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මේ උණ්ඩ තුවක්කෝ ෂෙල් වෙඩි ඒවා නෙමෙයි.
1: ඒවා නෙමෙයි.
2: හමුදාවන් විතරක් නෙමෙයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්ස්
1: වලට. ඔව්.
2: ඔව්. ඒ කියන්නේ ජාතින් ඒ කියන්නේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්ස් හරියට වෙන්නේ නැත්නම් අපේ සයිබර් ආරක්ෂණ පද්ධතිය හරියට නැත්නම් මං හිතන්නේ දැන් යුද කටයුතු වලට වැඩිය අපි ආරක්ෂා කරගන්න ඕනේ ඒවා.
1: අනහරි. ඒ සයිබර් ජාලයන්.
2: සයිබර් ජාලයන් මොකද රටේ account එක උදේ බලනකොට 0 වෙලා තියෙන්න පුළුවන්.
1: තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අපි ඇත්ත ප්‍රතිවාදීන් නඳුන ගන්න ඕන. අද වෙනකොට මේ අපි කියනවානේ ජාතික සීමාවෙන් ඉස්සරහට ගිහිල්ලා ගෝලීය ප්‍රතිවාදීන් තමයි අපිට ඉන්නේ. අපි ඒවට හරියන විදිහට update වෙන්න ඕන. ඒක තමයි අර 30,000ක් මේ රට වෙනුවෙන් ජීවිත පුදපු රණවිරුවන්ට අපිට දෙන්න පුළුවන් උපරිම ගෞරවය. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ඒගොල්ලන්ගේ සිහින පැත්තක දාලා සමහර දරුවන්ට තමන්ගේ දෙමාපියෝ අහිමි වුණා, දෙමාපියන්ට දරුවන් අහිමි වුණා, පවුල් වලට සහෝදරයෝ අහිමි වුණා, සහෝදරියන් අහිමි වුණා. ඒ අහිමි කරගත්තේ ශක්තිමත් රාජ්‍යයක්.
2: ඒ මියගිය කාගේවත් බලාපොරොත්තු නැහැනේ හැමදාම යුද්ධ කර කර
1: ඉන්න.
2: ඒගොල්ලෝ පුළුවන් තරම් යුද්ධ ඉවර කරන්න කියන කාරණයට තමයි ජීවිත පූජා කරේ.
1: සමහර තැන්වල බෝම්බ බැදගෙන ඉදිරි ආරක්ෂක වලලු වලට පැන්නේ යුද්ධ ඉවර කරන්න ඕනේ.
2: ඉවර කරන්න ඕනින්ද? පවත්වගෙන යන්න ඕනින්ද නෙමෙයි.
1: මේ ගාය ඇති කරන්න ඕන නිසා නෙමෙයි.
2: ඒ මැරිච්ච නැති අයට තමයි පවත්වගෙන යන්න තාමත් උවමනාව තියෙන්නේ. මැරිච්ච හැම කෙනෙක්ගේම අපේක්ෂාව උනේ පුළුවන් තරම් ඉක්මනට යුද්ධ ඉවර කරන්න ඕනේ කියන කාරණේ. ඒක මට මතක් වෙනවා ඊශ්‍රායලයේදී මොසාඩ් මේ නියෝජිතෙක් අපිත් එක්ක කිව්ව කාරණේ. ඒ මොසාඩ් නියෝජිතවරිය හිටියේ මොසාඩ් එකේ කෘෂිකර්ම සම්බන්ධයෙන්. ඇය අපිට පෙන්නුම් කරලා දුන්නා ජාතික ආරක්ෂාවට කෑම බීම කොච්චර වැදගත්ද කියලා.
1: ආහාර සුරක්ෂිතභාවය.
2: මේ ඉතින් ජාතික ආරක්ෂාව කියලා සමහර දේවල් වවාගෙන කන අයට කියන්න තියෙන්නේ අඩුම ගානේ කුඹුරක් කොටලා මේ මොනහද ගොයන් ගස් දෙක තුනක්වත් හිටෝ පල්ලගේ ඔය පෝස්තදා ඉන්නවට වැඩිය ජාතික ආරක්ෂාවට ඉතාමත් වැඩගත් මේ මොකද ඇය බාරව හිටියේ කෘෂිකර්මය මේ කියන්නේ ලෝකේ හොඳම කෘෂිකාර්මික පරේෂණ සහ ප්‍රතිඵල තියෙන රටක් නේ ඊශ්‍රායෙල් කියන්නේ පොඩි උනාට
1: ඔව් අනිවාර්යයෙන්ම ඉතින් ඒ මතක් කිරීම ඔක්කොම එකේ පණිවිඩයත් එක්ක අපි අද දවසේ ඇල්ගොටවුන් ආරම්භ කරනවා ඉතින් කියන්නේ එක එක අයගේ එක එක ඔය ප්‍රොපගැන්ඩ එක එක කැම්පේන් ඒව පෝස්ට් විදියට එනවා සමහර ඒවා වැටවල් පැනගෙන එනවා එහෙම බිම වැටි වැටි එනවා
0: මාතෘභූමි සිප්පගෙන එනවා
1: සිප්පගෙන එනවා ඉතින් කලබල වෙන්න එපා ඒවට ඒවට අහු වෙන්නත් එපා මෙරටේ මෙරට මුදා ගන්න අපිට සාමය නිදහස අරගෙන ඉන්න ජීවිත කැප කරපු ඒ ආදරණීය රණවිරුවන්ට දෙන්න පුළුවන් උප්පරිම ගෞරවය තමයි මේ ශ්‍රී ලංකාව අනාගත ලෝකේ ශක්තිමත් තැනක ගිහිල්ලා රදවන එක

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM.
1: උදේ 7යි විනාඩි 21යි දැන්.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: සදාතනික විශ්වාසයක් සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
7: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
8: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
10: කීල්ස් එකෙන් කාටකට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.

0: උදේ 7යි විනාඩි 27යි ඇල්ගොටාව මේ වෙලාව
1: අපි අර මේ ගෑනු ළමෙක් මවාගෙන හිටියා.
0: ඔව් මේ
2: සින්දු මනගම ලස්සන.
0: අපි තුන්දරාවේ සින්දු හොඳට
2: රස විඳ.
1: ඒ
2: හොඳට රස විඳිනවා ඒ යන විට පාරේ. කුළු නටන තාලේ.
1: එතකොට මැවිලා වේනවානේ.
2: නිකන් ගෑනු ළමෙක් කුඩයක් කර යනවා මවා ගන්න කොනේ. ඔල්ලෝ ටිකක් මේ ඒ ළමයාට යන්න දෙන්නේ නැතුව පිටිපස්සෙන් සින්දු ගී
0: කියනවා.
1: අන්න ඒ විදිහට අපිටත් මැවුණා. එහෙම මේ මවා ගන්න හැම සින්දුවටම බෑ.
2: එහෙම
1: ඒක වෙනම එකක්
0: වෙන ආට් එකක්.
1: ඉතින් දැන් මතක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරිද?
0: මේ
1: උදේ වාන්දර. එහෙම මේ අර අපි කිව්වනේ හැම සින්දුව මහලේම චිත්ත රූප පරිකල්පන මවා ගන්න බෑ කියලා. ඒ වගේම තමයි ඔය හැම වාහනේම පැදලා. ඒ අර එන්න ඕන.
0: අපි
1: අර කියන්නේ වාහනයක් පදිද්දී නේ ගැම්ම. ඒ අපි කියන අභිමානේ
0: ෆීලින්
1: එක ඉමෝෂන්ස් ඒ විදිහටම එන්නේ නැහැ හැම වාහනයකම. ඒකට නියම විදිහේ වාහනයක් පදින්න ඕන. දැන් නියම විදිහේ වාහනයක් කිව්වට පස්සේ අපි සලකා බලන්න ඕන සාධක ගොඩාක් තියෙනවා. පළවෙනි දේ තමයි ඉතින් දන්නවනේ කොල්ලෙක් වාහනයක් ගන්න ගිය පස්සේ පළවෙනිම දේ බලන ඒකේ පෙනුම. ඉන්ටීරිය එක වගේම එළියෙන් කොහොමද පේන්න තියෙන්නේ. ඒකේ නිමාව කොහොමද කියන එක.
0: ඊළඟට
1: මේ වාහනේ තියෙන ඔප්ෂන්ස් ටික. කොච්චර ස්මාර්ට්ද? කොච්චර නවීනයිද? කොච්චර මොඩර්න්ද කියන කාරණා.
0: ඊළඟට
1: සේෆ්ටි ෆීචර්ස් ටික.
0: රයිට්.
1: ඒක අත්‍යවශ්‍යයි. ඒ ටික වැඩි වෙන්න මේ වාහනේ තියෙන වටිනාකම වැඩි වෙනවා. එතකොට තමයි අපිට අර සින්දු අහලා පරිකල්පනය කරගත්තා වගේ තමයි වාහනේ යද්දිත් එක එක අමුතු ෆීලිංස් වල ඉමෝෂන්ස් වල යන්න පුළුවන්.
0: යන්න පුළුවන්. අර drive එක enjoy කරනවා
1: කියන්නේ. අන්න හරියටම හරි වචනේ. ඉතින් සාර එහෙම වාහනයක් තමයි BYD කියලා
0: කියන්නේ.
1: BYD කියලා කියන්නේ build your dreams. අර සිහින ගොඩනගන වාහනය. මේ වෙනකොට BYD මාදලීන් කිහිපයක්ම models කිහිපයක්ම ලංකාවට අවිල්ල තියෙනවා. ඉතින් මේ විශේෂ පණිවිඩය අපේ රාජ්‍ය සේවකයින්ට ඔන්න කට්ටිය දැන් වැඩට යන ගමන් වැඩට යන්න ලෑස්ති වෙන ගමන් වැඩට ගිහිල්ලා වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන්කම තියනවා දැන් මාසික වාරිකයේ විදියට රුපියල් 68,000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න.
2: ගෙදර අරන් යන්න. ඉතින් මේකට මේ SMS දෙවන්තයෝ නෙමෙයි එකතු වෙලා
1: ඉන්නේ. අනිවාර්යෙන්ම
2: BYD සමාගම කියන්නේ ලෝකේ දැන් තියෙන විශාලම සමාගම
1: එකක්
2: බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට ලංකාවේ රාජ්‍ය සේවකයන්ට ලෝකෙ තියෙන ලොකුම සමාගමක් සලකනවා. ඒ තරන්නේ මේ ලංකාවේ තියෙන ලොකුම වැඩිම ශාඛාවන් තියෙන බැංකුව ලංකා බැංකුව තමයි මේ වාර්ෂික සැලසුම් ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව SMS බිල්ඩින් එක දැක්කත් කොච්චර
1: ලොකුද.
2: ඉතින් ඒක හින්දා දැවෙන්තෙන් 3 දෙනෙක් හරියට කිව්වොත් ඩයිනෝසිරස්ලා 3 දෙනෙක්නේ
1: ඩයිනෝලා
2: 3 දෙනෙක් තමයි මේකට සපෝට් කරන්නේ.
1: සපෝට් කරන්නේ අපිට අමතකුණා මේ කියන්නේ නුවන් ජෝන් කිල්ස් ආයතනේ.
2: ලංකාවේ තියෙන විශාලම පෞද්ගලික ආයතන එක පැත්තකින් මේ ආයතන සමූහය. එතකොට BYD සමාගම ඊළඟට ලංකා බැංකුව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නිකන් මැවිලා පේනව නේද? අර ජුරාසික් පාක් එකක්
0: ඈ
2: මැවිලා පේනව නේද?
0: ඒ කියන්නේ
2: එච්චර දැවැන්තයෝ තමයි මේ සාමාන්‍ය අපි දැන්ට ඉන්න දැවැන්තයෝ අලිනේ. අලින්ටත් වැඩිය ලොකු ඉන්නේ මේ ඔය ඩයිනෝසිරස්ලා. අද දවසේ නම් ඒගොල්ලන්ව මතක් කරගන්න ඕනේ.
1: ආ එහෙමද?
2: මොකද දන්නවද අද ලෝක ඩයිනෝසිරස් දිනේ.
0: ආ එහෙමද?
2: ඉතින් මේ ජයන්ට්ලා කියලා කියන්න ආයේ තව උදාහරණ මොනවද
1: නේද? මොන කතාවක්? අර කියන්නේ T-Rex-ලා වගේ තමයි.
0: හොලවගෙන ඉන්නේ ආයේ.
1: ආයේ මුළු පලාතම ඉතින් දෙදරනවා ටියක්. ඉතින් ඒක තමයි කියන්නේ මේක දෙවන්ත වැඩ. ඉතින් මේ BYD වාහනේ වාට රුපියල් 68,000ක මාසික වාරිකයකට ගන්න පුළුවන් වෙන්නේ නිකන් නෙමෙයි. මේ පිටිපස්සේ අපි අර කියපු විදියට දෙවන්ත ආයතන කිහිපයක්ම ඉන්නවා. ජෝන් ගීල් සමාගම ඉන්නවා. BYD සමාගම මේ වෙනකොට ලෝක ඉනාංකයක EV වාහන අලවිකරණ සමාගම. EV vehicles අලවිකරණ විතරක් නෙමෙයි නිෂ්පාදනය කරන සමාගම. ඒ වගේම තමයි මතක් ගන්න ඕන ලංකා බැංකුව. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන්. පිට එක මේ වැඩේ ඉන්නවා. කරන්න තියෙන මෙච්චරයි. ඔයාට යන්න තියෙන ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහලා ඔයාට ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න පුළුවන් ඔයා කැමති මාදිලියක්. ඊට පස්සේ ඔයාට තියෙන ඔයාගේ වාහනය මිලදී ගන්න එක. දැන් වාහනය මිලදී ගනිද්දී ඔයාට හම්බ වෙන ඔප්ෂන්ස් ටික තමයි අපි අර කලින් කිව්වේ. ඒ කියන්නේ ඔයාට පළවෙනි සේවා වාර 5 නොමිලේ හම්බ වෙනවා. පළවෙනි සර්විසස් 5ම නොමිලේ හම්බ වෙනවා.
0: රයිට්.
1: ඊට අමතරව ඔයාට අපි වාරික සැලසුම් ටික අපි කියන්නේ මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000ක් ගෙවාගෙන මේ වාරික සැලසුම ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා කතා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකකින් වාට රක්ෂණ ආවරණයක් වගේම වාහනේ ලියාපදිංචි කටයුතු ටික නොමිලේම කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි හෝම් චාර්ජින් යුනිට් එකක් වාට නොමිලේම හම්බ වෙනවා. ඉතින් යන්න ඔයාලගම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට මේ පණිවිඩය අපේ රාජ්‍ය සේවකයින්ට කෝල් එකක් දෙන්න යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕන නම් 01121125125 නම්බරයකට 01121125125 නම්බරයකට.
0: Right. Okay. දැන් අපි උදේ කතාව පටන් ගත්තාම අචි කිව්වනේ නැෂනල් සිකියුරිටි ගැන ජාතික ආරක්ෂාව ගැනනේ. ඒතර ජාතික ආරක්ෂාව කියලා ගොඩක් කට හිතාගෙන ඉන්න මේ යුද්ධ රැකී එක විතරයි කියලා.
2: දැන් ජාතික ආරක්ෂාව ගැන මේ මේ මේ මේ ළඟදී BBC හරි CNN හරි ඉන්ටර්විව් එකක් ගියා. ඒ කියන්නේ ඒක වැඩිපුර කතන්දරේ මම හරියට හොයලා කියන්නම්. කෙනෙක් කවුරුහරි ලෝකේ ওই පිළිබඳ විශ්ලේෂණය කරන කෙනෙක් පොතක් ලියලා තියෙනවා මේ AI හිඳ මොනවද ලෝකෙට වෙන්න පුළුවන් කියලා. ඒකේ අවසාන සංක්ෂිප්තය ගත්තොත් AI තීරණය කළයිලු දැන් AI විසින් මේ ගොඩක් දේවල් පිරිපහදු කිරීමේ යෝජනා කරනවානේ. AI කවදා හරි තීරණය කරයිලු මේ ලෝකෙට තියෙන මල කරදරේ කියන්නේ Homo sapiens කියලා.
0: Right.
2: දන්නවනේ හෝමෝසේපියන් අඳුරනවා නේද? මෙතන හෝමෝසේපියන්ල තුන් දෙනෙක්ම ඉන්නවා. මොකද හෝමෝසේපියන්ලන්නේ මේ ලෝකෙට කරන තරමක් එක එක අකටයුතුකම් කරන්නේ. මුන්ට ගහ බැනගන්න නැතුව ඉන්න බෑ. මුන්ට යුද්ධ කරන්න නැතුව ඉන්න බෑ. මුන්ට සමාදානෙන් ඉන්න බෑ. මුන්ට කාට හරි අංචියක් අදිනකන් ඉන්න බෑ. මේ අනිත් ලෝකෙ ඉන්න ඔය සත්තු ඒගොල්ලෝ මේගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ කැම වලට ඒවට මෙවට සරණ කරගත්තට ඔය ඉඩ කඩන් අල්ල තමන්ගේ ප්‍රදේශය සලකුණු කරගන්නත් එහෙම සත්තුන්ගේ සටන් තියෙනවා. දැන් මම කියන්නේ සමස්ත කැටයට ගත්තා මේ හෝමෝසේපියල්ලානේ ලොකුම කරදරේ එක පැත්තකින් ලෝකෙට. ඉතින් AI තීරණය කරයිලු මේ මේ මේ අපිට ජොලියේ ඉන්න බැරි මේ හෝමෝසේපියන් කියලා සෙට් එකක් ඉන්නවා. අපි කොහොම හරි මොකක් හරි කරලා මුන් ටික වයින් කරලා දාමු කියලා. අවසාන ප්‍රතිපල වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ දැන් ඔයා මේ ජාතික ආරක්ෂාව ගැන කියන්නේ මේ ඕවත් ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගන්න ඕනේ දේවල්.
0: ඔව් ජාතික ආරක්ෂා කියන්නේ දැන් එක තැනකට විතරක් කොටු වෙච්ච දෙයක් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා. ඒකේ එක කොටසක් තමයි අපි එක එක්කෙනා ෆයිනෑන්ෂලි සෙකියුර් නැති වුණොත් ඒකත් අන්තිමට කැරකිලා ඉන්නේ ජාතික ආරක්ෂාවටම
2: තමයි. රටේ පුරවැසියෝ ෆයිනෑන්ෂලි සෙකියුර් නැත්නම් අවසානයේදී බලපෑම එන්නේ රජයට.
0: රජයට. ඔව්.
2: රජය කියන්නේ කවුද? අවසානයේදී ජනතාවගේ බදු තමයි.
0: ඔව්. ඉතින් ඒක නිසා අපි එකිනෙකන හරියට සේව් කරගෙන හරියට ඉස්සරහට යන්න ඕනේ. ඒක නිසා තමයි කියන්නේ අපි LB වගේ තැන්වල ඔයගොල්ලන්ගේ ඉතුරුම් දාන්න කියලා.
1: අනිවාර්යයෙන්ම ඉතින් විශ්වාසනීය මූල්‍ය ආයතන රටකට තියෙන්න ඕන. ඒකත් ජාතික ආරක්ෂාවට ප්‍රධාන කාරණාවක්. ඒ වගේම තමයි රටේ ජනතාවගේ මූල්‍ය ස්වාධීනත්වය කියන කාරණාවත් හරිම වැදගත්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ දැන් අපි හැමෝම මොන ආයෝජනයටත් කලින් ඉස්සෙල්ලම ගිහිල්ලා සේවින් එකක් දාගන්නවානේ. සේවින් එකක් කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම අපි කරන දෙයක් සාමාන්‍ය අපි ගාව තියෙන දෙයක්.
2: පරිහරණයේදී භාවිතාවට ගිනුම.
1: ඉතින් ඒක හින්දා දැන් සේවින් account එකට මෙච්චර කාලයක් පුරාවට 100%ක පොලිය අනුපාතයක් හම්බුන්නේ නැහැ. ඔන්න 7% කර දෙන්න පටන් අරගෙන තියෙනවා. 7% පොලියක් දෙන්න පටන් අරගෙන තියෙනවා. මේක තමයි පුදුමේ. මෙච්චර කාලයක් මතක තියාගෙන මේ සේවින් account එකකට. ඉතුරු කිරීමේ ගිණුමකට තමයි මේ විදියට 7% පොලිය අනුපාතයක් හම්බ වෙන්නේ.
2: සහාචි දැන් අපි දන්නවා සමහර සේවින් account තියෙනවා. මේ අපි එවෙන් ATM එකෙන් මාසෙකට මෙච්චර සල්ලි ප්‍රමාණයක් ගත්තන් පස්සේ තියෙන මේ පොලිය හම්බෙන්නේ
1: නැහැ. හම්බෙන්නේ නැහැ.
2: කියන්නේ දෙනවා කියන පොලිය හම්බෙන්නේ නැහැ.
1: 7% කිව්වට ඒ මාඩු වෙන්න පුළුවන්.
2: සම්මත දාලා තිනා. අපි ඕක කියවන්නේ නැහැ නේ. ලොකු පොලියක් දෙනවනේ අපිට සයින් කරන්න
1: කියලා. සයින් කරලා දෙනවනේ.
2: ඔව් සයින් කරලා දෙනවනේ. අපි ඕක කියවන්නේ නැහැ නේ. ඒක තියෙනවා පැහැදිලිවම මේ සතියකට මෙච්චර මේ ට්‍රාන්සැක්ෂන් කළොත් මෙච්චර ATM එකෙන් සල්ලි ගත්තොත් පොලිය වැටෙන්නේ නැහැ. අඩුම ගානේ සතියේදීවත් වැටෙන්නේ
1: නැහැ. වැටෙන්නේ
2: නැහැ. ඉතින් හැබැයි මේ LB finance ඉතුරු මිනුම් වල ඒ එක එක විකාර නැහැ.
1: ඒක තාමකුත් නැහැ. ඉතින් ඒක තමයි විශේෂත්වය. LB Premier Saving ගැන තමයි අපි මේ මතක් කරන්නේ. LB Finance වලට අරගෙන යන අලුත් මේ ඉතුරු කිරීමේ ගිණුම. ඉතින් මේකේ සේව් කරොත් අර නොවා කියන විදිහට ඔයාගේ withdrawal වලදී මේ interest rate එක අඩු වෙන්නේ නැහැ. ඉතින් බොහොම පොඩි document ප්‍රමාණයකින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ account එක open කරන්න. ඉතින් ඒ වගේම තමයි LB SIM app එකෙන් ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඔයාට ඔයාගේ saving account එක manage කරන්න, ඒක හරහා transfer කරන්න, payments කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: Right. Okay. ඒ නිසා LB එකට කරන්න ගීල ඒගොල්ලත් එක්ක කතා කරගෙන සේවින්ග්ස් එක කූපන් කරන්න. ඔයාලා අපිට තැන්කියු කියයි.
1: තැන්කියු කිය. අනිවාර්යෙන්ම. ඔයාලා අපිට කෝල් එකක් දාලා ගියා. අපිට බොහොම ස්තුතියි. මේ වගේ දේවල් අපිට කියනවාට
0: කියනවා. කියනවාට කියනවා.
1: දැන් ওই විදිහට සේව් කරගත්තට පස්සේ ඊළඟට අපි යන තැන තමයි ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ.
0: හරියට හරි.
1: ඒ කියන්නේ ඊතරු කිරීම වැඩි වෙන්න තමයි අපි ඊළඟට ආයෝජන අවස්ථාව ගැන හිතන්න පටන් ගන්න. ඒක තමයි ක්‍රමය. ඒක තමයි ප්‍රොසීජර් එක. තමයි වැඩේ සිද්ධ වෙන ක්‍රමය. ඉතින් ඔන්න දැන් ආයෝජන අවස්ථාව කිව්වට පස්සේ එක එක විදිහ ආයෝජන අවස්ථා තියෙනවා. සමහර ආයෝජන අවස්ථාවල ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය කරපු තැනත් හොයා ගන්න නැති වෙනවා. ඔයාගේ ආයෝජන මුදලත් ඔයාට හොයා ගන්න නැති වෙනවා. ප්‍රතිලාභ කියන දේවල් කොහොමවත් හම්බෙන්නේ නැතිව යනවා.
0: බිල්ඩින් පිටින්ම නැති වෙන්න පුළුවන්.
1: බිල්ඩින් පිටින් අතුරුදහන් වෙලා තියෙනවා. එහෙම අත්දැකීම් අපිට ඕන තරම් තියෙනවා. හැබැයි එහෙම තැනක් නෙමෙයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් කසාගල ප්ලාන්ටේෂන් මේ වෙනකොට ලංකාවේ විවිධ පැතිවල විවිධ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන විදිහට වගාවන් කරගෙන යනවා. අපි කලිනොත් කිව්ව පොළොන්නරුවේ නයිමිරිස් වගාවන් තියෙනවා. ඊට පස්සේ ඔය අපි කිව්ව මධ්‍යම කදුකරේට ඇද්දි බෙල් පෙපර් වගාවන් තියෙනවා. ඊට පස්සේ අඹ තේ වගේ වගාවන් මාතලේ පැත්තේ කරගෙන යනවා. මේ වගේ ලොකු වැරයිටි එක ලොකු ප්‍රමාණයක් වගාවන් ඒගොල්ලෝ කරනවා ලංකාව පුරාම. ඉතින් ඒගොල්ලන්ගේ මේ වගා බිම්වල ආයෝජනය කරන්න පුළුවන් හැකියාව දැන් ඔන්නවට ලැබිලා තියෙනවා. කෙලින්ම මූල්‍ය ආයෝජනයක් මේක. ඔයාලා සේව් කරගත්තු සල්ලි වලින් කොටසක් ඔයාට පුළුවන් මේ ආයෝජනයට දාන්න. ඊට පස්සේ ඒක ආයෝජනයේ වෙලා නිශ්චිත කාල සීමාව සම්පූර්ණ වෙද්දී ඔයාට ප්‍රතිලාභ විදිහට ලැබෙන්න පටන් ගන්නවා. මේක තමයි විශේෂත්වය. ඔයාට ආයෙ පැල අරගෙන යන්න, තවාන් දාන්න, ඔයා ග්‍රීන් හවුස් කරන්න, මේ වැඩත් එක්ක ඔයා ගස් වවන්න, පැල වවන්න, ඒ මුකුත් නැහැ. ඔයාට කරන්න තියෙන ඔයාගේ මූල්‍ය ආයෝජනය කරන එක විතරයි. මම හිතන්නේ සාරා නම්බර් එකක් තියෙනවා නේද? අපිට ඒ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නම්බර් එකෙන් ඔයාට පුළුවන් වැඩි තොරතුරු දැනගන්න. මොකද මේ කෝල් එකක් දීලා බලන්න දැන් අපි කිව්වට මතින ඔයාට තව ප්‍රශ්න එනවා නේ. ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්න වලට එහෙම අපිට කියන්න වෙලාව නැහැ නේද?
0: ඉතින් අර අපි හැමතිස්සෙම කියනවා වගේ අපිට කියනවා විතරයි. ඔයගලන්ට පෙරලා ප්‍රශ්න අහන්න වෙන මාර්ගයක් නැහැ.
1: අන්න ඒක අපි නම්බර් එකක්. අන්න ඒකට කෝල් එකක් දීලා ඔයාගේ ප්‍රශ්න ටික කියන්න.
0: කියන්න. 0712817767. 0712817767. කසාගල ප්ලාන්ටේෂන් වල නම්බර් එක. ඔයාලට කෝල් එකක් දීලා ඔය තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගෙන හොඳ ඉන්වෙස්ට් ප්ලෑන් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යන්න පුළුවන්. අර මේ බ්‍රේන් එක පොඩ්ඩක් අර පොඩක් වේගින් අඩ කරાય වෙලේ.
1: ඒක සිස්ටම් අවුල් යනවාද වගේ.
0: සිස්ටම් පොඩක් අවුල්
2: යනවා. ඒකත් හැබැයි ජාතික ආරක්ෂාවට බලපාන
1: අවුල්. ජාතික ආරක්ෂාව ලොකු තර්ජනයක්.
0: ඔව්. ඔව්. කාන්තාවන්ගේ සිස්ටම් අවුල් යනවා කියන්නේ ජාතික ආරක්ෂාව.
2: ඔව්. ජාතික ආරක්ෂාවට
1: පහැදිලි. ඒ කියන්නේ මෙහෙමනේ. ගෙදර ආරක්ෂාව ප්‍රශ්නයක් වුණාම ජාතික ආරක්ෂාවට බලපාන.
2: ඔව්. කාන්තාවන්ගේ සිස්ටම් අවුල් යනවා කියන්නේ ජාතික ආරක්ෂාවට කොහොමද ප්‍රශ්නයක්? ඒ ප්‍රශ්නේ තවත් ඩබල් වෙනවා. මේ සිස්ටම් අවුල් වෙච්ච කාන්තාවක් මයික් එකක් ඉස්සරහා වදිනවා.
0: හරි හරි. තව තියෙනවා කියන්න කතා, වැදගත් කතා පොඩ්ඩක් ඉන්න.
1: හරි මම කියන්න.
0: දැන්
1: ඔයාලා සිස්ටම් මවුලලානේ ඉන්නේ. මම කියන්නම්. දැන් ඔය කතා අපි අහගෙන ඉද්දි. ඔයාලට අපි වැහෙන්නේ. ඔයාගේ ශ්‍රවණ මට්ටම හොඳ නිසා. ඔයාලට හොඳට කන් ඇහෙන නිසා. හැබැයි අපේ වයසත් එක්ක නේ නැත්තම් අපේම සමහර වැරදි පුරුදු නිසා අපේ ශ්‍රවණ මට්ටමට හානි පැමිණ වෙන්න පුළුවන්. නිශ්චිත ඩෙසිබල් ළඟේ අපිට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දන්නෙත් නැහැ සමහර වෙලාවට අපේ ශ්‍රවණය ටික ටික දුර්වල වෙලා යනවා. විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලා වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ශ්‍රවණ තත්වයන් ඇහෙන්නේ නැතුව යනවා. ඒගොල්ලන්ට සමහරවිට අපි කියන එක තේරෙන්නේ නැහැ. අපිත් හයියෙන් ඒගොල්ලන්ට කතා කරනවා. සමහරවිට ගෙදර රණ්ඩු. ඇයිද ඉතින් ඔක්කොම හයියෙන් කෑ ගහනවා මම ඇහෙන්නේ නැහැ කියලා ප්‍රශ්න. ඒකට හේතුව වෙන්න පුළුවන් එයාලගේ ශ්‍රවණ තත්ත්වයන් දුර්වල වෙලා තියෙන එක. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ දැන් ඔයා ඔය අවුරුද්දකට සැරයක් ගිහිල්ලා ඔයාගේ අපි දන්නවානේ ඔය විවිධ පරීක්ෂණ කටයුතු කර ගන්නවනේ. අක්මාවද කියයි, රුධිර මට්ටම් කියයි, රුධිර පීඩන කියයි, ඔය වගේ විවිධ ආකාරයේ පරීක්ෂණ කරනවා. ඉතින් ඒ හා සමානවම වැදගත් පරීක්ෂණයක් තමයි අපි මේ කියන හියරින් ටෙස්ට් එක.
0: රයිට්.
1: ඒ කියන්නේ ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කරගන්න එක. ඉතින් මේ පණිවිඩය දෙන්නේ අපි ගෙදර ඉන්න තරුණ කට්ටියට. ඔයාට පුළුවන්කම තියෙනවා ඔන්න හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න.
0: රයිට්.
1: ඒ කියන්නේ ඔයා දන්න ඔයාගේ ආදරණීය අම්මා තාත්තා වෙන්න පුළුවන්, වෙන වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් කවුරුදු 50ට වැඩි නම් එයාලව එක්කගෙන යන්න ඔයාට ළඟම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට.
0: රයිට්.
1: එක්කගෙන ගියාට පස්සේ එතන නොමිලේම හියරින් ටෙස්ට් එකක් කරලා දෙනවා.
0: ඕකේ.
1: අන්න ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. නොමිලේ තමයි ඔයාලට මේ හියරින් ටෙස්ට් එක කරලා තියෙන්නේ. මේ වෙනකොට ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණයෙන් තමයි මේ දේවල් කරන්නේ. ලංකාවේ වෙන තැනක් නැහැ ඔයාලට මේ තාක්ෂණය හම්බෙන විෂන් කියා හියරින් සොලියුෂන් එක හැර. ඉතින් එකගෙන යන්න ඔයාගේ ආදරණීය වැඩිහිටියන්න, මේක ඔයාගේ වගකීම කියලා හිතන්න. ඒ වගේම තමයි ගියාට පස්සේ ඔයාට ටෙස්ට් එක කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයා දන්නවනේ ඔයාගේ ශ්‍රවණ මට්ටම කොහොමද කියලා. ඔයා තරුණ කෙනෙක් නේ. මට දැන් ඉස්සර තරම් ඇහෙන්නේ නැහැ. නේ නැත්තම් එක එක ප්‍රශ්න ඔය ඉයර් බඩ්ස් එහෙම ගහගෙන අර ගෙවල් වල බයින්නේ. ඔය කණේමනේ. ඔය කන් වල ඇබ ගහගෙන ඉන්නවා කියන්නේ බයින්නේ.
2: ඔව් වයරින් කරන්නේ ඉන්නේ.
1: වයරින් කරන්නේ. එහෙම මේ වයර් එල්ල. එහෙම නින්නේ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක ඔයාගේ ත්‍රවණ මට්ටමට බලපෑම් වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්දකට සැරයක්වත් විෂන් කියලා හෙරින් සොලියුෂන් එකට ගිහලා ටෙස්ට් කරලා බලන්න. දැන් අර හියරින් ඒන්ජල් ලා ඉන්නවනේ. ඒගොල්ලන්ගේ වැඩි හිටියන් එක්කගෙන යන. එයාලට පුළුවන් ඔය හැම මේ විෂන් කියලා හෙරින් සොලියුෂන් ශාකාවකම තියෙනවා. බෑක් ඩ්‍රොප් එකක් ලස්සන. ඒක ඉදලා ෆොටෝ එකක් ගන්න.
0: ලස්සන ඒන්ජල් වින්ග්ස් දෙයක් තියෙනවා.
1: තියෙනවා. අර ටෙස්ට් එක යන අතරතුර ගියාට පස්සේ ඔයාලට පුළුවන් ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එක ගහලා ඒක අප්ලෝඩ් කරන්න ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට Instagram වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. ඊට පස්සේ ටැග් කරන්න Vision Kia Hearing Solution page එක.
0: රයිට්.
1: ඊට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා අපි අර කිව්වපු Hearing Angelට ඔයාගේ වැඩිහිටියන් එක්කගෙන යන්න මේ තරුණ පුතාට දුවට පුළුවන්කම තියෙනවා. EV bike එකක් ඔයාගේ කරගන්න.
0: රයිට්.
1: ඉතින් EV bike එක ඔයාගේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයා එක වැඩිහිටියෙක් නම් එක්කගෙන යන්න ඔයාට එක entry එකක් වගේම වැඩි ප්‍රමාණයක් එක්කගෙන ගියොත් entries වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ දිනුම් අවස්ථා වැඩි ප්‍රමාණයක්
0: රයිට්
1: ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ, නිසා යන්න Vision Kia Hearing Solutions වලට ඒන්ජල් කෙනෙක් වෙන්න,
1: වෙන්න
0: අනිත් අයට පොඩි උදව්වක් කරන්න
1: කරන්න.
0: ඇත්තටම එක හොඳ දෙයක් නේද ආජි?
1: හොඳ දෙයක්. ඒ කියන්නේ අනිත් අය ගැන සැලකිලිමත් වෙන එක, විශේෂයෙන්ම තමන්ගේ වැඩිහිටියන් ගැන සැලකිලිමත් වෙන එක. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ අපේ ආච්චිලා සීල සමහර ලාට ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇලක ශවන මට්ටම් අඩු වෙලා යනවා. ඒකින්ද එකගෙන යන්න. ඔය නිවාඩු පාඩුවේ සතියන්තේ. සතිය දවසකුණත් කමක් නැහැ.
0: කමක් නැහැ.
1: නිවාඩුවක් දාලා යන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Obaveta Gena Enne
1: Rapunzel Vage Mannang Inne Maa Beragana Kauru Tenaka
2: Ape Daruan Apata Vada Idirin Itin Age Katavalian Ayata Idaharin Commercial Credit
3: වෙලාව දෙහතයි විනාඩි 47යි දැන්.
4: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම මතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ
7: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න Sunday bonus ගලපා ඇගි දිනන්න දසදහසේ bonus වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරණිතහනිය ලොතරැයිපත් මිලදීගෙන ඔබ සිහින සැබෑ කරගන්න
8: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ
4: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
10: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
0: FM 95 94.8 Net FM Divaina Pura
11: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
12: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776
4: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම මතන්න 0762800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ
13: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
14: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
15: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
16: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017 වට්ස්ඇප් කරන්න
17: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් KD Rice Motor Company Private Limited 0.77 406 43 97
18: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
19: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
20: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
21: Algo

0: උදේ 7යි විනාඩි 52යි යල්ගොඩාවේ වෙලාව.
1: අද මේ අපි ටිකක් වැඩිපුර ජාතික ආරක්ෂාව ගැන කතා කරා. මේ ඇත්තටම මේ ඒ විහිළුවට නෙමෙයි කිව්වේ. ඒ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන කාර්යයක් තමයි ඔය මූල්‍ය ස්වාධීනත්වය කියන එක. සාර කලින් මතු කරපු ඉෆෙක්ට් එක හරියටම හරි. ඒ කියන්නේ රටේ මිනිස්සුන්ට ආර්ථික ස්වාධීනත්වය නැත්තම් හොඳ ආර්ථික ශක්තියක් නැත්තම් ඒ වගේ කට්ටියව මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විවිධ බාහිර පාර්ශවයන්ට මිලදී ගන්න පුළුවන්. يعني ඒගොල්ලෝ ඉක්මනින් අලවි වෙනවා. එහම අලවි වුණාට පස්සේ හිතන්න කොයි වගේ අලවි වෙන අය රටේ ප්‍රතිපත්ති හදන තැන හිටියෝ.
0: මාර ප්‍රශ්නයක්
1: වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් ওই මොන දේටත් කලින් ඔයාට හොඳ රැකියාවක් තියෙන්නේ. ආර්ථික ස්වාධීනත්වය ඇති කරගන්න ඔක්කොම කන්සෙප්ට් එක මතක් වෙන කලින් ජොබ් එකක් තියෙන්න බෑ.
0: තියෙන්න ඕනේ නේ.
1: يعني තමන් හම්බ කරන්න ඕන. ඒ වගේම තමයි හම්බ කරන තැන තමන්ගේ ජොබ් එක තමන්ගේ ස්කිල්ස් වලට ගැලපෙන්න ඕන. තමන් ඉගෙනගත්තු දේට තමන්ගේ තියෙන කුසලතාවයන්ට ඒ හැම දෙයකටම ගැලපෙන්න ඕන.
0: රයිට්.
1: අපි වාට හැමදාම මතක් කරනවා මේ වෙනකොට ලංකාවේ විරැකියාව ආසන්න වශයෙන් ලක්ෂ 4ක් විතර වෙනවා. ඒ වගේම තමයි උපාධිධාරීන් ඩිග්‍රී හෝල්ඩර්ස්ලා අවුරුදු 4ක් විශ්වවිද්‍යාලයේ ගත කරලා මොන හරි විෂයක් ඉගෙනගෙන එළියට ඇවිල්ලා තාම ජොබ් එක නැති 45,000ක් විතර මේ රට ඇතුලේ ඉන්නවා.
0: රයිට්.
1: එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර මේ තත්ත්වය අපි සැලකිල්ලට ගන්න ඕන තැනට ඇවිල්ලාද කියලා. ඉතින් අපි හැම වෙලේම කියන දේ තමයි මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් ආණ්ඩුවකට රජයකට තනියම හොයන්න බෑ. ඒකට තමයි දේශීය ව්‍යාපාරිකයන් ඉන්නේ, ශක්තිමත් ව්‍යාපාර ජාලයන් ඉන්නේ. රට ඇතුලේ ව්‍යාපාරිකයෝ ගොඩනගෙන්න ඕනේ එකයි, මේ එන්ටර්ප්‍රිනර්ස්ලා කියන එක, ව්‍යවසායකයන් කියන අය එළියට එන්න ඕනේ එකයි, ඒගොල්ලෝ ශක්තිමත් තැන්වල ඉන්න ඕනේ එකයි. ඉතින් එහෙම ශක්තිමත් ව්‍යාපාර ජාලයක් තමයි සදා හරිත කියලා කියන්නේ. අපි හැමෝම දන්න නමක්. අවුරුදු 23ක් දශක දෙකකට වැඩි කාලයක් සාරාපිත් එක්ක ඉන්නවා සදාහරිත. ඉතින් ඔන්න සදාහරිත මේ ප්‍රශ්නෙට, මේ විරකියාව ප්‍රශ්නෙට විසඳුම් අරගෙන අවිල්ල තියෙනවා. ඒ කියන්නේ අරහේ මේ ආණ්ඩුවට මෙච්චර ප්‍රමාණයක් ගන්න, මෙච්චර පත්වීම් ප්‍රමාණයක් ඕගොල්ලෝ ගන්න, ඒ වගේ ඒවා නෙමෙයි. එයාලගේ ව්‍යාපාර ජාලය ඇතුලේ එයාලා තීරණය කරලා තියෙනවා රැකියා අවස්ථා උත්පාදනය කරන්න. ජොබ් ඔපර්චුනිටීස් එවරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු රේන්ජ් එක. ඒ කියන්නේ සාරා මේ කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකම් ලොකු රේන්ජ් එක තනතුරු ප්‍රමාණයකට ඔයාට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ශේෂ්ත්‍රයේ ඉහළම වැටුප් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට අතිකාල දීමනාවන්, බෝනස්, ඊට පස්සේ දිරි දීමනාවන්, ඒ වගේම තමයි විදේශ සංචාර, පිට රටවල් වලට ගිහිල්ලා ඔයාට සංචාරය කරන්න වගේ. මොකද ඒගොල්ලන්ගේ සමහර ඔය ප්ලාන්ටේෂන් වලට අයිති ඉඩම් තියෙන්නේ ලංකාවේ නෙමෙයි. අපි අර කිව්වනේ මැඩගස්කර්වල තියෙන වැනිලා වගාව, ඒ වගේ තව රටවල් වල විවිධ වගාවන් තියෙනවා. ඉතින් ඒවට ඔයාට යන්න පුළුවන් හැකියාව තියෙන ඒ රටවල් වලට යන්න. ඒ විතරක් නෙමෙයි, ඔයා වැඩ කරන පෝස්ට් එකට අදාළව ඔයාට අධ්‍යාපනය ලබන්න, ලංකාවේ වගේම පිට රට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න ඔයාට ශිෂ්‍යත්වත් හම්බ වෙනවා, ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. මේ ඔක්කොම ඔයාට දෙන්නේ සදාහරිත එක. අපි අර කියනවානේ හියුමන් කැපිටල් එක කියලා. අන්න සාමාන්‍ය මිනිස්සෙක් හියුමන් කෙනෙක්ව කැපිටල් එකක් කරන්න ඔන්න ඔය වගේ වැඩවල. ඒක හැමෝටම කරන්න බෑ. ඒ වැඩේ තමයි මේ සදාහරිත කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් උසස් පෙළ සමත් අයට මේ වෙනකොට පෙන්ඩින් රිසල්ට් එක ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙනකොට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධිය අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. එහෙම නැත්නම් අපි අර කලින් කියෝ වගේ උපාධිය කරලා සමහර විට කරන

0: තියෙනවා ගිහිල්ලා වැඩ කරන්න ඊට ගැළපෙන රැකියා අවස්ථා තියෙනවා ඒ වගේම තමයි ඔයා උපාධි අපේක්ෂකයෙක් නම් ඔයාට part time වැඩ කරන්න පුළුවන් chance එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඒ වගේම තමයි ඔයාට උපාධි ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ දැනුමට ඔයා ඉගෙනගත්තු දේට ගැළපෙන විදිහට ඔයාට රැකියාවක් හොයාගන්නත් පුළුවන් මේ ඔක්කොම ඔයාට හම්බ වෙන්නේ සදාහරිත එකෙන් ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් message එකක් දාන්න මෙන්න මේ number එකට 076 441 1648 0676 441 1648 කියන නම්බර එකට නැත්නම් මේකට මොවගේ CV එකක් යවන්නත් පුළුවන්. ඒගොල්ලෝ දැනුම් දෙයි ඔයාලට මොන වගේ පෝස්ට් වලටද මේ ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඔයා මැසේජ් එක දැම්මට පස්සේ ඊට පස්සේ ඔයාලට ගැලපෙන විදිහට CV එකත් මේකටම යවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන මේල් එක හරහා ඊමේල් එකටත් ඔයාගේ CV එක මේල් කරලා යවන්න. ඒ නැත්තම් යන්න සදාහරිත වෙබ්සයිට් එකට. එයාලගේ contact numbers ගොඩාක් තියෙනවා, hotline ගොඩාක් තියෙනවා. ඒවට කතා කරලා ඔයාට මේ වැඩේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1: Right. Okay. දැන් අටි මේ විදිහට අපි රස්සාවක් හොයාගෙන අපි ජීවිතේ step by step ඉස්සරහට යනවා. ඒතරෝ ආ ගයක් හදන දවසක් එනවනේ කවදා හරි නේද? එතකොට අපි ගොඩක් හිතනවා හොඳම දේ දාන්න.
0: ඔව්.
1: හොඳම පයිප්ප වේවා, හොඳම යකඩ කම්බි වේවා, කීක දේවල් නේද? එතන හොඳම දේ දාන්න නම් හොඳම දේ මොනවාද කියලා දැනගෙන ඉන්න ඕනනේ.
0: දැනගෙන ඉන්න ඕනනේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔයා අලුතෙන් ගයක් හදනවා නම්, තියෙන ගෙදර රිනොවේට් කරනවා නම්,
1: අප්ග්‍රේඩ් කරනවා නම්
0: අනිවාර්යෙන්ම සොයිස්ටෙක් ඇලුමිනියම් අමතක කරන්න එපා. සොයිස්ටෙක් ඇලුමිනියම් දාන්න කියලා අපි කියනවා. මේ වෙනකොට ජනෙල්, දොරවල්, උළුහව, පැන්ට්‍රි කබඩ්ස්, ස්ලයිඩින් ඩෝස් මේ ඕන දෙයක් අර නවීන විදියට, මොඩර්න් විදියට ඔයාට ඔයගේ අලුත් කරගන්න ඕන නම්, අත නැත්නම් හදනගේ ඔයාට නවීන විදියට හදා ගන්න ඕන නම්, සොයිස්ටෙක් ඇලුමිනියම් තමයි ඔප්ෂන් එක. කරන්න තියෙන මෙච්චරයි. ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඔයාට පුළුවන් පොඩි කොටේෂන් එකක් හදාගන්න. ඔයාගේ අලුත්ම ගෙදරට නැත්නම් හැදෙන ගෙදරට මෙන්න මෙච්චර ප්‍රමාණයක් සොයිස්ටෙක් ඇලුමිනියම් දොරවල්, ජනෙල්, උළුහව, ස්ලයිඩින් ඩෝස් ප්‍රමාණයක් ඕන කියලා කොටේෂන් එකක් හදාගෙන ඒකව යවන්න ඕන සොයිස්ටෙක්ලට මෙන්න මේ WhatsApp නම්බර් එකේ.
1: මොන WhatsApp නම්බර් එකද?
0: WhatsApp නම්බර් එක ආගාව තියෙනවා. ඔයා තමයි නම්බර්ස් කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඔයාගේ ડોකියුමන්ට් එක, කොටේෂන් එක මේ යවුවට පස්සේ ඒගොල්ලෝ එක වෙරිෆයි කරගන්නවා. සා වෙරිෆයි කරගෙන ඔයාට මැසේජ් එකක් එවනවා. හරි අපි වෙරිෆයි කරගත්තා කියලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ වැඩේ කම්ප්ලීට් කරන්න. වැඩේ කම්ප්ලීට් කරලා ඉන්ස්ටලේෂන් එක කම්ප්ලීට් කරලා ඉවර වුණාට පස්සේ ආයෙ දැනුම් දෙන්න ඕන සොයිස්ටෙක් එකට. ඔන්න අපේ වැඩේ ඉවරයි. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න කියලා. හරි දැන් ඉස්සෙල්ලාම අර කොටේෂන් එක යවන්න ඕනේ මොන WhatsApp නම්බර් එකටද කියලා කියන්න
1: එපා. යවන්න ඕනේ 076
0: ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම ඔයාට ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
1: රයිට්. ඕකේ. ඒ නිසා ස්විස්ටෙක් ඇලුමිනියම් දාන්න මේ වාසිය ඔයාගේ කරගන්න. ඒත් එක මතක් කරන්න ඕනේ ලෝකේ වෙන ඔය ඔක්කොම ASCII ලංකාව ඇතුළේ වෙන ඔය ඔක්කොම ASCII ඔය අදිනේ දකාල බීලා සැපින් සතුටෙන් ඉන්න ඕනේ. ඒක නිසා යන්න කීල්ස් එකට. හොඳම ප්‍රොඩක්ට්ස් ගන්න නම්, හොඳම දේ ගන්න නම්, අඩුවට ගන්න නම් කීල්ස් එකට යන්න.
0: කීල්ස් එකට යන්න. මොකද කීල්ස් එකේ මේ වෙනකොට කීල්ස් බ්‍රෑන්ඩ් එක යටතේම ප්‍රොඩක්ට්ස් දෙනවා 360කට වැඩි ප්‍රමාණයක්. මොකද ඔය හැම දෙයකම අන්තිම අරමුණ, අන්තිම ඉලක්කය වෙන්නේ අපේ quality of life එක තියාගන්න එක. ඉතින් ලයිෆ් එක quality එකට ගත කරන්න නම් ආ යන්න ඕන තැන තමයි කීල්ස් එක කියන්නේ. ගිහිල්ලා මේ අපි කියපු කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් වෙන එක එක නිෂ්පාදන ගොඩාක් තියෙනවා, variety එකක් තියෙනවා, ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ 360ම try කරලා බලන්න.
1: Yes.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Will I na gana danuwa? Wasakala kiri fun ekak piri elakiri kiri.
1: උදේ 8:03යි දැන්.

0: ඉන්නකොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබුවන්, මේ පැයි රටතොට සමගින් මම කසුනේ. නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු පළාතේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසරු දෙකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලකුණ අනාවැකියේ දැක්වුණේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විටින් විට පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළඳ ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මිලගනිත් නිවුස් පෙරවරු 9ට.
2: Net News. Be pay what the

0: උදේ 8යි විනාඩි 10යි ඇල්ගොරිතම් වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: ඔව් දෙවනි පැයට එනකොට ඔයා දන්නවද වෙච්ච වැඩේ?
0: මොකද
1: අපේ ට්‍රම්ප් ගොයියා මහජන චීනෙන් ගිහිලා දවස් කීයද?
2: දැන්
1: ආ මග නෙමෙයි නේ
2: යන්නේ. නෑ නෑ දැන් ගිහිලා දැන්
0: ගිහිලා. ඔව්.
1: එයා ගිහිල්ලා දැන් ගිහිල්ලා හැරෙනකොට
0: අඩිය තියද්දි මේ පැත්තේ
1: මෙහෙ පැත්තෙන් ඇවිල්ලා පුටින් බැස්සා.
0: පුටින් මහත්තයා බහැලා තියෙනවා.
1: මහත්තයා චීනෙට ඇවිල්ලා.
2: අර කීපු ටික අහගන්න එපේ. අර කීපු ටික අහගන්න එපේ. දෙන්න hina වෙවි කතා කරයිද දැන්. මම මෙහෙම කිව්වා.
0: ඔව්. කියන්න බෑ නේද?
1: ඒක තමයි.
0: හොඳට ඇඳුණා.
1: අර අර අචි කිව්වාගේ නිකන් පෝස්ට් දදා නිකන් එක එක දේවල් හදනකොට ලෝකේ ඔය වගේ සංසිද්ධින් තමයි සිද්ධ වෙන්නේ.
2: අවු මේ දැන් අපි ඔයාට කලින් දවසකත් කතා කරා මේ මොනාද මේගොල්ලෝ අත්සන් කරපු ගිවිසුම්. ඇමරිකානු ඩොලර් බිලියන ගණන්වල ගිවිසුම් අත්සන් කරා ප්‍රධාන වශයෙන්ම මේ AI තාක්ෂණය ගැන.
0: රයිට්.
2: ලෝකේ AI තාක්ෂණය ගැන කතා කරද්දී අපි මේ කතාව මීට කලිනුත් කිව්වා. මේ චීනයේ තියෙනවනේ දැන් ওই ඩීප් සීක් වගේ AI platforms. ඒගොල්ලන්ට තමන්ගේ AI තාක්ෂණය තව දියුණු කරන්න නම් සාරා. ඒගොල්ලන්ට ඕන වෙනවා මේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස්.
0: රයිට්.
2: නේ. ඉගෙන සර්වර් බේස් නෝ වයන්නේ අපි දන්නවා මේ වෙනකොට මේ AI නිසා මහා පරිමාණයේ දැවැන්ත සර්වර්ස් ලෝකේ පුරා ඉදි වෙලා තියෙනවා. හරිද? ඒ සර්වර්ස් වලින් එළියට නිකුත් කරන තාපය අනාගතයේදී මේ ගෝලීය උණුසුමටත් ප්‍රශ්නයක් වෙයි කියලා විද්‍යාඥයින් අනතුරු වගවලා තියෙනවා. ඔය අපිට AI එක ගනුදෙනු කරද්දී ප්‍රොම්ප්ට් කරද්දී ප්ලීස් තෑන්ක් යූ වගේ නිකන් වැඩකට නැති වචන කියන්න එපා කියලා තියෙනවා නේ ඒගොල්ලෝ.
1: ඔව්. එහෙම කිව්ව කරුණා කරලා කියලා එයාට කියන්න ඕනේ නැහැ. මොකද එයාට කරුණා කරගින්න තේරෙන්නේ
2: නැහැ. එයාට එම කරුණාව දක්වන්න ආදරේ දක්වන්න තේරෙන්නේ
0: නැහැ. එයාට දැනෙන්නේ නැහැ.
2: නැහැ. එතකොට මේ වචන ප්‍රොසෙස් කරන්න ගියාට පස්සේ ලොකු එනර්ජි එකක්, ලොකු හීට් එකක් මේ සර්වර්ස් වලින් ලොකු විදුලි බලයක් එළියට නිකුත් වෙනවා කියලා තියෙනවා. ඒක නිසාම තමයි දැන් ඔය Meta සමාගම, Facebook, Instagram, IT සමාගම ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා එයාලගේ සර්වර් බේසස් වලට මේ දැන් මේ න්‍යූක්ලියර් පවර් එක.
0: රයිට්.
2: ඒ කියන්නේ න්‍යෂ්ටික බලය යොදා ගන්න. මොකද එහෙම නැත්තම් මේක කරගෙන යන්න අමාරුයි. ඇමරිකාවේ සමස්ත විදුලි ජනනයත් මදි මේ සර්වර්ස් ක්‍රියාත්මක කරවන්න. ඒකින්ද ඒගොල්ලෝ Tamanටම වෙන් වෙච්ච කුඩා න්‍යෂ්ටික බලාගාරත් ඉදිකරන්න සලසුම් කරලා තියෙනවා.
0: රයිට්.
2: ඉතින් චීනෙට තමන්ගේ මේ AI තාක්ෂණය ඉස්සරහට අරගෙන යන්නේ යන්න නම් මේ සර්වර්ස් ඕන. මේ පරිගණක පද්ධතීන් ඕන. එතකොට ඒවට අවශ්‍ය කරන මේ චිප් සදන කම්පැනි එකක් තියෙනවා ලෝකේ. නැවීඩියා කියලා. නැවීඩියා එක තියෙන්නේ කොහෙවත් නෙමෙයි ඇමරිකාවේ. මේ වෙනකොට ලෝකේ වැඩිම මාකට් ෂෙයාරයක තියෙන කම්පැනි එක. ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක්. ඩොලර් ට්‍රිලියන. මේ මිලියන්ස් නෙමෙයි බිලියන්ස් නෙමෙයි ට්‍රිලියන්. මාකට් ෂෙයාරයක් තියෙන කම්පැනි එකක් අපිට හිතා ගන්න බැරි තරම් දැවැන්තයි විශාලයි. ඔය කම්පියුටර් ගේම්ස් ගහන කට්ටිය මේ දන්නවා GPU එකක් එහෙම දාගන්න ගියාට පස්සේ අපිට හම්බ වෙන්නේ නැවීඩියා ඒවා තමයි. ලෝකේ මේ වෙනකොට තියෙන ඉහළම ප්‍රමිතියේ GPUs. සහ ඒගොල්ලෝ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් නිර්මාණය කරන සර්වර්ස් වලට. ඉතින් මේ වයින් තමයි මේ අපි අර කියන විදිහට මේ AI platforms දුවන්න, ඒ සර්වර්ස් දුවන්න ඕන ශක්තිය දෙන්නේ, බලය දෙන්නේ. මේ අපිට තේරෙන සරලම විදිහට මේක කියනවා නම් සමහර ටෙක්නිකල් ටර්ම් එකට නම් අපිට තේරෙන්නෙත්
0: නැහැනේ.
2: ඉතින් දැන් චීනෙට ඒ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් නැහැ. ඒගොල්ලන්ට ඒ තාක්ෂණය තාම ඒක පොඩ්ඩක් ඒගොල්ලන්ට හරියට නැහැ. ඒ කියන්නේ ඇමරිකාව තරම් ඒක ප්‍රගුණ කරලා
0: නැහැ.
2: ඉතින් ඒ ප්‍රගුණ කරලා නැති නිසා කොච්චර තරහ වුණා. කොච්චර ප්‍රශ්න තිබ්බත් චීනයේ දේශපාලනය සම්බන්ධයෙන් චීනයේ වැඩ කරන විදිය ගැන චීනයේ සහාය දක්වන යාළගේ මිත්‍ර පාර්ශව ගැන ඇමරිකාවට ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒ ප්‍රශ්න අපි දකිනවා ලෝකේ විවිධ අවස්ථාවලදී වෙන රටවල් හරහා එළියට එනවා. එනවනේ. එහෙම නේ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ මෙහෙම hina වෙලා අතරත් දීලා කතා කරලා හිටියට වෙන රටවල් හරහා ඒවා එළියට එනවා.
0: එළියට එනවා. yes.
2: ඒක තමයි සාමාන්‍ය විදිය. හැබැයි කොච්චර විරසකයන් කොච්චර සැකයන් තිබ්බත් එනවා. ඒගොල්ලෝ චීනෙට එනවා. ට්‍රම්ප් චීනෙට එනවා. අපි දැක්කා ඒ චීන මේ චීනෙට ආපු ඇමරිකානු මේ ඩෙලිගේෂන් එක රාජතාන්ත්‍රිකයින් යද්දි ඇමරිකාවට යද්දි ඒගොල්ලන්ට හම්බුණු සමරු තිලින කිසිම එකක් පුද්ගලිකව තමන්ගේ බෑග් එකේ දාගෙන අරගෙන ගියේ නැහැ. ඒ ඔක්කොම ඒගොල්ලෝ එක තැනකට ගොනු කරා. ගොනු කරලා ඒවා මන් දන්නේ සීක්‍රට් සර්විස් එක හරි සමාවට අරගෙන යන්නේ නැති. ඒවා බාරගත තියලා යන එකක් නැහැ. අරගෙන යයි. හැබැයි ඒගොල්ලන්ට ගෙදර අරගෙන යන්න දෙන්නේ නැහැ. මොකද මේවයි මොනා තියෙනවද දන්නේ නැහැ. මොන විදියෙ සමාහෙට දුර ඉඳලා කියන දේවල් කතා කරන දේවල් අහන්න පුළුවන් උපකරණ, ට්‍රැක් කරන්න පුළුවන් උපකරණ. ඒ සැකය තියෙනවා. ඒ සැකය තිබිලා මේ විදිහට කට්ටිය ගනුදෙනු කරන්න වෙන මොකුත් නිසා නෙමෙයි. චීනයට ඇමරිකාවත් ඕනේ. ඇමරිකාවට චීනයත් ඕනේ. ඉතින් ඇමරිකාවට වැඩිම ඉම්පෝර්ට්ස් ප්‍රමාණය. අපි කියන්නේ ආනයන ප්‍රමාණයක් එන්නේ චීනයේ ඉඳලා. චීනයට අර වගේ ඒගොල්ලන්ගේ AI තාක්ෂණය, පරිගණක තාක්ෂණය දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම මේ නැවීඩියා වගේ සමාගම් ඕන වෙනවා. ඉතින් මේ ඔය ඔක්කොම ඇස්සේ මේ මාර මේ පොඩි ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙනවා චීනය ඇමරිකාවයි. ඒ තමයි බිලියන් ඩොලර්ස්. ඇමරිකානු ඩොලර් බිලියන ගාණක් වටින සෝයා බීන්ස්.
0: සෝයා
2: බෝංචි ඇමරිකාවෙන් චීනයට ගන්න. ඒගොල්ලෝ කියන්නේ චීනයට ඉම්පෝර්ට් කරන්න. ඒගොල්ලෝ ට්‍රේඩ් ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙනවා. අපි හිතන්නේ නැති තැනක තමයි සහර ලෝකෙ තියෙන්නේ. අන්න ඒකයි අපි කිව්වේ. අපි අර අපේ රණවිරු ජීවිත පරිත්‍යාගයෙන් මේ රට අපිට රැකලා දුන්නේ මේ ෆේස්බුක් එකේ පෝස්ට් දදානවා කිව්ව වගේ හිට මේට ගා ගන්න නෙමෙයි. මේ ලෝකේ යන තැන, මේ යන ට්‍රෙන්ඩ් එක මෙතනදී අපි කොහෙද අපේ ලංකාව පොසිෂන් කරන්න කියන කාරණාව හරියට අපිට පැහැදිලි කරගන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට ඉතින් සිද්ධ වෙන්නේ, අපි දන්නවනේ සිද්ධ වෙච්ච දේවල් පහුගිය කාලේනේ, ඒවර හිස්ටරි රිපීට්ස් කියලා ආයෙ වෙන්න පුළුවන්.
0: අපි අවුරුදු 17කට කලින් ලංකාව තිබ්බ තැන හිර වෙලා ඉන්නවා. සමහර ඊටත් කලින් හිර වෙලා
2: ඉන්නවා. ඊටත් කලින්. ඔව්. අපි ගොඩක් ඒවා මෙහෙම ආපස්සටනේ
0: අපි කරන්නේ යන්නේ. ඒ වෙනාල ලෝකේ අලුත් අලුත් දේවල් වෙනවා. අර අචි කිව්වා වගේ ට්‍රේඩ් වෝස් වෙන්නේ ඒගොල්ලෝ මේගොල්ලන්ගේ එක එක දේවල් යවා ගන්න එක නවත්ත ගන්න නිසා.
2: ඒ කියන්නේ සර මේ සැකය තියෙනවා.
0: ඔව්.
2: සැකේ තියෙන නිසානේ අර දුන්නු තෑගි ටික මේ තනියම ගෙදර අර
0: නොගියේ.
2: ඒ ඔක්කොම බෑග් එක දාලා ඒ ටික තියලා ඒගොල්ලෝ තනියම වෙනම ගියේ.
0: ඔව්. හැබැයි නැතුවත් බෑ.
2: හැබැයි ආර්ථිකය කියන කාරණාවේදී, ට්‍රේඩ් කියන කාරණාවේදී අපිට එතනට යන්න සිද්ධ වෙනවා. ලෝකේ අපි දන්නවා ඒ චීනයයි මේ ඇමරිකාවයි ලෝකේ සුපිරි බලවතුන් දෙන්න මේ මොහොතේ ඉන්න. යත්සන් කරපු ගිවිසුම් බැලුවට පස්සේ AI තාක්ෂණය, ඊට පස්සේ කෘෂි කර්මාන්තයට විශේෂ වෙලා වෙනම ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. අපි දන්න මේ කෘෂි කර්මාන්තය නෙමෙයි. එතනින් එහාට ගියේ AI තාක්ෂණයත් එක්ක යන තාක්ෂණික කාරණා ගොඩාක් එක්ක යන කෘෂි කර්මාන්තය. ඩිජිටල් කෘෂි කර්මාන්තය. මේ වගේ තැනකට තමයි ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි ලෝකය ඉස්සරහට යන්නේ. දැන් එහෙම යද්දී අපිටත් අපේ සමහර දේවල් ගැන හිතන්න සිද්ධ වෙනවා. සැලකිල්ලටපත් වෙන්න, නැත්නම් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්නවනේ අපිට තියෙන ලොකුම කර්මාන්තය තමයි සංචාරක කර්මාන්තය.
0: ටුවරිසම්
2: ගැන ඔයත් දන්නවා, මාත් දන්නවා. අපි ඒකෙන් ලොකු ටාගට්ස් තියාගෙන ඉන්නවා. එතකොට සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී දැන් ඔය කළුතර කියලා
0: කියන්නේ,
2: කළුතර නගරය කියලා කියන්නේ බස්නාහිර පළාතේම නගරය.
0: රයිට්.
2: දිස්ත්‍රික්කේ කළුතර දිස්ත්‍රික්කේ, කළුතර ටවුන් එක. කළුතර කියවම නිකන් අපිට පොඩ්ඩක් දකුණට බර මේ අදහසක් ආවට බස්නාහිර
1: පළාත.
2: බස්නාහිර පළාත තියෙන්නේ. ඉතින් කළුතර කියලා කියන්නේ ඒ වගේම දැවැන්ත ආර්ථිකමය වටිනාකමක්, වාණිජ වටිනාකමක් සහිත නගරයක්. ওই කාලයක් මේ මෙගා සිටිස් හදන්න හැදුවනේ ලංකාවේනේ. ඒ කියන්නේ ගම්පහ, කොළඹ, කළුතර මේ ඔක්කොම එක නගරයක් විදිහට අරගෙන එහෙම හදන්න හැදුවෙත් ඒ ආර්ථික වටිනාකම දන්න නිසා. ඉතින් අන්න ඒ වගේ බොහොම වටින නගරයකට, ආර්ථික මේ වශයෙන් ඉස්සරහින්ම තියෙන වටින තැනකට අපේ මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස්ලා එයාලගේ අලුත්ම හවුසින් ස්කීම් එක අරගෙන ගිහිල්ලා තියෙනවා. මේකේ නම තමයි කලූරා. කලූරා කියලා කියන්නේ අපි කියවනේ ලෝකේ වේගෙන් වෙනස් වෙනවා කියලා. ඔය හැම වෙනස් වෙන දෙයක් ඉස්සරහම තියෙන ආර්ථිකය. ආර්ථිකය වෙනස් වෙනවා කියලා කියන්නේ ඒ රටවල ආර්ථික ගිවිසුම් ශක්තිමත් වෙනවා කියන්නේ ඒ රටවල සල්ලි එනවා වැඩි. රටවල සල්ලි තියෙනවා කියලා කියන්නේ ඒ රටවල මිනිස්සුන්ගේ ජීවිතය උසස් වෙනවා. එතකොට අපිට උනත් අපේ ජීවිත උසස් කියලා දැනෙන්න නම් අපි ඒ වගේ තැනක හොඳ ලයිෆ් මේ අපි කියන්නේ හොඳ ජීවන මට්ටමක් තියෙන තැනක ජීවත් වෙන්න ඕන. ඉතින් එහෙම තැනක් තමයි මේ කලූරා කියලා කියන්නේ. රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට වඩ පුළුවන්කම තියෙනවා වගේ අපාර්ට්මන්ට් වෙන් කරගන්න. කළුතර නගරයට මිනිත්තු 5ක දුර, ඊට පස්සේ නාගොඩ රෝහලට මීටර 800යි, ඒ වගේම තමයි දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10යි. ඔයාට දැන් මේ මිලියන 19.5 එකපාර ගෙවන්න ඕනෙත් නැහැ. ඔයාට ගැලීම මේකේ මුල් මාස 3 130ක මුල් ගෙවීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ මාස 30ක් ඇතුළත 101 බැගින් ගෙවාගෙන යන්න පුළුවන්. මේ විදිහට ඔයාට මේක අර අපි කියන්නේ වාරික වශයෙන් කඩලා ගෙවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සම්පූර්ණයෙන්ම අවුරුදු 3ක කාලයක් හම්බ වෙනවා මේ වැඩේ ගෙවලා ඉවර කරලා මේ හවුසින් ස්කීම් එකෙන් එක ගෙදරක් ඔයාගේ කරගන්න. ඉතින් යන්න මේ මතක් කරනවා ප්‍රයිම් ලෑන්ස් ලගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ මොඩල්ස් තියෙනවා, මේක කොහොමද හදලා තියෙන්නේ, ඇනිමේටඩ් මොඩල්ස් තියෙනවා, 3D මොඩල්ස් තියෙනවා. ඒක බැලුවට පස්සේ ඔයාට තේරෙනවා කොහොමද මේ ලෑන්ඩ්ස්කේපින්, මේ ලයිටින්, මේක වටේ තියෙන ක්වොලිටි එක.
0: රයිට්.
2: අපි සිහින දකින ඒ ස්ටයිල් එකට ගැලපෙන විදිහට ඒගොල්ලන්ගේ මේ අපි කියපු මේ ගෙදර නැත්නම් ගෙවල් කිහිපය මේ හවුසින් ස්කීම් එකේ හදලා තියෙනවා. ඉතින් යන්න වෙබ්සයිට් එකට, යන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා විසිට් කරලා ඔයාලට පුළුවන් මේ ප්ලෑන් එක බලන්න. ප්ලෑන් එක බලලා එතකොට ඔයාලට පොඩ්ඩක් තව පොඩි අපි කියන්නේ උත්තේජනයක් හම්බ වෙයි මේ ගන්නම ඕනේ කියලා. ඔව්
0: අර ෂා කියලා එකක් හිතනවනේ ඒක දැක්කම.
2: මේ මේ කිව්වට මදි. ඉතින් අපි මේ අර චීන ඇමරිකාවේ ඔක්කොම ගිහිල්ලා කළුතර කළුරයකට මේ ආවේ. එහෙම තමයි ලෝක ඉස්සරහට යනවා ලෝකේ වෙනස් වෙනවා එතන ප්‍රධාන සාධකේ ආර්ථිකය කියන දේදී අපි ජීවත් වෙන තැන අපේ ආර්ථික ස්වාධීනත්වයට සෑහෙන්න බලපානවා
0: සහ ඇටි ලෝකෙ මොන විදිහට වෙනස් වෙයිද දන්නේ නැහැ ඒ නිසා අපි ස්ටේබල් වෙලා ඉන්න ඕන අපි පස්සට දදා හිටියොත් සමහරට තියෙන තත්ත්වය මීට වඩා බරපතල වෙනවා
2: අන්න ඒකයි සමහරට අපිට ඉස්සරහදී ගයක් කියන එක අෆෝඩ් කරන්න බැරි දෙයක් වෙන්න
0: පුළුවන්
2: ඒකින පුළුවන් තරම් ඉක්මන් කරලා ඔයාට තාම චාන්ස් එක තියෙනවා ඉතින් මොන දේ කරන්නත් ඔයා ස්ටේබල් වෙලා ඉන්න ඕන ස්ටේබල් වෙන්න නම් ඔයාට අත්‍යවශ්‍යම දෙයක් තමයි ඉසට සෙවණක් ගෙදරක් කියලා කියන්නේ නිවසක් කියලා කියන්නේ ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරේ කලෝරා ගැන මේ ප්‍රයිම් ලයන්ස් ලගේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක
0: රයිට්
2: ඉතින් මං කියන්නේ ට්‍රයි කරලා බලන්න යන්න සයිට් එකට ගිහිල්ලා විස්තර හොයාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා
0: ඕකේ දැන් අපි ඊ ලෝකේ ගැන කතා කරානේ අපි ලෝකේ වටේ ඉන්න
2: ආ මේ ඔයාලට හොට්ලයින් එකකුත් තියෙනවා ඒකත් මතක් කරගන්න
0: හොට්ලයින්
2: එකක් තියෙනවා මේ 13:22
0: ඒක
2: මතක ගුණානේ 13:22 ට ඔයාලට පුළුවන් කෝල් එකක් දාලා
0: ඕකේ
2: වැඩි විස්තර දැනගන්න
0: හරි 13:22 ට එහෙනම් කෝල් එකක් දීලා පැහැදිලි නැති තැන් පැහැදිලි
2: කරගන්න
0: yes හරි අපි ලෝකෙ ගැන ගොඩක් කතා කරනවානේ ඇචි අපි ලෝකෙ වටේ ඇල්ගෝ ටවුන් අහන ගොඩක් කට්ටියත් ඉන්නවා ඒ කට්ටියට අර රස බත් එකක් ශ්‍රී ලංකන් බත් එකක් මිස් වෙනවා ඇති නේද
2: අපේ රහට
0: ඔව් අපේ රහට මේ වට කටට කියලා
2: අම්මා හදලා දෙන විදිහට
0: ඔව් කොච්චර කැම තිබ්බත් සමහරවිට අපිට ඒ බත් එක අපි ලංකාවේ ඉඳලාත් අපිට මිස් වෙනානේ ඒ බත් එක සම්පූර්ණ වෙන්නේ නැහැ රස පපඩම් එකක් තිබ්බේ නැත්තම්
2: ඒ කියන්නේ පපඩම් කියන්නේ සංස්කෘතිය
0: ඔව්
2: පපඩම් කියන්නේ කල්චර් එකක් අපිට
0: සබ් කල්චර් එකක්
2: සබ් කල්චර් එකක් අපි හැමෝම ඉතින් අපි අර එක එක විදිහට පපඩම් කනවානේ බත් එක්කනේ දැන් අර නුවායම කිව්වේ එයා පපඩම් කන්නේ අර පපඩම් එක ඇතුළට බත් එහෙම පුරවගෙන
1: ඕලා
2: එහෙම මේ එහෙම සාර දැන් ඒ එහෙම කණ එක හැම පපඩම් එකක් එකම කරන්න
1: බෑ
2: හොඳට පිපිලා ඉන්න ඕනේ
1: ඒක නඩ පිපෙන්න ඕනේ බණ්ඩිය එන්න
0: ඕනේ ඒව පිපෙන්නේ නැහැ හරි හැමම් පපඩම් එකක් නෙමෙයි නෝ
2: වෙන එක පපඩම් නෙමෙයි
0: ඒවා
1: තෝසේ මොනව හරි වේලව දීලා වෙන්න පුළුවන්
0: ඒක තමයි ඒ නිසා තමයි අපි ඔයගලන්ට කියන්නේ විජේ පපඩම්ම ගන්න නියම උඳු පිටි වලින් හදලා තියෙන විජේ පපඩම් ඒ වගේම තමයි විජේ කියන්නේ ඉතින් නම ඇහුනහම ආයෙ දෙසරයක් හිතන්න ඕනේ නැහැ අවුරුදු ගාණක් තිස්සේ
2: අවුරුදු 30ක්
0: 30ක් තිස්ස දශක 3ක් තිස්ස ලේසි නෑ වැඩේ ඕගොල්ලන්ගේ විශ්වාසය අපේ විශ්වාසය දිනාගෙන අර කවදාවත් වරදින්නේ නැති දෙයක් තමයි විජය ගන්නවා කියලා කියන්නේ
2: අනිවාර්යයෙන්ම ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා යන්න ඔයාලට ළඟම තියෙන සුපර් මාකට් එකට ඕනම තැනකට
0: ගිහිල්ලා
2: WP ලාංඡනය තියනවද කියලා බලලාම විජය උදුපබඩම් මිලදී ගන්න කියලා

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: උදේ 8:26 දැන්
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: Hey yo yana yana hama tana anytime fit when a flavor delakiri padamak well I ne gana danu wale wasakala kiri fun ek piri elakiri kiri
7: noinos adivegayak supirima sabediyawak slt mobitel fiber within then unlimited package rasak 100 mbps sita 1000 mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wen saathrininna slt mobitel fiber kondesi adalave
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
9: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණයගේ වු නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නෑ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
10: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අනාගතය, පවුලේ නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
12: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: Noinos adivegayak supirima sabediyawak SLT mobitel fiber within then unlimited package rasak 100 mbps sita 1000 mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenasaathrininna SLT mobitel fiber kondesi adalave.

0: ZFM Algo Town. Nagari Kadaba.
1: උදේ 8 විනාඩි 33යි ඇල්ගොටවුන් මේ වෙලාව.
2: දැන් මේ සාරා ජොබ්යක් හොයන්න ගියාට පස්සේ ඔයා සැලකිලිමත් වෙන නැත්නම් ඔයා ගොඩාක් හොයන කාරණා කිහිපයක් තියෙනවා.
1: ඔව්.
2: පළවෙනි එක තමයි ඔයා බලනවා ඔයාගේ ගෙදරට කොච්චර දුරද.
1: ඔව්.
2: නේ යන්න එන්න වියදම් ටික ඔක්කොම බැලුවට පස්සේ පාරට කොච්චර වෙලාවක් යයිද.
1: අනාද.
2: ඒව බලනවනේ. ඊට පස්සේ අපි දන්නවා ගෑනු ළමයි. දැන් ඒගොල්ලෝ එහෙම හැම ජොබ් එකම කරන්නේත් නෑනේ.
1: ඔව්.
2: ඒගොල්ලොත් හොයන සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ ගෑනු ළමෙක් වුණාට පස්සේ මට යන්නේන දුර, ඊට පස්සේ මට කොච්චර පහසුවද, ඊට පස්සේ මේ වැඩ පරිසරය. ඒකනේ වැදගත්ම දේ. අන්න හරි, වර්ක් එන්වයරන්මන්ට් එක මේ වටපිටාව ඉන්න කට්ටිය එක්ක ගනුදෙනු කරන්න පුළුවන්ද, ආරක්ෂිතද? ඒ ආරක්ෂිතයි කියන හැඟීම දැනෙන්න ඕන. එතකොට මෙතන වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම ඔය විදිහට හැම දෙම හොයලා හොයලා තමයි අපි මේ ජොබ් එකක් හොයන්නේ, හොයාගන්නේ. ඉතින් ඔන්න දැන් සදාහරිත අපි කියවන ඒගොල්ලන්ගේ අලුත්ම ජොබ් ඔපචුනිටීස් දෙන වැඩි රැකියා උත්පාදනය පටන් අරගෙන තියෙනවා කියලා. ඉතින් දැන් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ප්‍රදේශයේ, ඔයාගේ නගරේ, ඔයාගේ දිස්ත්‍රික්කේ, ඔයාගේ පළාතේ, ඔයා කැමති තැනක රැකියාවට යන්න.
1: හරි.
2: කොහමද කියන්නේ? CV එක දැම්මට පස්සේ ආ පෝස්ට් එකට තෝර ගන්නවා. ඊට පස්සේ පෝස්ට් එකට අදාළව ආට ඔයා කැමති තැනක ගිහලා රැකියාව කරන්න පුළුවන්.
1: ගෙදර ළඟම.
2: ඔව්. ඔව්. එහෙම පුළුවන්. සමායට නිකන් ඔයා ඉන්න ගමෙන් නැත්නම් ඔය ඉන්න දිස්ත්‍රික්කෙම ඔයාට ඈත් වෙලා යන්න ඕන කියලා හිතනවනම් ඒත් ප්‍රශ්නයක්
1: නැහැ.
2: ඔව්. ඒ කියන්නේ අරගේ ඔපොසිට් එක. එහෙමත් කට්ටිය ඉන්නවනේ මේ ඔක්කොම මට ඈතට යන්න ඕන කියලා මේ හැමදේකින්ම
1: තනියෙන් ඉන්නවා.
2: තනියම ඉන්නවා. එහෙල එහෙම කට්ටිය ඉන්නවනේ. එහෙමත් යන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් සදාහරිත සතුව ලංකාව පුරාම එයාලගේ ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් අලුතෙන් ශාඛාවන් ආරම්භ වෙන්න නියමිතවත් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලට ලංකාවේ ඕනම තැනක ඉඳන් සදාහරිතත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්නේ.
1: ඔක
2: තමයි රහස. කියනවා මොන පෝස්ට් එකකට තේරුණත් ඔයාලට ලංකාවේ ඔයා කැමති තැනක ඉඳලා වැඩ කරන්න හම්බ වෙන චාන්ස් එකට හේතුව රහස තමයි යෝක. ඒගොල්ලන්ගේ ලොකු ශාඛා ජාලයක් ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන ඊළඟ කාරණාව මේ කාන්තාවන්ටම විශේෂිත වූ රැකියා.
1: ඕකේ.
2: එහෙම තියෙනවනේ දැන් අපි ඔය අම්මලා ගත්තට පස්සේ ගෙවල් වල ඉන්න.
1: ඔව්.
2: ඒගොල්ලන්ට ජොබ් එක විතරක් නෙමෙයි.
1: ඔව්.
2: ඊට පස්සේ ජොබ් එක ඉවර කරලා ගෙදර ගිහිල්ලා කරන්න ඊට වඩා වැඩ තියෙනවා.
1: ගෙදරත් ජොබ් එකක් තරමටම වැඩ තියෙනවා.
2: ඔව්. ඒ කියන්නේ ළමයි බබාලා ඉන්නවනේ ගොඩක්.
1: ඔව්.
2: ලොකු බබාලා ඉන්නවා. පොඩි බබාලා ඉන්නවා.
1: පොඩි බබාලා ඉන්නවා.
2: එයාලගේ වැඩ බලන්න ඕන, ලොකු බබාලාගේ වැඩ බලන්න ඕන. ඒ වගේ ගොඩයි. ඉතින් ඒ ඔක්කොම බැලන්ස් කරගෙන කරගන්න එක ලේසි නෑ. සාරා එක ලේසි පහසු වැඩක්
1: නෙමෙයි.
2: ඉතින් ඒක නිසා තමයි මේ කාන්තාවන්ටම විශේෂිත වූ රැකියා කියලා තියෙන්නේ.
1: රයිට්.
2: ඒගොල්ලන්ට ඒ රැකියාවත් එක්ක තමන්ගේ පවුල බැලන්ස් කරගන්න එක, දරුවන් ගැන හොයලා බලන එක මේ ඔක්කොම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. අපි දන්නවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා එහෙම අය. ගෙදර ඉන්න ගමන් වැඩ කරන ගමන් ජොබ් එකක් කරන්න ආසයි.
1: හැබැයි
2: මේ ගෙදර වැඩ ටිකත් එක්ක මට පොඩ්ඩක් එළියට බහින්න අන්න එහෙම හිතන කට්ටිය
1: ඉන්නවනේ.
2: අන්න ඔයාට එතනත් ඔප්ෂන් එකක් තියෙනවා. සදාහරිත තමයි මේ ඔප්ෂන් එක අරගෙන අවිල්ලා තියෙන්නේ. ඔයාට විශේෂ වුණු රැකියා අවස්ථා ඒගොල්ලෝ අරගෙන අවිල්ලා තියෙනවා.
1: ඕකේ.
2: ඉතින් ලොකු කතා කියන්නේ කරන්න තියෙන්නේ මෙච්චරයි. දැන් අපි මෙච්චර කියවද්දී ඔයගොල්ලෝ හරි හරි දැන් අපිට මේක ඇප්ලයි කරන විදිය කියන්න කියලානේ කියන්නේ. ඔය ඇති අපිට ඇප්ලයි කරන විදිය. හරි මෙන්න මෙහෙමයි. ඔයාලට තියෙනවා මෙන්න මේ නම්බර් එකක්, WhatsApp නම්බර් එකක් තියෙනවා. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.
1: රයිට්.
2: නම්බර් එක තමයි 0776 441 1648. ඔකේ 0776 441 1648 කියන නම්බර් එකට වාට පුළුවන්. WhatsApp මැසේජ් එකක් දාන්න, ටෙස්ට් එකක් දාන්න, වැඩි විස්තර දැනගන්න.
1: ඒ
2: වගේම තමයි වාගේ CV එකත් ඔයාලට මේ නම්බර් එකෙන්ම යවන්න පුළුවන්.
1: රයිට්.
2: වාට ඉස්සෙල්ලා තියෙන ඔයාලට මැසේජ් එකක් දාලා අහන්න. මොනවද තියෙන ඔපචුනිටීස් මගේ මේ මෙහෙම තියෙනවා. නැත්නම් වාගේ CV එක දැම්මට පස්සේ ඒගොල්ලෝ කියයි. වාගේ CV එක අනු ඔයාලට මේ වගේ දේවල් වලට ඇප්ලයි කරන්න පුළුවන් කියලා.
1: රයිට්.
2: ඒ වගේම තමයි ඊමේල් එකක් තියෙනවා. ඊමේල් සාමාන්‍යයෙන් CV දාද්දී ඒ කියන්නේ ගොඩක් අට ඊමේල් හොයනවානේ. හරි ඔන්න ඊමේල් එකකුත් තියෙනවාට WhatsApp එකෙන් ඔක්කොම විස්තර ටික දැනගෙන
1: ඔයාලට
2: ඔන්න ඊමේල් එකක් දාන්නත් පුළුවන් මේ ලිපිණයට careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාගේ CV එක ඔයාට යවන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මතක් කරන්නේ සදාහරිතත් එක්කතු වෙලා ඔයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. අපි අර කියපු විදිහට AI ට විශේෂ වෙච්ච විදිහට AI ගේ ආසන්නතාවය අනුව රැකියා ලබා ගන්න පුළුවන් හැකියාවත් ඔයාට තියෙනවා. ඉතින් ඉක්මන් කරන්න. ඒ වගේම තමයි යන්න සදාහරිත වෙබ්සයිට් එක තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ hotlines numbers තියෙනවා. ඒවයන තුවාට කතා කරලා මේ ගැන වැඩි විස්තර දැනුවත් වෙන්න පුළුවන්.
1: ඕකේ. හරි දැන් එහෙම ඔයා ජොබ් එක ගත්ත කියලා හිතන්නකෝ. ඔයාට සැලරි එකක් වරනවානේ මාසික.
2: ඔව්.
1: ඒක අනිවාර්යෙන්ම වැටෙන්නේ සේවිංස් account
2: එකට.
1: හැබැයි අපි සේවිංස් accounts open කරද්දී ඇයි වැඩි බලාපොරොත්තු නැතුවනේ open කරන්නේ නේද? අපි වැඩිය හිතන්නේ සේවිංස් account ගැන.
2: ඒ කියන්නේ සේවිං account එකක් save කරන්න තිබ්බට අපි එහෙම save කරලා තියන්නේ.
1: නෑ save කරන්නනේ අපි fixed deposit කියලා දානවා. ඒනට සේවිංස් account එක අපි ගොඩක් වෙලාවට
2: save කරන්නේ නෑ.
1: කරන්නේ වියදම් වල සල්ලි ටික තමයි ඒක තියෙන්නේ.
2: තියෙන්නේ.
1: හැබැයි ඔයා LB එකේ සේවිංස් account එකක් open කරොත් ඔයා දාන සල්ලි හිතනිකාර වැවෙනවා වගේ පොඩි එකක් තියෙන්නේ නේ.
2: ඔව් ඒ කියන්නේ මේ අපි මේ කතා කරන්නේ LB Premier Saving ගැන.
1: Right.
2: එයාලගේ අලුත්ම සේවිං account එක ගැන 107ක පොලියක් හම්බ වෙනවා. මේක තමයි පුදුමය. සාමාන්‍යයෙන් සේවිං account එකකට මෙච්චර කාලයක් හම්බුත් නැති විදිය ලොකු interest rate එකක් තමයි 107 කියලා කියන්නේ.
1: Right.
2: ඉතින් මේක හරිම විශේෂයි වෘත්තිකයන්ට. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් වෛද්‍යවරයෙක්ද ඉංජිනේරුවෙක්ද ගුරුවරයෙක්ද කවුරු හරි වෘත්තියක් කරන කෙනෙක් නම් මේක ඔයාට වටිනවා. මොකද වටින්න හේතුව තමයි අර 107 පොලි අනුපාතය.
1: ඒ
2: වගේම තමයි ඔයාට කොන්දේසි නැතුව ඕනම වෙලාවක මේකෙන් මුදල් withdraw කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: Right.
2: එහෙම එළියට ගත්ත කියලා withdraw කරා කියලා ඔයාට අර හම්බෙන 107 interest rate එක වෙනස් වෙන්නේ නැහැ.
1: Right.
2: ඉතින් බොහොම පොඩි document ප්‍රමාණයකින් බොහොම ඉක්මනින් දවසක් යන්නෙත් නැහැ.
1: ඔව්.
2: පැයක් ඇතුළත පැයක් යන්නෙත් නැහැ. පැයක් යන්නෙත් නැහැ. බොහොම document පොඩි ප්‍රමාණයකින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ saving account එක open කරගන්න.
1: Right.
2: ඒ වගේම තමයි LB SIM app එකත් එක්ක ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා
1: ඔයාට
2: මේ account එක manage කරන්න මේ account එක through ඔයාගේ light bill ද, ඔයාගේ phone එකේ bill ද, ඔයාගේ වතුර bill ද මේ ඕන දෙයක් ඔයාට ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
1: Right. Okay. එනිසා LB savings account එක open කරගන්න පුදුම හතින්. ඒ හතම ඔයාගේ කරගන්න.
2: පුදුම හතම ඔයාගේ තමයි.
1: පුදුම හතම ඔයාගේ කරගන්න.
2: 107ම ඔයාගේ.
1: 107ම ඔයාගේ. හරි. දැන් ඔය ඔක්කොම වෙනස්සේ අපිට පැරසිටමෝල් කියන්නේ නැතුවම් බැරි දෙයක් වගේ. මොකද අපේ ඔළුවේ කැකුම් වලට, ඇඟපතේ අමාරු වලට අපි පැරසිටමෝල් එකක් බීලා තමයි පොඩ්ඩක් ආයේක නෝමල් කරගෙන වැඩට බහින්නේ.
2: වැඩට බහින්නේ.
1: ඔව්. හැබැයි හරි ප්‍රමිතියේ පැරසිටමෝල් එකක් බිව නැති වුණොත්
2: අපේ
1: පැරසිටමෝල් වලට වඩා බෙහෙත් බොන්න
2: වේවි. බොන්න සිද්ධ වෙනවා.
1: ඔව්. ඒක නිසා තමයි අපි කියන්නේ මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න. අර හරි ප්‍රමාණයට පැරසිටමෝල් එක, කියන්නේ හනියම ප්‍රමිතියට තියෙන පැරසිටමෝල් වර්ගයක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. පර්ස් එකේ, හෑන්ඩ් බෑග් එකේ. මම දැන් ගෑනු ළමයි තියාගන්න තැන් කියන්නේ. ඔයා කියන්නේ පිරිමි ළමයි තියාගන්නේ කොහෙද කියලා.
2: අපිට ඉතින් බෑග් එකේ නම් අපිට බෑග් ගේනවා. බෑග් වල තියාගන්න පුළුවන්.
1: සාක්කුවේ
2: දාගෙන යන්න පුළුවන්. පර්ස් අපර්ස් එකේ තියාගන්න පුළුවන්.
1: ඒකනේ. අයි සාක්කුවේ පොකට් එක.
2: සාක්කුවල අපි එහෙම තියාගන්නේ නැහැ දේවා.
1: අයි ෂර්ට් පොකට් එකේ දාන්නේ නැද්ද මොනවා?
2: එහෙම දාගෙන ඉන්නේ.
1: ඕකේ ඕකේ.
2: සාක්කු හොඳ නැහැ.
3: සෑහෙන්න අපි යන හදාරන්න වෙනවා නේද?
2: සාක්කුවල
3: මූලික දැනුම ලබා ගන්න.
1: හරි කවක් නැහැ කොහේ හරි. අතේ දුරින් අත පොවන මානේ මෙල්ඩෝල් කාඩයක් තියාගන්න.
2: සාක්කුල දාන්න නැතයි දන්න.
1: ඇයි?
2: පස්සේ ගියා.
3: ඒක දන්නේ වොෂින් මැෂින් එක තමයි.

0: FM. Anu hatırlay taşıma ata. Net FM.
1: Velav oba bete gene enne.
2: Cinderella wage mannan inne mama beer ganna kavurut tanakan.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
4: Velav de atay winadi 44 dan.
5: Yes, fortune soy.
6: Alutma rasaguna api vibe ekata set vela.
7: Kamathima vidiyakata o nama velawaka me fortune soy.
8: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම මතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා
11: ළමයි
12: සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපලේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
13: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3.5 ලොව ස්තරම්බ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
12: මුළු තැන් ගෙටම විජය
13: විජය 3.5 අපේ රසය රටේ සැමට
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
15: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 අමතන්න
16: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
17: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
18: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540
19: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8 විනාඩි 50යි දැන්.
4: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳට දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
5: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
6: එහෙයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක.
10: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance. අද නම තන්න 0768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
12: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0768700 WhatsApp කරන්න.
13: කීල්ස් within දැන් ඔබට වැඩි ඉතිරි ප්‍රීම කොත්තමේ නූඩල්ස් ග්‍රෑම් 85 පැක් එකක් සඳහා 125ක වට්ටමක්. කොඹ සබන් 5 පැක් එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සහිතයි.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල සමාගමකි.
15: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
16: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72.

0: උදේ 8යි විනාඩි 53යි අල්ගොටාව මේ වෙලාව
1: යන් යන් කොහෙද කීල්සකට යන්
0: කීල්සකට යන්
1: මොකද අද අගහරුවාද සාමාන්‍යයෙන් අගහරුවාද කියලා කියන්නේ අපිට සාරා ස්පොන්සර් කරලා එහෙම එකගෙන කීල්සකට ඒකින්ද කීල්සකට යන් ඉතින් මේ ඇත්තම දැන් කීල්ස් ගැන මෙහෙම මතක් කරන්න හේතුව තමයි ඔයා දැන් දන්නවා කීල්ස් එක ඇතුලේ කීල්ස් ලගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක් මේ කියන්නේ කීල්ස් නිෂ්පාදන ගැන් දැන් කීල්ස් එක ඇතුලට ගියාට පස්සේ 360ක් නෙමෙයි සාගරේ වගේ තියෙනවා වට
0: තෝරගන්න බැරි තරම් බඩු තියෙනවා ඇත්ත වශයෙන්ම කියනවා නම්
1: ඒ කියන්නේ වට බොඩි කැස්සකුත් තමයි එහෙම කැස්සෙන්නේ එහෙම එක එක දේවල් මතක් කරද්දී එහෙම කැස්සක් එන්නේ දන්නවද
0: අයියේ
1: එහෙම එන්නේ ඒ අපි කියන දේවල් ඇත්ත
0: කැස්සයි ආදරේ හංගන්න බෑ කියන
1: අන්න ඒකයි
0: කැස්සයි කීල්ස් එකට තියෙන ආදරේ හංගන්න බෑ
1: කැස්සයි ආදරේ හංගන්න බෑ වගේ තමයි කැස්ස නවත්ත ගන්නත් බැරුව
0: කියන්නේ
1: එහෙම තමයි ඇත්ත කියද්දී ඒ කැස්සක් එනවා මේ දැන් අපි වට මේ කීල්ස් එකට යන්න කියලා කියනවා දන්නවා ඒ කතාව කීල්ස් එකේ දැන් තියෙනවා කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක්
0: රයිට්
1: ඔයාට ගිහිල්ලා මේ නිෂ්පාදන දැන් මිලදී ගන්න පුළුවන් මේ දැන් කීල්ස් එකේ අපි අර ඒ කලින් කියපු එකම තමයි කියන්නේ දැන් කීල්ස් එකේ ගියාට පස්සේ කීල්ස් එකේ තියෙනවා ඔයාට සෑහෙන්න ලොකු choices ප්‍රමාණයක් තියෙනවා දැන් ඔය මේ consumer sovereignty කියලා තියෙනවා concept එකක් ඒ කියන්නේ පාරිභෝගික ස්වෛරීත්වය
0: right
1: පාරිභෝගිකයට තියෙන ඕන තෝරා ගැනීමේ අයිතිය තෝරා ගැනීමේ අයිතියෙන් වැඩි වෙන තරමට තමයි එයාට හොඳ දේවල් තෝරා ගන්න පුළුවන්
0: වෙන්නේ
1: තියෙන එකම නම් ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ නේ
0: අයිතියක් නැති වෙනවා
1: choice එක කියලා එකක් එතකොට එන්නේ නැහැ නේ ඉතින් consumer sovereignty එක ඒක offer කරන්න හැම කෙනෙක්ටම බෑ ඒක offer කරන්න පුළුවන් keels වගේ දවැන්ත ආයතනයකට විතරයි මොකද අපි keels එකට ගියාට පස්සේ වාට මිලදී ගන්න දේවල් ඕන තරම් තියෙනවා අපි දන්නවා කීල්ස් ලගේ බේකරි ප්‍රොඩක්ට්ස් තියෙනවා ඊට පස්සේ ඔය ෆ්‍රොසන් අයිටම්ස් තියෙනවා ඊට පස්සේ ෆ්‍රෙෂ් අයිටම්ස් තියෙනවා ඔය එළවලු පළතුරු ඊට පස්සේ මස් මාළු වර්ග මේ ඕන දෙයක් ඊට පස්සේ වාට ඩ්‍රයි ෆුඩ්ස් තියෙනවා මේ ඕන දෙයක්
0: බේකරි
1: අයිටම්ස් තියෙනවා මේ ඕන දෙයක් ලොකු consumer sovereignty එකක් වාට හම්බ වෙනවා වාට ලොකු ස්වෛරි මේ අයිතියක් හම්බ වෙනවා කීල්ස් එකට ගියාට පස්සේ දැන් ඔන්න ඒ ගොඩට කීල්ස් නිෂ්පාදනත් ඇවිල්ලා තියෙනවා කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් මේක විශේෂ කීල්ස් කියලා කියන කාරණාවත් එක්ක විශේෂ වෙන හේතු දෙකක් තියෙනවා පළවෙනි එක තමයි මේවයි තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව
0: රයිට්
1: ඕගනික් ගතිය ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතයි ඕගනික් මේවා අපේ ශරීරයට හිතකරයි ඒ වගේම දැන් ඔක්කොම කන බොන ඒවා විතරක් නෙමෙයි 360 ඇතුලේ තියෙන්නේ තව දේවල් තියෙනවා අපිට නිකන්

0: බල්කයක් වා ගන්නවන මාසටම බඩු ගන්න සතියකට බඩු ගන්න යනවන කීල්සකට ඔය විදිහේ 10% ගොඩාක් එකතුනාම වාටේ වාසිය කොච්චරද කියලා ගණන් හදලා බලන්නකෝ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්න යන්න වාට ළගම තියෙන කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න කියලා.
1: රයිට් ඔකේ. කීල්ස් එකට යන ගමන් තව සෞඛ්‍ය සම්පන්නව ඉන්න හොඳ දෙයක් තමයි කන කියලා කියන්නේ.
2: ඔව්.
1: කියන්නේ කනේ බැලන්ස් එක නැති වෙනවා තචි. අපි ගොඩක් දේවල් අවුල් යනවා. අපි හිතුවේ නැති වුණාට අපි කන ගැන වැඩි හිතන්නේ නැහැනේ. අපි එක එක රටේ නැති දේවල් කරනවා ඒකට.
0: කනට දානවනේ එක එක ඔය යතුරෙන් පටන් ගන්න. අතේ තියෙන යතුර බව සමහරවයි කතා කරන්නේත් එහෙමනේ. ඔය නිකන් ඒගොල්ලෝ පොඩි කන්වර්සේෂන් එකක් ඉදදී දන්නේම නැතු ඉබේ අර අත යනවා යතුරත් එක්ක කනට.
1: පුරුද්දක් විදිහට කරනවා.
0: පුරුද්දක් විදිහට එහෙම කරනවා.
1: හැබැයි ඒකෙන් ඔයාගේ කනට හානි වෙන්න පුළුවන්. දැනටම හානි වෙලා අද දන්නේ. ඒක නිසා මේවා ඔක්කොම චෙක් කරගන්න ඔයාට යන්න පුළුවන් විෂන් කියා හියරින් සොලියුෂන්ස් ශාකාවකට. මොකද දැන් එයාලා ඒ ටෙස්ට් එක ඔයාට ෆ්‍රී කරලා දෙනවා.
0: ෆ්‍රී කරලා දෙනවා. ඉතින් යන්න ඒ වගේම තමයි මතක් කරන්න ඕන යනකොට තනියම යන්නේ පවුරුදු 50ට වැඩි වා දන්න ආදරණීය වැඩිහිටියන් කවුරු හරි ඉන්නවනම් ඒ අය වරගෙන යන්න. ඉතින් ඒගොල්ලන් අරගෙන ගියාට පස්සේ ඒගොල්ලන්ගේ නොමිලේම හියරින් ටෙස්ට් එක කරලා දෙනවා. ඒ අතරතුර වාට ෆොටෝ එකක් ගන්න පුළුවන්. එයාලගේ බෑක්ඩ්‍රොප් වගේක් තියෙනවා ලස්සන. ෆොටෝස් අරගෙන අප්ලෝඩ් කරන්න වාගේ සෝෂල් මීඩියා account වල Facebook වෙන්න පුළුවන් Instagram වෙන්න පුළුවන්.
1: ඊට
0: පස්සේ ටැග් කරන්න Vision Care Hearin Solution page එක. එතකොට වාට EV බයික් එකක් දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න හියරින් ටෙස්ට් එක කරගන්න ලෝකයේ ඉහළම තාක්ෂණයෙන් යන්න ඔයාට ළඟම තියෙන Vision Care Hearin Solution ශාකාවට.

0: ඉන්නකොට. ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කස්සුනේ. පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරක අභියසදී පසරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ අනුව අද පසරු 3:30 සිට කොළඹින් පිටවීම පොල්තුව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියන්හැම් හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සහ අවස්ථානුකූලව විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය පැවසුවා. පාර්ලිමේන්තු මාර්ගයේ හරහා කොළඹ සිට පිටවීම පැමිණෙන වාහන පොල්තුව හන්දියෙන් බත්තරමුල්ල පාලන්තුන හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා. කියන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහන පාලන්තුන බත්තරමුල්ල හරහා ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව පවතිනවා. මෙලකනෙත් නිවුස් පෙරවරු 10ට.
2: Let's be pay what a thought.

0: උදේ 9 විනාඩි 8යි අල්ගට හමු වෙලාව. හෙඩ්ෆෝන් දෙක දාගන්න ඇති. ඇහෙනවද මං කියන්නේ ඔයාට?
1: ඇහෙනවා ඇහෙනවා. ආ එහෙම තමයි හෙඩ්ෆෝන් ඕනේ දැන් සින්ක් වෙලා ඉන්නේ.
0: ආ ඔකේ.
1: කියන දේවල් තේරෙනවා.
0: අහහ.
1: දැන් මට තේරුණා නොදැක ඉන්න බෑ. එහෙම දේවල් වෙනවා ඉතින්. සාමාන්‍ය දේවල් ඒවා හිතන්න එපා ලොකුවට.
0: හ්ම්.
1: දැන් අපි වඩා
0: කාඩ් දෙක කිව්වේ දැන් ඔයා. කාඩ් දෙක කිව්වේ.
1: එහෙම තමයි. ඔයා
0: වැදිනා
1: නේද? සින්දුව ගැහුවා. මං පණිවිඩය දුන්නා.
0: ඕකේ.
1: ඇහෙන අයට ඇයි?
0: ඕකේ.
1: ඒවා එහෙමයි. ඒවා සිද්ධ වෙයි.
0: හරි හරි හරි.
1: ඒවා ඒවා සිද්ධ වෙනවා. හරි සිද්ධ වෙමින් පවතිනවා.
0: රයිට්.
1: ඒ වැඩේ යටින් යනවා. කලබල වෙන්න එපා.
0: කලබලයක් නෑ. ඇහුණ අයට ඇහුණා කියලා අපි හිතමු. හරි. මොනවද අපිට කියන්න තියෙන්නේ?
1: ඇහෙන අයට හොඳට අහගන්න දෙයක් තමයි මේ කියන්නේ.
0: හරි.
1: හොඳට අහගෙන ඉන්න අපිව.
0: සවන් දෙන්න.
1: සවන් දෙන්න.
0: කන් දෙක අරගෙන හොඳට.
1: සවන්පත් අපදෙසට යොමු කරන්න
0: යොමු කරන්න
1: යොමු කරන්න. දැන් මෙහෙමයි අපේ හැමෝටම ජීවිතේ හීන තියෙනවා.
0: ඔව්.
1: ඉතින් සාරා මේ ඒ හීන අතර ඉස්සරහින්ම තියෙන හීනයක් තමයි අපි දකින ලොකුම හීනයක් තමයි.
0: රයිට්.
1: අපේම කියලා නිවසක්. අපිටම කියලා ගෙයක් කියලා
0: කියන්නේ.
1: ඉතින් මේ වෙනකොට අපි වාර කියලා තියෙනවා අපාර්ට්මන්ට්ස් තියෙනවා.
0: ඊට
1: පස්සේ හවුසින් ස්කීම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කොළඹින් වගේ ගෙයක් ගන්න බලාපොරොත්තු වෙන කට්ටියට අපි කිව්වා විසඳුමක් තියෙනවා.
0: ඔව්.
1: හැබැයි ඉතින් ඔක්කොටම ඇවිල්ලා ඉන්න තරමක් හැමෝටම ඇවිල්ලා කොළඹ පදිංචි වෙන්න බෑනේ. ඒක සාර්ථක නෑ.
0: ඒ
1: කියන්නේ අපි දන්නා එන්න එන්න මේ ජනගණත්වය නගරවල වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න එහෙම ඇවිල්ලා හැමෝටම ඉන්න බෑ. හැබැයි දැන් කොළඹ ජීවත් නොවුනට කොළඹ වගේම සියලු පහසුකම් සහිතව නේ අපිට ජීවත් වෙන්න ඕන කරන ඉහළ ජීවන මට්ටමක් පවත්වාගෙන යන්න ඕන කරන සියලු පහසුකම් සහිතව අපිට ජීවත් වෙන්න පුළුවන් තව නගර තියෙනවා. දැන් බස්නායර පළාතේ අපිට
0: එහෙම
1: කිව්වම මතක් වෙන ඊළඟ නගරය තමයි
0: කොහෙද?
1: කළුතර කියලා කියන්නේ.
0: කළුතර. අපේ ඔෆිස් එකේ කළුතරේ ඉන්න ගොඩක් අය ඉන්නවා නේද?
1: ගොඩක් ඉන්නවා. වැඩි බලය තියෙන්නේ කළුතරට.
0: වැඩි බලය
1: ඒ පැත්තට තමයි තියෙන්නේ.
0: අචීගේ පැත්තර නෙමෙයිද?
1: අපේ අනේ ඒ පැත්තේ ඉන්නේ මායිනුවයි විතරයි. ඒ බෙල්ට් එක ඉදලා ඉන්නේ මායිනුවයි විතරයි.
0: විතරයි.
1: හරිද? අපි දෙන්න ඒ පැත්තේ ඉඳන් එනවා.
0: මම මේ බැලුවා මේ ටග්ගල සර්ච් කළා කලූරා.
1: කලූරා. ඔව් ආ යන්න. මේ අපි මේ කතා කරන්න ගිය ඇත්තටම කලූරා ගැන. කලූරා කියන්නේ හවුසින් ස්කීම් එකක්. මේ වැඩේ කරන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා.
0: රයිට්.
1: ඉතින් කලූතර කියලා කිව්වට පස්සේ අපිට පොඩි දැනෙනවානේ අමුතු වෙනස් සෞම්‍ය ගතියක්. අපි දන්නවා මුහුදායිනේ. කළුතර කියලා කියන්නේ මුහුදට යාබද නගරයක්.
0: මුහුද නම් මුහුද අර එදා නුවා කිව්වා වගේ නේද?
1: ගංගාව නම් ගංගා තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරන අර ග්‍රාමීය පරිසරය ටිකක් ඇතුළට යන්න යන්න. ඔය ඒ පැත්තේ දැන් ඉන්න තව කට්ටියනවා. කළුතර පොඩි මතු ගමේ
0: ඒ
1: පැත්තේ කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අපිට ඕන කරන අපි මේ ලස්සන ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන සාමකාමී.
0: ඊට
1: පස්සේ අපිට ඕන කරන කාම් ඒ ලයිෆ් එක ගත කරන්න ඕන කරන නාගරික අවශ්‍යතා ටික වගේම අනිත් පැත්තෙන් ඒ ග්‍රාමීය ලස්සන ඒ සුන්දරත්වයේ තියෙන තැනක් තමයි කළුතර කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් ඔන්නේ කළුතරෙන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා යාලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ තමයි කළුරා. ඉතින් කළුරකින් ඔයාලට දැන් පුළුවන්කම තියෙනවා වාගේ ගෙදර වාගේ සිහින නිවස වෙන් කරගන්න. ලොකු වැඩක් කරන්න නැහැ. 13:22 කෝල් එකක් දෙන්න.
0: රයිට්.
1: 13:22 කෝල් එකක් දෙන්න රුපියල් මිලියන 19.5 දන් ඉහෙලට ඔයාලට පුළුවන්කම තියෙනවා වාගේ මේ නිවාස වෙන් කරගන්න. ඉතින් කළුතර නගරයට මිනිත්තු 5ක දුර. හරිද?
0: රයිට්.
1: ඊට පස්සේ නාගොඩ රෝහලට මීටර 800යි දුර.
0: ඊට
1: පස්සේ දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10යි. මේනකොට අධිවේගී මාර්ග නෙට්වර්ක් එකක් වගේ රට පුරාම ඉදි වෙනවා. එතකොට අධිවේගී මාර්ගයක් ආසන්නයේ ඉන්න එක කොච්චර වටනවද කියලා වහට ආය අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ.
0: නැහැ.
1: ඉතින් දැන් අපි කියවන මේ කළුරා කියලා කියන්නේ නගරයක් වගේ. මේක ඇතුළේ වහට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. කෙටියෙන් කියනනම් වහට ජිම් එක තියෙනවා. සමහරවිට වර්ක් අවුට් කරලා අපි අර කියවන ක්වොලිටි ලයිෆ් එකේ කොටසක්නේ. වර්ක් අවුට්ස් කරලා ජිම් එකට ගිහිල්ලා ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ kids play area එකක් තියෙනවා අපේ පොඩ්ඩන්ට.
0: ඊට
1: පස්සේ swimming pool එකක් තියෙනවා. indoor cricket net එකක් තියෙනවා කට්ටියට set කරලා සෙල්ලම් කරන්න.
0: ඊට
1: පස්සේ multi purpose hall එකක් තියෙනවා. බහුකාර්ය hall එකක්. ඒ hall එකේ කරන්න පුළුවන් වැඩ ගොඩයි. conference තියෙනවා නම් conference තියන්න පුළුවන්.
0: ඊට
1: පස්සේ events තියෙනවා නම් events තියන්න පුළුවන්. concert එකක් ගන්න නම් concert එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.
0: okay.
1: ඒක තමයි අපි মালටි පර්පස් කියලා කියන්නේ.
0: රයිට්.
1: හරිද? ඊට පස්සේ තියෙනවා ලෑන්ඩ්ස්කේප් එක. මේ ඔයාට ඒ ලෑන්ඩ්ස්කේප් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන් යන්න විසිට කරන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ නැත්නම් ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙබ් අඩවියට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් කලූරා ප්‍රොජෙක්ට් එකට අදාළ ෆොටෝස් බලන්න, මොඩල්ස් බලන්න.
0: මම දැන් ගියා වෙබ්සයිට්
1: එකට. ඔය බල බලනේ ඉන්නේ.
0: ඔව් මං කලූරා කියලා විතරක් ගහපු ගමන් ආවා. ඒක ඇචි මාර ලස්සනයි.
1: ඒ
0: කියන්නේ අපාර්ට්මන්ට්ස් විදියට නෙමෙයි මේක
1: තියෙන්නේ.
0: අර ගෙවල් විදියට වෙනම
1: වෙන වෙනම
0: තියෙන්නේ. හරි ගොඩක් ප්‍රයිවසි තියෙනවා එතකොට අපිට නේද? අර මේ ඔයාලා අපාර්ට්මන්ට් කන්සෙප්ට් එකට කැමති නැත්නම් උගලන්ට මේක අයිඩියල්. මම කියන්න හැදුවේ මොකක්ද දන්නවද? මේකේ පෙන්නනවා දැනට මේක කී දෙනෙක් මේකට ඇහැ ගහගෙන ඉන්නවද කියලා.
1: කී දෙනෙක් බලන් ඉන්නවද?
0: 7000 ගානක් දැනටත් මේක බලලා.
1: අන්න එච්චර යුනිට් නම් නැහැ.
0: එච්චර නම් නැහැ පුතේ.
1: යුනිට් 7000ක් නම් ඒක ඇතුලේ නැහැ. කලුවර ප්‍රොජෙක්ට් එක ඇතුලේ.
0: ඔව්.
1: ඉතින් වාර තේරෙනවානේ කට්ටිය මේ වෙනකොටත් විසිට් කරලා තියෙනවා. මේ ගැන බලලා තියෙනවා.
0: සමහර
1: අපි කිව්වට පස්සෙත් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඇති. ඉස්සෙල්ලම මම කියන්නද? ඉස්සෙල්ලම කරන්න තියෙන වැඩේ තමයි ඔයා ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එකට යන්න. ලොකු වැඩ ඕනේ නැහැ. Google එකට ගිහලා කලුවර කියලා ගහන්නකෝ. ඒගොල්ලෝ ගන්න SEO කරලා තියෙන උඩින් මේ එපසවාට එතනට ගිහිල්ලා ලින්ක් එකට ගිහිල්ලා අර මේ සාරා කියපු විදියට
0: මේ
1: මොඩල්ස් ටිකේ ෆොටෝස් ටික බලන්න පුළුවන්.
0: එතන තියෙනවා චි ෆ්ලෝ ප්ලෑන් එක.
1: හරිද?
0: බ්ලොක් ප්ලෑන් එක. කියන්නේ මොන මොන විදියට කොයි විදියටද ගෙවල් ටික තියෙන්නේ
1: කියලා.
0: ඊට පස්සේ ලොකේෂන් එක වෙනවා තියෙනවා. ඊළඟට එතන ඔයාට වීඩියෝ එකක් ඕන නම් වීඩියෝ එකකුත් තියෙනවා.
1: බලන්න පුළුවන්.
0: ඔව් එක එක ටයිප්ස් වල ගෙවල් ටික වෙනම ටයිප් A, ටයිප් B, ටයිප් C කියලා ආයෙ වෙන් කරලා තියෙනවා. ඔයාට ඔක්කොම වෙබ්සයිට් එකේ තියෙනවා. ස්පීක් ටු us කියලා පොඩි එලාම් එකකුත් තියෙනවා.
1: ඔව් එතනින් මැසේජ් එකක් දාන්න
0: පුළුවන්. මැසේජ් දාන්න පුළුවන්. අපි කියන දේවල් වල මොන හරි ඩවුට්ස් මොන හරි
1: පැහැදිලි නැන්
0: ඔව් නැති තැන් තියෙනවා නම් එතනට කතා කරන්නත් පුළුවන්.
1: පුළුවන්. ඉතින් අපි මතක් කරන්නම් ඔයාලට හොට්ලයින් එක තියෙනවා ඒගොල්ලන්ගේ 1322.
0: රයිට්.
1: 1322ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. නැත්නම් පහසුම විදිය සාරා කිව්ව වගේ වෙබ්සයිට් එකට යන්න ඔයාලට ඔක්කොම A to Z හැමදේම මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රුපියල් මිලියන 19.5ක මේ මුදල ඔයා එකපාර ගෙවන්න ඕනෙත් නැහැ.
0: ඔයාලට
1: වාරික වශයෙන් අවුරුදු 3ක් ඇතුළත මේක ගෙවන්න පහසුකමක් තියෙනවා. මතක තියාගන්න මේ අපාර්ට්මන්ට්ස් නෙමෙයි. මේ හවුසින් ස්කීම වෙනම બ્લોක් වශයෙන් තමයි තියෙන්නේ. දැන් කොලඹ වගේ තැනක ඉඩ මදි හින්දා අපාර්ට්මන්ට් කොන්සෙප්ට් එකට ගියාට කලුතර වගේ තැනක හවුසින් ස්කීම් එකට යන්න පුළුවන්. ওই දෙකටම කැමති කට්ටිය ඉන්නවනේ නේ. සමහරව අපාර්ට්මන්ට් ලයිෆ් එකට කැමති, සමහරව එහෙම නැතුව අර සාර්ගේ වගේ ප්‍රයිවසි එකේ ඉන්න කැමති.
0: කැමති. yes.
1: අන්න ඒ වගේ කට්ටිය තමයි කලුරා ප්‍රොජෙක්ට් එක ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
0: රයිට්. ඕකේ. ඒක නිසා වෙබ්සයිට් එකට යන්න නැත්නම් හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. දීලා වැඩි විස්තර දැනගෙන ඉක්මනට වැඩේ කරගන්න. මොකද මං කිව්වා වගේ ලොකු පිරිසක් මේකට ඇහැ ගහගෙන ඉන්නවා. ඉක්මනට උණු කැවුම් වගේ යයි ඉතින්.
1: ඔව් 7000ක් කියලා කියන්නේ 7000ක් නෑ. අපි ගන්න.
0: 7000ක් නෑ.
1: බ්ලොග්ස් 7000ක් ඔයාලට කොහෙවත් නෑ.
0: කොහෙවත් නෑ.
1: ඒකින්ද පුළුවන් තරම් ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ඔයාගේ chance එක try කරලා බලන්න.
0: රයිට්. ඕකේ. දැන් අටි අද අඟහරුවාදා.
1: අද අඟහරුවාදා.
0: හරිද?
1: හෙට
0: බදාදා.
1: හෙට බදාද
0: මේ සතිය ඉක්මනට යනවා. හරිද? සමහරුන්ට ඔය සඳුදාට බඩු ටික ගන්න හිටපු ගමන් අමතක වෙනවා.
1: අමතක වෙනවා.
0: මං වගේ කට්ටියට.
1: ඔව්.
0: වෙලාව නැති වෙන්න පුළුවන්. වැස්ස නිසා එළියට ය아가න්න බැරි වෙන්න පුළුවන්.
1: එළියට ය아가න්න බැරි වෙනට වඩා කම්මැලි හිතෙන්න පුළුවන්.
0: ඔව් කම්මැලි හිතෙන්න පුළුවන්. හැබැයි දැන් අද ඔයාට රිමයින්ඩර් එකක් දෙනවා. ඉක්මනට යන්න කසාගල සුපර් මාකට් එකට. ගෙදරට ඕන හැම දෙම එකම තැනකින් ගන්න ඕන නම් ඔයාට යන්න තියෙන කසාගල සුපර් මාකට් එකට තමයි.
1: ඔව් කසාගල ග්‍රීන් සුපර් මාකට් එක මේ වෙනකොට දැන් හයක තියෙනවා. අපි වඩ කලින් කියලා තියෙන අතුරුගිරිය තිබ්බා. ඊට පස්සේ කඩුවෙල තිබ්බා. ඊට පස්සේ මාතලේ තිබ්බ නෙමෙයි තියෙනවා. මාතලේ තියෙනවා ඊට පස්සේ අපි කිව්වා අතුරුගිරිය තියෙනවා. ඔව් අතුරුගිරිය තියෙනවා. ඊට පස්සේ කඩුවෙල තියෙනවා. ඊට පස්සේ අලුත්ම ටික සාරකේ වගේ අලුත්ම ටික මේ වෙනකොට ඇවිල්ලා තිනවා ගණේ මුල්ලට. ඊට පස්සේ නාරම්මලට. ඒ වගේම ගම් පොලට. ඉතින් වාට ළඟම කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවට ගිහිල්ලා වාට ඕන කරන දේවල් වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් මිලදී ගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Meltol Hisarathaya Una Semprathishyava Angapatha Vedanawa Apahasu Dina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
1: Me Handun Guru Worldat Standards Thiyenawada
2: Nathu Api Husma Ganna Tengwalma Pattu Karanakota Standards Onewani
3: Kisivakata Kisivikuta Haniyak Nathi SLS Lat Pratham Saha Ekama Handun Kura Amrita Sit Suvandin Pireva
4: Langkamba BYD Pradarshana Garayata Pivisa Rajya Sevaka Obe BYD Vahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත Plantations Limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
6: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 200.
7: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 77 76 10.
8: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
9: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
11: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
12: කීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගත්තේ. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්ව මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මියගේ ටෙන්ට් යන්නේ කියලා. ඒක ලා කිව්ව බෙහෙත් මහත්මිය දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩාක් ස්තුතියි සින් වෙද මහත්මයාට.
13: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: උදේ 9:27 අල්ගොටාවමේ වෙලාව.
1: අන්න අපිට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආවේ අපිට මොනා ගැන කියන්න කියලාද?
0: මොනා ගැන කියන්න කියලාද?
1: ඔය හිතන්නේ මොනා ගැන කියන්න කියලාද?
0: ස්විස් ටෙක් ගැන කියන්න.
2: ඇලුමිනියම් ගැන කියන්න.
1: ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන. ඔයාට මතක් කරන්න කියලා. ඉතින් අපි වාට හැම වෙලේම කියනවා මේ වෙනකොට අලුතෙන්ම ගයක් හදනවා වෙන්න පුළුවන්. නැත්නම් වාගේ තියෙන ගේ රිනොවේට් කරන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.
0: නැත්නම්
1: වාගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. අලුතෙන් හදනවා හරි රිනොවේට් කරන්න බලාපොරොත්තු වෙනවා හරි. ඔයා අනිවාර්යෙන්ම ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන දාන්න අමතක කරන්න එපා. මොකද දැන් අපි හැමෝම ටික ටික මිනිමලිස්ටික් වීගෙන ඉන්නේ.
0: වීගෙන යන්නේ. ඔව්.
1: يعني අපි හරිම අර සරල බව, සිම්පල් ලුක් එකට කැමතියි. අපි ගයක් හදනවා වුණත්, අපි වෙන අපේ ව්‍යාපාරික ස්ථානට ඔෆිස් ස්පේස් එකක් හදනවා වුණත්, හරිම සිම්පල්.
0: ඊට
1: පස්සේ calm ලුක් එකකින් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේකේ cost එක. පිරිවැය අඩු වෙන්නත් ඕනේ.
0: හැබැයි
1: පිරිවැය අඩු වුණා කියලා මේ durability එකට ප්‍රශ්නයක් වෙන්න බෑ. කල්පවැත්මට ප්‍රශ්නයක් වෙන්න බෑ. එතකොට ලොකු කාලයක් පවතින අඩු පිරිවැයකින් නියම ප්‍රමිතියෙන් මොඩර්න් විදිහට වර්තනක් හදාගන්න ඕන නම් ඔයාට අපි මතක් කරනවා අනිවාර්යෙන්ම
0: ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න කියලා.
1: ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න කියලා මතක් කරනවා.
0: ඉතින්
1: දැන් එහෙම දාද්දි ඔයාට කියන්න ඕන දේ තමයි ඔයාට ඔන්න කෑෂ් බෑක් එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 1.25ක්
0: දක්වා.
1: රුපියල් මිලියන 2.5ක් වෙනකන් ඔයාට කෑෂ් බෑක් එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: මේ කෑෂ් බෑක් එක ගන්න නම් ඔයා මේ ලොකු ඉන්ස්ටෝල්මන්ට් කරන්න ඕනේ. හිතනවා එක ස්ලයිඩින් ඩෝ එකක් දැම්ම කියලා.
0: ඔව්.
1: ඒ කියන්නේ ස්විස් ටෙක් ඇලුමිනියම් වලින් එක ස්ලයිඩින් ඩෝ එකක් දැම්මත් ඔයාට කෑෂ් බෑක් එක දිනා ගන්න පුළුවන්.
0: හැබැයි
1: ඔයා හරියට මේ ප්‍රොසෙස් එක කරන්න ඕන.
0: ඕකේ.
1: මේ අපි කියන පාරේ හරියට යන්න ඕන. ඒ තමයි දැන් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් අලුතෙන් ඉදි කරන
0: මේ
1: ඕන තැනකට ඔයා ඉස්සෙල්ම හදාගන්න කොටේෂන් එකක්. ස්විස් ටෙක් ඇලුමිනියම් ගෙවල් මට මෙච්චර ගෙදරට ස්විස් ටෙක් ඇලුමිනියම් ජනෙල් දොරවල් උළුහව් මට මෙච්චර ප්‍රමාණයක් ඕනේ. මට ස්ලයිඩ් ඉන්ඩෝස් මෙච්චර ප්‍රමාණයක් ඕනේ. පැන්ට්‍රි කබඩ්ස් මෙච්චර ප්‍රමාණයක්
0: ඕනේ.
1: ඒ දර පොඩි කොටේෂන් එකක් හදාගන්න.
0: ඊට
1: පස්සේ කොටේෂන් එක ඔයා වට්ස්ඇප් කරන්න ඕන මෙන්න මේ කියන නම්බර් එකට
0: 0766780000 0766780000.
1: හරි. එහෙම මේ ඔයා කොටේෂන් එක වට්ස්ඇප් කරලා යවුවට පස්සේ ඒගොල්ලෝ වෙරිෆයි කරලා පොඩි ඔයාට එවනවා රෙෆරන්ස් ID එක.
0: ඒක
1: ඔයා තියාගන්න. IDs රෙෆරන්ස් ඒවා තියාගන්න ඕනේ කියලා දන්නවනේ. ඒකෙන් තමයි ඔයාගේ වැඩේ ට්‍රැක්
0: වෙන්නේ.
1: ඒක ඔයාට විතරයි අනන්‍ය වෙන්නේ. වෙන කාටවත් ඔයාගේ ID එක යන්නේ නැහැ. ඒකින්ද ඔයාගාව තියාගන්න. ඊට පස්සේ වැඩේ ඉවර කරාට පස්සේ ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට තියෙන කෝල් එකක් දාලා ස්විස් ටෙක්ලට කියන්න වැඩේ හරි. වැඩේ කම්ප්ලීට් කියලා.
0: ඒගොල්ලන්ගේ
1: ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා බලනවා අර කොටේෂන් එකේ විදිහටම වැඩේ සිද්ධ වෙලා තියෙනවද? ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදනමද දාලා තියෙන්නේ?
0: නිවැරදි
1: ප්‍රමිතියෙන් දාලා තියෙනවද?
0: කොටේෂන්
1: එකට වඩා ඔයාට වියදම් වෙලා තියෙනවද?
0: ඒ
1: ඔක්කොම බලලා ඉවර වෙලා ඔයාට කෑෂ් බෑක් එක ඒ වෙලේම ඔයාගේ බැංක account එකට දානවා.
0: රයිට්.
1: සමහර වෙලාවට ඔයාට රුපියල් ලක්ෂයක් වියදම් වුණා නම් වැඩකට රුපියල් 50000ක් විතර ආය ආපහු හම්බෙන්න පුළුවන්. හරිද? එතකොට හිතන්නකෝ, ඒ කියන්නේ ලක්ෂ වැඩේ රුපියල් 50000ට කරුනම
0: භාගයක් වාට ඉතුරුයි.
1: කොච්චර ලොකු වාසියක්ද නේ? ඒ කියන්නේ දැන් ස්විස් ටෙක් වගේ ඇලුමිනියම් නිෂ්පාදන භාවිතා කරනවා කියලා කියන්නේම අපිට පිරිවැය නැත්තම් අපේ කොස්ට් එක අඩු කරගන්න හේතුව
0: ඒකෙනුත්
1: කෑෂ් බෑක් එකක් වාට හම්බෙනවා කියලා කියන්නේ.
0: එතකොට
1: තව වාට කොස්ට් එක අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම ස්විස් ටෙක් එක මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි දැන් මේ විදිහට කෑෂ් බෑක් එක විතරක් නෙමෙයි ඔයාලට අවුරුදු 30ක 30 year warranty එකක් වගේම life time මට හම්බෙනවා after sale service එකක්.
0: ඔකේ. දැන් ආචි කට්ටිය හිතනවා ඇති මේ මොනවටද මේ ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න පුළුවන් කියලා
1: ගෙදර.
0: ඔයාලට ඇත්තටම ඕන දෙයකට දාන්න පුළුවන්.
1: ඕන
0: දෙයකට කියන්නේ ස්ලයිඩින් ඩෝස් තියෙනවා ඒගොල්ලන්ගේ, ස්විං ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්,
1: වින්ඩෝස්,
0: පැන්ට්‍රි කබඩ්ස් නුත් තියෙනවා. ආගේ කුස්සියට ක්ලීන් කරන්න ලේසි වෙන්න ලස්සන මිනිමල් ලුක් එකක් එන්න ඕන නම් පැන්ට්‍රි කබඩ්ස් ගන්න පුළුවන්. ඊළඟට බාත්รูම් ඩෝස්, ඊළඟට එන්ට්‍රන්ස් ඩෝස්, මේ හැම වර්ගකින්ම ඕන ඩෝ එකක්, වින්ඩෝ එකක් වාට ස්විස් ටෙක් ඇලුමිනියම් වලින් දාන්න පුළුවන්. දැන් අචි කිව්වා වගේ වැඩේ කරන්න
2: නැත්තම් ඩෝන් ඩෝන් ගාලා කඩන් වැටෙනවා.
0: ඔව්. ඒ පිළිවෙලට කරගෙන යන්න. හැබැයි ඊට කලින් ඔයාලට බලන්න ඕනේ නම්,
1: ඔව්, يعني ඩිසයින්ස් මොනවාද තියෙන්නේ?
2: අනිවාර්යෙන් කිසි දෙයක් බලන්න නැතුව ගන්න එපා.
0: ගන්න එපා.
2: ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් දැන් නෙමෙයි ඇලුමිනියම් කියන්නේ
1: කියලා කියන්නේ.
0: මොන වගේ අවුට්පුට් එකක්ද කියලා බලන්න ඕන නම් ඔයාලට යන්න පුළුවන් නාරහින් පිට නාවල රෝඩ් එකේ තියෙන ස්විස් ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට.
2: ඒක නෙමෙයි දැන් අත්‍තරම ඔය නාවල ඔය ඩිසයින් ස්ටුඩියෝ එකට යාම ඒ අවට ගෙයක් හදන්න ඕන කරන ඕනම දේවල් ටිකත් එක්කාසු කරගන්න පුළුවන්.
1: ඒ
2: පාර දිගට තියෙන බාත්รูම් ෆිටින්ග්ස් තියෙනවා, ටයිල්ස් තියෙනවා, මොනවා දෙකේක ඔය තියෙන සුකුරුත්තන් ඔක්කොම
0: තියෙනවා. ඒ
2: දිගටම තියෙනවා.
1: ඒක ගමනින් ඔක්කොම ටික හරි.
2: අන්න ඒකනේ.
0: ගැළපෙනම තැන තමයි
2: ඒක. අදිසියවත් ඒවා බලන්න නාවල ඔය පැත්තට ගියොත් අනිවාර්යෙන් ඌමනාවක් තිබුණත් නැතත් ඩිසයින් ස්ටුඩියෝ එකට කියලා බලන්න.
1: ඔව් එතකොට ඌමනාව වෙනවා.
2: ඔව්
1: එතකොට ඌමනාව වෙනවා.
2: ඩිසයින් ස්ටුඩියෝ එකට ගියොත් එක ගලෙන් කුරුල්ල දෙන්නක් අල්ල ගන්නත්
0: පුළුවන්. අල්ල ගන්න පුළුවන්. ඒ නිසා ස්විස් ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට යන්න ගිහින් බලලම ඔයාලට කෝටේෂන් එක යවලා ආචී කියපු විදිහට වැඩ ටික කරගන්න පුළුවන්. හරිද?
1: හරි.
0: ආචී.
1: ඔව්.
0: දැන් මං අද දවල්ට බත්යක් ගෙනාවේ නැහැ.
1: නැහැ. හරි. දැන් මොකද කියන්නේ?
0: අපේ නුවා වෙනාට බත්යක් ගෙනවන්නේ
2: නැහැ. නැහැ
1: නේ.
2: මම කොහොමවත් බත් කන්නේ නැහැ දවල්ට.
0: ඔයා ගෙනෙයි කියලා හිතලා නුවා මම ගෙනාවේ නැහැ.
2: ඉතින් වැරදි වැටහිම්.
1: දැන් හරි.
0: දැන් නුවා
2: මම මේ කල්පනා කරේ මේ ගෑනු ළමයි මං ගැන වැරදි වැටහිම් ඇති කරගන්න එක ඒක මං හිතන්නේ මං හිතුවා ඒක හරි කියලා.
1: ඒ චිරාගත සම්ප්‍රදායක් කියලා වෙනවා. වෙනසක් නැහැ.
2: නේද ආචි?
1: ඔව් නේ.
2: ඉතින් දැන් ඒක ඉවර ඇති කියලා බලනකොට
1: ඒක වෙලා
0: නැහැ. සංසාරගත පුරුද්දක් මං හිතන්නේ. කොහොම හරි නුවාගේ බත් එකේ තියෙනවා හොඳ පපඩම් වර්ගයක්.
2: ඇත්තනේ මං බත් කනවා අඩුයි හැබැයි පපඩම් නම් කනවා.
0: ඔව් ඒක අර අමුතු ෆුල් මීල් එකක් විදියට තියෙන බත් එහෙම දාලා
2: විජේ පපඩම් කන්න ගිහිල්ලා මං අම්මගෙන් ගුටිත් කාලා තියෙනවා. අම්මා ගානට ලිමිට් එකක් නේ පපඩම් බදින්න.
0: ඔව් අර බත් කනවා වගේ වෙනට කන්න පුළුවන් විජේ පපඩම්
2: නිසා.
1: හරි ඉතින් අනිවාර්යයෙන්ම විජේ පපඩම් ගනිද්දි ඔයාලට මතක් කරනවා WP ලාංඡනයේ තියෙනවද කියලා බලන්න. මොකද අවුරුදු 30ක දශක 3ක විශ්වාසයත් එක්ක තමයි විජේ ප්‍රොඩක්ට්ස් අපි ගාවට එන්නේ. මේ අපි මේ කියන්නේ විජේ උදු පිටි පපඩම් ගැන ඒක හරිම විශේෂයි ඒ රහ. ඒ වගේම තමයි හොඳට අර පපඩම් කියලා කියන්න
0: පුළුවන්.
1: පපඩම් වෙන්න නම් අර පපඩම් එක තියෙන්න ඕන.
2: පපඩම්
1: වෙන්න එක පපඩම් වෙන්න ඕන.
2: එහෙම පපඩම් නැති පපඩම් තියනවා
1: නේද?
2: වැඩක් නැහැ නේ ඒවා.
1: ඒවා පපඩම් නෙවෙයි.
2: මොනවා හරින්නේ.
1: ඒවා පපඩම් නෙවෙයි.
2: ඒවා තියෙන්න ඕන චමස් කාලා හැපෙන්න.
1: එහෙම තියෙන්න ඕන.
0: ඉතින්
1: එහෙම පපඩම් තමයි අපි මේ කියන විජේ ලැබු උදු පිටි පපඩම් කියලා කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම WP ලාංඡනයේ තියනවද කියලා බලලම ගන්න. මොකද මේ පපඩම් ගැන ඔයා විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. ඒකින්ද මුළු ලෝකෙම දන්නවා විජේ පපඩම් කොහොමද තෝරගන්නේ කියලා.
2: දකුණු පළාතේ තියෙනවනේ පපඩම් හොදි කියලා જાතිය.
1: ආහ්.
2: ඔව්. පපඩම්යි. නෑ ඇත්තට.
0: ආ.
2: මේ දකුණු පළාතේ ඉන්න කට්ටිය නියන් මම බලන්න එපා මේ. දන්නා වගේ කියලා. මොනවාද ඇත්තම රහයි.
1: ආහ්.
2: අපේ ආච්චි ඉස්සර හදනවා. දැන් ඔබට ඕනනම් කියන්නේ අපි විජේ පපඩම්. හැබැයි විජේ පපඩම් වගේ කොල්ටි පපඩම් වෙන්න ඕනේ. ඉතින් කොල්ටි පපඩම් නෑ විජේ පපඩම් නෑ ලංකාවේ තියෙන්නේ. පපඩම් බදලා තීරු වලට කපනවා. කපලා ඉවර වෙලා කිරි හොදි වලට දාලා හොඳ රසවත් උද්දක් හදනවා පපඩම් හොදි කියලා.
0: ඇත්තද?
2: කරලා බලන්නකෝ.
0: කරලා කාලා බලමුනේ. මොකට බැරිද පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එක?
2: අපි කිරි හොද්දට මොනවද නැනේ
1: නොදන්නේ.
2: පපඩම් දානවා.
0: ඒකයි
2: ඒකයි. එයා අපේ කිරි හොද්ද ඕනම එකකට මල්ටි ෆන්ක්ෂන් නේ.
1: ඕන එකක් දාන්න බලන්න.
2: ඔව් ඒකින්ද පපඩම් ඇත්තටම පපඩම් හොදි රහයි.
1: ඔව් එහෙනම් ඉතින් කට්ටිය පපඩම් හොදි හදනවා නම් විජේ පපඩම්ම ගන්න.
0: අපි දැන් පපඩම් රෙසිපීස් නුත් කිව්වා බත් දාලා
2: කන්නේ. දැන් ඒක තමයි. දැන් අර අපි කියනවානේ 9 වෙනකන් ගෘහණියන්ට කියමු අද විජේ පපඩම් අරගෙන පපඩම් හොද්දක් ට්‍රයි කරලා බලලා
0: 0 7 11 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95
1: ඒක තමයි අපි මේ නොකිය කිව්වේ. ෆොටෝ ගහ ගහව බොරුවට
2: කවදාවත් මේ ෆොටෝ ගහලා එවනවා වගේ බොරුවට කරන්නේ නැතුව.
1: කෙලින්ම එවන්න.
0: හරි. දැන් අචි ඔයා දන්නවද මේ කීල්ස් එකේ තියෙනවා කීල්ස් ප්‍රොඩක්ට්ස් කීල්ස් ලේබල් එකෙන් එන ප්‍රොඩක්ට්ස් 360කට වඩා.
1: ඔව්.
0: හරිද? ඔව්. දැන් අපි හැමදාම කෑම බීම ගැන කියනවනේ.
1: කියනවනේ.
0: ඒකේ කෑම බීම විතරක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ කීල්ස් කෑම බීම විතරක් නෙමෙයි තියෙන්නේ. අර අචි ඉස්සල කිව්වා වගේ baby diapers එතකොට ගෑනු ළමයින්ට අවශ්‍ය වෙන sanitary products මේවත් තියෙනවා කීල්ස් එකකින්. කියන්නේ කීල්ස් බ්‍රෑන්ඩ් එකකින්. එතකොට මේ කීල්ස් බ්‍රෑන්ඩ් එකකින් එන බඩු මෙන්න products අනිත් ඒවාට වඩා 10% අඩුයි නුත් එක්ක.
1: ඔව්. ඒ කියන්නේ price gap එකක් තියෙනවා 10%ක. ඉතින් ඔයා ඔය විදිහට ලොකු range එක දේවල් මිලදී ගනිද්දී ඔයාට තේරෙයි 10% කොච්චර ඔයාට effective ද කොච්චර බලපෑමක් කරනවද කොච්චර වාසියක් අරගෙන එනවද කියලා. ඉතින් ඒක නිසා යන්න ඔයාට ළඟම තියෙන කීල්ස් එකට.
0: සාරා
1: කිව්වා වගේ ලොකු range එක. අනබොන දේවල් විතරක් නෙමෙයි ලොකු range එක. products 360කට වැඩි ප්‍රමාණයක් දැන් kills කියන නමින් kills කියන tag එකෙන් එනවා. check කරලා බලලම ඔය කාඩ් එකට දාගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන්වන්න. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක්
3: නැහැ. 9:41යි දැන්.
2: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන්වන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අලුතැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලි අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112 200 200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූලයේ සමාගමකි.
5: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
9: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ

0: FM Anupaha FM Anuhatarai Dashmata Net FM Velava oba veta gena enne
1: Rapunzel wage man nan inne mawa beera gana kawuru tenaka
2: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
3: udena me ay vinadi 47 ay dan
4: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 780 718 WhatsApp කරන්න.
9: ඉගෙනුමට හොඳ මතවැල. මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න. 0111 437 1250.
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: FM Algo Town
14: brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
16: Melwa Box Bar Wala Nama Ganakama Bimma Gahala Tiyena Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
17: Melwa Eka Lankawa Eka
18: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
4: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
19: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
9: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 780 718 WhatsApp කරන්න.
1: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ඇසීම අටත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Care Hearing Solutions. අමතන්න 0777 76 76 10.
13: FM

0: උදේ 9 විනාඩි 52යි අල්ගොතාම වෙලාව අපි තුන් දෙනා
1: ඔව්
0: යන්න හදන්න.
1: හරි යන්න යන්නේ යන්න කලින් මතක් කරන්න ඕන ඔයාලට BYD ගැන.
0: යන්නයි යන්නේ.
1: යන්නයි යන්නේ.
2: යන්නයි යන්නේ.
1: ආ BYD ගැන මතක් කරන්න ඕනේ. ඉතින් මේ සුබ පණිවිඩය අපේ රාජ්‍ය සේවකයින්ට ඔන්නවට මාසික වාරිකයේ විදියට රුපියල් 68,000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. BYD මාදිලි මේ වෙනකොට M6 එක ඊට පස්සේ Seal එක BYD Lion එක මේ වගේ ලොකු range එක BYD Atto 1 එක එයාලගේ lowest price range එකේ තියෙන වාහනේ.
0: මේ
1: වෙනකොට ලංකාවට ඇවිල්ලා ඉතින් මේ ඕන වාහනයක් ඔයාලට මාසිකව රුපියල් 68,000ක් ගෙවලා ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට තව හම්බෙන දේවල් තියෙනවා.
0: පළවෙනි
1: දේ තමයි ඔයාලට නොමිලේ පළවෙනි සේවා වාර පහම හම්බ වෙනවා.
0: රයිට්.
1: පළවෙනි සර්විසස් පහ ඔයාලට නොමිලේ හම්බ වෙනවා.
0: ඒ
1: වගේම තමයි ඔයාලට ලංකා බැංකුව, ලංකාවේ අංක එකේ බැංකුවක් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ පේමන්ට් එක අපි කිව්ව ඉන්ස්ටෝල්මන්ට් වයිස් නේ කරන් යන්නේ වාරික වශයෙන්නේ. ඒක ඔක්කොම හදාගන්න ඕනනම් ලෝන් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක එකේ රක්ෂණාවරණ පහසුකම් සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් ඔයාලට රක්ෂණයකුත් හම්බ වෙනවා.
0: රයිට්.
1: ඒත් ඉවර නෑ. වාහනේ රෙජිස්ටර් කරලා දෙන වැඩෙත් නොමිලේම හම්බ වෙනවා.
0: ඒ
1: ඔක්කොම කරලා දෙනවා ડોකියුමන්ට් වැඩ ටික. ඊට පස්සේ ඔයාට ඕන කරන හෝම් චාර්ජ් එකත් නොමිලේම වාහනෙත් එක්ක හම්බ වෙනවා.
0: රයිට්.
1: ඉතින් මේ ඔක්කොම රාජ්‍ය සේවකයෙක් වෙන ඔයාට තමයි තියෙන්නේ. දැම කෝල් එකක් ගන්න. 0112125125 කියන නම්බරකින් 0112125125 කියන නම්බරකින් කෝල් එකක් අරගෙන අපොයින්ට්මන්ට් එකක් ඕනනම් දාගෙන ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා ඔයාගේ වාහනේ දී ගන්න පුළුවන්. මම හිතන්නේ සාරගාව තියනවා නේද ප්‍රදර්ශනාගාර ටික තියෙන තැන් මොනවාද කියලා.
0: ඔව් කොළඹ තියනවා, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර
1: ඕන තැනකින්
0: ඕන තැනකින්
1: ඕනනම් මේ කොළඹ එක නිකන් සෙට් නෑ වගේ නම් ඔයාලා කොළඹ පහු කරන් යාපනේ ගිහිල්ලා හරි
0: ගන්න පුළුවන්.
1: BYD එකක් අරගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ.
0: උතුරෙන්, දකුණෙන්, නැගෙනහිරෙන්
1: අපි ඒකීය රාජ්‍යයකින් ඉන්නේ. ඔයාලා ඕන තැනකින් ගිහිල්ලා BYD එකක් ගන්න පුළුවන්. BYD වගේම තමයි අපි ඔයාලට මතක් කරන්න ඕන යන්න කලින් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන.
0: අපි
1: දැන් ඔය පෑස්සොම් ශිල්පීන් අපි මහත්තුරු දන්නවා. නියම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් SLS සහතිකයත් එක්ක ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා ඉලෙක්ට්‍රෝඩ කූරක් හොයනවා නම් ඔයාලා ආයේ වෙන තැන් වල හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කූරම තමයි. අර පාස්සන දේවල් ගැලවෙන්නේ නැති වෙන්න විශ්වාසනීය විදියට කල්පවතින විදියට අන්තර්ජාතික ප්‍රමිතියෙන් වය ගෙදර වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්.
0: මේ
1: පෑසුම් කටයුතු කියන දේවල් හරි විදියට කරන්න ඕන, නැත්නම් ඒ වාගේ ස්ට්‍රක්චර් එකට ව්‍යුහයට බලපාන වය ගොඩනැගිල්ල.
0: ඒකෙන්
1: ඉඳන් නිවැරදි විදියට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් අපි කිව්වා වගේම ඒ වගේ SLS සහතිකයත් එක්ක ඔයාට පෑසුම් කටයුතු කරන්න ඕන නම් මතක තියාගන්න මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එකම තමයි තියෙන විසඳුම.
0: රයිට්. ඔකේ. හරි. අපි යමු. යන්නත් බෑ වගේ හැබැයි පොඩ්ඩක්.
1: ඇයි නිකන් වාර දැන්.
0: තව ඉමුද? තව නිකන් පොඩ්ඩක් විනාඩියක් වගේ.
2: ඒක තමයි මේ අපි දෙන්න ඉන්න තැන් වල ගොඩක් අයට ඉන්න හිතෙනවා.
1: ඒක තමයි ඇල්ගෝ ටවුන් එකේ රහස.
2: රහස.
1: මේ වෙලා තියෙන රට්ටුන්ට වෙලා තියෙන
2: මේක. ඕක ඒක රන්න වෙලා තියෙන දේ ඕකයි.
0: රහස අචී නොයි කියලා දැන් කියන්න
2: හදන්නේ. නැත්තම් නැත්නම් ඔයාට නේ ඉන්න හිතුනේ.
1: වාටත් ඉන්න හිතලානේ බලන්න.
0: ඔය දෙන්නට මං නිසා ඉන්න හිතෙන්නේ නැද්ද?
2: දැන් දැන් යන්න හිතලා
1: නෑ ඇති.
2: දැන් නම් ඇති
1: කියලා. ඇති අපි යමු.
0: ඇති නේද? මේක 10ට බාර දුන්න නැත්නම් ජනියා.
2: ජනියා ත්‍රාසාව කරන්න
1: බෑ. ඔව්. දැන් ජනියාගේ හිතට හරිත් නෑ ඊටස් අපි යෝග කරන්න ගිහිල්ලා එක විතර වෙනකම්. හරි එහෙනම් ජනියා අවිල්ලා ඉන්නවා. ජනියා ඉදේ දුණු මාවතත් අරගෙන අපි යනවාදට. ඔයාට ජය වේවා. අපි ආයෙ හෙටත් හම්බ වෙමු. මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Good morning, වෙලාව උදේ 10:00.

0: ரொட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රොටතොට pay pay අලුත් වෙන අලුත් pay විපස්සම
4: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම බහශිලේ. වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලැබූ පුද්ගලින් දෙදෙනා බුත්තල ප්‍රාදේශයේ රෝහලට ඇතුළත් කර ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. ත්‍රිරෝද රථයක් සහ වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් නිමානතුර සිදුව තිබෙනවා. එහිදී තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක්. ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි net news වාර්තාකරු පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ මගින් විමර්ශන ක්‍රියාත්මකයි. Net news පෙරවරු 11ට.
0: Net news මේ පැය රටතොට.

0: තෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
1: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත දේ

ഗുഡ് മോർണിംഗ് സുബ ഉദയസനഹവേവ വിനാഡി ഹയായി അത് മെയ് മാസ ദഹനമ വെനിത അംഗഹറുവാത ദവസ് ഒയാട്ട് സുപുറുദു ദേദുനുമാവതേ വെടക്കാട്ടികത്തു ടിക പടം ഗാന്ന തമൈ മേ പെത്തിൻ മമ ലേസ്തി വിലായ വില്ല തീൻ ඉතින් අද අඟහරු අද දවසේ කොහොමද ඔයගොල්ලන්ගේ පැත්තට කාලගුණයේ තත්වය කාලගුණයේ තොරතුරු මොනවද මේ පැත්තට නම් මේ වෙලාවේ පොඩ්ඩක් අවුව පායලා තියෙන්නේ අවුව වැටිලා තියෙන්නේ ඒක හන්දා ඒකත් එක්ක පොඩ්ඩක් අර කාලකට පස්සේ පොඩ්ඩක් රස්නට ඉන්න chance එක අපිට හම්බ වෙලා තිනවා බම්බල පිටියට කොහොමද ඔයගොල්ලන්ගේ පැත්තට කියලා අපිට විස්තර මේ පැත්තට කෝල් කරනකොට WhatsApp message දානකොට අපිට කියන්න දවල් එක වෙනකන් ඔයාගේ ඔය තියෙන මහන්සිය කාන්සිය පාළුව හැම දෙම නැති වෙන්න ඔයා කැමතිම සින්දු ටිකක් අරගෙන තමයි මම මේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නේ ඒ සින්දු ඔයාගේම කරගන්න පුළුවන් දන්නවනේ ඉතින් 0112 55 33 63 අපේ නම්බෙකට WhatsApp message එකක් නෙවෙයි කෝල් එකක් දාන්න පුළුවන් ඊට පස්සේ WhatsApp කරන්න බලාගෙන ඉන්න ඔයාට 0711 95 95 95 අපිට WhatsApp message එකක් දාන්න පුළුවන් දැන් අපේ net fm facebook fan page එක පැත්තට යන ඔයාට මම post එකක් දාලා දිනවා අද නම් බොහොම අමාරු ප්‍රශ්නයක් අමාරුවෙන් හොයාගත්ත මේ ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන් අපේ net fm facebook fan page එකට ගිහිල්ලා මතක ඇතුව net fm facebook fan page එකට ගියාට පස්සේ නිකන් ගිහිල්ලා බලලා එන්න එපා page එක follow කරන්න එතකොට අපි දාන එක එක post ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද റേഡിയോ එකෙන් අහනවට වඩා දේවල් අපේ social media හරහා අපි ඔයාලට අහන්න වගේම තමයි බලන්න chance එක දීලා තියෙන හන්ද අද ඉතින් මේ මාසේ 19 වෙනිදා අද තමයි ජාතික රණවිරු සැමරුම් මුලිල තියෙන දවස ඒකත් එක්ක අපේ රණවිරුවන්ව අද දවසෙත් බොහොම ගෞරවයෙන් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට අපි ආරම්භ කරන්නේ මේ පැත්තට කෝල් කරන්න WhatsApp message කරන්න ඊට පස්සේ අපේ Facebook post එකට comment කරන්න දවල් එක වෙනකන් මම ඔයත් එක්ක ඉන්න ඔයා කැමතිම සින්දුත් එක්ක මම ජනි

හොඳ වැඩ කරනකොට සප්තසොරය විතරක් නෙවෙයි ඔයා ගැනත් සුවඳ හැමතැනම පැතිරෙනු. බලන්න ඒ වගේ වැදගත් කතාත් මම කියනවා මේ මුවගින්. හරි, සින්දු අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. දැන් ඉතින් මේ ගැන අමුතුවේ මතක් කරන්න දෙයක් නෑ, හැමෝම වගේ දන්නවා. කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයාගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන දැන් හැමෝම වගේ දන්න හන්දා අපි ඔයාට තායත් පාරක් මතක් කිරීමක් විදිහට කියන්න. සුව නොවන විදිහේ රෝගයක් තියෙනවා නම් කැන්ස එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හાર્ට් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා වෙන්න පුළුවන්, වකුගඩු වල ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, පොණ වතුර ටික හරියට පිරිසිදු නැති වුනම ඔයගේ ප්‍රශ්න වෙනවනේ, ගෑස්ට්‍රයිටිස් වගේ පොඩි ලෙඩක් කියලා ඔයා හිතාගෙන ඉන්න ලෙඩක් වෙන්න පුළුවන්. හොඳ වෙන්නේ නැහැ කියලා නිකන් ඒ ලෙඩේට හුරු වෙලා ඉන්නේ නැතුව දැන්මම ප්‍රතිකාර අරගෙන ඔය ලෙඩ සනීප කරගන්න. යන්න තියෙන හොඳම තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. එතන ඉන්නවා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග වෛද්‍යවරේ, ආයුර්වේද වෛද්‍යවරේ කේ තමයි කමල් බන්දුල වීරප්පෙරුම් වෙදමහත්තයා. එතුමගෙන් ප්‍රතිකාර අරගන්න ලංකාව පුරාම ඉන්න අය නන්දෙසින් සෙවනගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට එනවා. සඳුද අඟහරුවාද දවස් හැර අනික හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි, පොයේ දවස්වලත් විවෘත නැහැ. හරිද? ඒක හන්දා සඳුදා අඟහරුවාද පොයේ දවස් හැර ඉතිරි ඕනිම දවසක යන්න කලින් වේලාවක් වෙන් කරගෙන යන තරමට ඔයාට පහසුවේ 0777 300 940ට, එහෙම නැත්නම් 0773 273 540ට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න ඊට පස්සේ වේලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. ඒ අතර මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයාට වෙලාවක් නැතිකම හන්ද, නැත්නම් හරි උනන්දුවක් නැතිකම හන්ද, ඔයාගේ ඉඩම නිකාන් කැලෑවට යන්න ගිහිල්ලාද තියෙන්නේ, නැත්නම් අහල පහල කොල්ලෝ ටික ඇවිල්ලා ක්‍රිකට් ගහන පිට්ටනියක් කරගෙන තියෙන්නේ ඔයාගේ ඉඩම. අන්න ඔය ඉඩමෙන් සල්ලි හොයන වැඩක්, සල්ලි හොයන මන්තරය කියලා දෙන්න සූදානම් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. වඩත් සින්නක්කර ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන සැලසුම්, ඊට පස්සේ අවශ්‍ය කරන උපදෙස් විතරක් නෙවෙයි, ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පොහොර වර්ග ටික, ඊට පස්සේ කෘෂි උපකරණ ටික, මේ හැමදේම දෙන්න සූදානම් ඉන්න කෙනෙක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉඩමක් තියෙනවා නම් ගෙදර නිකමට වල් වැදෙන්න දීලා දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. මොකද ඔය වල් වැදෙන ඉඩමින් සල්ලි ඕනි තරම් ඔයාලට හම්බ කරගන්න පුළුවන්. 0111 437 1250 නම්බරයකට කෝල් එකක් දෙන්න. 0111 437 1250. මේ පැත්තට කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp messages සේවපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න ඕනි මුලින්ම WhatsApp එක පැත්තට තමයි මම chance එක දෙන්නේ. මොකද මේ පැත්තේ කට්ටිය මට බයිනවා ටිකක් පරක්කු වෙනකොට. Hi hi Jani baba, good morning. අදත් සද්දෙටම දේදුරුමාව තහගෙන ඉන්නේ. වත්තේගම මඩවල අපේ ප්‍රියන්ත සැලෝන් එකේ ප්‍රියන්ත අයියා තමයි message එක දාලා තියෙන්නේ. වත්තේගම සශිකට සැලෝන් එකේ ඉන්නවා සුනිල් අයියා, ඊට පස්සේ ඉසුරු, ඊට පස්සේ ඇල්කඩුවේ ඉන්නවා දුව ගිම්හානි සෙව්වන්දි, wife මල්ලිකා, මාලක්කා, ඊට පස්සේ ජානක, කුමුදු, නිමල් අයියා, මේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. තඹුත්තේගම පැත්තට ගිහිල්ලෙමු. රජින හන්දිය තියෙනවනේ තඹුත්තේගම. අන්න එතන ජයමාවතේ ස්ටෝරුවේ කට්ටිය මේ වෙලාවේ සද්දෙට මහගෙන ඉන්නවා කියලා අපේ සනිදු මට මැසේජ් එක දීලා තියෙනවා. සනිදු, ඔයාවයි ඔතන ඉන්න සෙට් එකයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි බ්‍රෝ කියලා අපිට පනාගොඩ සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගෙන යන්න. බොස් ඉන්නවා, ජගත් සිල්වා ඉන්නවා. එතකොට ජනි බ්‍රෝ ඇතුළු නැත්හන සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි අපේ සංජීව මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් පොඩි මල් වෙඩි ටිකක් දාලා රතිඤ්ඤා ටිකක් දාලා පිළිගන්න කෙනෙක් ඉන්නවා. මොකද අද දවසේ අපිට පළවෙනි වතාවට කෝල් කරපු අපේ මල්ලිති. මල්ලිතිව එකතු කරගන්න ඕනි. මල්ලිති කතා කරේ මත්තේගොඩ ඉඳන් පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ හලාවතටත් යනවා ඒ රතිඤ්ඤා ටික එහෙම ඉතුරු කරගෙන. මොකද අද දවසේ දේදුණු මාවතට මුලින්ම කෝල් එකක් ගත්තා කියලා අපේ ඉනෝක කතා කරලා කිව්වා. එයාගේ මහත්තයා ධර්මදාස, පුතා හෂාන්, ඊට පස්සේ පුතාගේ වයිෆ් ඉන්නවා දිමාලි, ඒ දෙන්නගේ බබා ඉන්නවා හෂිරුමේ, හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. තාමත් කෝල් කරේ නැත්තම්, WhatsApp message එකක් දැම්මේ නැත්තම්, Facebook post එකට comment කරේ නැත්තම් ඉක්මන් කරන්න.

0: FM Anubaha, FM Anu Hatrai, tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන්වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 24යි.
4: Excite ගන්න, ලක්කක charge කරගන්න. Excite බැටරියක් මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
6: සංදි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කර ගන්න 0810397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මට ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
6: කතා කරන්න 0777-300-940.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයි?
10: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
11: දන්නව.
10: මොකද්ද?
11: මගේ ඔළුව.
10: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
11: පවුල් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න මොකුත් නැතුව පාඩුවෙ අහන්න පුළුවන් දේ දුනු මාවත අහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න හදන්නේ. කෝල් කරපු කට්ටියත් ඉන්නවා, වට්ස්ඇප් මෙසේජ් ආපු කට්ටියත් දැන් පොලිමේ බලාගෙන ඉන්නවා. මං කෝල් කරපු කට්ටියට තමයි චාන්ස් එක දෙන්න හදන්නේ, මොකද මේ පැත්තේ පොලිම දික්කුණා එක පාර. රමණී, අපේ පොළොන්නරුවේ රමණී කෝල් එකක් දුන්නා. ඒගොල්ලන්ට සෞම්‍ය කාලගුණයක්ලු දින හොඳටම අවුවලු ඒ පැත්තට එකතු කරගන්න කියලා කිව්වා ඒගොල්ලන්. ඊට පස්සේ යටියන්තොටට ගියාට පස්සේ අපේ ටයිටැනික් සැලෝන් එකේ සෙට් එක ඉන්නවා. අපේ තුෂාර කතා කරා. අද තුෂාරගේ කටහඬ අඳුර ගන්න බැරි වෙන තරමට තුෂාර යම් දෙයක් කන ගමන් හිටියේ. මොනවාද කෑවේ කියලා කියන්න බෑ. ඊට පස්සේ එකතු කරගන්න කියලා කිව්වා. අද රොහාණු එයි විතරයි සැලෝන් එකේ ඉන්නේ. සුන්දරම් බොස් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ අපේ කමල් නැහැ. කට්ටියම අපේ තුෂාරටයි රොහාන්ටයි වැඩ ටික ඔක්කොම තනියෙන් කරන්න කියලා මං හිතන්නේ අද ට්‍රිප් එකක් ගිහිල්ලාද කොහෙද. තව අලුත් මල්ලි කෙනෙක් ආවා කිව්වා. ඒ මල්ලිගේ නම් මතක නැහැ කියලාත් කිව්වා. දැන් තුෂාර අද කරන්න ඕනි පළවෙනි වැඩේ තමයි මල්ලියාවට පස්සේ මල්ලීට කතා කරලා මල්ලිගේ නම අහගෙන ඒ නම ඔයා කොලේක ලියන්න ඕනි 25ක්. එතකොට හෙට ඔයාට මතක තියාගන්න පුළුවන්. මං කියන විදිහම කරන්න ඕනි. හොඳද? ගාල්ල ගෝනපුරේ අපේ මල්කි කතා කරා. මල්කි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ගාල්ල කොට්ටවගම අපේ දයරත්න අයියා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා වයිෆ් රාණිව. ඊට පස්සේ පොද්දල ඉන්නවා පද්දමිස්. ඊට පස්සේ ධම්මික. ඊට පස්සේ කුරුඳුගහ ඇතැම් ඉන්නවා ඥානරත්නයි චන්ද්‍රිකයි. එදෙනගේ දුව චතුරිකයි. ඒ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට බිබිලට ගියාට පස්සේ අපේ නිලන්දි අපිට කතා කරා. ඒගොල්ලන්ට හොඳටම අවුල්. එකතු කරගන්න කියලා කිව්වා හස්බන්ඩ් නිමල්ව. ඊට පස්සේ පුතා ලහිරු, ලොකු පුතා තමයි ලහිරු, පොඩි පුතා හේෂා. පොඩි පුතා ඉන්නේ මේ කිට්ටුව නුගේ ගොඩ. ඒගොල්ලෝ වැඩ කරන දෙන හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. මහව වතුපලගම අපේ චින්තක සම්පත් කතා කරා. චින්තක සම්පත්වත් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ නාරම්මල පැත්තට ගිහිල්ලා. නාරම්මල ඉඳන් අපේ කිත්සිරි කතා කරා. කතා කරලා නම් ගොඩාක් කිව්වා කියන්න කියලා. ඉතින් කියන්න ඕනේ නම් ටික. ගෙදර කට්ටිය තමයි එකතු කරගන්න කියලා කිව්වේ. අම්මා ධනවති, නංගි ජයන්, ජයන්පති. ඊට පස්සේ මල්ලි ඉන්නවා රූපසිරි, ධර්මසිරි මල්ලිලා දෙන්නේ කර. ඊට පස්සේ අයියා ජයසිරි. ඊට පස්සේ අක්කලා දෙන්නෙක් ඉන්නවා නන්දනී, ශ්‍රියානි. කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. කෑගල්ලට ගිහිල්ලෙමුද? කෑගල්ලෙත් නිදහස් මාවතට යන්නේ. දන්නවනේ කොහෙටද යන්න කියලා? යන්න හදන්නේ ශාන්ත ටේලර්ස් එකට. අපේ ශාන්තයි අදත් කතා කරා. අද ගෙදරින් කෑම ගෙනල්ලා නැහැ. එතකොට ඉතින් මට කිව්වා විහඟ හෝටලේ කට්ටිය මතක් කරන්න කියලා. විහඟ හෝටලේ ඉන්නවලු සුදු නංගිලා දෙන්නේ. ඒ දෙන්නගේ නම් දෙක තමයි නිලු සහ ඉන්දු. ඒ දෙන්නව ගොඩාක් ආදරෙන් මතක් කරන්න කිව්වා. නංගිලා දෙන්නගේ ලස්සන ගැනත් මට වර්ණනා කරන්න කියලා කිව්වා. මොකද නිකන් හම්බ වෙන කෑම ප්‍රමාණය වැඩි වෙයි කියලා. විහඟ හෝටලේ කට්ටියවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. තාම කෝල් එකක් දුන්නේ නැත්නම් ටග් ගාලා කෝල් කරන්න 0112553635 නැත්නම් WhatsApp message එකක් දාන්න 0711959595 ටග් ගාලා WhatsApp message එවපු කට්ටියවත් එකතු කරගන්නම් මම. හොඳද? ජනි අපිත් ඉන්නවා මොනරාගල සියඹලාණ්ඩුවේ ඉඳන්. රේණුකා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා වසන්ත, ලොකු දුව දිලාරා, පොඩි දුව ශිහාරා, චූටි පුතා ආදීෂ් මේ කට්ටිය එකතු කරගන්නලු. ගම්බොල ප්‍රියදර්ශනිත් අපිට ගුඩ් මෝර්නින් ජනි, අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි පුතා සින්දුවක් දෙන්න අපිටත්. පොතුවට වන ඉඳන් මංගලී තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. පියුමි, රුචිනි, දෙව්කින් මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. මේ ඇවිල්ලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බැදිගන්තොට ඉඳන්. බැදිගන්තොට වැඩ කරන තැන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා අපිට රසිකා, ප්‍රියංකා, ඒ වගේම තමයි වීරසිංහ ස්ටෝස් එකේ අතුල අයව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිත් අහගෙන ඉන්නවා. අපි අහංගම පාංචාලියෙන්. ගමේ නම තමයි පාංචාලිය කියන්නේ. ඉරේෂා, සමන්ති, නිලන්ති, ඒ වගේම තමයි බොස් සාමානන්ද අයියා. මේ හැමෝම එකතු කරගන්න කියලා දිස්නක්ක තමයි මැසේජ් එක දාන. අහංගම පාංචාලියන ගම. එතකොට වැඩ කරන තැනේ නමක් දැම්මනම් අපිට ලේසියි ඔයගොල්ලෝ ගැන කියන්න. ඊළඟට දේදුණු මාවතට අපිත් එනවා. මහරගම ඉඳන් දුලානි කියද්දි දුලානිව කොහොමද අපි අමතක කරන්නේ? මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

දැන් ඔයා ඔයාගේ සුන්දර ලන්දට ආදරය ප්‍රකාශ කරනකොට කියන්නේ මංවාට ඇස් දෙක තරම් ආදරේ කියලන්නේ. ඇස් දෙක ඒ තරමටම අපිට වටිනවා. හැබැයි ඉතින් එච්චර වටින ඇස් දෙකට අපි ඒ තරමටම සලකනවද? සමහර වෙලාවට ඇස් දෙකට ප්‍රතිකාර මොනවා හරි අවශ්‍ය වෙලාවට කණ්ණාඩි දෙකක් ගන්න ඕනේ වුණාම අපි හිතන්නේ බලන්නේ නැතුව එක එක තැන් වලට යනවා. එහෙම ගියාම අපි ඇස් දෙකේ තියෙන පරිස්සම නැති වෙලා යනවනේ. ඔයාගේ ඇස් දෙකක් වගේ බලා ගන්න තැනක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. දැන් විෂන් කෙයා අලුත්ම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා. දැන් ඔයා වෙනුවෙන් අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් හැම දෙයක්ම විෂන් කෙයා කඩුවෙල ශාඛාවට ගිහිල්ලා ඔයාට කරගන්න පුළුවන්. ඇස් කණ්ණාඩි දෙකක් ගන්න, හවු කණ්ණාඩි ගන්න, සිවිකා චමිල දී ගන්න, මේ හැම දෙයකටම ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ඉතින් කඩුවෙලවට ඉන්න ඔයාට තිබුණ අඩුවක් තමයි විෂන් කෙයා ශාඛාවක් ළඟපාත තිබුණ නැති එක. දැන් විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරේ නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිණියේදී විවෘත වෙලා තියෙනවා. ඔයාට ගිහිල්ලා ඔයාගේ ඇස් වෙනුවෙන් තියෙන වටිනාකම හරියටම දෙන විෂන් කෙයා කඩුවෙල ශාඛාවට ගිහිල්ලා ඒ පරීක්ෂා කිරීම හැම දෙයක්ම කරගන්න. සිංදු වැඩ යන කලින් මතක් කරන්න ඕනි, දැන් ඉතින් මේ වෙලාව කියලා කියන්නේ සමහර විට දවල්ට උයන වෙලාව වෙන්න පුළුවන්. සමහරු ඉන්නවනේ ඉතින් උදේට දවල්ටත් එක්ක උයලා මේ වෙලාව පොඩ්ඩක් ජොලියේ ඉන්න කට්ටිය. හැබැයි සමහරු ඉන්නව දවල්ට මේ වෙලාවේ උයන කට්ටිය. එහෙම වෙන්න පුළුවන්. දැන් කොහොමත් රැයට හරි උයන්න තියෙනවනේ. කොයි වෙලේ හරි ඔගොලු උයනවනේ. ඒ උයන වෙලාවට හොඳම කුළුබඩු ಜಾති ටික තමයි ඔයාගේ කෑම වේල රසවත් කරන්න එකතු කරගන්න ඕනේ. ඔය හැම මෙහෙන් ගන්න කුළුබඩු ಜಾති වගේ නෙමෙයි. අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න පළදාව අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ෆ්‍රීලන් කුළුබඩු කියලා කියන්නේ ඔයාගේ කෑම වේල රසවත් කරනවා වගේම තමයි ඔයාව ලෙඩ රෝග වලින් එහෙම බේරලා තියාගන්නත් ෆ්‍රීලන් කුළුබඩු වලට හැකියාව තියෙනවා. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන අලුත්ම සමාජිකයා තමයි හෙළ මසාලා කියලා කියන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයාගේ ගෙදර හදන කෑම වේලට අර ඉන්දියාවේ රහට එන මසාලා රහ අරන් ඉන්න සූදාන වේදින්න. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. යන්න ඉතින් කඩේට ගියාට පස්සේ බොහොම ලේසියෙන් ඔයාට හොයාගන්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. හැබැයි පාට තුනකින් තියෙනවා. ඒ පාට තුන හරියටම ගැළපෙන විදිහට එකතු කරගන්න ඕනේ කෑම වලට. ඔයා එළවලු මොනවා හරි జాතියක් හදනව නම් පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පැකට් එක. ඊට පස්සේ මාළු జాතියක් හදනව නම් රෙඩ් කරි මසාලා පැකට් එක එකතු කරගන්න. ඊට පස්සේ මස් జాතියක් මොනවා හරි බ්ලැක් කරි මසාලා පැකට් එකක් එකතු කරගන්න. මම නිකමට කියනවට ඔය පොලොස් හරි හතු හරි හදනකොට බ්ලැක් කරි මසාලා පැකට් එක දාලා හදලා බලන්නකො. හිතාගන්න බැරි වෙනසක් ඔයාගේ කෑම වේල රසට එකතු කරගන්න පුළුවන්. ඒක හන්දා කඩේට ගියාට පස්සේ මතක ඇතුව ගෙදර කෑම වේලට ඉන්න අයට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගන්න අමතක කරන්න එපා. සිංදුවට යන්න කලින් මං යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද රිකිල්ල ගස්කඩයි මයිල පිටියේ තියෙනවනේ සැලෝන් දිනේශ්‍රී එක. එතන ඉන්න කට්ටිය හැමදාම වගේ දේදුණු මාවත සද්දෙටම අහගෙන ඉන්නවා කියලා මට WhatsApp message එකක් එවනවා. ඉතින් සැලෝන් දිනේශ්‍රී එකට ගියාට පස්සේ දොර ගාවම ඉන්නේ අපේ සංදීපනී නංගි. ඊට පස්සේ යාව පහු කරගෙන ගියාට පස්සේ ඉන්නවා අපේ නුවන්තිකා නංගි. නංගිලා දෙන්නට වීඩිපස්සෙන් තමයි අපේ ශාමා විජේසිංහ අක්කා ඉන්නේ. මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපි මේ අහන්න යන සිංදුවට. ඊළඟට කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp message සෙවපු කට්ටිය ඉන්නවා. රයිට්, මම යන්න හදන්නේ කොහෙටද දන්නවද? ඊළඟට ගම්පොලට ගිහිල්ලා ඉන්න. ගම්පොල උමගිරි උයනේ ඉඳන් අපේ ඉන්දික සංජීව කතා කරා. දුවල දෙන්න දුලීෂා මනීෂා ලස්සන සිංදුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. අපිට නම් ජනි අය ගිනි ගහන අව්වක් වැඩිලා තියෙනවා. හැබැයි සරින්සරේට අව්ව නිවෙනවා, වැස්ස වැටෙනවා. එහෙම කියලා තමයි අපේ අකුරැස්සේ යෂෝ මැසේජ් එකක් දාලා කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. ඒ සින්දුව මම දෙන්න උත්සාහ කරන්නම් යන්න කලින්. ඊට පස්සේ අපේ තංගල්ලේ අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දු හැන්දෑව පෙම්වතී ගාව සින්දුව දෙන්නකෝ ජනි අය. ඔයා ඇතුළු net fm ටීම් එකම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපේ අප්සරා මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් දැනට ඔගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. ඉල්ලන සින්දුව අනිවාර්යයෙන්ම දෙන්නම්. හොඳද?

0: FM anu paha, FM anu hadrai tashma ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව දැන් 10යි විනාඩි 44යි
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 21 33 540 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636 වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පාතබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
7: WhatsApp කරන්න 0776 41 1048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදාහරිත සමග බැඳෙන්න
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
9: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: ਸਿਤਾਰਮ ਰੇ ਹੱਥਟਾ ਨੋਸਟੈਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਾਇਆ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මේ වයිෆ්
3: මොකද හස්බන්ඩ්
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා.
3: ඇයියේ?
2: රිස්ක් එක වැඩිනේ.
3: ඒ කිව්වේ?
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
3: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
4: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: සින්දු දෙකක් අහන්න යන්න හදන්නේ. හැබැයි මේ සින්දු ටික අහන්න යන්න කලින් මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. සමහර වෙලාවට අපිට ජීවිතයේ එක එක කාලවල එක එක විදිහේ වගකීම් අපිට ගොඩ ගැහෙනවා. ඒ තියෙන වගකීම් අතරේ අපිට කාලයක් යනකොට අපි ටිකක් වැඩි වියටපත් වෙනකොට අපිට එන වගකීමක් තමයි අපේ ආදරණීය දෙමව්පියන්ව ඊට පස්සේ අපේ ආච්චි අම්මල සියලව පරිස්සමෙන් ආදරෙන් රැකබලා ගන්න එක. ගොඩාක් වෙලාවට වයසට ගියාට පස්සේ ආච්චි අපේ ආච්චි අම්මලට හැදෙන රෝගාබාධත් එක්ක ඒගොල්ලෝ සුවෙන් තියාගන්න අපි හැම වෙලේම උත්සාහ කරනවනේ. එතකොට ඉතින් ඔය සුව කරන්න බැරි රෝග ගොඩාක් වෙලාවට වයසට ගියාට පස්සේ එන රෝග මේ හැම දෙයකටම හොඳ ප්‍රතිකාර තියෙන තැනක් හොය හොය අපි හැම තැනම යනවා. එහෙම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැම වෙලේම වගේ අපි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරිබන්නාර බෝගාහන්දී තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. මොකද එතන ඉන්නවා කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා, දෙවියෙක් වගේ ඔයාලට විහිිට වෙන්න බලාගෙන. එතුම ගාව තියෙන ප්‍රතිකාර වලින් ඔය සුව කරන්න බෑ කියලා කියපු රෝග රැසක් නිට්ටාවටම සුවපත් කරන්න හැකියාව හම්බ වෙලා තියෙනවා. දැන් FM රේඩියෝ අහගෙන ඉන්න ඔයාලට නිතර දෙවිලි ඒ ගැන ප්‍රවෘත්ති කතා පහ ඇහෙන්න පටන් ගන්නවනේ. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් සඳුදා අඟහරුවාද මේ දවස් ඊට පස්සේ පොයේ දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්මත් ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා සෙවනගල කිරිබන්නාර බෝගාහන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතු. කොටින්ම කියනවා නම් සමහර අංශභාග රෝගයේ හැදුණු අපේ රෝගී අම්මල තාත්තල එහෙම එතනට ගිහිල්ලා ඇවිද ගන්නවත් බැරුව එතනට ගිහිල්ලා හරියට ප්‍රතිකාර ටික hali කාලයේදී අරගත්තට පස්සේ එහෙම රෙඩක් තිබුණාද කියලා හිතන්නවත් බැරි ගන්නට ඇවිදින මට්ටමට සුවපත් කරන්න කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයාගේ ප්‍රතිකාර වලට පුළුවන් වෙලා තියෙනවා. ඒක හන්දා ඔයාට එහෙම නැත්නම් ඔයා දන්න කියන කෙනෙකුට ඔයාගේ අම්මට තාත්තට එහෙම සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කරන්න බෑ කියලා අතහැර දාපු රෝගයක් හන්දා දුක් විඳිනවා නම් ඒ අයව අනිවාර්යයෙන්ම යොමු කරන්න සෙවනගල කිරිබන්නාර බෝගහාන්දියේ ආයුම ආයුර්වේද වෙදමෙතුරු ඉන්න කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා ගන්න. යන්න කලින් කෝල් එකක් දීලා යන එක තමයි වඩා හොඳ. මොකද ඒ තරමටම දෙනෙක් එතනට එන හන්ද වෙලාවක් වෙන් කරගෙන 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 ට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටග් ගාලා WhatsApp එක පැත්ත බලනවා. මොකද මේ පැත්තේ කට්ටිය බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියනකන් පොඩ්ඩයි නෑ යටටම යන්න. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි යටියන්තොට ඉඳන් යටියන්තොට මහවිල විදුණි කුකින් සර්විස් එකේ ඉන්න මිලින්ද අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් සුදර්ශනී, ඊට පස්සේ ලොකු දෝණි සඳසි, පොඩි දෝණි විදුණි මහවිල ගමේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඊට පස්සේ මහනුවර අම්පිටිය පැත්තට ගියාට පස්සේ ආර්ය ටේලර්ස් එකට යන්න නැතුව කොහොමද අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය පුතා මේ හැමෝම එකතු කරගන්නව? ඊජී අනුරත් ඉන්නවා පුස්සෙල්ලාවේ BF ජනපදේ. එයා කියන්නේ නැහැනේ BF කියන එකේ තේරුම අපි කොච්චර ඇහුවත් කමන්නෑ. ඉතින් අපි අහ බලනවා එයා එවන මැසේජ් ටික අපි කියවනු. පිටබැද්දරින් නම් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ තිලිනි නංගි. නෑ සුජිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තිලිනි නංගිව එකතු කරගන්න කියලා කියනවා. වැඩ කරන තැනින් දැන් අහගෙන ඉන්නේ. ගොඩාක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් කොයි කවුරුත් අහනවා. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සරච්චන්ද්‍ර ඩයස්සයි. ගලේ කඩේ රයිගම ඉඳන් තමයි මැසේජ් එක දාන්න. මං අර එක දවසකට ඔය ගලේ කඩේ කියන්නේ ගමක නමක්ද නැත්නම් කඩේක නමක්ද? මට ඒක හරියටම පැහැදිලි නෑ තාම. ආයුබෝවන් සුබ දවසක් ජනේ. කවදත් අලුත් කාගෙත් net අහගෙන ඉන්නේ දේදුණු මාවත. මෙහෙම මෙසේජ් එක දාලා තියෙන බුත්තල ඉඳන් බුත්තල චමින්ද අයියා තමයි මෙසේජ් එක දාන්නේ. NSRS රෙදිපිලි අවලිවිසලේ වැඩ කරන සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. අපි මේ අහන්න යන්නේ එකකට එකක් පරස්පර විදිහ සින්දු දෙකක්. අහලා බලන්නකෝ එක දිගට.

0: நத்தெஃப்எம் தேதுணு மாவதா ඔබ වෙත ගෙන එන්නේ
1: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. පින්දොය 47 31 33 540
9: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077 406 43 97.
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Well I na gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
12: Den welawu de 11:00.

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Netlist මේ pay රටතොට pain pay අලුත්වන අලුත් pay විපස්සුම
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනි. පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබූ කේරළ ගංජා තොගයක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. ඒ යුද හමුදා නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඒ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් කිසිවකුත් එම ස්ථානයේ රැඳී සිට නැහැ. සැකකරුවන් අතනම් ගොඩ ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පේදුරුතුඩුව පොලිසිය පැවසුවේ. මේ අතර ගොඩකවල පල්ලිපැද්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීද ගංජා කිලෝ 9යි ග්‍රෑම් 650ක් සොයාගෙන තිබෙනවා. එෙහිදී එක් සැකකරුවෙකු දත්තඩම් කොටගත් බවයි ගොඩකවල පොලිසිය පැවසුවේ.

0: ரொட்டத்தொட
1: நெத்தெஃப்எம் தேதுனு மாவத ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: දහයයි නෙවේ වෙලාව එකොළහත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත.

වෙලාව දැන් 11 විනාඩි 8යි. හරියටම වෙලාව කිව්වොත් එහෙම මේ පැය පටන් ගන්නකොටම කියන්න තියෙන අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරලා තියෙන්නේ. මං කියවනේ බම්බලපිටියට පොඩ්ඩක් අවුව තිබුණා කියලා. මගේ කටවහ වැදිලාද කොහෙද? එකපාරට අවුව පොඩ්ඩක් අඩු වෙලා දැන් ආයෙත් පාරක් පොඩි වලාකුළු බර අහසක් නිර්මාණය වෙලා තියෙනවා. පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට අහස වෙනස් වෙනවා. හරියට ගෑනු ළමයි වගේ. හරි කොමාරි, ඉතින් අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නකොට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මැසේජ් එකක් දාලා කෝල් එකක් දීලා බලාගෙන ඉන්නවනම් ඕගොල්ලන්ගේ නම් කියනකම් දවල් එකට කලින් අනිවාර්යෙන් ඒ උණු පොරොන්දු මං ඉටු කරනවා. මම යන්න හදන්නේ උපන්දින සුභපැතුමක් කරන්න. අපේ කුරුණෑගල ඉඳන් අපේ නන්ද අම්මා කතා කරා. කතා කරලා කිව්වා එයාගේ මුණුබුරාගේ අද උපන්දිනේ තියෙනවා කියලා සුභ පතන්න කියලා. දැන් ටිකක් වෙලා කතා කරලා මං දන්නවා මුණුබුරා තාමත් මේ වෙලාවේ රේඩියෝ එක අහගෙන ඉන්නවා කියලා. හරියටම කිව්වොත් එහෙම අපේ නෙතුෂ සුදු පුතාගේ 5 උපන්දිනේ තියෙනවා අද දවසේ. නෙතුෂ අපි සුබ උපන්දිනයක් වේවා කියලා Net FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ගොඩාක් ආදරය කරන වාගේ අත්තම්ම තමයි අපිට කෝල් කරලා කිව්වේ පවුලේ හැමෝම එක්ක ඔයාලට සුබ පතන්න එකතු වෙනවා කියලා කියන්න කියලා මට රටටම හිත. අලව්වේ කරුව කතා කරා. එයාගේ පුතා රුක්මන්, ඊට පස්සේ දුව අමපාණී, ඊට පස්සේ අලව්වේ ගුණතිලක පවුලේ කට්ටියයි පතිරණ පවුලේ කට්ටියයි එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගල් ලක්ෂ්මීවණ ඉඳන් අපේ ලක්ෂ්මි කෝල් එකක් දුන්නා. කතා කරලා කිව්වා එයාගේ දිල්ෂාන් මදුෂංක පුතයි, දිෂාන් මදුෂංක පුතයි සින්දුවකට එකතු කරගන්න කියලා. ට්වින්ස් ලන් දන්නේ දෙන්නනේ. මට ගියා ඉතන ට්වින්ස් ල වෙන්නේ නැති කියලා. මං යන්න හදන්නේ මාවැල්ලට. මාවැල්ලේ චාන්දනී කතා කරා. එයාගේ මහත්තයා පියතිලකව, ඊට පස්සේ ඉසංකදුව, ඉසංකදුවගේ හස්බන්ඩ් තමයි මදුෂාන්, ඊට පස්සේ මදුමාල් පුතා, ඊට පස්සේ එයාගේ වයිෆ් හිරුණි, ඊට පස්සේ අපේ තනිකඩ ඉෂාන්, ඉෂාන්ව එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ ලක්ෂ්මන් අයියව එකතු කරගන්න කියලා කිව්වා. එයාට ආදරයට කියන්නේ මහතුන් අයියා කියලා. එයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. ඊළඟට අපි යන්න හදන්නේ කළුතර පැත්තර ගිහිල්ලා ඉන්න. කළුතර ඉඳන් අපේ දිනූෂ අපිට කෝල් එකක් දුන්නා. එයාගේ මහත්තයා එකතු කරගන්න කියලා කිව්වා සමන්. ඊට පස්සේ පුතා සඳරු, දුව සඳනී, තව චූටි දුව ඉන්නවා සනොලි. මේ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට කොහෙටද යන්නේ? WhatsApp එක පැත්තර තමයි යන්න හදන්නේ. WhatsApp එකේ මොකද නම් ගොඩාක් කියන්න තියෙනවා. නැත්තම් අපිට 12න් පස්සේ ගොඩාක් නම් කියන්න ඉතුරු කරගත්තම වැඩේ කරගන්න අමාරුයි. ටට්ටක් ගාලා දැන් කියමු. ගම්පහ ඉඳන් ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ කට්ටිය අපිව අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. නිකන් හිතෙන්නේ නැද්ද මට රත්තරණින් හදපු තෑග්ගක් එහෙම දෙන්න ඕගොල්ලන්ට? ඊට පස්සේ ලස්සන දවසක් වේවා ජනී. අද අපිට ලස්සන ගීත ගොඩක් දෙන්න. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ අපේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දනයි චාන්දනී තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ කොහෙටද දනවද? බදුල්ලට ගිහිල්ලෙන්. බදුල්ල ඉඳන් අපිට රසංක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයා කැමති ඕනි සින්දුවකට මාව එකතු කරගන්න කියලා තමයි රසංක කියලා තියෙන. බලන්න රසංක කොච්චර හොඳයිද කියලා. ගොඩක් ආදරෙන් රසංක ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ සුබ උදෑසනක් ජනී මල්ලී. අපිටත් අපිත් අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ඇහැලියගොඩ බෙලිගස් සන්දිය තියෙනවනේ රශ්මික මෝටර්ස් එක. රශ්මික මෝටර්ස් එකේ සෙට් එකත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් මං රත්නපුරේ එහෙම යන වෙලාවක මට වාහනේ හදාගන්න ඕනෙනොත් එහෙනම් මං රශ්මික මෝටර්ස් එකට තමයි යන්නේ. නිකන් හදලා දෙනවනේ, සල්ලි ගන්න නෑනේ. ඊළඟට යන්න හදන්නේ පනාපිටිය පැත්තට, කළුතර පනාපිටියට. දන්නවනේ කළුතර පනාපිටියට ගියා කියලා කියන්නේ මං යන්නේ කඩේ. යන්නේ කොහෙද? චාමර ස්ටෝස් එක. චාමරයි තනුජයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ අම්පාර කිව්වට පස්සේ ඉතින් අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අපේ අතුකෝරණ අයව කොහොමද අමතක කරන්නේ? අන්න වෙසක් දවසට කූරලගෙන ඉන්න වලු ඒගොල්ලෝ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ සින්දු අහන්න කලින් අපි යන අන්තිම ගෙදර තමයි මේ. කාගේ ගෙදරටද දන්නවද? ආ, ගෙදරකට නෙමෙයි, තේ කඩේකට යන්න හදන්නේ. තේ එකක් බීලා හැම වෙලේ පටන් ගන්න පුළුවන්. හරියටම කිව්වොත් එහෙම මේ අපි වහගෙන ඉන්නවා සඳරවල ගාමිණී අයියාගේ තේ කඩේ ඉන්න කට්ටිය. සියලුම දිනව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නිකන් හිතන්නකෝ මේ වැස්ස වෙලාවේ අර හොඳ සැර ලුණු මිරිස් එකක් එක්ක, ඊට පස්සේ පොල් රොටියක් කාලා, හොඳ ප්ලේන් ටිකක් ඉඟුරු ටිකක් දාලා බොන්න තියෙනවනම් මං හිතනවා ගාමිණී අයියා කඩේ එහෙම ඇති කියලා.

FM anu paha, FM anu hatrai dasma ada, Net FM. This voice is only.

ඇස් දෙක ඇරලා බලනකොට සමහර විට ඔයාට හිතනවා වෙන්න පුළුවන් දැන් මේ ඔයාගේ පාළුවට ගිහිලා තියෙන ඉඩමේ ගෙයක් හදාගන්න කාලේ හරි කියලා. හැබැයි ගෙයක් හදාගන්න කාලේ හරි කියලා හිතුවාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි සල්ලි ප්‍රශ්නේ. ඔය ප්‍රශ්න හැම දෙයකම විසඳුමක් තියෙනවනේ. ඒ තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. දැන් ඔයා ගෙයක් හදාගන්න අලුතින් ගෙයක් හදාගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන පණිවිඩය ඔයාලට ගොඩාක් වටිනවා කියලා මම දන්නවා. මොකද ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරන්න ඒ වෙනුවෙන් හොඳම අඩිතාලම දාලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නවා. ලංකාවේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතනට ඇවිල්ලා ගෙදර හදලා දෙන වැඩේ ටක් ගාලා කරලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නවා. අර අලුත්ම තියෙන ඩිසයින්ස් වලට ඔයාගේ ගෙදර හදාගන්නවා නම් හොඳම කෙනා තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. විශේෂම දේ වෙන්නේ ඔයාට සල්ලි එකපාර ගෙවලා කර ඉවර කරන්න අවශ්‍ය වෙන්නේ නැති එක. ඔයාට අවශ්‍ය විදිහට සල්ලි අවුරුදු 10ක් විතර හිමීට අරගෙන ගෙවල නිම කරන්න අවස්ථාව කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙනවා. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඔයාට හදාගන්න පුළුවන් ලක්ෂ 50කින්, ඒ කියන්නේ මිලියන 5කින් වගේ. ඒ වගේ ගෙයක් අවුරුදු 10කින් සල්ලි ටික ගෙවල ඉවර කරනවා කියලා කියන්නේ රාමනේ රුපියල් 40,000ක් විතර මාසෙට ගෙවලා ඔයාගේ ගේ හදාගන්න chance එක ඔයාට තියෙනවා. සල්ලි ගෙවන්න අවුරුදු 10ක් කල් දුන්නා කියලා ඔයාගේ ගෙදර අවුරුදු 10ක් කල් ඇද ඇද හදන්නේ නැහැ. බොහොම ඉක්මනින් ඔයාගේ ගෙදර හදාගන්නත් පුළුවන් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක. ඒක හන්දා දැන්ම කෝල් එකක් දෙන්න ඔය වගේ දේවල් කල් දදා ඉන්න හොඳ නැහැ. 0744 390 3250 අන්තිම ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ. දැන් දවල්ට උයනවා ඇතිනේ. කොහොමද අදගෙන ආපු ෆ්‍රීලන්ස් සෝයා මීට් පැකට් එකේ කවර විසිකලාද? එහෙනම් ඔයා නරක වැඩක් කරලා තියෙන්නේ. දැන් ඉතින් ෆ්‍රීලන්ස් සෝයා මීට් ගෙදරට ගෙනාවට පස්සේ කවර විසික් කරන්න එපා. මොකද ඔය ෆ්‍රීලන්ස් සෝයා මීට් කවරෙන් තව මාස ගානකට ඇති වෙන සෝයා මීට් විතරක් නෙමෙයි ෆ්‍රීලන්ස් නිෂ්පාදන හැම දෙයක්ම අරගන්න chance එක තියෙනවා. මේ කියන්න හදන්නේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන වෙතින් ඔයාට තෑගි දිලා ගන්න ලබා දීලා තියෙන අවස්ථාව ගැන. කරන්න තියෙන්නේ ඔයාට ඔයා ගන්න ෆ්‍රීලන්ස් සෝයා මීට් නිෂ්පාදන තුනක කවර ඒගොල්ලන්ට තැපැල් කරලා යවන එක විතරයි. නම්බර නෙවෙයි තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනේ තමයි ෆ්‍රීලන්ස් නිෂ්පාදන තියෙන්නේ. ඉතින් එතනට ඔයාට තැපැල් කරලා යවන්න තියෙන්නේ. කල්ලේ යවුවට පස්සේ ඒගොල්ලෝ ඔයාට දෙන්න සූදානමින් ඉන්නවා. ජුනි මාසේ 30 වෙනිදාට කලින් නම් ඔයා මේ දේවල් ලැබන්නේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන අඩංගු තෑගි පාර්සල් ගොඩක්. කොහොමද ඉතින් ෆ්‍රීලන්ස් සෝයා මීට් ටිකක් අරගෙන පැකට් තුනයිනේ ඔයාට අරගන්න තියෙන්නේ. ඒ අරගෙන පැකට් තුන තැපැල් කරලා යවුවා කියලා කියන්නේ මාස ගානකට ඇති වෙන කුල්ලු බඩුද පිටිද ඉන්දියා අප්ප පිටිද සෝයා මීට්ද ඔය හැමදේම ඔයාට හම්බ වෙනවා කියලා කියන්නේ. ඒක මාර වාසියක්. සෝයා මීට් ඔයාට රස වර්ග 13කින් විතර අරගන්න පුළුවන්. දැල්ලෝ රසට, කුකුල් මස් රසට, ඉස්සෝ රසට, උම්බල කඩ රසට, ඊට පස්සේ චීස් රසට, බ්ලැක් කරි රසට, කොස්සට කළු පොල් රසට, හාල්මැස්සෝ රසට පවා සෝයා මීට් තියෙනවා කියලා හිතන්න කියන්න කියන්නේ හිතන්නකෝ ඒකේ තියෙන රස වර්ග ගොඩ. ඕනි රසකින් කැමති රස වර්ග වලින් ඔයා අරගන්න ෆ්‍රීලන්ස් සෝයා මීට්. මොකද අපේම රටේ අමුද්‍රව්‍ය වලින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හන්දා કૃතිම රසකාරක අරෝමාව මුකුත් දාලත් නැති හන්දා කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකම සෝයා මීට් එක තමයි ෆ්‍රීලන්ස් සෝයා මීට් කියලාත් කියන්නේ. ඒ ෆ්‍රීලන්ස් හරහා තෑගි ලබා ගන්න තියෙන chance එක ගැන තමයි මතක් කරන්නේ. දැන් ඉතින් කියන්න හදන්නේ මේ පැත්තට කෝල් කරලා WhatsApp මෙසේජ් වල සින්දු ලබා ගන්න යට තියෙන chance එක ගැන. අපේ සඳලි අපිට මෙසේජ් එකක් දාලා තිනේ අනුරාධපුරේ ඉඳන්. ජනි අයියේ, ඔයා මං ඉල්ලපු සින්දුව දුන්නේ නැහනේ. එයා ඉල්ලපු සින්දුව මට දෙන්න වෙලා නැහැ ඉතින්. අද දෙන්නත් බැරි වුණොත් මං අනිවාර්යෙන් හෙට ඔයාගේ බලාපොරොත්තුව ඉටු කරනවා මයි සඳලි. ඊළඟට මං යන්න හදන්නේ කොහෙටද දන්නවද? අනුරාධපුරේ පහු කරලා මම යනවා ඇවිල්ලා කෑගල්ල පැත්තට. අනුරාධපුරේ පහු කරලා කෑගල්ල පැත්තට යන්න පුළුවන්. ඔව් පුළුවන්. හරි, කෑගල්ලේ කෑගලු බත් කඩේ ඉඳන් අපේ චම්මියක් ඇතුළු සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සාන්ත අයියා, ඊට පස්සේ කාන්ති අක්කා, ට්‍රෝගා, සුදු, මහින්ද, අමල්, චානක ඇතුළු මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කඩේට කෑම කන්න ඉන්න ඇවිල්ලා ඉන්න සෙට් එකත් එකතු කරගන්නව ගොඩාක් ආදරේ. ඊළඟට සුබ උදෑසනක් වේවා ජනි. අපේ පැත්තර නම් අව්වයි වැස්සයි දෙකම තියෙනවා. ඒ කියන්නේ නරියගේ මගුලත් ඇතිනේ. සුජීව මధుරංග තමයි යටියන්තර ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අපේ දුම්බර ලලිත් අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට පැල්මඩුල්ලේ පෙනාසියා එකේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මං හිතන්නේ කල්යාණි. එකතු කරගන්න කියලා කියනවා නිරංජි, අරංගි, රින්සි, ඊට පස්සේ මිදලන නම කොහොමද දන්නේ? කොහොමරි ඒ වගේ නමක් තියෙනවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. කොහොම හරි පෙනාසියා එකේ ඉන්න හැමෝම ගොඩාක් ආදරෙන් මේ සින්දුවට අපි එකතු කරගන්න. මගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න ලස්සන සින්දුවකට.
ප්‍රියා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ප්‍රියා ඔයාවත් එකතු කරගන්න. මේ පැතර කෝල් කරන්න 012 55 33 63. WhatsApp මැසේජ් එකක් දාන්න 0712 75 95 95.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 11 විනාඩි 27යි.
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
7: විෂන් කියා නවතම ශාකාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස්කන්නාඩි, අවකන්නාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: ඒ ඩී පෙන්දාට ඇබිලිටිය උන්ගේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වුණේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෝන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා බිරතරුන් මාත්‍ය මම ගෙහෙන්නේ. මම වාර 4ක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසේ 3ක වගේ කාලයක් ඉඳලා රෝගීත්වය සුව වුණා.
9: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-300-940.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
16: Brought to you by
9: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
17: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
18: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
19: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
10: Net FM Algo Town
6: මේ හස්බන්
5: මොකද වයිෆ්
6: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ
5: නැතුව
6: අනේ හිතේ ඇති කමුන් හිතන්නේ නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලා
9: කිලියේ කිලියේ මනි මනි මේකතෝ ඔරු මලඳුල්ලන් පොගුම් නලගින්නලගින්න
3: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
11: පියාපත් සලාගෙන යන්න හදන්නේ කොහේටද දන්නවද මාව එකතු කරගන්න කියලා මට මැසේජ් දාලා තියෙන කට්ටියව එකතු කරගන්න නෙවෙයි කෝල් කරලා කියපු කට්ටියව එකතු කරගන්න මං යන්න හදන්නේ මුලින්ම බොරැල්ල පැත්තට ගිහිල්ලා ඉන්න මොකද බොරැල්ල ඉඳන් අපේ මාලනී මට කතා කරා කතා කරලා කිව්වා එයාගේ හස්බන්ඩ් ජයන්ත ඊට පස්සේ දෙවිනුවර ෂෙඩ් එක ගාව ඉන්න ඔයගොල්ලන්ගේ නංගි මල්ලිලා දෙන්න ඊට පස්සේ නිහාල් සුදේෂ් නිෂාදි දුව මේ ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ප්‍රමුඛණ ඉදන් කාන්ති කතා කරා මංකට් එකේ මේ වෙලාවේ සද්දෙනම අනිවාර්යෙන් අපි වහගෙන ඉන්නවා කියලා මම දන්නවා ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා පානදොර සීසිරි ටයිල් ෂොප් එක තියෙනවනේ එතන ඉන්න කට්ටියත් මේ වෙලාවේ සද්දෙනම අපි වහගෙන ඉන්නවා කියලා අපේ චමින්දయ్య කතා කරලා අපිට පණිවිඩය දුන්නා බොස් ඉන්නවා ප්‍රදීප් ඊට පස්සේ බොස්ගේ වයිෆ් චතුරාණී ඊට පස්සේ කවිෂදුව මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා කෙලි මඩලේ රේණු අක්කා එයාව අනිවාර්යෙන් මතක් කරන්න කියලා චමින්ද මට කිව්වා මන් දන්නේ නැහැ කවුද කොහමද ඔයා ගන්න කියලා මං එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන් ගම්පල ඉඳන් අපේ ඉන්දික සංජීව ආයෙත් පාරක් කෝල් කරා. මම නම කියනවා ඇහිලා නෑ WhatsApp message එක බලාගෙන. ඒක නෙවෙයි ඉතින් නරක ළමෙක් නෝ ඔයා. මං එකතු කරගන්නවා ඉන්දිකවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඊට පස්සේ අපි හෙටි මුල්ලේ සන්ධ්‍යා කතා කරලා කෝල් එකක් දුන්නා. මේ වෙලාවේ මල්වාන පැත්තේ යත් එක තව නම දෙනෙක් ඉන්නවලු. හැමෝගෙම නම් කියන්න ගියොත් එහෙම වෙලාව යන හන්ද සන්ධ්‍යාගේ නම විතරක් කියලා ෂේප් කරගන්න කියලා තමයි මට කිව්වේ. ඊට පස්සේ කොහෙටද යන්නේ? මම යනවා ඊළඟට ඔයාට දෙයක් මතක් කරන්න. ඒ තමයි කඩුවෙල පැත්තට ගියෝතින් ඔයාට හම්බ වෙන දෙයක් ගැන තමයි මතක් කරන්න හදන්නේ. කඩුවෙල විෂන් කෙයා ශාකාව ගැන. දැන් අපි S2 ගැන ටිකක් වැඩිපුර කතා කරනවානේ. ටිකක් වැඩිපුර නෙවෙයි, කොච්චර වැඩිපුර කතා කරත් S2 තියෙන වටිනාකම අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. S2 වගේ බලාගන්න කෙනෙක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. දැන් විෂන් කෙයා නවතම ශාකාව කඩුවෙල නගරේ විවෘත වෙලා තියෙන හන්දා. ඔයාට කඩුවෙල නගරේ අවට නම් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ඇස් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබා ගන්න පුළුවන්. ගුණාත්මක ගක්ෂ සේවාවක් ලබා ගන්නකොට හොඳම තත්වයේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි, සිවිකාච මේ හැමදේම ඔයාට මිලදී ගන්න පුළුවන්. නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෙයා නවතම ශාකාව විවෘත වෙලා තියෙන්නේ.

ඔයාටත් වගාවක් තියෙනවා නම් සමහර විට ඒ වගාව peer වගාවක් නම් ඔය වගාවේ ඵලදාව විකුණ ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා ඔයා දන්නව ඇත. peer කියන දේවල් එහෙම අර හැමෝම අරගන්නේ නැහැනේ. හැබැයි ඔයාගේ peer වගාවේ ඵලදාව හොඳම මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉදිනවා. මොකද ඒගොල්ලෝ peer වලින් හොඳ හොඳ ප්‍රොඩක්ට්ස් හදනවානේ. දැන් අපි හැමෝම හොය හොය බොන ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කට්ටියම හදලා අපිට ලබා දෙන දෙයක්. තාමත් ඔයාගේ කඩේට ඩිලෙක්ටා නිෂ්පාදන ගෙනල්ලා නැද්ද? ඒකනම් අනිවාර්යයෙන්ම ඔයා ඩිලෙක්ටා නිෂ්පාදන අලෙවි හිමිකාරීත්වයේ ලබා ගන්න ඕනේ. මොකද හැමෝම හොයන දේවල් ඔයාගේ කඩේ තියෙනකොට කඩේට කට්ටි එනවත් වැඩියිනේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරනම ඔය හැම දෙයක් ගැනම විස්තර ඔයාට දැනගන්න පුළුවන්. 0111 437 1250 කියන නම්බරයකට තමයි කතා කරන්න ඕනේ. 0111 437 1250 කියන නම්බරයකට කතා කළොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ අතරේ වාට මතක් කරන්න ඕනි සෙවනගල කිරි බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. සඳුදා අඟහරුවාද පොය දවස් හැර හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන තැන තමයි සෙවනගල කිරි බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදහල කියලා කියන්නේ. දැන් එතනට ගියා කියලා කියන්නේ සුව නොවන රෝගයක් තියෙන ඕනි කෙනෙක්. හරියට ප්‍රතිකාර ටික හරි කාලේ අරගත්තට පස්සේ අනිවාර්යෙන් මෙහෙම ලෙඩක් තිබුණද කියලා හිතාගන්න බැරි වෙන මට්ටමට සුවපත් වෙනවා. ලංකාවේ නන්දෙසින් එතනට ගොඩ දෙනෙක් කමල් බන්දුල වීරප්පෙනු වෙදමහත්තයා හම්බ වෙන්නේ නැහඳා අනිවාර්යයෙන්ම යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න එක තමයි වටින්නේ කියලා තමයි මම ඔයාට කියන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්නකෝ. මම නම්බර් එක කියන්නම්. 0777 300 940. එහෙම නැත්නම් 0773 273 540 තමයි ඔයා කතා කරන්න ඕනේ. සින්දුවට යන්න කලින් මම ටග්ගාල WhatsApp එක බලනවා. සුබ දහවලක් නෙවෙයි උදෑසනක් ජනිහි. මේ වෙලාවේ අපි ඔයාව අහගෙන ඉන්නවා කියලා බුද්ධික මල්ලි, උපුල් මල්ලි ඉන්නවා කියලා බැදිගන්තොට වීරසිංහ ස්ටෝර්ස් එකේ ඉඳන් අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ජනේ බබෝ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක තමයි අපිට එහෙම මෙසේජ් එකක් දාලා තියෙන්නේ. සාලිය ඉන්නවා, මංගලී ඉන්නවා, ශිරන්ති ඉන්නවා, සංජීව ඉන්නවා, මහේෂ් ඉන්නවා, ලක්මුතු ඉන්නවා, මදුවන්ත ඉන්නවා. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් අපිත් අහගෙන ඉන්න කියලා බොරලස් ගමුවේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සරත් චන්ද තමයි මං හිතන්නේ මෙසේජ් එක අපිට දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා මා දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල් සමග සන්ධ්‍යා. ගොඩක් ආදරෙන් කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: වේලාව දැන් 11යි විනාඩි 45යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න එන්එල්බී ජය හා දරනිදහනය ලොතරයි පත් මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
5: තැන කටම මෙලා කසා කල ග්‍රීන් සුපර් ශකා මාතලය අතුරකිරිය මුල් ඒරියාව ආරම්භල ගනේ මුලකම් පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසා කල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසා කල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
9: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
10: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
11: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
12: Net FM Alpha Studio with Kasani and Lehansa.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
15: පිටිපස්සේ දොරෙන්.
14: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි ඇත්තේ.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
17: සිංදු අහන්න යන කලින් මං යනවා දෙහිවල ගල්කිස්ස පැත්තට ගිහිල්ලෙන්න. මොකද දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කොල්ලෝ සෙට් එකක් මේ වෙලාවේ අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා දෙනවා. උපුල් අයියා තමයි අපිට මැසේජ් එක දාන්නේ. එතන ඉන්නවා නදීත් ඉන්නවා, ලසා ඉන්නවා, චමින්ද ඉන්නවා, සමන්ත පොතේජු ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ජෝතිපාල මහත්තයාගේ ලස්සන සින්දුවකට වැඩේ කියන්නේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් අපි කලින් පෙය ඇහුවා. දැනට මං කට්ටියව මේ සින්දුවට එකතු කරගන්න. ඊළඟට සුබෝදේශනක් වේවා ජනී යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අදත් ඉතින් ඔයාව අහගෙන ඉන්නේ ජනී. මිනිවංගඩ ඉඳන් අපේ හිමාෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද එයාගේ සුදුදු අයුකි උහන්ස දුවගේ 3 වෙනි උපන්දිනේ. ඉතින් අහගෙන ඉන්නවා ඇතිනේ අයුකි. සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න Net FM එකේ මාමල නැන්දල හැමෝමයි ජනිත් අයියයිත් ඔයාට සුබ පතනවා. ඊට පස්සේ අම්මී තාත්තී මේ හැමෝම සුබ පතනවා කියලා කියන්න කියලා තමයි හිමාෂ අපිට මැසේජ් එකේ දාලාවල තියෙන්නේ. ගොඩාක් ආදරෙන් සුබ පතනවා. හයි ජනී, අපිවත් එකතු කරගන්න. කලවානේ පුෂ්ප තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තව ඊට පස්සේ දුවලා දෙන්නව මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. යන්න හදන්නේ කඩවතට. කඩවත අපි ලක්මාලිව අමතක කරන්නේ කොහොමද? කඩවතට ගියාට පස්සේ ලක්මාලි ඉන්නවා. ඊට පස්සේ යා වැඩ කරන තැන කුමාරි, මිස් දොල්මි, ගයාන්, දීනින්දු මේ හැමෝම එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් අපි මේ යන්න යන සින්දුවට. ඒ අතරේ මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිෂ්පාදන අරගන්න කියන මාතෘකාව. මොකද ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ දෙයක්නේ. අපේ රටේ දෙයක් හිටත් අමතරව ලංකාවේ අවුරුදු 40ක විතර විශ්වාසයක් දිනාගත්ත සන්නාමයක් තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන යටතේ ඉන්න නූඩ්ල්ස් ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපි හැම වෙලේම නූඩ්ල්ස් හදන්න ගියාට පස්සේ අර එලෝලු කපන වැඩේට එලෝලු සුද්ධ කරන වැඩේට ටිකක් අකමැතිනේ. හැබැයි ඔයා ගන්න ෆ්‍රීලන් නූඩ්ල්ස් නක් අර එලවලු නූඩ්ල්ස් ටිකක් වෙජිටබල් නූඩ්ල්ස් එකක් හදනවා කියන වැඩේ බොහොම සිම්පල්. මොකද ඔයාට කපලා සුද්ධ කරපු අර වියලපු හොඳ එලවලු පැකට් එකකුත් ඔයාගේ නූඩ්ල්ස් එකත් එක්ක එනවා. ඒ වගේම තමයි අර 3-5 පැකට් එක එනවා. ඔය ටික එකතු කරලා හදලා ගත්තා කියලා කියන්නේ අර උදේට රෑට වගේ සෙට් වෙන නියම කෑමක් ඔයාට හදා ගන්න පුළුවන් ෆ්‍රීලන් නූඩ්ල්ස් එක. ඔයාගේ අතේ තියෙන මුදලට ගැලපෙන්න, ඒ වගේම තමයි ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන්න විවිධ ප්‍රමාණවලින් එන හන්ද බොහොම ලේසියෙන් ඔයාට ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් එන නූඩ්ල්ස් එකතු කරගන්න පුළුවන්. ඒක හන්ද බයක් සැකක් නැතුව ලෙඩ දුක් හදාගන්නේ නැතුව ඔයාට කන්න පුළුවන් හොඳම කෑම ෆ්‍රීලන් වෙතින් අරගෙන ආවිල්ලා තිනවා ෆ්‍රීලන් නූඩ්ල්ස්. අදට ගන්න කඩේට ගියාම මතක තියාගන්න මේ සින්දුව අහගෙන අපි අලුත් පැයකට යන්න හදන්නේ. අලුත් පැයේදී තේ විදිහටම එක දිගට සින්දුව අහන්න පුළුවන්. කෝල් කරන්න 011-2555-63-63 ට, WhatsApp message එකක් දාන්න 0711-95-95-95 ට.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහත හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10

0: බෑ. මෙන්න එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yummy and I'm at an anytime set when a flavor delikiri padamak. Well I
4: කලකිරි ෆන් එක පිරි එලකිරි කිරි සුබ දහවලක වෙලාව දවල් 12යි.

0: Net News. Net daval dolaha. Obavita gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුර සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා. මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
3: ජාතික රණවිරු සමරුමට සියල්ල සූදානම්. රණවිරුවන් සමරන්න ගිය විමල්ට සිදු වූ පීඩා ගැන හිටපු ජනපති මහින්ද කතා කරයි. ශ්‍රී ලංකාව රණවිරුවන් සිහි කරද්දී තලපති විජේ ප්‍රභාකරන් සිහි කරයි. කොළඹ ජීවත් වෙන්න පුද්ගලයෙකුට මාසෙකට 18,000ක් ඇති නියෝජ්‍ය ඇමති ගණන් එක්කම කියයි. නිර්දතික මෝසම් වැස්ස ගැන කාලගුණයෙන් දැනුම් දීමක්.
0: net dawal 12 ඉරමැදියමේ වාර්තාකරණය.
3: ජාතික රණවිරු සමරුම් උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරුවේ පැවැත්වීමට මෙවන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර ජාතික රණවිරු සමරුම් උත්සවය පැවැත්වෙන්නේ 17 වරටයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නෙත් නිවුස් මාඩලික වාර්තාකරුවන් වන ලහිරු කපුගේ සහ ඉෂාරා අධිකාරි එම සමරුම් උත්සවයේ සූදානම පිළිබඳ සොයාබැලීමට මෙවන විට එහි රැඳී සිටිනවා. අයිබෝන් ලහිරු.
4: අයිබෝවන් පුරා 30 වසරක් මුළුල්ලේ මෙරට පැවති LTT ත්‍රස්තවාදයේ පරාජයට පත් කරමින් වසර 17ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමරුම් උත්සවයේ අද පසුරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ

0: ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට සැමරුම් උත්සවය පැවැත්වෙන මෙම රණවිරු ස්මාරකය අසල මේ වන විට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. එවාගේම පෙරහුරු පැවැත්වෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම රණවිරුවන් මේ වන විට මෙම ස්ථානයේ සිටින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඔව්, විශේෂයෙන්ම මේ අවට විශේෂ රථවාහන සැලැස්මක්ද මේ වන විට ක්‍රියාත්මක වන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මෙයයි මේ වන විට පවතින තත්ත්වය. නෙට් නිවුස් වෙනුවෙන් ශාරා අධිකාරි සමගින් මම ලහිරු කපුගේ පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේ අභියස සිට.
1: ස්තුතියි ලහිරු. පාර්ලිමේන්තු අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඊයේ පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට පොලිසිය විසින් කළ බහදා කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රණවිරු සමරුමකට එක්වීමෙන් අනතරව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලබා දිය යුතු බවයි.
2: පුදුම වැඩක් නේද මේක. රණවිරු ස්මාරකයට ඕනම කෙනෙකුට රටේ දුප්පත් මිනිහට, පොහොසත් මිනිහට තනතුර දරන්නේ හොඳල නායක රණවිරු සමරන්න ඉඩ දෙන්න ඕන. ඒක හදලා තියෙන්නේ ඒක නේද. සමරන්න බැරි නම් ඕක හදලා වැඩක් නැහැ නේ. මිනිසුන්ට දෙන්නේ නැත්තම් නිලධාරීන්ට විතරක්. මේකින්ද මං හිතනවා ඒ කරපු එක වැරදි කියලා. මට ඒක කරන්න ඉඩ දෙන්න තිබුණා. සම්පූර්ණ වැරදි වැඩක් කියලා.
1: අදාළ සිද්ධියට මුහුණ දුන් විමල් වීරවංශ මහතාද අදහස් පළ කළා. ඒ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර තිබූ රණවිරු සමරුමකට එක් වෙමින්
3: උතුරහා නැගෙනහිර ක්‍රියාත්මක නොවුණු, මුළුමනින්ම ක්‍රියාත්මක නොවුණු නීතියේ ආධිපත්‍ය නැවත ක්‍රියාත්මක කරන්න ඕන කරන වාතාවරණය හදලා දුන්නා. අද ඒක මේ ඊපාටු ආණ්ඩුව මහදවල් උල්ලංඝනය කරනවා. දේශය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු මිනිස්සුන්ගේ ස්මාරකය. ඒක මහජන පොදු ස්ථානයක්. ඒක පොදු මහජන අවකාශයක්. එතනට යන්න කාගෙමත් අවසර ගන්න ඕනේ නෑ. මේ රටේ ඕනම ඊයෙකුට අයිතියක් තියෙනවා. ඕන වෙලාවක ගිහින් මල් කලමක් ඇතර තියලා ගෞරව කරන්න. අද ඒකත් තහනම්. රණවිරුව කියන වචනේත් තහනම්. විරෝධාර රණවිරුව කියන වචනේ නම් වචන දෙක නම් කොහොමත් තහනම්. රණවිරු ස්මාරකයට ගිහිල්ලා මල් කලමක් තියලා උන්ට ගරු කිරීම ආචාරය කිරීමත් තහනම්. මෙන්න පුනරුදේ. මේ පුනරුදේ තමයි මේ රටේ දිනාගත්තු ජයග්‍රහණ වළලන පුනරුදේ.
1: යුද්ධෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් ඉලංගේ තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රි ටී රවිහරන් මහතාද ඊ උදැස්සන මුලතිව් නන්දිකඩල් කලපුවේදී සමරුම් වැඩසටහනක් පවත්වනු ලැබුවා. මේ අතර යුද්ධෙන් මියගිය දෙමළ ජනතාව සිහි කර වැළවත ප්‍රදේශයේද සමරුම් වැඩසටහනක් පැවැතුණු අතර එහිදී ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිසිය සහ කැරළි මර්ධන කණ්ඩායම්ද කැඳවා තිබුණා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉකුත්දා දේවරුම් දුන් ටීවීකේ නායක සි ජෝෂප් විජයි නොහොත් තලපති විජයි මියකිය එල්ටීටී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ සමරුමක් වෙනුවෙන් විශේෂ සටහනක් තබා තිබෙනවා. එබව වාර්තා කරමින් එන්ඩීටීවී ප්‍රවෘත්ති සේවය පවසන්නේ ප්‍රභාකරන්ගේ මරණය සිහිපත් කරමින් විජයි සිය එක්ස් ගිනුමෙහි මෙම සටහන තබා ඇති බවයි. මුල්ලිවයිකාල් ඛේදවාචකයේ මතකයන් තමන් සැමදා හදවතේ තබා ගන්නා බවත් මොහොතෙන් එතර ජීවත් වන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් සෑම විටම පෙනී සිටින බවත් එහිදී ඔහු ප්‍රකාශ කර ඇතැයි එන්ඩීටීවී වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වනවා. මැයි 18 හෝ 19 ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් යුද ජයග්‍රහණය හෝ මියගේ රණවිරුවන් සිහිපත් කළත් තවත් පිරිසක් මෙදින සලකන්නේ ජනසංහාරයක අඳුරු මතක ලෙසයි. එයනුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ජාතික රණවිරු සැමරුම සහ තවත් රණවිරු සැමරුම් වලට පරස්පරව මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීමේ වැඩසටහන් සහ ඇතැම් විට ප්‍රභාකරන් සිහි කරන වැඩසටහන්ද ශ්‍රී ලංකාවේත් ඇතැම් විදේශ රටවලත් සංවිධානය කර තිබුණා. ඉන්දියාවේ ඇතැම් පිරිස් මෙම වැඩසටහන් නම් කරනු ලැබ තිබුණේ මුල්ලිවයිකාල් අනුස්මරණ දින ලෙසයි. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදිතයා වන්නේද වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන්. ඒ හේතුවෙන් එල්ටීටීය ඉන්දියාව තුළ තහනම්ද කර තිබෙනවා. ප්‍රභාකරන් සිහිපත් කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා එක් සටහනක් තබා ඇත්තේ එවැනි පසුබිමකයි. මේ අතර ඉක්විත වසරේ සැප්තැම්බර් මාසයේදීද ශ්‍රී ජෝෂප් විජේ නොහොත් තලපති විජේ ප්‍රභාකරන් වක්‍රාකාරව සිහිපත් කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ ඊළම් දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නැගීම තමන්ගේ යුතුකමක්ද බව කියා සිටිමින් විත්වා සුලිකුණාටුවින් නිවාස අහිමි වූ මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කවල ජනතාවට තවමත් ස්ථිර විසඳුම් ලැබෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් නිම ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයි. ඊට පිළිතුරු ලබා දුන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතායි.
4: මොකද අපි මේ මාසේ 27 වෙනිදා වෙනකොට දිත්වා වැඩිලා මාස 6යි. එතකොට මේ මිනිස්සු අද ඉන්නේ සහෝදරයන්ගේ ගෙවල් වල, දෙමව්පියන්ගේ ගෙවල් වල, කුලී නිවාස වල සම්පූර්ණ ජීවිතය අවුල් වෙලා තියෙන. මේ මහනුවර විතරක් නෙමෙයි මාතලේ නුවරලේ හැම දිස්ත්‍රික්කෙම මෙහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා යම් සහතිකයක් දෙනවද? කවදා වෙනකොට මේ නිවාස ටික මේ මිනිස්සුන්ට දීලා ඉවර කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව.
5: ගරුණීය ජමාතුතුමනි,
6: ගරු කථානායකතුමනි, අපේ රජයේ වගකීම තමයි මේ ආපදාවට සහ පීඩාවට ලක්විච්ච සියලුම ජනතාවට අවශ්‍ය ඉඩම් එවනතේ වන් හරි වෙලාවට ලබලා දෙන්න උපරිම උත්සාහ කරලා ප්‍රාදේශීය මට්ටමේ ග්‍රාම නිලධාරී සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනකන් උදේ දවල් රැ වැඩ කරලා තමයි මේ කටයුතු සිද්ධ කරේ. ඉඩමක් වෙන් කරගන්න, ඉඩමක් සොයා ගැනීම, ඉඩම තක්සේරු කරන්න, ඒ වගේම විශේෂම ගොඩනැගිලි ප්‍රාදේශීය දෙපාර්තමේන්තු ආයතනයේ විසින් සහතික කිරීමට යම්කිසි කාලයක් යනවා විශේෂයෙන්. එතකොට ඒකත් අපි විශේෂ සැලකිල්ලක්ගෙන ඉතාමත් ඉක්මනින් අපේ වගකීම තමයි අපි බැඳිලා සිටිනවා. ඒක ඔබතුමාලගෙත් අපේ අනිත් ආයතනවලත් සියලුම අයවලුන්ගේ සහයෝගය අරගෙන හැකි ඉක්මනින් අපි මේට කටයුතු කරනවා.
1: පූර්ණ නිවාස හානි වූ ඇතැම් පුද්ගලයින්ට යළි නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමද ගැටලු සහගත කරුණක් බවට පත්වෙතැයි අනුරාධ ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඊටද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රතිචාර දැක්වුවා.
4: දැන් මිලියන 5ක් දෙනවා සම්පූර්ණ හානි වෙච්ච තැනකට අලුත් නිවාසයක් හදාගන්න, ඉඩම අරගෙන ගේ හදාගන්න. හැබැයි කථානායකතුමනි, කවුරු හරි කෙනෙක් ගෙදර තෝරාගෙන ඒ ගෙදරට NBR ගේ රිපෝට් එක අරගෙන ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය අරගෙන මුදල් ගෙවනවා කියලා සහතිකය දීලා ආය අර ඉඩමයිතිකාරයා ගාවට යනකොට ඇමතුමා ඉඩම විකුණලා ඉවරයි. මේක මේ ප්‍රායෝගික මහ පොළොවේ තියෙන ප්‍රශ්නයක්. දැන් අපේ ගම්පල ගත්තොත් දිත්වා එකේ හානි වෙච්ච මිනිස්සෙකුට ගන්න යන ඉඩමක් කියලා කිව්වොත් ඉඩම් විකුණන්න නැති තැනකුත් පත් වෙලා තියෙනවා. මොකද හේතුව මාස 3ක් 4ක් පහක් ඒ ඉඩම හිර කරගෙන ඉන්න ඕනේ අර මිලියන 5 ගන්න. ඉතින් අමතුම මේක ප්‍රායෝගික නැහැ. මොකද කවුරුත් මිනිස්සේ රජයට මේ ඉඩම දිත්වා හානි වෙච්ච කෙනෙකුට විකුණනවා කියලා ලියුමක් දුන්නාට පස්සේ ඒ මිනිස්සයාට වෙන කෙනෙකුට විකුණ ගන්නත් බෑ. ඉතින් ඒ නිසා කථානායකතුමනි, මේකට රජයේ හැටියට යම් වැඩපිළිවෙලක් හදනවද?
6: මේ සම්බන්ධව කටයුතු කරන්න විශේෂ වැඩපිළිවෙලකුත් යොදලා තිනවා. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඊයේත් අපි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරා. හානියට පත්විච්ච ජනතාවගේ තියෙන ගැටලු අපිට ඉඳුරාම අපදා කළමනාකරන සහ NDRSC එකට මේවා ලබා ගන්න විශේෂයෙන් එතනත් අපිට ලැබිලා තියෙන තොරතුරු ඒ තාක්ෂණික මට්ටමේ තොරතුරු අපිට ලබා ගැනීම ප්‍රමාදයක්. අපි ප්‍රමාදත් හදාගෙන ඉක්මනින්ම මේ කටයුතු කරනවා කියන එක අපි සහතික වෙනවා. විශේෂ වැඩපිළිවෙළවල් කීපයක්ම අපි සකසලා තියෙනවා බිම් මට්ටමට.
1: මේ අතර පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා නෙත් නිවුස් මාඩලික වාර්තාකරු චිරන් ජීවන්ත ධර්මසේන සමගින්. අයිබෝන් චිරන්.
7: අයිබෝන් සචිනි, අද පෙරවරු 9:30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. මේදී පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ස්ථාවර නියෝග 23:02 යටතේ ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. එහිදී විපක්ෂ නායකවරයා විමසා සිටියේ රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කළා, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 වසරේ මාර්තු මාසයේ පාරිභෝගික මිලදර්ශකය මගින් ලබාගත් දත්ත සහ සංඛ්‍යාලේඛන අනුව දිස්ත්‍රික් දරිද්‍රතා රේඛාවක් සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වීමක් කළා. මේක සරලව කිව්වොත් එහෙම මේ දුප්පත්කමේ රේඛාව කියලා තමයි අපි මේක සරලව හඳුන්වන්නේ. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික මට්ටමේ දුප්පත්කමේ රේඛාව, ඒ කියන්නේ ජාතික මට්ටම වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 10,690 මුදලක් ප්‍රමාණවත් වන බවට දැන බලාපොරොත්තු වෙන බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේක දිස්ත්‍රික් වශයෙන් වෙන්වෙන්ව අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී කරුණ දැක්වීමක් සිදු කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුට අවම තමන්ගේ මාසික වේදම සපුරා ගැනීම සඳහා, අවම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 18,000 අව මුදලක් අවශ්‍ය වන බවත්, ගම්පා දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 17,960 මුදලක් අවශ්‍ය වන බවත්, කළුතර දිස්ත්‍රික්කයේ සඳහා එය රුපියල් දහස් පන්සිය විස්සක් වනවත් අමාත්‍යවරයා තමන්ගේ කතාව වෙලි සඳහන් කළා. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම රුපියල් 16940ක් ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් රුපියල් 16918ක් ආදී වශයෙන් අමාත්‍යවරයා තමන්ගේ කතාවේදී කරුණු සඳහන් කළා. මේදී අමාත්‍යවරයා විශේෂයෙන්ම පෙන්වා දුන්නේ මෙය එක් පුද්ගලයෙකුගේ අවම මූලික අවශ්‍යතා සපුරාගෙන සඳහා පමණක් ප්‍රමාණවත් බව තමයි. කොහොමුණත් මෙම ප්‍රකාශයත් එක්කම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සෛත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා වශයෙන් මේ කතාවට විරෝධය පළ කරමින් මෙම සංඛ්‍යාලේඛන සහ දත්ත වැරදි බවට අදහස් දැක්වීමක් කළා. කෙසේ වෙතත් ඊට නිසි පිළිතුරක් ආණ්ඩු පක්ෂය පැත්තෙන් ලබා දීමක් සිදු වුණේ නැහැ. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මේ වෙලට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉන්නවා. අපි සූදානම් එම තොරතුරු නෙට් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබ වෙත ගෙනීමට.
1: ස්තුතියි චිරාන්. අබිරහස් ලෙස මියගියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද සීසීටීවී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ටාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද කැඳු අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ටාශයේ මේ බව දන්වා සිටියා. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ මරණය සිද වූ නිවසට රතගාල් දෙකකින් ඇතුළු වීමට හැකිව තිබුණද සීසීටීවී දර්ශන පරීක්ෂාවේදී 2026 වසරේ මැයි මාස 5 වනදා සහ 2026 වසරේ මැයි මාස 7 වනදා අතර කාල සීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඊට අමතරව මරණකරු පදිංචිව සිටි නිවසේද සීසීටීවී යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම සීසීටීවී යන්ත්‍රවලද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළා. එය අනුව අදාළ සීසීටීවී කැමරා සවි කළ සමාගමේ ඉංජිනේරුවරයා අද දිනේ සාක්ෂියට කැඳවා තිබෙන බවත් පොලිසිය පැවසුවා. මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිද වූ නිවසේ සීසීටීවී කැමරා පද්ධතිවලට අදාළ DVR යන්ත්‍ර පොලිසිය බහරයටගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ටාසී නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මරණය සිද වූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව සඳහන් කළා. එම ස්ථානයේ තිබී සොයාගත් නාතුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 9ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලිසිය අනාවරණය කර සිටියා. තවදුරටත් කරුණු දැක්වූ පොලිසිය මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිද වූ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉකුත් දිනේ නියෝග ලබාගෙන තිබුණද ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව යළි දෙවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ලැබූ පුද්ගලින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වුණා. එය සාක්ෂියට කැඳවන්නේ නැත්ද යනුවෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ ස්වාමීනි, එයගෙන් තවමත් ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා යනුවෙනි. නැවතත් පොලිසිය ඇමතු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එයගෙන් කලින් සාක්ෂි කැඳවන්න ඕන. ප්‍රකාශ සටහන් කරගන්නේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද යනුවෙන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරියා සඳහන් කළේ ස්වාමීනි, මේ අපකරුවන් දෙදෙනා රිමාන්ඩ් බහරයට පත් කළා තියෙන්නේ යනුවෙන් පැවසුවා. ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා රිමාන්ඩ් බහරයට පත් කළා තියෙන්නේ ඒ අපකාරියෝ දෙන්නා නෙවෙයිනි. රිමාන්ඩ් බහරයට පත් කළා තියෙනවා නම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනි. මගින් නියෝගයක් අරගෙන ඒක ලේසින්ම කරන්න පුළුවන් යනුවෙන් පැවසුවා. අද දින සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුම කොළඹ අපරාධ කොට්ටාසේ විසින් අධිකරණයට කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා අද සාක්ෂියට කිහිප දෙනෙකුම කැඳවා තිබෙනවා. ඒ හැම දෙනාගෙන්ම සාක්ෂි අද ගන්න බැහැනි. අනවශ්‍යය මුදාහරින්න කටයුතු කරන්න. සැකකරුවන් අතර පොලිස් නිලධාරිනුත් ඉන්නවා. එය රඳවා ගැනීම සුදුසු නෑ යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බවත් සඳහන් කළා. කළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න බඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනිනිවීම රථ එම ස්ථානයට කැඳවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. විදුලි ජනන යන්ත්‍ර අලිවි සැලක එම ගින්න හටගෙන ඇති බවද නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවා.
5: Net Weather News.
1: නිර්තතික මෝසම දිවයින හරහා ක්‍රමින් ස්ථාපිත වෙමින් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි බවයි කාර්ය නියුතු කාලුගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා පැවසුවේ.
8: අද දිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයම්පලත්තලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු දෙකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍ය කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40 ක පමණ තරමක තද සුළං අද දිනේ බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති ඒකී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න අවශ්‍ය ජනතාවගෙන් කාරණා කිල්ලා සිටිනවා.
1: මේ අතර මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් ගණන 29,000 දක්වා ඉක්මවා ගොස් තිබෙනවා. සිය පරිශ්‍රයන්හි පිළිසුදුව තබා නොගත්තහොත් ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාවත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි විය හැකි බවයි සෞඛ්‍යංශ අනතුරු අංග වන්නේ.
5: දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
1: net දවල් 12 නිමාව මිලගනත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතුරතුරු සඳහා පිවිසෙන්න netnews.lk වෙබ් අඩවියට.
5: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
10: තෙෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
11: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173-273-540.
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250.
12: Yeah, you already know who it is. We taking it higher.
13: ජනි එක දේදුණු මාවත. දේදුණු මාවත.
12: We taking it higher. Setting the fire. Ronaxi on the track. Let's get it.

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මා

වෙලාව 12යි විනාඩි 26යි අපේ දේදුණු මාවතේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. මම දන්නවා දැන් ඉතින් මේ වෙලාවේ කට්ටිය පොඩි බඩගින්නකුත් එක්ක ඉන්නවා ඇති. සමහර විට ගෙවල් වල ඉන්න අපේ ආදරණීය අම්මලා, අපේ ආදරණීය යෙහෙලියෝ හැමෝම මේ වෙලාවේ සමහර විට උයන ගමන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඔයා කොහොම වුණත් දේදුණු මාවතෙන් සින්දු දෙන එක නම් නවත්තන්නේ නැහැ. ඔයා කැමතිම සින්දු ටික අහන්න මේ පැත්තට කෝල් කරා නම් WhatsApp message එවුවා නම් ඔන්න දැන් මම නම් ටික කියන්න තමයි හදන්නේ. ජනි අද නම් උදේ නෙවෙයි දවල් 12 මාරට කලින් මගේ නම් ටික කියන්න කියලා මට උණන්විටිය පාලම ගාව ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ අනුරయ్యා කතා කරලා කිව්වා. එයාට ඉතින් අනුරయ్యා කිව්වට වඩා සුදු බේබී ටැක්සියේ අනුරయ్యා කිව්වම තමයි හැමෝම දන්නේ. චානක ඉන්නවා, චානකට කියන්නේ ආදරේට චීනා කියලා. ඊට පස්සේ තුෂාර බෝ ඉන්නවා, ඊට පස්සේ කාන්ති, සංජය, ඊට පස්සේ කසුන්තා, මේ අපේ අනුරගේ ෆවුලේ කට්ටිය, ඊට පස්සේ මගහේන ස්ටෝස් එකේ මුදලාලි මහත්තයයි, ඊට පස්සේ මුදලාලි මහත්තයාගෙනම ටයිටස්. හොඳේ ඊට පස්සේ මුදලාලි මහත්තයාගේ ෆවුලේ හැමෝම එතන වැඩ කරන කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපේ මේ සුදු බේබී ටැක්සි අපේ අනුරయ్యා දේදුණු මාවත හනහන්ද දැන් මේ ගණේවත්ත මේ අපේ උණන්විටිය පාලම පැත්තේ තියෙන හැමෝම දේදුණු මාවත තමයි අහන්නේ. එකතු කරගන්න කියලා කිව්වා මේ ගණේවත ස්ටෝස් එකේ, ඒ කියන්නේ ටයර් කඩේ කට්ටිය. ඊට පස්සේ ඔය හරිය සැලුන් එකක් තියෙනලු, ඒ සැලුන් එකේ සුදු මල්ලිවත් එකතු කරගන්න කියලා කිව්වා. බොරලස්කමු අපේ විමල් අංකලුත් සද්දරම් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවලු. අර මං කාලගුණේ ගැන කිව්වනේ, ඉතින් කලින් ඉර පායලා දිනවා කිව්වා මං, එකපාරට මේ පැත්තට වහින්න වගේ ආවා. ඒ පැත්තට එහෙමයිලු, දැන් බොරලස්කමු පැත්තට ටිකක් අවුව වගේ තිබිලා දැන් පොඩ්ඩක් වහින්න වගේ කෙට්ටු කරලා තිනවා කියලා තමයි කතා කරලා කිව්වේ. WhatsApp message පැත්ත බැලුවොත් එහෙම හායි ජනි මමත් ඉන්නවා කියලා අපේ නදී මට message එකක් දාලා තිනවා. නදී ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි අය දේදුණු මාවත අහගෙන ඉන්නේ අපිට. වැස්ස නිසා ඉස්කෝලේ නිවාඩුවක් දැම්මලු. ඒක හින්දා සින්දු අහන්න බලාගෙන ඉන්නවලු. ඔයා දෙන ඕනි සින්දුවකට මාව එකතු කරගන්න කියලා තමයි netu baba අපිට message එක දාලා තියෙන්නේ. යාගේ අම්මයි පවුලේ හැමෝම ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩ අයියත් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ good afternoon ජනි අපිව එකතු කරගන්න කියලා අලුත්ගම දර්ග ටවුන් වල තියෙන අපේ ANW apparel garment එකේ set එක message එකක් දාලා තියෙනවා. ප්‍රදීප් තමයි මැසේජ් එක දාන්නේ. එකතු කරගන්න කියනවා රංජනී අක්කා, ඊට පස්සේ සන්ධ්‍යා, චිත්‍ර අක්කා, චම්පිකා, නිලු, විජේ සර්, බොස් ජයවර්ධන, මේ හැමෝම එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් යන්න හදන්නේ කුවේට් වලට. වීසා නැතුව කුවේට් යන්න හදන්නේ. එකතු කරගන්න කියනවා අපේ ප්‍රියන්ත මැසේජ් එකක් දාලා වයිෆ් කාන්තිව. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ කොහෙටද දන්නවද? අපිට මැසේජ් එක දාලා තිනවා නාකුළු ගමුවේ ඉඳන් අපේ නිරේෂා, නිරෝෂා. එයාගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කවුද මෙයා? ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ. මං කිව්වනේ අපිටත් දෙන්න කියලා මොනා හරි හදලන්න, මට අනිවාර්යෙන් මුද්දක් හදලා දෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ජනී මල්ලි මම ජපානෙන් නිශාන්ත කුමාර අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා තමයි කියලා තියෙන්නේ. යාගේ යාළුවෝ ඉෂාන් වයි, ගාමිණී වයි එකතු කරගන්න ඕනේ. ඊළඟට ගිම්හානේ මදුෂිකා උඩවෙල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. උඩවෙල තියෙන්නේ බලංගොඩ පැත්තේ, දන්නවනේ. එයාගේ බබා වයි මහත්තයා වයි මේ දෙන්නම සනීප නැතුව gedera ඉන්නවලු. මං හිතන්නේ වැස්සර තෙමිලද කොහෙද. දෙන්නටම ඉක්මනට සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහත්තයා ධනුෂ්ක, පුංචි පුතා ධනුක, ඊට පස්සේ අම්මා සුධර්මා, නංගි ශෂිනී ඇතුළු පවුල සියලුම දෙනාව මේ සින්දුවට අපි එකතු කරගන්නවා. අම්පාරේ මුවන්ගල පැත්තට ගියොත් අපේ රම්‍යක් කලයි gedera අනිවාර්යයෙන්ම යන්න ඕනේනේ. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂික, පොඩි පුතා සදේව්, දුව ඉන්නවා ගාලි ඉහළ කිහිඹිය සමාධි, එයාගේ දුව ෂණුදි, මේ ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියන ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ජනි. හේම කියන්නේ අපේ ඇඹිලි පිටියේ ඉන්න මදු. ගොඩක් ආදරෙන් මදු ඔයාව එකතු කරගන්නවා. මකුල්වලුේ රංජිත් දිසානායක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කොහෙන්ද මේ හිජානි මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දාලා තිනවා ගමනක් මට හරියට කියවගන්න බෑ. කොහොම හරි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා හිජානි ඔයාව. ඊළඟට සුජී විජේනායක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාවත් එකතු කරගන්න කියලා. තඹුත් එකම රජින හන්දි ජය මාවතේ ස්ටෝරුව කට්ටිය එකතු කරගන්න කියලා සනිදු මැසේජ් එකක් දාලා දිනවා. සනිදු ඔයාගේ මැසේජ් එක මම කලිනුත් කිව්වා. කවන්නෑ තඹුත් එකමට ගියේ එකේ තඹුත් එකම පොඩ්ඩක් පහු කරලා අපි යමුකෝ අනුරාධපුරේ පැත්තට ගිහිල්ලා එන්න. අනුරාධපුරේ පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් එකේ සෙට් එකත් අපිව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකේ කට්ටිය අම්පාර හෙල්මට් ජැකට් කඩේ කට්ටියවත් එකතු කරගන්න සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මෙසේජ් කියවන්න පරක් වෙනකොට හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකේ කට්ටිය තමයි මට හොඳටම බණින්නේ. ගොඩක් ආදරෙන්

සිංදුවට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන කියනකොටම අපිට මතක් වෙන තව දෙයක් තමයි ෆ්‍රීලන් වෙතින් එන ඉන්දියාප පිටි මිශ්‍රණය. ඉන්දියාප හදන්න ගියාට පස්සේ අපි හැමෝම පොඩ්ඩක් ඉන්දියාප හදන එක අදිමදි කරනවා. මොකද ඉන්දියාප හදන්න ගියාට පස්සේ තියෙන ප්‍රොසෙස් එක වැඩිනේ. පිටි ටික හදාගන්න ඕනේ. ඊට පස්සේ පිටි ටික හරියට හදාගත්තත් ඉන්දියාප ටික හරියට හදාගන්නක බැරි වෙනවා. එක්කෝ බෙරි වෙනවා, එක්කෝ ඇල්ලෙනවා, එක්කෝ ගන්නව දෙයක් නැති වෙනවා. හැබැයි ඔය ප්‍රශ්න හැම දෙයකටම විසඳුම අරගෙන ඇවිල්ලා තියෙනවාට ෆ්‍රීලන් වෙති. දැන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය හරහා ඔයාට බොහොම ලේසියෙන් ඉන්දියාප හදාගන්න පුළුවන්. මොකද ඇල්ලෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, බෙරි වෙන්නේ නැහැ. බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. වගේම තමයි ඔයාට අවශ්‍ය නම් රතු කැකුළු හාල් වලින් හදපුවත් තියෙනවා, සුදු කැකුළු හාල් වලින් හදපුවත් තියෙනවා. රතු පාටින් සුදු පාටින් අරගන්න පුළුවන්. හොඳම හාල් යොදාගෙන ස්වභාවික නිෂ්පාදනයක් විදිහට එන ෆ්‍රීලන් හාල් පිටි එක්ක ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක ඔයාට දැන් පුළුවන් ගෙදරදිම බොහොම රසවත්ව ඉන්දියාප ටිකක් හදාගන්න. ඊට පස්සේ පොල් සම්බෝලයක් හදලා, පරිපු ටිකක් හදලා, මාළු හොද්දක් වගේ හදාගත්තා නම් ඉතින් ෆ්‍රීලන් කියලා කියන්නේ අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ අම්මලාගේ තාත්තලාගේ ඉඳන් මේ කාලේ ඉඳන් අපි දන්න කියන ආයතනයක්. ඉතින් ෆ්‍රීලන් හරහා එන ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අරගෙන ගෙදර හැදෙන කෑම වේලට වෙනසක් කරන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. සිංදු වලට යන්න කලින් ටක් ගාලා කට්ටිය එකතු කරගන්න ඕනිනේ. WhatsApp එකේ කට්ටිය බලන්න හදන්නේ. ලස්සන සිංදුවක් දෙන්න ජනි කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා අපේ යාළුවේ. කවුද ඒ කිරුළබන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන. රංගන ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද යන්න හදන්නේ? කළුතර පනාපිටි චාමර ස්ටෝස් එකේ කට්ටිය ආයෙත් මැසේජ් එකක් දාලා තිනවා. කලින් කියනවා ඇහුනේ නැද්ද? කමක් නැහැ. චාමරවයි තනෝජවයි එකතු කරගන්නම්කෝ. ඊට පස්සේ සුබ දවසක් දරුවෝ. මටත් සිංදුවක් දෙන්න. අපේ සුජීව අක්කා සයිප්‍රස් ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. මත්තම ගොඩ පවුලේ සියලුම දෙනාම වෙනුවෙන් අපිටත් සින්දුවක් දෙන්නකෝ. මේ ඇවිල්ලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ජයවින්දාගම අපේ ප්‍රේමසිරි මාමගේ පවුලේ කට්ටිය වෙන්න ඕනි. සින්දුවක් දෙන්න අපිටත් කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරියටම කිව්වොත් නිපුණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා දීප්ති වත් එකතු කරගන්න කියලා තියෙනවා. දීප්ති ආන්ටිව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි යනවා මාපලගම පැත්තට ගිහිල්ලා ඉන්න. ගාල්ලේ මාපලගම ඉඳන් අපි කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? PLG අයියා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මම ඔයාට කෝල් එකක් ගත්තා. කෝල් එක ගන්න බැරි වුණ හන්දා ඊට පස්සේ මම ඔයාලට මැසේජ් එකකුත් දැම්මා. එහෙම කියලා දාලා තියෙන අලෝවි කරු. කෝල් එක ගන්න බැරි වුණේ නෑනේ මේ අපිට. මං කෝල් එක අරන් මං නමත් කිව්වා ඒ වෙලාවේ. මොරන්තොට ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙනවා රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන් ඇතුළු කණ්ඩායම මේ සින්දුවට කට්ටියම එකතු කරගන්නවා.

0: Anupaha FM Adu Hatarai Dashmata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව දැන් 12 විනාඩි 44යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
7: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
8: විසක් පොහෝදා සඳ සෙවනේ. කෝරගලින් නෙන සිල් සුවඳේ. බුදු ගුණ මුමුණන විසකු දානය.
9: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
8: නේත්‍රාලෝක විසක්.
10: නේත්‍රාලෝක විසක්.
9: විසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව.
8: උත්තම ධාතු වන්දනාව.
9: විසක් තොරණ.
8: පහන් කෝඩෝ.
9: සදහැගි.
8: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
9: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
8: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
9: බැති බරදායකත්වය.
3: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
2: වෙලාව දැන් 12 විනාඩි 47යි.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
15: හ්ම්.
14: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
15: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
14: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න දැන්.
16: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලමුල්ලන් පොගුම් නළගින් නළගින්.
17: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: සිංදුව ගහන්න යන්න කලින් දන්නවනේ ඉතින් කටි එකතු කරගන්න හදන්න කියලා අපි. කොහෙටද යන්නේ පොඩ්ඩක් ඉන්න බලමු කොහෙටද යන්න කියලා අපි. සුබ දවසක් ජනේ. අපි සෙවන පිටියේ නවංජනා ටේලර්ස් එකෙන් ඔයාව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ අපි. අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. නවංජනා ටේලර්ස් එකේ ඔක්කොම ගොඩක් ආදරෙන් මේ සිංදුවට මම එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනේ. මේ අපි තහන් ඉන්නේ හොඳේ. ඉල්ලන සින්දු හම්බෙන්නේ නැති හින්දා හම්බෙන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපේ බදුල්ල ඉෂාරා කියලා තියෙනවා. එහෙම නෑ. ඉතින් ඉල්ලන ඕනි සින්දුවක් මම දෙනවා. ඔයා හරියට දාන්න ඕනේ ඉතින් සින්දුව ඉල්ලලා. යටියන්තොට ඉඳන් යන්න හදන්නේ අපි. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හොරන්දල පැත්තේ තමයි නිතූ ගරාජ් එක තියෙන්නේ. ලක්ෂාන් ඉන්නවා, රුක්ෂාන් ඉන්නවා, පුබුදු ඉන්නවා, කුමාර මල්ලි, ජයම්පති, සෙල්වම් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පල්ලිවැද්ද පැත්තට ගිහිල්ලෙමුද? පල්ලිවැද්දට ගියාට පස්සේ අපේ ශාමිනි රණසිංහ අක්කගේ ගෙදරට අනිවාර්යෙන්ම යන්න. මොකද දුදේම දේදුරුමාව තහගෙන ඉන්නවනේ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊළඟට ජනි මමත් ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. කවුද මේ? අපේ උකුවෙල මාෂි. මාෂිලගේ ගමේ කට්ටිය හදන තේ එහෙම රස ඇතිනේ. උකුවට තේ හදනවා ඇතිනේ. ඊළඟට අනේ මගේ මැසේජ් එකත් කියන්නකෝ. එහෙම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ රාගම ඉන්න රෝසි නංගි. එයා කියනවා එයාගේ පොළොන්නරුවේ ජයන්තපුර ඉන්න චතුරංග. එයාගේ පණ තමයි ඉතින් චතුරංග කියලා කියන්නේ. චතුරංගව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා නිමන්ත අයියා උදේනියක්කි මේ නම් දෙක අනිවාර්යයෙන්ම කියන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් දන්නවනේ කට්ටියනේ ජයන්තපුර ඉන්න චතුරංග වෙන කාගේවත් නෙවෙයි අපේ හිමාෂගේ විතරයි, රෝසි හිමාෂගේ. ඊළඟට ජනි මගේ නමත් කියන්න. මගේ ලොකු පුතා සඳුන් මදුෂංක අද යාගේ උපන්දිනේ. යාට විශ් කරන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලෙවලා තියෙන්නේ. සඳුන් ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අනුරාධපුරේ මාතලේ හන්දිය ඉඳන් රෝෂිනී. රෝෂිනීගේ පුතා තමයි සඳුන් මදුෂංක කියලා කියන්නේ. අද 36 වෙනි උපන්දිනේ. ලොකු කොල්ලෙක් නේ. සඳුන් ඔයාට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිත් සද්දෙරම net අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්නේ අපේ රත්නපුරේ හෙට් එකන් දිදන් අපේ නිරෝෂ අක්කා. ජනුක, දිනුක, යෙනුක බබාලා තුන්දෙනා, ඊට පස්සේ හස්බන්ඩ්ගේ නම සමන්, මේ හැමෝමත් එකතු කරගන්නවා. ආයුබෝවන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. යටි අන්තොට මහවිල ඉඳන් අපේ ලසන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන පණිවිඩය. ලෙඩක් දුකක් හින්දා ඔයා දුකෙන් නම් ඉන්නේ, දුක් වෙන්න එපා. ඔයාට ඒ වෙනුවෙන් පිහිට වෙන්න බලාගෙන හොඳම තැනක හොඳම කෙනෙක් ඉන්නවා. ඒ තමයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය ආයුමා ආයුර්වේද වෙදමෙදුරේ ඉන්න කමල් බන්දුල වීරපෙරුම වෙද මහත්තයා. දැන් ඉතින් වෙද මහත්තයාගේ නම කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමටම හාස්කම් වගේ ප්‍රතිකාර ගැන ලංකාව පුරාම දැන් ප්‍රසිද්ධයි. ලංකාවේ නම් දෙසින් ප්‍රතිකාර ගන්න එතනට කටියෙන්නේ ගන්ධනේ. ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, පිළිකා, පවා, වකුගඩු රෝග, දියවැඩියාව, මේ ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා ගාව තියෙනවා. ඒක හන්දා අනිවාර්යෙන්ම සඳුදා අඟහරුවාද පොය දවස් හැරෙන්න අනික් ඕනිම දවසක යන්න සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්නකො. 0777 300 940. එහෙම නැත්නම් 0773 273 540 කතා කරා නම් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන තමයි මේ අපි පණිවිඩය කිව්වේ. සින්දුවට යන්න කලින් සද්දෙටම අපිව අහගෙන ඉන්න කට්ටියක් මතක් කරන්න හදන්. අපිවත් සින්දුවකට එකතු කරගන්නකො ජනි අයියා, අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ කියලා. ශශි වගේ නමක් තමයි මට පේන්නේ. නම එවල නැහැ, කොහොම හරි ශශි වෙන්න ඕනේ. ගොඩාක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නම්කෝ.

වෙලාව 12යි විනාඩි 54යි. දේදුණු මාවතෙන් ගින්දර හැන්දෑවට ඉඩ දීලා ගිහින් එන්න තමයි හදන්නේ. ඒනම් ඉතින් මේ වැතර කෝල් කරපු, WhatsApp message එකක් මන් දාපු, post එකකට comment කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් අදට ගිහින් එන්න. හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Net FM, Deedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට

0: සමූහ ව්‍යාපාරය වෙතින්.
1: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3872.
3: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: මතකයට නොස්තල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yame na hama tane anytime fit when a flavor delikiri padamak. Will I make gana danuwa? Wasakala kiri fun ekak piri elakiri kiri.
3: Hi, will I kai?

0: பீப்பை ரொட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose me pay rotatot pain pay අලුත්වන අලුත් pay විමසුම
4: අයිබෝන් මේ පැයි රටතුට සමගින් මම කස්සුනි. අබිරහස් සාකාරයට මරණයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 22 වනදා දක්වා කල් තැබුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු වුණා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් 4 දෙනෙකුගේ සාක්ෂි සටහන් කිරීම සිදු කළා. එන අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 22 වනදා දක්වා කල්
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත්
6: නැහැ. ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
9: FM 95 94.8.

ஹாய் ஹாய் குட் ஆஃப்டர்நூன் தவாலிகாய் வினாடி பகாய் விலாவ அப்பிலகி கிந்திர ஹந்தாவ கியா ஊருத்தே மே மாசே தஹ நவ வெனிதா பட்டங்கத்து அடி மதக்காயது ஏ காலே அத்துலத அதுட ஊருத்தா குடுக்குட்டு கிந்திர ஹந்தாவட்டு ඕගොල්ලෝ මට නමකුත් දාලා ඉවරයි. හරියට බැලුවොත් එක නමක් නෙවෙයිනේ. මම නමගම මොකුත් නොකිය ඔයාලගේ යහුවත ඔයාලමව අඳුරගන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ අනන්තවත් දේවල් කියයි. එක්ක කියයි ආ නරි පැටියනි හුවෙන් අඳුර ගන්නවා කියයි. එක්කත් කියයි උම්මා එකෙන් අඳුර ගන්නවා කියයි. එක්කත් කියයි හිනාවෙන් අඳුර ගන්නවා කියයි. එක්කත් කියයි ඉවරයක් නැති කච කචෙන් අඳුර ගනී කියලා. කොහොමරි ඕගොල්ලෝ මාව ගින්දරී කළා. අපි ලගේ ගින්දර හැන්දාව අවුරුද්දක් පුරාවට ඔන්න අහලා. අද අපි ලගේ අවුරුද්දේ ඇනිවර්සරියෝ. ඉතින් අදේ thank you so much ගින්දර හැන්දාව පටන් ගන්නකොට මමවත් හිතුවේ නෑ මෙච්චර ආදරයක් ගින්දර හැන්දාවට ලැබෙයි කියලා. හැබැයි හිතුවටත් වඩා සෑහෙන ලොකු ආදරයක් මට ලැබුණා, ලැබෙමින් පවතිනවා. ඉතින් ඒකට thank you so much. ඔගොල්ලෝ කොටම ඒකට මම ගොඩම ගොඩම ගොඩම ගොඩාරයක් ස්තුතිවන්ත වෙනවා. අපිට සම්මානිකුත් ලැබුණා මේ අවුරුද්දා තුළත නේද? ආව්. ඉතින් ඒ නිසා අයමාවක් නෙත් FM හැමදාම අහන FM 95.8 අපිව හැම වෙලාවෙම කන්දක ගාම තියාගෙන ඉන්න ඔගොල්ලෝ කොටම thank you so much. මම ඉතින් හැමදාම වගේම අද අපි ලගේ අවුරුද්දක් සම්පූර්ණ වෙන දවසේ ඇනිවර්සරි දවසෙත් කියනවා උතුරන්න හරියන්නෝනි මහතයෝ ජය වේවා. අද අපි ලගේ ගිදර හැඳාවේ ඇනිවර්සරි වෙනුවෙන් මම Facebook post එකක් දාලා තියෙනවා. එන්න බලන්න ඔයාගේ ලස්සන විශ්වකමට දාගෙන නේද? එතකොට සන්තෝසයිනේ.

और फिर हम भी लाए और फिर लगे गिंदर हंदाव फेसबुक पोस्ट करो आदान लसन कमेंट्स बालने का वांगे हर दा एक टेबल थी ना मिन्न मेहमे काक महेश मधुशंकर कंग्रेजुलेशंस बाशियो गुड़ा कादरे मुलो रातक महीना वेला सतुटिंग इनो या हिंदा जाय वेवा के लिखे नो ने Thank you so much. Lassana, lassana comment solta. Aadrema. Ikkata kiriganoa. Ayodhya Madhubhashini, happy anniversary. Hamma dama thadre dikhawa dikha kele keno. Dengogala tehmai ne kyanne. Dikha kaadre. Igaot api Kavish boy. Hi, ane. Happy anniversary, Chudu Baba. Aush. Thank you, Adring, you can get it. Nimal, Nimal, Laya, thank you so much. Mata Vishkarinu Aate, Vagyama Dulanji Dula. Congratulations. Happy anniversary, Gindra Bashi. Adri, Gindri, Umma, Kelekeno, Maatane. Rasika Thilakaratna, congratulations. Gindra Handava, Dika Kadre, Kelekeno. Thank you, Aya. Maat, Dikama, Dika Kadre. ඊට පස්සේ සුජාතා ලියනාරච්චි congratulations දෝ බුදු සරණයි කියලා කියනවා thank you අම්මා ආදරෙන් එකතු කරගන්නෝ අදත් හෙට මං ඉන්න කමහරද ලලිත් ප්‍රියංකර සතුටුයි කියලා කියනවා thank you අයියා රංජනී ගම් හේවා ස්ටික කමෙන්ට්ස් වලට thank you අක්කා මානිල් බණ්ඩාර ආදරේ හතරක් උම්ම කියලා කියනවා ඊගාට ගිම්හනි තෙනකෝන් Congratulations, happy anniversary, Gindra Handavata. Adri Vashio Kilikino, Mod, Dekon, Deka Kadri. Upule Rangaya. Oh, cake capoed. Apio Matakiriginamakana, Kilikino. Cake capo and I have among Hita Athlin, cake capono. Hamadamo, Galangilasana messages come in Slavina Kutter. Idamdi Lenigi, thank you, stickers. Well, to Igauta Nirosha, Lisema. Congratulations, Kilikino. Thank you so much, Madushani Vasana. Happy, happy anniversary, Gindra. හන්දාව කියලා කියනවා අරුණෝදේ තේ වගේ ව ලස්සන කමෙන්ට් එකක් දාලා තිනවා ගින්දර හන්දාවට අවුරුද්දක තුනනේ කාලය ගියේ ඉක්මනේ කියලා හා ඒක නම මම දන්නේ කොහොම කියන්නද කියලා බේලාව ඉක්මන්ට ගිහලා ටයිම් ෆ්ලයිස් ඊගාට Kaushani Shalika, congratulations. Kilikino, thank you. Ramani Sumeda, Ammu, Aurutta Gyadu Vastu Kete. Vayage Madhura Manohara Handa Ahana Pata Narang Aurutta. Utu Ranna Hariya Noni Oye Dena Adre Tadre Vastu Api Kilikino. Mama Dekkama Dekka Kadre. Adre Ngekutu Kiragano. Adapi Lage Gindra Handave. Happy Anniversary.

0: වෙලාව එකයි විනාඩි 19යි.
1: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: සදාතනික විශ්වාසය. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. ප්‍රීමා කොත්තුමේ නූඩ්ල්ස් ග්‍රෑම් 85 පැක් එකක් සඳහා 125ක වට්ටමක්. කොඹ සබන් 5 පැක් එකක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250. කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
6: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝටින් හනයි තනිය දෙකම කාන්දා නියෝජනය ගන්න. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
8: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
9: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algotown-ට tune වෙන්න.
11: Brought to you by
12: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
13: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 Prime Lands.
14: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
16: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
17: FM. L

दवा लिखा है बिना रिवेसी दिखा है बिना अब लगे किंदर हंदा वा आसन वशेन दवा स्तुन से हट पाहक तुन से हट पाहक के अनुभव ने सिनेज रात्रि दाप होया नियानम मना निवार उखो बतारिया हम अब कहाँ नया आसन वशेन नने ओके तुन से हट पाहट वाटे और उतना कहाँगे नहीं इन्होंने इतिंग अदापे स्पेशल एनिवर्सरी स्पेशल प्रोग्राम के तमाय ओगला हाँगे नहीं इन्ने इतने नहीं सा कॉल कर ला व्हाट्सएप के चैट के डाबे ला फेसबुक के मम्मा डाल देना अभी तो और उतना काफी हम बेला और उतना किन पोस्ट के कमेंट का डाल लाइक का डाल मैं आगे आदरे पिन्ना ने इन्ना හරි ඒ වගේම තමයි මම අද ඔයගලගේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් කරනවා මෙච්චර දවසක් සමහර විට ආව වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්න තේ එහෙම නැත්නම් ඕනම තැනක ඕනම තැනක හැබැයි ඔන්න මම අහගෙන ඉන්නේ කියලා මෙච්චර කාලෙකට කියන්න බැරි වුණා නම් ඔයාට මොනවාම හරි දෙයක් ඉන්න මාව ස්පෙෂල් නම් මාව විශේෂ වුණා නම් ඔයාට කිසිම හරි දවසක කවදම හරි දවසක මං හින්දා හිතට සතුටක් දැනුණා නම් අනේ අපි තහගෙන හිටියා කියන එක කියන්න හරිද එතකොට මට හරි ආසයි එහෙම කියන කටිය ගොඩ ඩාරයක් ඉන්නවා අපි යමු WhatsApp එක පැත්තට හරි ගින්දර හඳාවට අපිත් එකතු වෙනවා මහරගම දුලානියක්ගේ මැසේජ් එක ආදරෙන් එකතු කරගන්න වාශිය ආදරේ ගොඩක් ගොඩ දවසක මැසේජ් කරන්න බැරි වුණා හැබැයි අපි ආවහනවා SK Government के सेट का आदरणीय के तो करेगा नो थैंक यू सो मच हाय गिंदरी गुड आफ्टरनून हैप्पी एनिवर्सरी गिंदरे हंदा वटो अदात पूरे दो विधेय तो आवाहक रीनो लासन सिंधु के टाम्मा चंपा तातानु रे हस्बैंड प्रियंत सिगेरा लोक दोनी सकुने छोटे दोनी सानुकी नंगी अमाली हे वागे मा नंगी के हबी महेश कटिये मेरे तो करेगा निकला रत्नपुर गल्ले दक्षिका तो मुझे मैसेज केवल थी ने यस उतुरन हरियाणा नी महते ඊගාවට රම්පතේ සුබ දවසක් ගින්දර හන්දාවට අපි තිනව ලස්සන උම්ම දෙක දෙන්න කියලා NSD ටෙලි ෂොප් එකේ කට්ටිය කියනවා හයි හයි වාශී සද්දට අදත් ගින්දර හන්දාව වහගෙන ඉන්නේ වත්තිගම මඩවල ප්‍රියන්ත සලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා දුව ගිම්හනේ ගාවට වයිෆ් මල්ලිකා කට්ටිය මාදරෙන් එකතු කරගන්නවා thank you good afternoon වාශී congratulations ගින්දර හන්දාවට අනේ පටන් ගත්ත දවසේ ඉඳලම මාත් එක්ක ඉන්න තව කට්ටියක් තමයි කන්නන්තොටි හලගම බේකරිය කියලා කියන්නේ සංගීත් මල්ලි මාල්ඩියෝසල ගියත් නේද අපිට ඒගොල්ලන්ගේ විදිහටම මතකයි මට මතකයි සංගීත් මාල්ඩියෝස යන දවසේ ගින්දර හඳාවහන ගොඩාක් දෙනෙක් යාට විශ් කළා කවදාවත් නොදකපු අපි කට්ටිය නිකන් එක පවුලක් වගේ වුණා නේද ඉතින් කොහොම හරි කන්නන්තොටි හලගම බේකරිය මගේ ආදර කොල්ල දෙන්න රසිකයියි සංගීතයයි දෙන්නව මාදරින් මතක් කරනවා කොහොම හරි එයා කියනවා ගින්දර හන්දාව පටන් ගත්ත දවසේ ඉඳන් ඉදිරියටත් ගින්දර හන්දාව එක්ක ඉන්නවා කියලා අනේ ආදරේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකල්ලොලුවේ රංජිත් දිසානායක thank you so much මාපලිකම පියල් අයියත් මේ නිවිෂ එකක් කියලා ගින්දර හන්දාවේ වර්ෂ පූර්ණ සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශ්ෂකා කෙවල තියෙනවා දිග දිග දිග දිග මසේජ එකක් කෙවල තියෙනවා thank you so much ආදරෙන් එකතු කරගන්න ඔයා තව එකක් කියනවා ගින්දර හැන්දාවේ අයිතිය ඇයටයි එය කාටවත් පැවරීමට කිසි දානු හැක එහෙම නෑ මන් නැතිදා කවුරුන්හෝ ඊගාට සුබ දවසක් රෝස මලි ලස්සන ලස්සන සින්දු ටිකක් දෙන්න මට ඔයාට කෝල් ගන්න බෑනේ අපෝ කොයි වෙලෙත් ඔය ලයින් එක බිසි බිසි බිසි අකරැසේ අශෝ මොකද කරන්නේ ඉතින් නේද ඉන්නේ ඉන්නේ ඉන්න මම වෙනවා කෝල් කරන ඔයාව බලන්න අද වට්ස්ඇප් එක පිරීලා ඉතිරිලා මැසේජස් තියෙනවා ඒ වගේම තමයි Facebook එකේ මට wish කරලා wishes good out තියෙනවා ඒ ඔක්කොම මම පුළු පුළුවන් විදිහට අද දවසේ උපරිම කියවනවා හරිද හරි එහෙමනම් අපි යන්න හදන්නේ අවතාර මෙඩ්ලේ කකන්න මේ කහන්න කලින් මම ඔයගලන්ට සෙවන ගලා ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනි මේලෙදේ නම් සනීප කරන්න බෑ මෙයාව නම් දැන් සනීප කරනවා කියන අදහස අත ඇරගත්තට කමක් නෑ එයා අස දෙයක් කන්න බොන්න දෙන්න ඔහොම කියලා ගොඩක් තැන්වලින් අහක දාපු රෝගීන් සුව කරන්න බෑ කියලා අතෑරපු ලෙඩ රෝග බොහෝමයකට විසඳුම් හොයලා දුන්නා ඒ වගේ රෝගීන් බොහෝමයකට සුවපත් භාවය අරගෙන ආපු තැනක් තමයි සෙවනගල ආයුර්වේදේ කියලා කියන්නේ කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ රත්තරන් දෑතින් කී දෙනෙකු නම් මේ වෙදි සුව කළා තියෙනවද නේද ඉතින් ඒ විශ්වාසයෙන්ම ඔන්න ඔයාට
නිෂ්පාදන බොහෝමයක් ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා. මේ හරහා ඔයාලට පුළුවන්කම තියෙනවට සීනි නම් ෂුගර් නම් එයාලගේ සෙවනගල මධුමේහ හරණීය කැප්සියුල්ස් පාවිච්චි කරන්න නිතරම සුව කරගන්න. ඒ වගේම තමයි මේ කාලේ පොඩ්ඩ වැස්සට හොන නිතරම තියෙන ගොඩාක් අයට සම්ප්‍රතික්ෂාව, කැස්සෝ, ඉගවට උන, ඇඟපත වේදනාව මේ දේවල් දූරින් බූතයි. සෙවනගල මධුකා කැස්සට පැනිය පුරුද්දට වගේ ගෙදර තියාගන්නවා නම්, ඒ වගේම ලිවර් එකේ තෙල් නම්, ඒ කියන්නේ ෆැටි ලිවර් නම්, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල්ස් ගොඩාක් කටිය පාවිච්චි කළ සුවය ලැබලා තිනු. ඒ වගේම තමයි තව ගෙදර තියෙන මොණි එකක් තමයි සෙවනගල අසුමෝදකම් කියලා. කියන්නේ මේක හදලා තියෙන සීතසියක් ස්වභාවික විදිහට කැමවලට කිසිම ඇපිටයිට් නැත්නම් බඩ පිපිලා වගේ නම් බඩ කැක්කුමයි නම් බඩ ඇජීර්ණ ගතියයි නම් සෙවනගල අසුමෝදකම් දුන්නා ඩේවරයි. තව තව නිෂ්පාදන ගොඩාරියක් තියෙන ඔක්කොම ගැනම විස්තර දැනගන්න පුළුවන් ඔයාලට 0747 31 33 540ට කතා කරලා. 0747 31 33 540ට කතා කරන්න. එතකොට වැඩි විස්තර ඔක්කොම ටිකම දැනගන්න පුළුවන්.

0: Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව දවල් 1යි විනාඩි 35යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
6: මුදලාලි
7: අලෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
7: විජේ දාන්න ඔක්කොටම
8: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
6: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
10: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝපියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකයේ දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
11: වට්ස්ඇප් කරන්න 0674411648 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදා කාලිකව ජීවිතේ විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
5: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747-31-33-540.
12: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
5: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
13: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
14: Net FM Alpha Studio with Kasani and Lehansa.
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: කින්දර හැන්දෑව
16: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774064397
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
17: Oh my god, this is original.
3: Natu?
0: Make up like a kinder handava, bro.

கை வினாடி ஹத்தல் லிஹாய் விலவர் அப்ப மே கொலியா பிட்டே ஜயந்த் ஐயா மங் ஹிதன்னே இந்திர ஹந்தாவே பட்டங்கத தவசேந்தாய் அத வினகம்ம එයා මසේජ් එකක් හරි කෝල් එකක් හරි දුන්න දවසක් නැති තරම් බැරි බැරි ආවේ කොහොම කොහොම හරි වචන එකතු කරලා ගැට ගහලා කතා කරලා ආදරේ දෙන ඔයාට මම දෙකව දෙකක් ආදරේ ජයන්ත අයියා ආදරෙන් එකතු කරගන්න දිගටම මාත් එක්ක ඉන්න ඕනි හරිද ඊගාවට මාබිම කාන්ති අම්ම කතා කළා එයාත් එයාගේ ජීවිතේ සතුටින්ම ඉන්න පැය තුනලු ගින්දර හැන්දාව කියලා කියන්නේ ඉතින් ආදරේ කාන්ති අම්ම අදත් ඇඬුවනේ මෙයා ඔයාගේ එනුක පැටියවයි ඉමාලි දුවවයි මාල් රිවසල සංගීත් මල්ලිවයි කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා Thank you so much call කරනවට ආදරෙන් කට්ටියම එකතු කරගන්න ඊට පස්සේ අපි යමු Facebook එක පැත්තට අපිට අපිව හම්බ වෙලා අවුරුද්දයි අපිලගේ ගින්දර හැන්දාව අද පෝස්ට් එකට ඇවිල්ලා තියෙන ලස්සන කමෙන්ට්ස් බලව ලලිත් සොයිසා වාෂිදු හැපි ඇනිවර්සරි කියලා කියනවා ගොඩක් ගොඩක් ස්තුතියි ආදරෙන් එකතු කරගන්න ඊගවට සුජීව කියනවා ඇත්තටම මම හරි මාසාවෙන් අහන වැඩසටහන වාෂාගේ ආදරණීය හඬ ගින්දර හැන්දාව තව හැඩ කරනවා අවුරුද්දක් ගියා දැනුනේවත් නැහැ ඉතින් අපේ ගින්දර හැන්දාවට තව චිරාත් කාලයක් අපේ සිත් සතුට කරන්න වාෂා ඇතුළු කට්ටායමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නයන කුමාරි මට ගින්දර නංගියෙක් ලැබිලා මාස 12ක් ල ඉගවට කුමාරි ජයවර්ධන ආදරණීය වාෂි නංගියෝ මේක ඔයාට ඇත්තමයි ගින්දර හැන්දාවේ සම්පූර්ණයි කිය ඔයාට තමයි මොකද ඔයාගේ ආදරණීය බව අපේ හදවත වාෂී කළා අද ගින්දර හැන්දාවට ලංකාවේ ඔක්කොමලා ආදරේ කරන්නේ ඔයා හින්දා තමයි ඉතින් ගින්දරිය දෙකක් ආදරේ කියලා කියනවා Thank you so much ආදරෙම කටියම එකතු කරගන්න ඉගවට චිත්‍ර මල් කාන්ති Thank you ආකාශික කමෙන්ට්ස් වලට ආදරෙන් එකතු කරගන්න ඉගවට මේනකා ගීතාංජලි හැපි ඇනිවර්සරි ගිනි මැනික ආදරේ අප්පා කියලා කියනවා අනේ ආදරෙන් එකතු කරගන්නවා Thank you ඊගවට පසිඳු මදුෂාන් Congratulations Happy Anniversary අක්කේ කියලා කියනවා Thank you මල්ලි ආදරෙන් එකතු කරගන්න ඊගවට අම්පාරේ හෙල්මට් ජැකට් කඩේ අපේ අයිය මැසේජ් එකක් දාලා තිනවා ඒ කාලේ බොහෝම දේවල් ඉගෙනගෙන වයසට යන ගමන් ඔයාව අහගෙන ඉන්නවලු චරිත් නායකකාර Happy First Anniversary ගින්දරියෝ අහන්න අරගෙන මාස 6කට වැඩි මෙත ෆෙමිකේ ආසම වැඩසටහනක් තමයි දවල් 1 ඉඳන් 4 වෙනකන් ගින්දර හැන්දාව කියලා කියන්නේ හැබැයි වාෂි අපේ මැසේජ් කියවන්නේ නැති දවසට ඉල්ලන සින්දු දෙන්නේ නැති දවසට එකක් කියලා තිනවා මං තරහයි ඒකට නම් කුමාරි ජයවර්ධන හයි හයි ගිනි බෝලේ අපේ ගින්දර හැන්දාවට සුබම සුබ උපන්දිනයක් වේවා එහෙම එහෙම කියලා ලස්සන කමෙන්ට් එකක් දෙලා තිනවා මට මේ විශ්ෂක දෙන්නේ රත්නපුරේ දෙල්වල කුමාරියක් ඊගවට අසේලාය දුව පුතා සුදු පැටිය කට්ටියම ආදරේ දෙකම දෙකක් Thank you so much එදා ඉඳන්ම මාව ආදරෙන් අහගෙන ඉන්නවට අපි අද හදන චාර් ජෝතිපාල මහත්තයාගේ ලස්සන සින්දුවක් අහන්න ඒක අහන්න කලින් මම ඔයගලන්ට ෆේම්ස් අය ගැනත් මතක් කරගෙනම යන්නම් හරිද SLS ISO තත්ත්ව සහතික දෙකම අරගෙන හොඳම ක්වලිටි පෑඩ් එකක් වෙළඳපළේ තියෙන සාධාරණව මිලට දෙනවා කියලා කෙනෙක් සෙල්ලමක් නෙවෙයි හරිද ඇඳගෙන ඉන්නත් පහසුයි ලේකෙන්නෙත් නෑ ක්වලිටි එක උපරිමේටම තියෙන මේ පෑඩ් එක ඔයාට ඇත්තටම ඉතාම සාධාරණ මිලකට ගන්න පුළුවන් ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් එහෙම නැත්නම් සුපර් මාකට් එකකින් උනත් ඉතින් නම් කියලා නම් බලලා ඉල්ලන්න ෆෙම්ස් අයියා

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: ගින්දරි යටියන්තට දේශාරි ස්ටූඩියෝ එකේ අපි ඔක්කොම ලව සින්දු ටිකකට එකතු කරගන්න කෙලකේන අපේ බුසුබුසු මල්ලි තිනවන. හයි හයි ආදරෙන් එකතු කරගන්න ජය වේවා. අනේ අපේ මේ කවුද? කොරියාවල නුවන් අයියා. ලස්සනම සේජක කෙවල තියෙනවා අපිට විශ් කරලා. Thank you so much. ලස්සන්ට ගින්දර හඳාව කරනවා. තව අවුරුදු ගානක් ගින්දර හඳාව කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චර ලොකු ලොකු බලාපොරොත්තු නැහැ මහත්තයෝ. ඔයාලා එක්ක ඉන්න එක දවස හරි සතුටින් ඉන්න ලැබුණොත් ඒක මං හිතන්නේ මැරෙන කම්ම මට මතකයක් වෙලා තියෙයි. ඊගාවට කැල්ල හන්දියේ වීරමල මෝටර්ස් අපේ ගාමිණී අයිය මෙසේජ් එකක් කියවලා තිනවා. අනේ ආදරෙන් එකතු කරගනෝ කැල්ල හන්දියේ ත්‍රිවිල් පාකිකේ ඔක්කොමලයි අයවයි ආදරෙන්. අහරේ ආදරණීය කිංකිණි භාෂි මැනික අදට අවුරුද්දක් ගින්දර හන්දාවට ජය වේවා. කෙලි මඩලේ රේණුකාකගේ දිග මෙසේජ් එක thank you so much. නිතහනේ හැමෝමයි කන්නන්තර බේකරියේ රාජායේ රසික මල්ලි ඇතුළු ඔක්කොමයි පොද්දිනි කන්දේ ආනන්ද ඇතුළු ෆැමිලි කිය ඔක්කොමයි එකතු කරගෙන ලස්සන සිද්ධි ටිකක් අහමුයි කියලා කියන ජය වෙන්නෝනි ඔකවත ආදරෙන් එකතු කරගන්නවා. ඊගවට පුස්සලව BF ජනපදයේ අනුරාය thank you WhatsApp එකට මෙසේජ් දැම්මට. අපි තව සද්දෙට අහනවා ගින්දරී කියලා රත්නපුරෙන් රවිදු මෙසේජ් එකක් දානවා. ජය වේවා. කම්බුරු මුල්ලේ රොටි කඩෙන් මම සුජීවා මගේ හස්බන්ඩ් ආචී. එයාවයි අම්මවයි පුතාල දෙන්නවයි නුවල හතර දෙනවයි. ඉන්දික මල්ලිවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න උතු රම්ම හරියන්න ඕනි කියලා කියනවා. Thank you ආදරෙන් එකතු කරගන්න ජය වේවා. හයි හයි වස්තු කැටේ. Good afternoon. අපි පොඩි ගමනක් ගියපු හින්දා ඔයාව අහන්න බැරි වුණා. අද වැඩ සේරම ඉවර කළා නිදහසේ ඔයාගේ ආදරණීය හිනාවයි කතාවයි අහගෙන ඉන්නවලෝ. කොහොම හරි ඔන්න කටියෝම මතක් කරලා තිනවා. පස්සර ශම්මි තෙපලෙ දෙවලේ ශෂි රංජි මාලි අකේනියා දනික බාති එක සුමේදක කටිය මාදරෙන් එකතු කරගන්න. ඒ වගේම කැනඩා වලින් චන්නන්ජි මිෂෙල් ඇඩ්‍රියන් එක පපේ පුංචි සොෆියා තිනවලෝ. උම්මා එකක් දෙනවද අනේ තරහ නැතුව කියලා නෝ. තරහ වෙලා දෙන්නද කුමාරිකම දැ ලැබෙනවා නන්නේ. එයා ලස්සන නිසඳසක් මෙහෙම දේලා තිනෝ. දැනෙන හැඟුමන් කොහෝ කොතෙක් තිබුණත් රැඳුනේ අපේ හිත ඇතුළෙමයි. කෙලෙස කවුරුන් කොහොම කිව්වත් ගින්දරී නම් වාශිමයි. පොරා වසරක් ගෙවී ගොස් ඇත උම්මා දුන්නේ තපටමයි. ගින්දරීගේ එකේ කනිසම දිනෙන් දින හරි ජනප්‍රියයි. අවව් අනේ ආදරෙන් එකතු කරගන්න ඔගලොක්කෝටුවම දෙකක් ආදරෙයි.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් එකයි විනාඩි 53යි වෙලාව. අපි ලගේ ගින්දර හැම්දාවේ පල්ලව වෙනි. අවුරුදු ඇඩිව සොරිය තමයි අද. ඉති දෙනිසා ලස්සන සිින්දු ගොඩාක් එක ඔයාට මේ පැතර ලස්සන විශ්කක් යවන්න පුළුවන් කෝල් කලම සේජකක්දාලක එහෙම නැතං. ෆේස්බුක් පෝස්ට එකට අපි හම්වෙලා අවුරුද්දයි කියලවම දාලතින පෝස්ට එකක් එකට කවෙන්ට එකක් දාගෙන යන්න අමතක කරනිපා මෙච්චර කාලයක් වා ගින්දර හැඳෑව හගෙන හිටිය විතරයිඩ අන්නේ වාරයෙන්ම අද කියන්න අහගෙන හිටපු බවත් හරද? හරි, අපි මේ තම ලස්සන සිඳුරිකක් අහන්න යන ඕනි. මේ පැය අන්තිම සිඳුව තමයි මං හිතන්නේ ඔයගලන්ට මං අහන්න දෙන්න මේ ලෑස්ති වෙන්න. ඒක අහන්න කලින් මතක් කරන්නව ඕනි, ඔයාට KD රයිස් මෝටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එක අරගෙන අර නියම පෙට්‍රල් ස්කූට එක තියෙන්නේ. අන්න ඒක ලක්ෂක මිල අඩුවක් එක්ක ගන්න පුළුවන්. හරිද? ලක්ෂක මිල අඩුවක් එක්ක ගන්නවා වගේම තමයි ඔයගලන්ට කියන්න ඕනි. ඔයා ලීස් කරලා ගන්නවනම්, ලීසින් එකක් දාලා ගන්නවනම්, ලීසින් කම්පැනි එකට පළවෙනි මාස 3 ලීසින් වාරික 3 ඔයා ගෙවන්න ඕනෙත් නෑ. ඒකත් KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ගෙවන. ඉතින් ඒ නිසා ඔයාට මේ ලැබෙන්නේ නම් අය කියලාවත් ගන්න බැරි තරම් ලොකුම ලොකු වාසියක් වාසනාවක්. ඉතින් ඒ නිසා ඔයාගේ ස්කූටරේත් ඔයාගේ කරගන්න ඉක්මන් කරන්න, මොකද මේ වාසියට ලැබෙන්නේ තොග අවසන් වෙනකම් විතරයි. සමනින් KD රයිස් ලීඩ 125 මේ පෙට්‍රල් බයික් එකේ මිල වෙන රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එක ලැබුණහම ඔයාට ලැබෙන්නේ 696,500යකට. ඒ වගේම තමයි පළවෙනි මාස 3 ලීසින් වාරික 3ත් KD රයිස් වෙතින්ම තමයි ගෙවන්නේ. ඉතින් ඒ නිසා දිවයිනපුරම අලවිජාලයක් තියෙන සේවා නියෝජිතයින් ඉන්න අමතර කොටස් දිවයිනපුරම තියෙන අලවියෙන් පසු සේවාවත් අති විශිෂ්ට KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකත් එක්ක එකතු වෙන ඉක්මනටම කාලයක් දාලා ඔයාගේ ස්කූටි කතුවෙන් කරගම 077-46-93-97 දැම්ම ගන්න කෝල් එක. එතකොට ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. මේ පෙට්‍රල් ස්කූට් එක ගන්නව බය වෙන්න ඕනි නෑ. පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක මොකද මේකේ පෙට්‍රල් බොන්නේ නෑ, පෙට්‍රල් සුවඳට පවා දුවනවා. මොකද මේකට පාවිච්චි කරලා තියෙන්නේ මොනාද කියන්නේ 125cc අධි බලති එන්ජින් එකක්. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහත්තයෝ.

0: එරිදා ගිය ඉරිදා වාඩි නොවන්න සන්ඩේ බෝනස් ගලපා තෑගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනේ ලොතරැයිපත් මිලදීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු

0: තිබෙතින් සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
1: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
0: කනට සැපට ගින්දර හැන්දෑව විත් පාශි අතිවිශේෂ රසවින්දනයට පමණයි. වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, යමේන හැම තැන anytime set වෙන flavor delikiri පදමක්. වෙලයි නේ ගැන දැනුවත්. වසකල කිරි, fun එක පිරි, එල කිරි කිරි.
2: වේලාව දෙකයි එකයි හොඳේ.

0: ஒட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටකට බෙන් pay අලුත් වෙන අලුත් pay විමසුම
4: යිබන් මේ පැය රට තොට සමගින් මම අසංක. කැකිරාව තානායම තුළ පිපිරිමක් සිදුව තිබෙනවා. එහිදී පිළිසුම් තුවාල ලැබූ සේවකයෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. පිපිරිමෙන් තානායමේ ගෘහ භාණ්ඩ හා එහි වහලේ කොටසකට හානි සිදුව තිබෙනවා. පිපිරිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පිපිරිම සිදුව ස්ථානයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවක් කිරීමට නියමිත බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. පොලිස් විශේෂ කාර්ය බලකාය හා කැකිරාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිලගනෙත් නිවුස් පස්වරු තුනට.
0: නෙත් නිවුස් මේ පැය රටතොට.

0: විශේෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය

0: සෙවන ගල ආයුර්වේද 047 31 33 540.
1: FM 95 94.8.

så det kan ju vinari har jag ju vill ha. Ape lage kinder handa ve. Avurudde anniversary adai. ඉතින් කොහොම හරි අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ. වෙලාව යන ඉක්මන කොච්චරක්ද කියලා කියනවනම් මේ පැය තුන ඉවර වෙන ඉක්මනම බලන්නකෝ නේද? ඉතින් අවුරුද්ද ඇනිවර්සරිය දවසේ මම දන්නවා ඔයගලන්ට කියන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. මටත් ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේක මම්මගේ. ඔන්න දැන් කියවන්න පටන් ගන්නවා. පිට කහ ගන්නවා කියලා කියන්නේ අන්න එහෙම එකක් කරන්න යන්නේ. මම්මගේ වෘත්තීය ජීවිතයේ ආසාවෙන් කරපු ප්‍රෝග්‍රෑම් එක. අනිතවට තාසයි. හැබැයි මගේ ජීවිතේ අර මොකද කියන්නේ ලිස්න කෙනෙක් එහෙම නැත්නම් අසන්නෙක්ගෙන් එහාට ගිහිල්ලා මට ආදරය කරන මිනිස්සු මුණ ගැහුරු අය ලක්කල මුණ ගැහුරු නංගිල මල්ලිලා දුවල පුතාලා ඉගාවට අම්මල තාතල මුණ ගැහුරු මාරයිකාක්. ඉතින් අන්තිමට අපි ගින්දර හඳාව එක පවුලක් වුණා. Thank you so much. හදවතින්ම ආදරයෙන් මාව අහන ඔගල කෝටම. ඉතින් අපි අද ඇනිවර්සරි සෙලිබ්‍රේෂන්ස් නේද? කොමහරි WhatsApp එක පිරිලී තිරලා යන මෙසේජස් තියෙනවා. ආන්සර් කරගන්න බැරි තරම් කෝල්ස් එනවා. ඔය ඔක්කොටම පුළු පුළුවන් ඉක්මනට අවස්ථාව දෙන්න තමයි මම ට්‍රයි කරන්නේ. මුලින්ම මෙන්න මේ කට්ටියව එකතු කරගන්න ඕනේ. හයි මැනිකෝ. අපි රත්නපුර සතුස්ස සෙට් එක මතකද දන්නාලෝ? අනේ අන්නානේ උගලක් මම ඊයේද කොහෙදත් මතක් කළා. ඔන්න සුබ ආරංචියක්. අපේ මැනේජර් මහත්තයා එක්කෙනා දෙන්න වෙන්න යන්නේ. මේක කොහෙද සුබ? මං හිතුවේ ඔගොලු මැනේජර් මහත්තයව මට හිලව් කරයි කියලා. ඇනිවර්සරිය දවසේ දුක ආරංචිය. ඒකත් ගියා එහෙනම්. අනේ නෑ අනේ විහිළුවක් කළේ මැනේජර් මහත්තයා. Congratulations and celebrations. Wedding ekai thing kiyanno niya. Apit enna. Ane aadaring ekathu karaganna Ratnapura satuse mage kollo killo koma choriwat mahansayak danenna pa jaya wewa. Hi Basho, suba gindara hadnawa. Happy anniversary ane. අවුරුමෝ අවුරුද්දක්ම ගෙවිලා ගිහින් නේද? හරියට අදක ඊයේක අපි හම්බුණා වගේ දැනෙන්නේ කියලා කියනවා. මේ මෙසේජ් ගෙවල තියෙන බලංගොඩ උඩවෙල ගිම්හානි මදුෂිකා. Thank you so much. ගිම්හානිගේත් මෙසේජස් හැමදාම වගේ ගින්දර හඳාවට ඇවිල්ලා තිනවා. Thank you. මම මාරාදරේ. එයා බබාලේ ඉන්න අම්ම කෙනෙක්. හැබැයි ඔක්කොම වැඩාසේ. එයාමට මෙසේජ් එකක් දාන්න අමතක කරේ නෑ. Thank you. මමයි මගේ බබාලයි මහත්තයයි දෙන්නම සනීප නැතුව හිටියාලු. ඉක්මන් සුව වෙන්නම ඕනි ඔක්කොටම. කොමාරි හස්බන්ඩ් දනුෂ්ක පුංචි පුතා දනුක අම්ම සුධර්ම නංගි ශෂිනී අතලු ෆැමිලිකේ ඔක්කොමයි net ෆැමිලිකේ ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනවා. මට ලස්සන විශේෂයක් දීලා තිනෝ මම ආදරේ. වෙනදා වගේම අපිත් සද්දෙට අහගෙන ඉන්නේ. රිකිල් ලගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ මගේ සුදර්ශන අය සින්දුවට එකතු කරගන්නවලු. රිකිල් ලගස්කඩ ත්‍රිවිල් පාකේගේ කොල්ලොක්කමයි ලංකාවේ මහන්සි වෙලා ගේම ගහන අපේ ත්‍රිවිල් කොල්ලොක්කමයි. අපි හැමෝටම ලොකු උම්මා දෙකක් ඕනිලු. ආදරෙන් එකතු කරගන්න. හයි භාෂා කියෝ. වෙනද වගේම අද තහගෙන තමයි ඉන්නේ සුහද ග්‍රුප් ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල බොස් ත්‍රිෂාන් බොස්ගේ වයිෆ් ඉෂංක ඉගාවට නිශාන්ත දර්ශන් එවලව ඒ වගේම මේ වෙලාවේ ෂොප් එකට ඇවිලින්න හැමෝමයි මාව එකතු කරගන්නවා කියලා කියනවා. Thank you. ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඉගාවට අපි යමු netfm official fan page එක පැත්තේ. මම දාලා තියෙන ගින්දර හඳාව පෝස්ට් එක පැත්තට. අපි හම් වෙලා වෘද්දයි. ඒකට මෙන්න මෙහෙම කමෙන්ට්ස් අවිල්ල තියෙනවා. අපේ මේ රන්දි ක්‍රාෆ්ට් විමල් අංකල් දාලා තියෙනවා කමෙන්ට් එක. අදට අවුරුද්දක් පිරෙන ගින්දර හැන්දාවටත් වාසි ඔයාටත් උණුසුම් සුබ පැතුම්. බොරලස් ගමුවේ විමල් අංකල් ආදරෙන් අනේ ඔයාවත් මතක් කරනවා. Thank you so much. දැන් මාව හගෙන හිටපු ගොඩක් අය. අනේ මම මට මොකුත් එව්වේ නැහැ කියලා කිසිම හිතක් නැහැ හරිද? ගොඩාක් අය ගොඩාක් අය. එයාලට පුළු පුළුවන් විදිහට ඒගොල්ලෝගේ ආදරේ මෙසේජස් වලින් කෝල්ස් වලින් දෙනවා වගේම පුංචි පුංචි තෑගි මට එවනවා. ඒ අතරේ විමල් අංකල්
ළඟද දවසක් අපේ මුළු ඔෆිස් එකට ඇතුවෙන බටර් කේක් කෑවා. තැන්කියූ සෝම චපියව හරි ආසාවෙන් කෑවා. බලන්න ඉතින් ඒ ආදරේ නේද සමන්තා ප්‍රියදර්ශිනී. තැන්කියූ අක හාර්ට්ස් වලට ආදරෙන් එකතු කරගන්න අපේ නිමේෂ් දිව්‍යාංජන ගින්දර හඳාවට අනුග්‍රාහක බෞතුන් අරගෙන ඇවිල්ලා ලස්සන්ට කරගෙන යන කොල්ලා තමයි ඉතින් සපෝට් එක දෙන්නේ. නෑ නෑ තව ගොඩාක් අය එක්ටි ඉන්නවා. අපේ අශෝක අයියා ඊගාවට තව කවුදානේ අශාද්නි අක්කා පූර්ණිමා අක්කා ගොඩාක් කටි ඉන්න අපේ මාකටින් ටීමේ ඔක්කොමලම. ඒ අතරේ අපේ නිමේෂ් කොල්ලත් ඉන්නවා. ඔයා ඉන්නකන් ගින්දර හැන්දෑවම තමයි භාෂයෝ කියලා කියනනේ. තැන්ක් යූ ආදරෙන් එකතු කරගන්නවා දෙන සපෝට් එකට. තැන්ක් යූ සෝ මච් රංජන් රත්නායක ලක්ෂණ භාෂිකෙල්ල. අපි සීතල වණ්ඩාර වෙල ඉඳන් කඳු මුදුනේ අවුවයි සීතල සුනගයි එක අහගෙන ඉන්නවා කියලා කෙනෝ. හැපි ඇනිවර්සරි ප්‍රෝග්‍රෑම් එක ලස්සන්ට කරනවා දෙන්න හිතනවා දෙකක් හිත හිතින් ඔන්න හිතීලා දාන්න. වණ්ඩාර වෙල ඔක්කොමයි අපේ බැජ් එකේ ඉංජිනේරින් සෙට් එක 94 සෙට් එක එකතු කරගෙන ගින්දර සින්දුවක් ආමයි කියලා කියනවා. නියමයි කොල්ලෝ ආදරෙන් එකතු කරගන්න. ටෙක්ලා ජය කොඩි මේ කච කචේට ආදරේ ඉතින්. සුබ පැතුම් තවත් හැඩ කරන්න ගින්දර හැන්දාව කියලා කියනවා. අනේ ආදරේ යක ආදරෙන් එකතු කරගන්නවා. මේ කප්පි ලගේ ගින්දර හැන්දාවේ පල්ලවෙනි ඇනිවර්සරි බ්‍රෝ.

하면서 내 가위 미나리 파할로이. 앞에 아샤드니 아카 오야난 수피리 수두 노나 안에 아모 앞에 마케팅 팀 미끄리 메이커 람두 누크르 베다가 노니 하루다 මට ආරංචි වෙන්න බෑ රණ්ඩු කරා කියලා. ඔක්කොම ළමාදරින් එකතු කරගන්නවා. තව ගොඩම ගොඩාක් කට්ටිය ඉන්නවා එකතු කරගන්න. හිමින් හිමින් හිමින් හිමින් හැමෝටම chance එක දෙන්න මම උපරිම try කරන්නම් එහෙනම්. මෙන්න මේ කට්ටිය ඔබගම හයි ගින්දරි. යක්කල මුදනායක වෙලඳ සංකීර්ණ අපි ඔක්කොම ළම ලස්සන සින්දුවකට එකතු කරගන්න නුවර පාර යක්කල. අපේ ගින්දරීට ගින්දර වගේ ඉදිරියට යන උන්න සොම් සුබ පැතුම් කියලා කියනවා. අවෝ හයි උමා කැටේ ගින්දර හැන්දාව ගෙනල්ලා අපිව හිනස්සලා සතුටින් අවුරුද්දක් තිබ්බට ඔයාට මේක උම්ම කියලා කියනවා. බදුල්ල මීගහ කියෝලේ රසංක දන්නවද මහන්සි වෙලා දෙයක් කරනකොට ඒකට ෆීඩ්බැක් එක හොඳට ලැබෙනකොට තව තව තව තව තව තව දේවල් කරන්න හිතෙනවා. තව තව මහන්සි වෙන්න හිතෙනවා. කට කැඩිච්ච දෙන් කියලා කතා කරන්න හිතෙනවා. ඒකට ඉතින් මොටිවේෂන් එක ඔගලංගෙන් ලස්සන ඔය ආදරණීය ලස්සන වචනම තමයි. මට මතක් වෙනවා කවුරු හරි කෙනෙක් කිව්වා අම්මෝ භාෂිත තරම් අම්බල තාතලා නැතුව ඇති මේ ලෝකේ කියලා. සීරියස්ලි මට කතා කරන ගොඩාක් වයසින් වැඩි අපේ අම්මගේ වයසෙ මගේ අම්මගේ වයසෙ ඉන්න ගොඩක් කට්ටිය මට කතා කරන්න දුව කියලා. ඒක නම් ඇත්තටම වාසනාවක්. ඔක්කොම අම්මලා තාතලාට මගෙන්. අනිත් එක තමයි වයස ભેදයක් නැතුව හැමෝම මට ආදරේ වෙන එක. දෙක දෙකක් ආදරේ. අපේ ගිනි දෙවි ආදරේ පිරුණු සුන්දර සඳාවක් හොයාට මම පසර නදියක අපි තාම හගින ගැම්මෙන් වැඩ සුදු නෝනා පවුල හැමෝමත් ඒ වගේම ගාමිණිපුර නුවන් මල්ලිගේ ටෙලි ෂොප් එකේ නුවන් මල්ලි ඇතුළ හැමෝමත් ගවමන් සල ටෙලි ෂොප් සල බේකරි වල ඒ වගේම වෙන වෙන රටවල් වල ඉන්න හැමෝම වැඩ කරන හැමෝමත් ගිනි ගින්දර සින්දුවකට මේකතු කරගෙන ආදරේ ගොඩක් කෙම්ලේ ඔයාට හැපි ඇනිවර්සරි කියලා කියන මට නෙවෙයි අපිට හැපි ඇනිවර්සරි ඔයාගේ ගින්දර හන්දාවට අවුරුද්ද ජය වේවා. ගෙදර කට්ටියම හැමදාම අහන්නේ ඔයාව කියලා පණිපිටි අරුණ කියනවා. Thank you so much. මං හිතන්නේ අරුණ මට මෙසේජ් එකක් දාන්න පළවෙනි වතාව. අන්න ඒකට තමයි ගොඩක්ම තැන්කලේ මම. මොකද මං කියවනේ මෙච්චර දවසක් අහන් හිටිය විතරයි නම් අද අනිවාර්යෙන් කියන්න අවුරුද්ද පුරා ඇහුවා කියලා. හරි. භාෂා කියෝ නාද හවස තුන වෙනකම වහනවා මොකද ඊට පස්සේ මට ක්ලාස්. නෝරා පැටියෝ අම්මයි ඔබයි දෙන්නව මාදරෙන් එකතු කරගන්න. නිගම්බුල මේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ අපේ ධනංජය බණ්ඩාරය තවත් ඉදිරියට ගොඩක් දේ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු මාට. අනේ ආදරේ මම එයා කියන ඔයා හරිම වාසනාවන්තයිලෝ. මාත ඒකනම් අදත් හිතනවා. ගින්දර හන්දාව ඉවර කළේ නම් හැම දවසකමත් හිතනවා. ආදරේ අයියේ thank you so much. ආදරෙන් එකතු කරගන්න. වාශය අදත් ගින්දර හන්දාව සද්දට අහනවා ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න. කිතුල් කිල පාලම ගාව ඔබලත් කඩේ තුෂාරායගේ මෙසේජ් එක වයිෆ් කාංචන එකතු කරගන්න කියලා කිනෝ කො ආදරෙන් එකතු කරගන්න. thank you. ගින්දර හන්දාව

0: FM 95 94.8. Kinder handava with Bashi.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: විෂන් කියා නවතම ශාකාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මකාක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
4: හැබැයි අම්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: ආ පැටියෝ කොහොමද?
10: සින්දුවක් අහනවද?
11: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
10: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
12: කෝල් කරපු කටියක් ඉන්නව එකතු කරගන්න. මේ මහම වතුපලගම නියෝල් දිය දහර මතික්කේ මම සද්දට අහගෙන ඉන්න අපේ චින්තකයි ඉගාවට අනෝම නදීක නිර්මලා රේණුකා අකලයි ලොක්කෝටම thank you so much. ආදරෙන් එකතු කරගන්න චූටිවත් මහන්සියක් දැනෙන පා කාටවත්ම ඉගාවට බදොල්ල කැටවල සමන්ත සලෝන් එකේ සමන්ත අයියා කේෂාන් හිරුතරු ස්ටෝස් එකේ අම්මා බබාල දෙන්න හිරුතරු එවගේම වයිෆ් නිසංසලා සහ රට රකින්න රණවිරු කොමාද්‍රේ මතක් කරන්නේ කියලා කියනවා. ඔක්කොම ලාම එකතු කරගම අපේ ඉලාස්ටිකල තියෙන සින්දු සේරම ටිකව අහන්න. ඊගාවට ශාරාය කතා කරා මට උඩ වලවෙන් එයා පළවෙනි වතාවට කිව්ව මේ කෝල් එක ගත්තේ අද කිව්වනේ මම අවුරුද්දක් පුරාවට අහගෙන හිටියා නයි. හැබැයි මේ වෙනකන් අහගෙන ඉන්නවා කියලා කියන්න බැරි වුණා නම් කතා කරන්න කියලා. ඒ හින්දා හිතනලා අද කොහොම හරි try කරලා කෝල් එකක් ගන්නවා කියලා. Thank you. ආදරින් ඔයාවයි ඔයාගේ ෆැමිලිකෙ ඔක්කොමයි එකතු කරගන්නවා ලෑස්තිකල තියෙන සින්දු සේරම ටිකව අහන්න යන්න. ඔක්කොටම කලින් මම ඔයගලන්ට සෙවනගල ආයුර්වේදය ගැන කියාගෙන යන්න. හන්දිපත් කැත්තකුන් එහෙම තියෙනව නං ලැජ්ජ වෙන්න එපා. ඔව්වා අද කාලේ ගොඩාක් අයිට එහෙමයි ඉඳගත්තු නැගිට ගන්න බෑ අම්මේ අම්මේ කියලා නේද අමාරුවෙන් කකුල් දෙකට වැර අරගෙන ඕන නැගිටින්න. ඒ වගේම තමයි හිටගෙන හිටියොත් ඉඳ ගන්න බෑ දනිස් දෙක නවා ගන්න අමාරුයිනේ. ඊගාවට චූටිවත් මහන්සියලා වැඩක් කරන්න බෑ චුට්ටක් එහාට මෙහාට ඇවිදින්න බෑ ප්‍රශ්න ගොඩයි. අන්න ඒ නිසා තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන සෙවනගල හන්දිරාජ තෛලය ගැන මම ඔයගලන්ට මතක් කරන්නේ. සෙවනගල හන්දිරාජ තෛලය පාවිච්චි කරා නම් ඔය ඔක්කොම කැක්කුන් ටික ඔයගලන්ට ටක් ගාල නැති කරගන්න පුළුවයි. ඉතින් ඒ නිසා හොඳ තෙල් සාතුවක් අරගන්නවා නම් ගෙදරදිම සෙවනගල හන්දිරාජ තෛලය පුරුද්දට වගේ ළඟ තියාගන්න. ඉගාවට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඕක ඇවිල්ලා මහා ලොකුවට කියන දෙයක් නෙවෙයි. හරිද? අනේ මට හොඳ නෑ, මට තෙල් කන්න හොඳ නෑ, මට දැවිල්ල කන්න හොඳ නෑ, පිටි කන්න හොඳ නෑ කිව්වට කියන්නේ හදවතින් නෙවෙයිනේ, කන්න ආසයි හැබැයි කන්න විදිහක් නෑ. අනේ හින්දා තමයි මම ඔයගලන්ට කියන්නේ සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරන්න කියලා. තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන. ඔක්කොම දේවල් ටික ගෙන්න ගන්න පුළුවන්, වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බරයට කතා කරලා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව හවස 2 විනාඩි 36.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 77 76 10.
5: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
6: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
8: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
9: Net FM Alpha Studio with Kasani and Lehansa.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
11: කින්දර හැන්දෑවා
12: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774064397.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: හිත ඉල්ලන සින්දු ඇහෙන ඉන්දර හැන්දෑව විත් පාෂී.

හවස දෙකයි විනාඩි 32යි වෙලාව. ඔයයි මමයි හම් වෙලා අදට අවුරුද්දයි. ආව ආව. හරි. ගුඩ්ඩම ගොඩක් කටිය. අපිලගේ Facebook post එකට comment දාලා තියෙනවා. අතලයි ආදරෙන් එකතු කරගන්නවා thank you stickers වලට. ඉගාවට දීපිකා රණේපුර අක්කා congratulations කියලා කියනවා thank you අක්කා. ආදරෙන් එකතු කරගන්න ප්‍රියදර්ශනී ජයසිංහ happy anniversary භාෂ්‍යෝ කියලා කියනවා. ඉගාවට නන්දිනි මහන්දිරම් උන සුබ සුබ පැතුම් භාෂ්‍යෝ කියලා කියනවා thank you. සඳුන් කුමාර ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට එකෙන්ම සුබ පතනවා. ඇහුණ නෙවෙයි අපි අහන් හිටියා. මගේ එකම පැතුම මේ අවුරුද්ද ඉවර වෙද්දී අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් වාෂිත රන් සම්මානයක්ම ලැබේවා. ආයි බ්‍රැකට්ස් ඇතුලේ තියෙන නොසිතූ වෙලාවක. අනේ ආදරේ අනේ ඔයගොල්ලෝ තමයි මගේ සම්මානය. ආදරෙන් එකතු කරගන්න ඔයගොල්ලෝ කොහොම? ඉගාවට ලස්සන එකක් තිබ්බා. අපේ ඇඩ්මින් කෝඩිත දාලා තිබ්බ කමෙන්ට් එක අපි දෙන්න හම්බෙලා තදට අවුරුද්දයි නේද මැනිකේ කියලා. ඈ ජයින් ජයම වෙන්න ඕනි. ලයිව් එකක් ඇවිල්ලා කේක් කපමුලෝ. මෙව්ව ඇතුළට strictly prohibited. කෑම බීම ගේන්න තහනම් නැත්තම් මං ඉතින් ආයි ජොබ් එකේ රිස්ක් එක අරගෙන කේක් කපනෝ. ඔහෙලා දන්නවනේ ඉගාවට ඔන්න මගේ සියලුම ගින්දර හඳාව පෝස්ට් හරි ලස්සන්ට හදලා දෙන මගේ චන්දිමයියා මෙසේජ් එකක් දාලා තිනවා. අනේ අද ඔයා කසාද බැඳලා අවුරුද්දක්ද? මං හිතුවේ තාම තනිකඩයි කියලා. කොමාරි අපේ චන්දිමයව තාදරෙන් මතක් කරන්න ඕනි ගින්දර හැන්දාවට අවුරුද්දක් වෙන දවසේ නේද? ගින්දර හැන්දාවට අදාළ සියලු දේවල් ලස්සනට ඉතින් Facebook එකේ දාන්න. මට ඔක්කොම පෝස්ට් එක හදලා දෙන්නේ හරිම ක්‍රියේටිව් විදිහට යා. ඉතින් අපේ ක්‍රියේටිව් කොළු පැටියා ආදරෙන් මතක් කරන්න ඕනි. ඊගාවට ලක්ෂිතී රෝෂණ. එහෙනම් අවුරුද්දක තුන නේද? අපේ භාෂි නංගිගේ සුන්දර කච කචේ අහගෙන විඳ දරාගෙන අපි ඉතින් ආදරෙන් ලෙන්ගතු කමින් දුක සැප බෙදා ගන්න ගමන් ඕපදූප ඇතුළු ඈ කියලා කියනවා. අවුරුද්දක් හිටියා වගේ තව දිගු කාලයක් මේ විදිහටම ජනතාවගේ නිවේදිකාව විදිහට වැඩසටහන ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අපි ඔයත් එක්කමයි ආදරේ ඈ කියලා කියනවා. අනේ මම දන්නවා අනේ ආදරේ. ඊගාවට තව තව ගොඩාරියක් මට විශ්කල්ලා කමින්ස් තේනෝ ජීබී ශාන්ත අයියා ගින්දර හඳාව අවුරුද්දයි භාෂි අඳුරගෙන අවුරුද්දයි කියලා කියනවා. අනේ thank you so much. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න අවුරුද්දක් වුණාට මට නම් නිකන් ඊට වඩා ලොකු කාලයක් අපි දැනගෙන හිටියා වගේ එච්චරට ළඟින් ඔයගොල්ලෝ කොමලවම මට දැනෙනවා. හරි අපි යමු WhatsApp එක පැත්තට. මේ කටියවත් අපි ඔබගමු. හයි භාෂි පැටියෝ ඔයාට සුබ දහවලක්. ඔයාගේ කලබලයට මම හරි ආසයි කියලා කියනවා නාකුලගමුවේ නිරෝෂක්කා. මං හරි කලබලයිනේ. මම කලබල පැංචා. Happy first anniversary ගින්දර හඳාව. ඉදිරියටත් මේ වගේම සතුටින් ආදරෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මෙසේජ් එකේ වන්නේ කන්තලේ අංජුලා. වාශ්‍යක දන්නවද මම ගින්දර හඳාව පටන් ගත්ත දවසේ ඉඳලමයි අහන්නේ. ඒ වෙදි මට ෆෝන් එකක් තිබ්බේ නෑනේ. ඒ ලෙවල් එක්සෑම් කරන ගමන් හිටියේ. මට හරිම සතුටුයි ගොඩාක් ආදරේ යන්නේ කියලා කියනවා. පුරුදු විදිහටම ඔයාවයි අම්මවයි සිද්ධ ඔක්කටම එකතු කරගන්නම්. thank you. හයි වාශි මැනික හැපි ඇනිවර්සරි ගින්දර හැන්දාවට. අපිට පාටි ඕනි කියලා කියනවා. මෙච්චර කල් හොඳට කරගෙන ගියා වගේ ඉස්සරහටත් හොඳට කරනවා. පානදුර පින්කොටුවේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චමින්දායගේ මෙසේජ් එක මේ ඇවිල්ලා WhatsApp එකට මෙසේජස් දාලා පුළුවන් නම් Facebook එකට ඇවිල්ලා ඒ පෝස්ට් එකටත් කමෙන්ට්ස් දාලා ඉගාවට වැඩ කරන අසේ උනත් කෝල් එකක් අරගන්න පුදුම ගේමක් දීලා කෝල් කරන කට්ටිය. මේ වෙලාවේ මට මතක් වෙනවා කාලෙකින් මෙසේජ් එකක් නැති වුණත් අපේ කොරියාවේ චතුර අයියා මට සෑහෙන්න සපෝට් එකක් දුන්න ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරගෙන යන්න. ඉගාවට පැලන් පිටේ හිරාණි අක්කා හෙව නේද? අපේ බද්‍රලි අශෝක අක්කා කට්ටිය මාදරෙන් මතක් කරනවා. ඉගාවට මට පුතේ කියලා කට ඇරලා කතා කරන ඉගොඩ පිටිය කුසුමාවතිය අම්මා, බොරලන්දේ කුසුමාවතිය අම්මා. ඉගාවට තව කවුදනේ? අපේ කඩවත රංජනී අම්මා.
එයයි යාගේ ලොකු පවුලයි. දැන් නම් කිව්වේ කිව්වේ නෑ කියලා අමනාප වෙන්න පහරද? රඹුක්කන කාන්ති අක්කා, ඊගාවට රඹුක්කන පොලිස් සෙට් එක සිසිරයි අතර ඔක්කොම යටි අන්තොට ඔක්කොමලාම රිකිල්ල ගස්කඩ අරුණ අයියා, රිකිල්ල ගස්කඩ මාව අහන ඔක්කොම. තව කොච්චර නම් කට්ටිය ඉන්නවද මතක් කරන්නනේ? හැමෝටම හැමෝටම මම දෙකම දෙකක් ආදරේ. හයි භාෂා, අපි මහරගම ජනතා මාවතේ සෙට් එක චමෝදේ වගේම චමරය මිලින්දයි මහින්දංගල් රසංග හෂාන් සුමරියංකල් වගේ බොයාමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න උඹ දෙකෝඩී කියලා කියන ආදරෙන් එකතු කරගන්න. ඊගාවට අකි, මම ඉස්සෙල්ලම ඔයාගේ වැඩසටහන අහපු දවසේ ඔයා කිව්වා අදට ගින්දර හැන්දාවට මාස 9ක් කියලා. මෙන්න අවුරුද්දක් කළාලු. කන්ග්‍රැචුලේෂන්ස් අනේ. Thank you. මාස 9යි 10යි මම ඇඟිලි ගණන් කර කර හිටිය අතරම මේ දවස් එනකන්. අවුරුද්දක් වෙනකම් මං හරි ආසාවෙන් බලන් හිටියා. අවුරුද්දක් කළා. සුබ පතනවා ගින්දරි, ගින්දර හැන්දාවට. ගින්දර හැන්දාවේ හින්දා හරීම සතුටින් ඉන්නේ මම. අම්පාරි මුවන්ගල රම්‍යාක්ක තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. අනේ ආදරේ, ආදරෙන් ෆැමිලි කෝ කොමත් එකම එකතු කරගන්නවා මේ කපිලගේ ගින්දර හැන්දාවනේ.

ஒரு சதிகாய் வினாடி ஹத்தலிசிக்காய் விழாவ දවස් 365කට කිටු කාලයක් අපි හෝරා කීයක් නම් මෙහෙම කතා කරන්නේ නැද්ද නේද? ඕපදූප කතා කරන්නේ නැද්ද? කාපු බීපුව කතා කරන්නේ නැද්ද? අද ගෙදර මොනාද වෙලා තියෙන්නේ? ෂායින රහට ඇදියානේ. ආ ආ මටත් කටක් කවන්න මං ඔහොමත් කියලා තියෙනවා. හරි. අපි යන්න හදන තව ලස්සන සින්දු ටිකක් අහන්න. කූටුම කලින් මම ඔයගලන්ට ෆෙම්ස් ඇයගෙන මතක් කරනවා. ගෑන් ළමයි විදිහට පීරියඩ්ස් කියලා කියන්නේ හරිම වේදනා බර මතකයක් නේද? මාසෙකට පාරක් ඉතින් ඕකට බුණ දෙන්නම වෙනවනේ. හැබැයි හැමෝටම එක වගේ දරන්න පුළුවන් ගානකට ඉතාම සාධාරණ මිලකට වෙළඳපළට පෑඩ් එකක් එනවා නම් ඒන්නේ ෆෙම්ස් ඇය තමයි. අනිතක තමයි ඇඳගෙන ඉන්න ඉතාම පහසුයි ලීක් වෙන්නෙත් නෑ. SLS ISO තත්ව සහතික දෙකත් එක්කම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඕන තරම් ඩිමාන්ඩ් කරලා ලොකු ගානකට දාන්න පුළුවන්. හැබැයි අපි හැමෝගේම පහසුව වෙනුවෙන් තමයි ෆෙම්ස් ඇය මෙච්චර සාධාරණ ගානකට වෙළඳපළට එවන්නේ. ඉතින් ඒ නිසා ගාන ගැන හිතලා ක්වලිටි එකක් නැතුව ඇති නේ කියලා හිතන්නේ නැතුව අරගෙන පාවිච්චි කළ බලන්න. ඕනම සුපර් මාකට් එකක, ඕනම ෆාමසි එකක, ඕනම ග්‍රොසරි ෂොප් එකක ඔයාලට ෆෙම්ස් ඇය ගන්න තියෙනවා. ඒ වගේම තමයි කැදල් ඉන්ටර්ප්‍රයිසස් ගැන මතක් කරන්න ඕනේ. මං හැමදාම කියන ඔයගොල්ලෝ කෝටුව උතු රම්හරියන්න කියලා. ඒක ඒ විදිහට වෙනවටම මාසෙින්ද තමයි කැදල් ඉන්ටර්ප්‍රයිසස් ගැනත් මතක් කරන්නේ. ගෙයක් හදන එක හැමෝගෙම හීනයක්. හැබැයි එකපාර ලොකු සල්ලියක් අපේ අතේ නෑනේ නේද? ලක්ෂ 50 60 70 80 විශ්වාස කරන්න කාමර දෙකක ගෙයක් ලක්ෂ 50කටත් හදන්න පුළුවන් අද කාලේ වියදම් එක බලලා. ඒකට ඕන තරම් අද කාලේ යූස් කරන මටීරියල්ස් තියෙනවා. ඒ දේවල් ගැන හොඳටම දන්න එක්ස්පර්ට් කෙනෙක් තමයි කැදල් ඉන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ෆීල්ඩ් එකේ යාලට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාගේ ගෙදර ඔයාට තියෙන ඉඩකඩේ හරිය ලස්සනට ඒගොල්ලෝ ඉදි කරලා දෙයි. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් කැදල් ඉන්ටර්ප්‍රයිසස් ලව කන්ටැක්ට් කරගන්න. කැදල නමින් ලංකාවේ වෙන කොහෙවත් අනම්මනම් ආයතන නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මහරගමැලේන රෝඩ් එකේ විතරමයි. ඉතින් ඒ නිසා ඔයා යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න, නැත්නම් එතන රෂ් එක වැඩි, ඒගොල්ලන්ව විසිට් කරන කට්ටිය වැඩි නිසා ඔයා රස්තියාදු වෙන්න පුළුවන්. මෙන්න ෆෝන් නම්බර් එක 0774-392-3250 ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරන්න 0774-392-3251. කතා කළා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඒගොල්ලන්ව මුණ ගැහෙන්න. අනිතක තමයි ගෙයි සම්පූර්ණ වටිනාකම ලක්ෂ 50 නම් එකපාර ගෙවන්න ඕනි නෑ. පොලි රහිතව ටික ටික ගෙවන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
3: දැන් වෙලාව හවස 2:00 විනාඩි 46යි. අදත් ඉන්න හොඳේ අපි. අද නම් සින්දු ටික මරුවා කි. අකි මාව අමතකද? කියන්නකෝ. කියනවද නැද්ද? අන්තිමම මැසේජ් එක කියවල තියෙන්නේ. හරිද? ඉතාම ඉවසීමෙන් කියලා මට තේරෙනවා. මං හිතන්නේ මේ වෙලාවේ ඔමාව හගෙන ඉන්නේ. NB36:58. NB36:58 බදුල්ල වැලිමඩ බස් එකේ මාව සද්දට අහගෙන ඉන්නවලු. ඔතන ඉන්න අපේ ඩ්‍රයිවර් මහත්තයා ඉන්නේ. එයා හරේ ආසයිලු මගේ කිචි කිචි අහගෙන ඉන්න. ඒ වගේම ස්පෙෂලි කන්ඩක්ට් අයියවත් එකතු කරගන්න හොඳේ බස් එකේ යන සෙට් එකත් එක්කම කියලා මැසේජ් එකක් එවලා තිනවා. Thank you. NB36:58. ගම නම් තෙවෙන කම්පරි ස්විං යන්න ජයෝ වේවා. බස් එකේ ඉන්න කෝට් මම දෙකව දෙකක් ආදරේ. Right, okay, කටිවත් එකතු කරගෙන අපි යන්න හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. මේ පැයත් ඉවර වෙන්න ඕනේ. මේ පැයත් ඉවර වෙන්න යන්න හදන්නේ. මේ ඒ අතරේ මම ඔයගලන්ට මතක් කරනවා, සාමාන්‍යයෙන් වාහනයක් ගැන හීන දකින කට්ටිය මුලින්ම යන්නේ රෝද දෙකකටනේ. එහෙම ගන්නවනම් ඔයාට සේෆ්ටි අතිනුත් හොඳම, සහ ගැලමයි පිරිමිලමයි දෙගොල්ලන්ටම ගැලපෙන හොඳ ලස්සන හැන්ඩියක් ඉන්නවනම් ඒ KD රයිස් ස්කූටර්ස්ම තමයි. KD රයිස් කියලා කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් නම. ස්පෙෂලි කියනෝනි මේක 100%ක් ලංකාවේ හදනවා වගේම වෙන වෙන යුරෝප් කන්ට්‍රීස් වලට එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ට් ක්වාලිටි ස්කූටර් එකක්. ඉතින් ඒ නිසා අපේ රටේ දේවල් මේඩ් ඉන් ශ්‍රී ලංකාද කියලා අහන්න නැතුව ෂා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කියන්න පුළුවන් ගන්නට තැන කදපෝ KD රයිස් ස්කූටර්ස් ඔයත් ආගේ කරගන්න. එයාලා ගාව තියෙනවා පෙට්‍රල් ස්කූටර් එකක් වගේ මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. මම මේ දවස්වල කියන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන වැඩිපුර, මොකද මේ දවස්වල ඒකට ලොකු ලීස් මොනවාද මේ වාසි ගොඩක් තියෙන හින්දා. විශේෂයෙන් කියනෝනි මේ KD රයිස් ලීඩ 125 බයික් එක. හරිද? මේක පෙට්‍රල් බයික් එකක්. හැබැයි අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩිම දුරක් යන්න පුළුවන් බයික් එකක්. පෙට්‍රල් සුපුන්දට පවා දුවනවා. 125cc අතිබැලත එන්ජින් එකකින් හදලා තියෙන වගේම පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. ඒ හින්දා තමයි මේ පෙට්‍රල් සුවඳටත් දුවන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් බයික් එකේ මිල වෙන්නේ රුපියල් 796500යි. ඕකේ ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මේ දවස්වල ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ අතට ලැබෙන්නේ රුපියල් 6,96,500කට. මේ ගානටත් අඩු කරලා දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනෙන් ඔයාව නිදහස් කරනවා නම්, ඒ කියන්නේ ඔහේ ඒකකරම් පදිනෝ අපි ගෙවන්නම් කියලා කියනවනයි. ඒ ඇවිල්ලා KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විතරමයි හොඳේ. ඉතින් ඒ නිසා වැඩි විස්තර දැනගන්න මෙන්න කෝල් එකක් ගන්න. 077-406-43-97 077-406-43-97 කතා කරන්න. තොග සීමිතයි. ඒ නිසා ඉක්මන් කරන්න. ඉක්මන් කළා වගේ ස්කූටි එකත් වෙන් කර ගන්න.

දෙකයි විනාඩි 52 වෙලාව. පොළොන්නරුවේ රමණී අක්කා කතා කළා හරිද? අර මම නම් ටිකක් කියාගෙන ගියානේ. මං හරි බයයි එහෙම කියන්න. මොකද එක නමක් හරි අඩු වුණොත් අනේ මං ආදරේ අඩුයි කියලා හිතයිද කියලා. නෑ මං දන්නවා එහෙම තරහ හිතන්නේ නැහැ කියලා. එතෙන්ට එන්නෝනි තව නමක් තමයි මේ පොළොන්නරුවේ රමණී අක්කා කියලත් කියන්නේ. රමණී අක්කාත් හැමදාම මාව අහනවා. කෝල් ගන්න හැමදාම ට්‍රයි කරනවා. දවස් ගණන් එක දිගට ට්‍රයි කරලා කතා කරන්න බැරි වෙන දවස් තියෙනවා. හැබැයි චූටිවත් තරහක් නැතුව පරද පුරුදු ලෙංගතකමෙන් ඊට පහුවදාටත් මට කතා කරනවා. ඉතින් මම හරිම ආදරේ මං රමණී අක්කගෙන් අදහුවා. ඇත්තටම කවම දාවක හරි හිතලා තියෙනවාද අයියෝ මේක දැන් ඇති අහන් හිටියා එපා වෙලා නැද්ද මාව කියලා. එයා කියනවා ඇත්තටම නෑනේ දවසින් දවස ආස හිතන මිසක් එපා වෙලා නම් නෑලු අද වෙනකන් ගින්දර හැන්දෑව. එයා කියන්නේ මට ගින්දර වාශි කියලාලු. ආදරේ යනේ ආදරෙම එකතු කරගන්න පොළොන්නරුවේ රමණී අක්කා. දැන් දිගට මෙගලත් එක කතා කරද්දී තමයි ඉතින් දන්නේ හැමදාම හයි හෙලෝ කියනවට අමතරව මං කියනෝනේ මං එකලන් කනේ වහනවා බොනේ වහනවා මුණාද කරන්නේ අහනවා පවුල විස්තර අහනවා ඕන නැති උපදූපයක් නැහැ ඉතින් මට. එහෙම අහනකොට ඉතින් දැනගන්න දේවල් එක පොළොන්නරුවේ රමණී අක්කා ඇස් දෙකම නොපෙනීත් හන්දියට මට කොච්චර ආදරේ වෙලාද කියලා ඇත්තටම මම ගොඩක් කලවට හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා හඳින් කරන්න පුළුවන් දේවල් නේද? ඉතින් ගොඩක් ස්තුතියි. එයා කියනවා හඬ පරිස්සම් කරගන්නල හඬටදී අපි ආදරේ කරන්නේ හින්දා ඒක තව ලස්සන වෙන්න පොලිෂන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. බොහොම ස්තුතියි. ඊට පස්සේ අපිට මේ පැය අන්තිම සින්දු අහන්න යන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ මේ කට්ටියවත් එකතු කරගන්න ඕනි. මතක් කරන්න ඕනි කට්ටියක් ඉන්නවා ගම්පහ DR ගාමන්ට් එකේ ප්‍රියාණියක් ඇතුළු කට්ටිය. මං හිතන්නේ අද අහගෙන ඇති. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අහගෙන ඉන්නවා. හැබැයි මෙසේජස් දාන්න නම් ඒගොල්ලන්ට වෙලාව මදි. චන්දිමාමිස් ලොකුසෝ ඉගාවට ඩිලාන්ස ඇතුළු කොමලා මාදරි මතක් කරනවා ගම්පහ DR ගාමන්ට් එකේ හැමෝම. ඉගාවට කෑගල්ල දිමුතු ගාමන්ට්, කෑගල්ල ශාන්ත ටේලර්ස්, අපේ සුපිරි බයිට් කඩේ රාණියකා, කෑගල්ල වත් කඩේ සෙට් එක, කෑගල්ල ටවුන් එකත් මන් දන්නවා අතුරු සිදුරු නැතුව දවල් එක හතර ගින්දර හැන්දෑව අහනවා කියලා. ඉතින් එතන ඔක්කොටම මම දෙකව දෙකක් ආදරේ ඇනිවර්සරි දවසේ ආදරෙන් මතක් කරනවා.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හලෝ හලෝ හලෝ

0: ஒட்டத்தொட்ட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටතට pain pay අලුත් වෙන අලුත් pay විපස්සුම
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාගම පිහිටි රණවිරු සෙවන සුවතා නිකේතනයේ වෙත ගොස් එහි නිවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සමාජිකයන්ගේ සුව දුක් විමසා තැවෙනවා. එහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීමද අගය කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. අනතුරුව රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සමග කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපිය හැකි වෛද්‍ය සහ නිකුත් සේවා පහසුකම් පිළිබඳවද සුවබලා තිබෙනවා. මේ අතර ජාතික රණවිරු සමරුම් උත්සවයේ පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මිරමෙත් නිවුස් පස්වරු 4ට.
0: Net News. Be pay what the

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ.
4: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩී රයිස්. වසර පහක වගකීමක්. කේඩී රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
6: FM 95.

සතුනයි විනාඩි පහයි විලව. අපිලගේ ගින්දර හඳාවේ අන්තිම පැය. අද ඇනිවර්සරි ස්පෙෂල් ගින්දර හඳාව තමයි ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ. ඉතින් නද සහල කෝල්සනෝ වට්සප් මෙසේජස් එනවා. ඒ වගේම තමයි අපි ලගේ ගින්දර හඳාව ෆේස්බුක් පෝස්ට් එක අද මම දාලා තිනවා. අපි හැම වෙලා වරුද්දයි කියලා. එකට සෑහෙන කමෙන්ට්ස් එනවා. ඉතින් ඔය ඔක්කොම ආසේ කටිය එකතු කරගෙන ලස්සන සින්දු ටිකකුත් අහගෙන යන ගමන් අපි මේ ඉන්නේ. මේ පැයට ඔයාට කෝල් කළා වට්සප් එකේ chat එකට ඇවිල්ලා මම නම්බර්ස් මතක් කරන්නේ. ඔකද ඔයාට හොඳටම පුරුදු නිසා. හැබැයි මම ඔයගලන්ගෙන් පොඩි ඉල්ලීමක් කරා. මෙච්චර කාලයක් ඔයා මාව ඇහුවා විතරයි නං. අහගෙන ඉන්න බවක් හරි කියන්න බැරි වුණා නං. කෝල් කර කර ඉන්න වෙලා නැතම් වට්සප් මෙසේජ් එකක් හරි තියන්න. මට එතකොට අනේ අනේ මෙහෙමත් කටි ඉන්නවනේ කියලා බලන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා අහගෙන හිටියනම් මෙච්චර කාලයක් අද අපිලගේ ගින්දර හඳාවේ ෆස්ට් ඇනිවර්සරි එක වෙනුවෙන් අහගෙන හිටපු බව කියන්න. හරි? අපි මේ Facebook එක පැත්තෙන් කටියක් එකතු කරගන්නත් ඕනි. ඔක්කොටම කලින් කෝල් කරපු ඔයාව මතක් කරන්න හදන්න. ගාලි මල්කි කතා කළා. මල්කි හරි ලස්සන විශ්වකක් දුන්නා. එයා කියනවා ලංකාවේ ජනප්‍රියම නිවේදිකාව ඔයා වෙන්න කියලා එයා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කියලා. එච්චර ලොකු ලොකු හීන මට නෑ. ඔගලංගේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ හරි හදවතේ නිවේදිකාව වුණොත් ඇති. ආදරෙන් එකතු කරගන්නවා. Thank you මල්කි. ගාලි ගෝනිපුරෙන් හැමදාම මාව අහගෙන ඉන්නවට ඔයාවයි විහංගෙවයි අදරින් එකතු කරගන්න. ඊගට බලංගොඩ හෙළපන්දෙනි ජයපාලයි සිරියලතා හමිනේවයි කටිය මාදරින් එකතු කරගන්න. රිකිල් ලගස්කඩ අරුණයි උගුර පාදපාදී තින් කොල්ල හැමදාම කොහොම හරි ට්‍රයි කළා. මම ෆෝන් නාන්ස කරාම වචනත් අමතක වෙන මගේ කොල්ලව ආදරින් එකතු කරගන්න. Thank you ජය වේවා. ඊගවට පනදුර කෙසල් වතේ ශාන්ත අයියා ආදරින් ඔවත් එකතු කරගන්න. Thank you so much. ගොඩාක් වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා මට කෝල් එකක් ගත්තට. හරි, ඊට පස්සේ අපි දූල දූල යමු වට්සප් එක පැත්තට. වට්සප් එක නෙමෙයි, සෝරි, ෆේස්බුක් එක පැත්තට. මේ කට්ටිය එකතු කරගන්න ඕනේ. අපේ මාකටින් ටීම් එකේ කට්ටිය ඔක්කොමත් මගේ පෝස්ට් එකට ලයික් කරලා තිනවා. ශාද්නියක ඉගාවට විරාන් අයියා, නිලන්ත අයියා, නිලන්ත අයියව තරේ මං ආදරෙන් මතක් කරන්න ඕනේ. අපේ ඔෆිස් එකේ ඉන්න මට මොකක් හරි අවුලක් වෙච්ච ගමන් මම දුවල ගිහිලා අනේ අයියෝ මොකද කරන්නේ අයියෝ මෙහෙමයි මෙහෙමයි කියලා කියපු ගමන් ආවානේ මගේ හිත හදන. හැමදාම එක වගේ ආදරය දෙන කෙනෙක් තමයි නිලන්තයි. ආදරෙන් ඔයාවත් එකතු කරගන්න. ඊගාවට මගේ කෞෂි පැටිය මදුෂිකා ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඩිලාන්, බියංකා, උපුල්, ජය, සුන්දර, පසිඳු, මදුෂාන්, නිරෝෂා, අල්විසේවා, ඊගාවට ටෂිනි, මනීෂා, මහේෂ්, මදුෂංකා, කෞෂානි, ශාලිකා, ප්‍රියන්තා, සුභාෂිනි, කෝසල, ජයනාත්, නවීෂා, එස්, සමාදිනි, ඊගාවට නන්දනී, මුහන්දිරම්, සුජානි, චන්දිමා, මේනක, ගීතාංජලි, ඉගාවට සමරවීර, සමරවීර, කවීශ්වර, අපේ කවියා සුනානලු, චූටි චූටි, විමල් වීර, සූර්යා, කුමාරි වීරරත්න, නිපුණි අහිංස, කුමාරි ජයවර්ධන, චන්ද්‍රිකාරිය රත්න, තරින්දු බණ්ඩාර, සඳන් කුමාර, අංජලා දේශානි, ලසන්ත කුමාර, රසංක ගුණසේකර, ධනුෂි ධනු, පසිඳු තාරක, ලක්ෂිත රෝෂන, මදුවන්ති හේවමාන, උදයංගිනතුමි, උදයංගි අක්කා, ශ්‍රියනි නදීෂා, ශාලිකා ගන්නෝරුව, මිලාන් සමීත්, මනෝජ් නාවලගේ අපේ මනෝජයා, වසන්ත පෙරේරා, ඉගාවට නයින තාරා, බුද්ධිනි, අනුරුද්ධිකා තිලකරත්න, චරිත් නානායක, කැරටෙක්ල, ජයකොඩි, ඊට පස්සේ දෙක්ෂිකා, චාමලි, ජිබි, ශාන්ත, ප්‍රදීප්, ක්‍රිෂාන්ති, දිල්ෂාන්, මදුශංක, දුලංජලි, දුලා, චමින්ද, ගුණරත්න, නිශාන්ත රත්නායක, මානෙල් බණ්ඩාර, නිලන්ත අමීත්, නිපුන් ප්‍රමුදිත, අචලා දමයන්ති, දම්මිකා කළුආරච්චි, චමී චමී, මාලනී දිසානායක, සුජීව මදුරංග, සුජාතා ලියනාරච්චි, මොනිකා මොනිකා, උමයන් තරුණෝද, සඳුන් ඩී, තිලක රත්න, නදීකා ප්‍රියදර්ශනී, රුවන් රාජපක්ෂ, දමිත් දර්ශන, නිරෝෂ, චන්දන මාපලගමගේ රමණි සුමේදා, පැතුම් සංජය අපේ පැත්තත් ඉන්නෝ, කවිෂ්ක ෆර්නාන්ඩු, ඉගාවට රවින්දු ලක්ෂාන්හයි, රවින්දු කාලිකින් ඕ මෙහෙම දැක්කේ, නිමාලි මංජු, දපනගේ රත්නසිරි, ගාමා කුලසේකර, දීපිකා රණීපුර, සමන්ත දිසානායක, ලලිත් ප්‍රියංකර, තරු එම්, හංසනි, දම්මි බටගුඩ, ප්‍රියදර්ශනී ජයසිංහ, අමීෂ රංගි, ඇඩ්මින් කෝරිත, අජිත් ශාන්ත, ලීලාවති රත්නායක, ඉගාවට ලින්ද සංකල්ප, ගිම්හනි තෙන්නකෝනු, පුල්ලෙරංග, උදේ සකුණි, නිලන්ත කුමාර, ඔය ඔක්කොම කටිය මාදරෙන් එකතු කරගන්නවා. Thank you so much. ඊට පස්සේ දුවල දුවල දුවල දුවල වට්සප් එක පැත්තට ඔලුව දාමු. අපි මේ පැයලාස්ති කියලා තියෙන පළවෙනි සින්දුවට ඔබා ගමු. මේ කටියව නුවරම්පිටි ආරිය ටේලර් සෝම තිලක අයියා, එදා ඉඳන්ම මම වහන කෙනෙක්.
ඔයාගේ ආදිත්‍ය පුතාවත් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. Congratulations ආදරී ගින්දර හඳාවට. යටියන්තට මහවිල ලසන්ත අය තමයි කියන්නේ මම දෙකම දෙකක් ආදරේ ආදරෙන් එකතු කරගන්නයි. ශි මැනික ගින්දර හැඳවට හැපි ෆස්ට් ඇනිවර්සරි. සමන්ත දිසානායක සතුටු කඩේ කුරු නෑගල අනි ජය වේවා ආදරෙන් කටිය එකතු කරගන්නවා. අපේ ගින්දර හැඳාවට සුබම සුබ ඇනිවර්සරියක් වේවා. ෆ්‍රොන්ටල් ලංකාවේ මගේ මනෝජය අනුරායයි හැමදාම ඔගෙම මම ප්‍රාර්ථනා කරනවා රියදුරු දෑතට දෙවි පිහිටයි මහතයෝ. Congratulations ශි නංගී අපේ බානු කැහෙටියා රච්චි පුතාගේ වෙඩින් එක. ඉතින් එයාටත් විශේෂක ඕනි කියලා කියන ගලිගමුවේ ගායන හෙටියා රච්චි සරත් චන්ද්‍ර ඉගවට දුව දේවාංජනා පුතා සස්මින අපි හැමෝම එකතු කරගන්න කියලා කියනවා. බානෝ ඔයා ඊයේ පටන් ගත්ත අලුත් ජීවිතේට මගෙන් උනසුම් සුබපතුම්. ජීවිතේ සතුට දවස් වගේම දුක දවසුත් එනවා, කරදර දවසුත් එනවා. ඉතින් මේ නිසා අක්කම බැලන්ස් එක ලස්සන්ට කරගෙන යන්න ලැබෙන කියලා ආදරෙන් අලුත් යුවලට මම සුබපතනවා. සුදු බෝල භාෂියෝ ගින්දරීට සුබ පැතුම්. ලස්සන සිංදු ගොඩක් දෙන්න. මලෝපිටිය සුනිත් ග්‍රසරේකේ නයනකා මේ තැවිල්ල ගින්දර හඳාව පටන් ගත දවස ඉඳලම මට මෙසේජස් එවන කෙනේ. ආදරින් එකතු කරගන්න අම්මා පුතා තිසුන් හබි සුනිත් ගාලේ ගින්දර හැමෝමයි ඔයාව එකතු කරගන්නවා කියලා කියනවා. Thank you so much. ගාලේ මල්කි කතා කරපු වෙලාවේ මල්කි කියනවා එයා එක එක චැනල් සැහුවලු එක එක කාලවලට එහෙම කොමාරි ටියුන් කර කර ටියුන් කර කර ඉඳදී හම්බෙන් තමයි මාව ඇහිලා තියෙන්නේ. එදා ඉඳන් එයා net එක නම් මාරු කරේ නෑලු. ගින්දර හඳා වගේම අනිත් වැඩසටහන තැහුවලු. ඉතින් ඒ වගේ ඔයත් මං හින්ද net අහපු කෙනෙක් නම් thank you ආදරේ දෙකක්.

ಎನಿವರ್ಸರಿ ಭಾಷೆ ಬನಿಕ ಗಿಂದರ ಹಂದಾವಟು ತುರಿ ಅನ್ನೋನೆ අපිතුවාවාගෙනන ලස්සන සිදු ගොඩකට අම්මවයි මාවයි ආවයි නිතාන හැබූම එකතු කරගන්න කියල අත්තන ගල්ල විශෂෝ කියනවා විශෂෝත්ත හේමයි අනේ පුළුවන්කමක් තිේනොනැ හැම දාමමට මසේෂක කැවන කෙන ආදරෙන් ආමත එකතු කරගන්නවා තැංකෝ ජයවේවා ආදරනිය සුබදහවලක් භාෂිනගේ ඔහන තිස්සපර නිලන් අයගම සේජක දුවිස්සරි වයි් සුමිත්‍ර කටියම එකතු කරගන්න ඉන්ද්‍ර භාෂී අදවතින්ම සුභ පතනවාමය අවුරුද්ධ පුරාවටම ආව ඒ ලස්සන ගමනට අපි වාට ගොඩක් ආදරේ මගේ හස්බන් දුවලා චම්පි දිලානි මේ කට්ටිය වේගත කරගන්න කියලා කියන බුදු සරණයි පුතේ ඔයාට අපි හඟුරන් කෙත ශානිකාටේල අනේ මං ආදරේ ඔගොලු කෝට්ම හරි ශෝකනේ අර තමන්ගේ දරුවෙක්ට වගේ පුතේ කියලා කතා කරනකට මාත් ඉන්නවා සද්දෙට වහගෙන අපේ අතු කරලා එක මැසේජ් එක ජය වේවා දිනේෂ් ටේලර්ස් එකේ කට්ටියම සද්දෙට අහගෙනලු ඉන්නේ අම්පාරේ හෙල්මට් ජැකට් කඩේ ඔක්කොමලයි ඒ කට්ටියවයි ආදරෙන් එකතු කරගන්න අපේ සුජේවාකා අනේ ඔත් එක කතා කරන්න ආසයි මට හැබැයි මේක වෙලාව නෙවෙයි නිසා මං ආදරෙන් ඔව් මතක් කරනවා හොඳද ජය වෙන්න ඕනි ඉන්න තැනක පරේසවට ඉඳලා අපි හම්බ වෙන්න ඕනි ලංකාවට ආවම හරිද ඒ නිසා ඉක්මනට ලංකාවට පරිස්සමට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සයිප්‍රස් වල සුජීවකවත ආදරෙන් මම මතක් කරනවා ලංකාවේ නොහිටියට පුළුවන් හැම වෙලාවෙම මං ගැන හොයන මට ආදරේ දෙන කෙනෙක් තමයි එයා ඊට පස්සේ තිබ්බටුගොඩ නදීෂක්කා මෙසේජ් එකක් එවලා තිනවා විශ් කරලා තැන්ක්යූ සෝ මච් ඔයාගේ ආලෝ ටික කොහොම ආදරෙන් එකතු කරගන්නවා තැන්ක්යූ මෙසේජ් එක හයි භාෂී ඔයා ගැන හරිම ආඩම්බරයි සුපුරුදු විදිහට අපිවත් සිංදුවකට එකතු කරගන්න වයිෆ් රේණුකා දුව විශ්මි පුතා කවිදු නෙත් අහගෙන ඉන්න කොහොම එකතු කරගන්න කියලා ශාන්ත අයියා කැකදු දරෙන් කියනවා තැන්ක්යූ බේකරේ රසිකයියි පැතුම් සංජය කොම්ලා බිස්කට් කැම්ල ටික චමිඳ මෝටර්ස් එකේ කට්ටිය පැලම්පිටි හිරාණියක් ඔයාවේ කී මිකී නොකී අපි වහන කොමලාමයි කාන්ති අම්මවත් මතක් කරන්න මේ මෙසේජ් එක එවලා තියෙන්නේ අපේ සංගීත් කොල්ලා දැන් නම් අපි දිගට හරහට වැඩ කියලා කියනවා ඒ වගේම භාෂියක් කිය අදට අවුරුද්දයි නේද කියලා යස් අදට අවුරුද්දක් මතකද පටන් ගන්නකොට වගේම ඔගොල්ලෝ අදටත් මේ විදිහටම ඉන්න එක ගැන මට පුදුම සතුටක් තියෙනවා ඒ නිසා ඉන්න තැනකින් ආදරෙන් එකතු කරගන්නවා පරිස්සමට ඉඳලා ලංකාවට එන්න ඕනේ ආපහු දවසකම ආව බලල යන්නත් එන්න ඕනේ හරිද මතක් කළා උම්ම හතරෙන් දෙකක් දෙන්න වැඩි එපා කරුණේගලින් සිනේත්ගේ මෙසේජ් එක මේ අවුරුද්දේවත් හිතක තැනැත්තෙක් හම්බෙන්න කියලා මා දෙවියන්ට කන්නලව් කරනවා හොඳේලෝ රේඩියෝ එක අහන්නේ නැතුව ඉන්නම බැරි ලස්සනම පැයතුනක් අරගෙන ඔයාට ගොඩාක් ස්තුතියි ආදරේ දෙකක් තුන් කාල දෙකයි තුන් කාලක් කියලා කියනවා කුරුණේගල සිනේ දෙකව දෙකක් ආදරේ කොල්ලෝ තැන්කියෝ ගොඩාක් වැඩාස වෙලා අරගෙන ලස්සන වචන එකතු කළා මට මෙසේජස් දානවට හරිද භාෂී අවුරුද්දක් පුරාවට ඔය හඬ ඇහුණා ඒත් දැනුනේ නෑ අවුරුද්ද ගියා කියලා නේද බෝපිටේ ප්‍රයිමරි ස්කූල් එක ගාව ඩීකෝල් ගාමන්ට් එකේ සෙට් එක මන් දන්නවා හැමදාම සේජ් දැම්බේ නැති වුණාට හැමදාම අහගෙන ඉන්නවා කියලා ඒකලංගෙ සර් අනුරංග රත්නායක එයාගේ දුවල තුන්දෙනා විහංගේ බිනුලි බුවනි ඒ වගේම එයාගේ වයිෆ් වජිරක්කවත් ආදරෙන් එකතු කරගන්නවා තැන්ක්යූ congratulations mamu mula davase indalama ahwa kiyala kiyena ani thank you lalitai happy anniversary gindara handawa api hamma dama ahano saddetama tama thagiri innawa kiyala kiyena darga town nike anw apparel garment ge okkoma madaren ekathu karagena churiwat mahansayak danenne pa kaatawat mama dekha dekha adare

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: සදාතනික විශ්වාසයක්, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
3: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-300-940.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: විනාඩි 26යි අපිලගේ ගින්දර හන්දාවේ පල්ලව වෙනි ඇනිවර්සරිය. අද ගින්දර හන්දාව වහන අන්තිම පැයභාගෙට තමයි වෙලා තියෙන්නේ. මන් දන්නේ වෙලාව නම් යනවා. අල්ලල නවත්තන්න පුළුවන් නේද? මට කාව කෝල් එකක් අපේ යටියන්තර ටයිටනික් සලෝනිකේ තුෂාරයගෙන්. හරිද? එයා මේ වෙලාවේ අර අපි වහනවා කියලා ගින්දර හන්දාව වහනවා කියලා මට මෙසේජ් එවන්නේ කම්බුරු මුල්ලේ රොටි කඩේ කට්ටිය. අන්නේ අයියගේ කොන්නේ කපන ගමල්ල. හරිද? දෙන්නයි කී තාම සහයෝගෙන්. අනේ පොඩ්ඩක් ඉන්නෑ වාසිට කෝල් එකක් අරන් එන්න. එහෙම කියලා දඩි විඩිය ඩයල් කරලා ඩයල් කරලා ඩයල් කරලා එක ඉඳන් අරන් අරන් අරන් අර දැන් ටිකකට කලින් කොහොම හරි ඔන්න ඉතාම සතුටුදායක විදිහට මම ෆෝන් එක ආන්සර් කළා. කියාගන්න බැරි සතුටක් දැනුණලු. අද ෆෝන් එක ආන්සර් කරේ නැත්තම් ඒක මාර දුකක් වෙයිලු. මං කිව්වා ඒකෙන් මේකෙන් කමන්නේ අර කඹුරු මුල්ලේ රොටි කඩේ අයියගේ කොණ්ඩේ රැවුලයි හරියට කපලා දෙන්න. එහෙම නැත්තම් මටත් එක්ක දෙහිකපයි කියලා. ආදරෙන් එකතු කරගන්නවා යටි අන්තර ටයිටනික් සලෝනිකේ මේ වෙලාවේ අපේ කොණ්ඩ රැවුල් කපන සුන්දරම්මය ටිරෝනාය රොහනාය කමල්ලාය එක්කම මගේ තුෂාරාය ඒ වගේම කමරු මුල්ල රොටි කඩයය හායි කොහොමද කොල්ල ලක්ෂන්ට වැඩේ කළ දේ බය වෙන්න එපා. ආදරෙන් ආවයි කමරු මුල්ල රොටි කඩේ ඔක්කොමලායි ආදරෙන් එකතු කරගන්න උතුරම් හරියන්න ඕනි මහතේ. ඒ වගේම තමයි අපේ තුෂාරාය පැලන් පිටි හිරාණියක් කලාවත් මතක් කරන්න කියලා කිව්වා. ඔන්න කට්ටියම ආදරෙන් මතක් කරනවා. එයා ෆෝන් එක තියන්න කලින් මෙන්න මෙහෙම ටිකක් කිව්වා. මේ ලෝකේ ඉන්න හොඳම නිවේදිකාව ඉන්නේ අපේ හිතේ. ඒ ඔයා කියලා. අනේ. ආදරෙන් එකතු කරගන්න තුෂාරායවයි ඔක්කොම. මනුස්සෙක්ට මැරෙද්දි මතක් වෙන හොඳ දේවල් තියෙන්න ඕනි කියලා කියනවා. මරණං අමුතුයි හොඳ දේවල් එකතු කරන්න ඕනේ. ජීවිතේ අන්තිම දවසටත් මතක් කරන ලස්සන මතක ගොඩාක් ඕගොල්ලෝ දැනටමත් මට දීලා ඉවරයි. ඉතින් ඒ නිසා ගොඩාක් ගොඩාක් ස්තුතියි ආදරේ. ආදරෙන් ඔක්කොමලා උඹ මතක් කරනවා. Happy anniversary umma kati api janani glass house rambukna lassana sindu tika koni kiyala kena umma ekaku toni kiyala dilan kena kaalikata passe megala message ekak dala thiyena adaring okkumalama ekathu karaganna congratulations happy first anniversary kiyala api biryani kade bianka akka message ekak ewala thiyena ආදරණීය වාශිනන්ගි සුබ වේවා. අද ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි බර්ත්ඩේ එක නිසා ඔයා කැමතිම සින්දු ටික අපිට දෙන්න කියලා කියනවා. අනේ ආදරේ යනේ ආදරෙන් එකතු කරගන්නම්. තැන්කියු අක්කා. ඔයාට අතවගේ ව්‍යාපාරය දිගටම ලස්සන කරගෙන යන්න සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මේ සින්දුරික හන යන කලේ මම ඔයගලන්ට මතක් කරන්නම් ෆෙම් සෑය ගැන. ඔයාට ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් ෆෙම් සෑය ගන්න පුළුවන්. ඉතාම සාධාරණ ගානකට තමයි ෆෙම් සෑය වෙළඳපළට එන්නේ. ඉතින් ඒ නිසා ભેදයක් නැතුව අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට එන නිසා බය නැතුව ගන්න පුළුවන්. අනිත් එක තමයි කියනෝනි ලීක් වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්නත් පහසුයි. ගෙවන ගානට උපරිම සාධාරණයි. ඉතින් ඒ නිසා වැඩි ගණන් දීලා නම්මනම් ගන්නෙ නැතුව නම් කියලා නම් බලලම ෆෙම් සෑයම ගන්න කියලා ආදරේ ඔගල කෝටම මතක් කරනවා. සෙවනගල ආයුර්වේදයේ ඔගලන්ට අරගෙන එන සෙවනගල මධුමේහ හරණි කැප්සූල්ස් බිවනං ඔයාට පුළුවන්කම තියෙනවා සීනි නැති කරගන්න. ගොඩක් කලාවට ෂුගර් කන්ට්‍රෝල් කිරීමක් නෙවෙන්නේ නිටාවට සනීප වෙන්නේ නැහැ. හැබැයි 40 වසරකට වැඩි අපේ වෙදකම අපේ උරුමය වෙනුවෙන් අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේදයේ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හදලවන මේ නිෂ්පාදනික ඔයාට ඇත්තටම හොඳ සුවයක් අරගන්න පුළුවන්. මධුමේහ හරණි කැප්සූල්ස් වගේම තමයි තව තව රෝග ලෙඩ ගොඩෝකට හොඳම විසඳුම යාලගාව තියෙනවා. ඒ අතරේ තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හැඔයි ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා ස්මෝල් බිස්නස් විදිහට ගොඩාක් අය ඔය හෙයා ඔයිල් වගේ දේවල් විකුණනවා, ක්‍රීම් ජාති විකුණනවා. ඒවයි ප්‍රමිතිය ගැන අපි දන්නේ. කමන්නේ මොනාහට දෙයක් කරන එක හොඳයි. හැබැයි ඇත්තටම මේකේ ප්‍රමිතියකුත් තියෙන්න ඕනිනේ. ඉතින් ඒ නිසා මිලදී ගන්න ඔයා ඊට වඩා බුද්ධිමත් වෙයි දේවල් තෝරන්න කියලා තාදරින් මතක් කරනවා. ඉතින් සවරගල ශ්‍රෝයා දේවි හෙයා ඔයිල් කියලා කියන්නේ හැම විශ්වාසය තියන්න පුළුවන් දෙයක්. ඉතින් හිස කිස් ආශ්‍රිතව හිස් කබල ආශ්‍රිතව ප්‍රශ්න තියෙනවා නම් පාවිච්චි කරලා බලන්න. ඔය ගොඩාක් දේවල් වලට විසඳුම් ලැබෙයි. එවගේම තමයි සවරගල ජීව ශක්ති රසායනය, සවරගල ජීව බල අම්ල පිත්ත සෝය, සවනගල හන්දි රාජතෛලය, මේකී මිකී නොකී ඔක්කොම නිෂ්පාදන. මට මිලදී ගන්න වගේම ගෙන්න ගන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බරයකට කතා කරන්න පුළුවන්. 0747 31 33 540 0747 31 34 40 කතා කරන්න වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව 3:38.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහැයෙන් සමරන්නට.
8: නේත්‍රාලෝක වෙසක්
7: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
8: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
7: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
8: සවස 5:00 ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
7: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
8: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
7: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
8: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-76-76-76 අංකය අමතන්න.
7: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. අපි ආයෙත් කූරගල යමු.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: කින්දර හැන්දෑවා.
11: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර පහක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න 0777-406-4397.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

அவசர துணை வினாடி ஹாத்தல் லேசுக்காய் விழாவ அந்திம அந்திம வினாடி சுட்ட അതിലേക്ക് കിന്ദ്ര ഹന്താവി ഫസ്റ്റ് ആനിവേഴ്സറി ഒക്കെ വരും എന്നെ വാട്സാപ്പേക്ക് പിരില്ല ഇത്തിരില്ല എന്ന് മെസ്സേജസ് ചെയ്യുന്നു. ഇത്തനും ഒക്കെ മറ്റേ സമാവ ദൈക്കിയാലും കീവ കണ്ടണം വെരി വെയ് മറ്റോ കൂമറ്റാ ട്രൈ കാക്തേമോ പിന്നേന്ന് ന്യൂസ് മിയോ വല മകി ദാലു കടന് കെല്ല സെറ്റക്ക് കഥാക്കല അപ്പൊ ഇവ കടിച്ച സിംഗളിങ് കഥാക്കരണ് ശ്രീയാമാലക്ക സുബപത്തും കരണോ അന്നേ മമ താദ്രയാണേ ജാതി ആകാം വേദയാജ്ഞത്ത് കട്ടപ്പുറാ ബുദ്ധു സരണായി ഭാഷിക്കല തമ്മി മകന്റെ ഫോണിക്ക് തീയാനും മാത്തൊക്കെ കഥാക്കല തീയുന്നുണ്ട് അനേ ആദ്രെ ന്യൂസ് മിയവല് ദലു കടന കോമാരി ജീവിത മഹൻസേലാഗേ മഗ്ഗഹന്ന ദങ്കലന മകി കൊല്ലു കെല്ലോ കോമ അതാത് ആദ്രിമ്പ മതാക്കിരുന്നു മീ ദാസല വ്യസ്ത നിസാ കൂടല്ലോക്ക് ഒട്ടു എവി ഒട്ടു എവി തുണ വെനക്കാൻ ദലു കടലോ കോമാരി ദലു ടിക്ക കിരാഗിന് ഗെവാൽവൽട്ട് അവില്ല ഏ അവില്ലത് മാവാഹനോ കേളക്കിയ ആദ്രിമേക്കത്ത് കിടകാന്നു മേ ദലു കടന് ഗീതിക അക്കായി ഗാവട്ട് യാഗി പ്രിയന്ത വോട്ട് സിക്കി യാഗി ഹസ്ബൻഡ് പ്രിയന്ത അലോക് ധർമ്മേ ഒയ കട്ടിയൊക്കുമായി സാരംഗ ഫാഷനിക്ക് ഹെമവുമായി ഈ ഗാവട്ട് അപ്പേ ശ്രീയാമലക്കാകെ ആദരണീയ ഹസ്ബൻഡ് അന്തോണി സന്തു സൗമ്യ ഷനാൽ പ്രസാദ് കട്ടിയമാത്ത ആദരണക്കത്തുകരുന്നു ദലു കടനൊക്കുമല തെക്കോ താങ്ക് യു സോ മച്ച് അതാത് കാലക്കാകാത്ത വാട്സപ്പിക്ക് ഇന്ന് കട്ടിയാക്ക വേഗത്തു കിടക്കാൻ കലി മംഗലാന്റെ കെ ഡി റൈസ് ഇലക്ട്രിക് മോട്ടേഴ്സ് പുത്കലിക്ക് സമാഗമ അരകിന് എനോ അത് പെട്രോൾ സ്കൂട്ടിക്ക് മതക്കറണ്ട് ഓനെ മേക്കാവില്ല ഉഗലാന്റെ ലക്ഷക്ക് മിലാടുവാക്കേക്ക് വേദാവസല ഗണ്ട് പുലുവാ ലക്ഷയാക്ക് മിലാടുവനോ വകേമ തമൈക്ക് അന്നോനി ഒയാസക്കാക്ക് ദാലനം ഗന്നെ തവ വാസിയാക് തീനോ മക്കാദ് മേ വാസിയ പലവിനി മാസത്തിനേ ലീസിംഗ് വാരിക്കത്തുണ്ടോ ഒയാനവേ ഗവാന്നേ ലീസിംഗ് കമ്പനിക്ക് ടേക്ക് ഗവാനി കെ ഡി റൈസ് മോട്ടോർസ് കമ്പനി പ്രൈവറ്റ് ലിമിറ്റഡ് വിത്ത് ഇത് നേനിസാ ഒയാഗെ സ്കൂട്ടിയേക്കാ തതമ വേൻകരകാ മുഖത് ഗുഡാ കട്ടിയ മേ സ്കൂട്ടേക്ക് മേദാസൽ അറകാന്നു ആ ഹേതു പെട്രോൾ സൂന്ദര പമാ ദൂന നിസാ പെട്രോൾ ക്രൈസിസ് ഒക്കെ തേന വിളാവേ കെഡി റൈസ് ലീഡർ 1-5 ബൈക്കേക്ക് അടുമാടു ഇന്ദ്ര പ്രമാണിക്കിന് വെടിമ ദുരാക്കി അന്ന പുലോ നിസാ കൗര തരകാന്നു വിശേഷം കിയാന്നോനി 1-5 സിസി അതി ബലത്തെ എഞ്ചിനൊക്കെ ഗിന്തമായി മേ സ്കൂട്ടറെ ഹതലത്തേന്ന് പെട്രോൾ ഇത്തിരിക്കരണി EFI ടെക്നോളജിയൊക്കെ കമ്പൈൻ കരണി ഗവാൻ ഇത് നേനിസാ മേ കോയാ തര ഗാന സാമാന്യ ഗാന രുപയാൽ 7,95,500 ലക്ഷക്ക് മിലാടുവാക്കിയാണ് 6,95,500 ഹൃദയ ഇത് നേനി സാമ്പത്തിക കൊട്ടാസ് ദിവേനുപുരാമത്തേന്ന് ദിവേനുപുരാം അലവി ജാലയാക്കിന്ന് സേവാ നിയോജിതേന്ന് അലവിയൻ പാസു സേവാവാത്ത അതി വിശിഷ്ട കെ ഡി റൈസ് മോട്ടോർ കമ്പനി പ്രൈവറ്റ് ലിമിറ്റഡ് വിത്ത് ദമ്മ കഥാകൾ ആകെ സ്കൂട്ടിയൊക്കെ വെൻകരകാന്ന് ഫോൺ നമ്പേക്ക് ബിന്ദുവായി ഹത്തെ ഹതായി ഹാരസ്യ ഹയായി ഹത്തലിസ്തുനായി അനു ഹത ബിന്ദുവായി ഹത്തെ ഹതായി ഹാരസ്യ ഹയായി ഹത്തലിസ്തുനായി അനു ഹതര കഥാകരാന്ന് വരി വിസ്തൃ കൂമ ദനകാന്ന് പുലുവാ ഈ വകേമ തമ്മായി മങ് ഹരി ആസായി മിന്ന് മേവ കിയോ അന്ന് അപ്പി വലാഗിന് വലാഗിനെയാവോ ഹാപ്പി ആനിവേഴ്സറി ഭാഷിനാങ്കി മട്ടതൻ ഗിന്ദര ഹന്താവ് ഹന്ന വേണ്ടിന് മമ മാസ ഹത്താ കിക്ക് ദിഗട്ടഹുവാ മമായത് നിവാടു ഇവരവല ഓഫീസിയാണോ മറ്റ ദുഃഖായി ഏത്തി മൊനാ കിറന്നത് പരിസ്വിം ഇന്ന് ആദരേ ദക്കിയല വിദ്മക്ക തമായ മെസ്സേജ് കേവലത്തേനി മകേ ധോണി നിലാസിവ് ഏകത്ത് കിടകാന്ന് കേളക്കിയേനോ അനേ ഏ അറിവ് ക്യൂട്ടാണേ അസ്വാ കട്ടവാക്ന് ലസ്സന ധോണിയെ കാട്ടി കമന്നേ അക്ക മമ ദാനോ നിവാടു വെലാവട്ട് അഹന്ന ലബെന്നി കേല ഹെമോട്ട് ബഹുമായി നിന്നേ ആദരം ഏകത്ത് കിടക്കാനോ പരിസമറ്റിന്ന് ഇട പാസേ കൗതുമേ അപ്പിട്ട് സിന്ധുവാ നിന്ന് പറ്റിയോ അപ്പി പട്ടങ്കത്ത ദിവസം മാത്താണോ ഇതാ ഇതാ അത് മീ മുഹത്ത് വിനക്ക അസന്റെ പ്രോഗ്രാമൊക്കെ കിടാവാകെ ഇസ്രഹത്ത് കിടക്കുന്ന ശക്തി ലവനിക്കുള്ള പ്രാർത്ഥന കിടന്നു ഗലപിറ്റുമാരെ ദിപ്പിറ്റിയെ നിലാന്തായ താങ്ക് യു ആദരം വേഗത്തു കിടക്കാനോ ഭൂമ സ്തുതി ലസ്സനും വച്ചു നോൽട്ടോ ഈട്ട് പാസേ അവേ വകേമ ലസ്സനും മെസ്സേജ് കാക്കിയവലത്തിനോ മറ്റേ കാലിൽ കൊട്ടവകുമ ചരിത്തായ ഹമദാമ മെസ്സേജ് കരണോ താങ്ക് യു സോ മച്ച് ആദരം വേഗത്തു കിടക്കാൻ കൺഗ്രാചുലേഷൻസ് ഭാഷി മമ്മ മേ പ്രോഗ്രാമിക്ക് പട്ടംകത്തെ ദിവസം ഇന്ന് ഫോൺ നിക്കൻ ജപ്പാൻ നിന്നല
සමන් මගේ කොල්ල සෙට් එක එකතු කරගන්න කියලා කියනවා. කොකිල සහන් ලලිත්. අනේ thank you so much ලංකාවෙන් ගොඩක් ඈත වුණා. ඒ ලිංගතු කමිඹ මාව හනුවට ආදරෙන් එකතු කරගන්න පරිස්සමට ඉඳලා ලංකාවට ආපහු පරිස්සමට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දක් ගත වුණා. එදා වගේම අදත් හෙටත් අපි ආ එකම තමයි. පිළියන්දල චන්ද්‍ර බුක් ෂොප් එකේ සෙට් එක. අනේ ආදරය ඕන. එගල කියලා තියෙන සුබ පැතුම් උම්මාක්කේ කියලා. අවුරුද්දක්ම අපිතුයි කච කච අහගෙන හිටියන. ඒත් අපි ගොඩක් ආදරේ. නාතණ්ඩිය ගල්ලමුණි රමණි වසන්තක්කයි අනුර කුමාරය. Thank you so much. අහගෙන ඉන්න බව කියවට ආදරෙන් එකතු කරගන්න. හයි ගෙන්දර භාෂේ අපි චාමර ස්ටෝර්ස් පනම් පිටියේ කලතර. චාමර තනෝජා අපි කට්ටියටම සින්දුවක් දෙන්න කියලා කියනවා. හයි ගෙන්දරියෝ ගෙන්දර හඳාවට සුබ පැතුම් කියලා සුචිව මඳුරංග කියනවා. Thank you. හයි ගෙන්දරි කොහමද ඔන්න අපි? අදත් අහගෙන ඉන්නේ සද්දෙටම. ඒ වගේම අද විතරක් නෙවෙයි හැමදාම අහනවා කියලා කියනවා. මම උම්ම දෙකක් දෙනකොට දෙවෙනි උම්මකට තමයි මේගොල්ලෝ වැඩිපුර කැමති. ගිනි දෙයියෝ හැපි ඇනිවර්සරි. අපිවත් ලස්සන සින්දු ගඩකට එකතු කරගන්න කියන මේ තිතින් ආව ජීව සමාජික ඇහලිකට චමින්ද මෝටර්ස් එකේ චමින්ද සනාත් රසින්දු කමරාවේ බින්ති මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කොටුපිටියේ නිලෝ ඉගාවට සමන්ත මන්දාන වර්ක්ෂොප් එකට බයික් හදාගන්න පොක්කෝම ආදරෙන් එකතු කරගන්න. මුලින්ම හැපි ඇනිවර්සරි භාෂී. අපි උඩල මත සනස බැංකුවෙන් කියලා කියනවා. මෙන්න මේ මිස්ලා තුන්දෙන බැංකු රාජකාරිකයන් එසේ මෙසේ වුව නෙවෙයිනෙ එව්ව කරන ගමන් තමයි මෙව්වාහන් ඉන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා ගුවන සිසාර අම්ම රස බෙදෙන සුන්දරි යෙහෙන්දිනය. අනේ බණ්ඩාරවිල බෝවින්නගේ අයියාගේ ලස්සන මෙසේජ් එක thank you so much ආදරෙන් එකතු කරගන්න. හදම් විති මාදරේ ගින්දරියේ කෙලකෙන හැපි ඇනිවර්සරි. මේ මෙසේජ් එක එවන්නේ ගාල්ලේ හියාරේ ලංකාවේ ගම සෞදි රියාද් වලින් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. අනේ ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. කාලෙකින් මේ මෙසේජ් එකක් එව්වේ. ඊට පස්සේ මාකුල ගල්පත හඳේ ප්‍රියන්ත අයියෝ 81 බැච් එකේ. යාළුවෝ කොහොම ආදරෙන් එකතු කරගන්න. යටියන්තොට නිතෝ ගරාජ් පොරන්දල යටියන්තොට. අපිත් ලක්ෂාන් රුක්ෂාන් ඊගාවට පුබුදු කුමාරමාල් ජයම්පති සිල්වා මේ කටිය කොමලත එක වහගෙන ඉන්නවා කියලා කියනවා. නියමයි කොල්ලනේ. උතුරම් හරියන්න ඕනි ආදරෙන් එකතු කරගන්න. හලෝ භාෂිණන්ගි මාත අහනවා. දුලිකා නිශානියක් අගම සේජක පුතා කිදෝ හස්බන්ඩ් සංජය ගින්දර හන්දාව ගින්දර වගේ තව තව නැගල යන්න සුබ පතනවා. thank you. ඊට පස්සේ භාෂියක් අපිවත් එකතු කරගන්න. බිලිපිටි නෙත් මාල්ගම සේජක අම්මයි තාත්තා ඉන්නෝ කියලා කියනවා. ඒ දෙනවත් එකතු කරගන්න. අපේ ඇනිවර්සරි භාෂියක් මම පනා ගොඩින් සංජීව. අනේ ආදරෙන් එකතු කරගන්න. එයා කියනවා ගොඩ දවසක වට්සප් මෙසේජ් එකක් දාන්න බැරි වුණා ලස්සන සින්දුවකට එකතු කරගන්න. බොස් ජග සිල්වා ඇතුළු ඔයාවයි නෙතහන ඔක්කොමයි. බොස්ගේ උම්මයික දෙන්න කියලා කියනවා. ඊගාවට ලස්සන කතා ඇහුනා එකේ කනිසමට වසරක් ගෙවී ඇත ගින්දර සැඳෑවට හාදු බෙදලා සිත් ඇඳ මැද ගත්තාට සුබ පතනවා අපේ භාෂිනී නංගීට. පලිපාන ප්‍රියංකා පලිපානක්කා ලස්සන්ට අනේ කවියක් ලියලා හදලා රෝස මඳුකුත් එක්කමට වෙලා thank you so much mama ආදරේ ආදරේ. හයි ගින්දර මැනික මාත අද තවම සද්දට අහගෙන ඉන්න. උකුල මාෂි thank you. හයි උම්ම කැටේ. මම පන්නලින් නිශාන්ත. LP 0.331 ලොරියේ කිරනොච්චේ ඉඳලා පන්නලට යන ගමන් අහගෙන යනවා. ගමනාන්තේ වෙනකම් පරිස්සමට යන රියදුරු දෑතට දෙවි පිහිටයි. අයිම වතාවක් මං ඔගලන්ට KD රයිස් එක අරගෙන එන ලීඩර් 125 බයික් එක ගැන මතක් කරලා හැමෝම ගන්න. අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩිම දුරක් යන්න පුළුවන් බයික් එක තමයි මේ. රුපියල් 796500යි සාමාන්‍ය මිල වෙන්නේ. මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. 696500 ඩාලට ලැබෙනවා. මේ ගන්නට දීලා පළවෙනි මාස තුනේ ලීසින් මාරික තුනක් තවම නිදහස් කරලා KD රයිස් වෙතින්ම ගෙවනවා. ඔහේ පදින්නේ ඒගොල්ල ගෙවනවා.
හැබැයි මතක තියාගන්න තොග අවසන් වෙනකම් විතරයි මේ chance එක තියෙන්නේ. වැඩි විස්තර දැනගනි මුන්ට මගේ බයික් එක වෙන් කරගන්න. 077 406 4394 කතා කරන්න. 077 406 4394 නෝගලන්ට පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඔයාගේ බයික් එක ටර්වින් කරගන්න. අන්තිම මිනිත්තු කීපය. බලමු ඉක්මනට කැටියක් එකතු කරගන්න. අනේ දෙවියනේ මේ කචකචි අහන්න වෙලා අවුරුද්දකුත් උනානේ. ආදරේ වාශය හැමදාමත් මම ටෙක්ලක්කා. අනේ ටෙක්ලක්කා thank you so much. මන් දන්නවා ඉස්සර වගේ හැමදාම මෙසේජ් කරන්න ටයිම් නැතුව ඇති. හැබැයි මතකින් නෝ කියලා දන්නවා. සුබ දහවලක් වාශි congratulations. හස්බන් රංගන පුතාලා දෙන්න රශ්මික රන්මින මම තරංගා. රශ්මික මූටස් බෙලිගා සන්ධිය හැලිය ගොඩ සුබ දවසක් කියලා කියනවා thank you. රාගල වතුයායේ හෙන්රි චිත්‍රසේන. අහම්බෙන් අහන්න ලැබුණු ගින්දර හැන්දාවට ජය වේවා. මාස 4කට වැඩි කාලයක් මමත් ගීත ඉල්ලීම් කළා. ලබා දුන් ගීත වලට ස්තුතියි කියලා කියනවා. ආදරෙයි චන්දිමායිෂානි හෂාන් මදුශංක රුමේෂ් සඳරුව නිගවට චිත්‍රංගනී ඉමාෂ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. congratulation වාශියෝ. අපේ පවුලේ සමාජිකයෙක් වගේලු net කියන්නේ දැන්. අනේ පටන් ගත දවසේ ඉඳලා මේ වෙනකම් අහනවා මෙසේජ් කරනවා පුළුවන් වෙලාවට ආදරේ net පන තියෙන තුරා කියලා. දිහින්මා වීරසේකර තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ thank you. drive green ambilipetia happy anniversary කියලා විශේෂ කක් කියලා තියෙනවා thank you. අපේ රේඩියෝ එක වැඩ කරන්නේ නැතුව තිබුණා. ඔයාට කොහොමද කියලා අහනවා. හොඳින් ඉන්නවා දැන් එක හදාගත්තද ලොකු බොස්. ඒගොල්ලන්ගේ ලොකු බොස් දුලන්ත ෆර්නාන්ඩෝ. ඊගවට බොස් ගයන් ඉන්දිමේෂ් ප්‍රභා ඒ වගේ මාචලා වෙනුවට ආපු අලුතින් ආපු දේශානිව එකතු කරගන්න කියලා සුදීර අය තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. උම්ම එකක් එක ලස්සන සින්දුවක් දෙන්නලු. ආදරෙන් එකතු කරගන්න. හලෝ වාශි සුදු නගා. කොහොමද අලුත් අවුරුද්දක් වගේ නේද අලු? අවුරුද්දකුත් ගෙවන නේද කියලා අහනවා. යස් ඒකනේ අවුරුද්දකින් මම වයසටත් ගිහිල්ලා. ඔයාගේ දිග උම්ම එකක් දෙන්නලු. නානම්මල අඹගම්මන නිමල් අයගේ මෙසේජ් එක දම්මී දුවල දෙන්නව එකතු කරගන්නලු. ඊගවට හයි අක මම නිෂාදි බණ්ඩාරවෙලේ. චන්දනී හොටෙල් එකේ වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නවා හොටෙල් එකේ මැනේජර් වසන්ත සර්වයි වැඩ කරන සෙට් එක එකතු කරගන්න. උම්මයි කකෝනිනු ආදරෙන් එකතු කරගන්න. හැපි ඇනිවර්සරි වාශි නංගියෝ ගින්දර හන්දාවට. ඒ ලස්සන වොයිස් එකත් එක්ක අපි ගොඩක් අපි එක ආදරෙන් ඉන්න කියලා කියනවා. ඔයා කියනවා වගේ ඔයාට අත උතුරන්න හරියන්න ඕනි කියලා. කඩවත ලක්මාලියක් මෙසේජ් එකක් කියවනවා. ජයෝ වේවා. ත්‍රිකුණමලේ පහේකනුවේ පුංචි බණ්ඩාය ගුණශීලී ඊගාවට එරන්දික මදුෂ සසන්‍ය සුපුන් දිලංක මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න. ඊගාවට දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දනයි අයි චන්දනී අක්ක. වාශි සුබ පැතුම් ඔයාට. වාගේ කටහඬින් සිංදුවක් කියන්න. අද නම් බෑ කියන්න බෑ අපි රන්දිය බේක් හවුස්. මම හන්සි. එතනින් නැහට ගින්දර හැන්දෑව හනික නැවැත්තුව කියලා ඊගව අවුරුද්ද කියන්න නේද ඔගලෝ ඔය හදන්නේ. No way! One nanki on there! Alright! Ayyoyoy! මමත් net එකට ඇවිත් ගියා. හැබැයි හම්බෙන්න බැරි වුණානේ. කොහමරි බලන්න එනවා ඈ කියලා ලක්ෂිත අය කියනවා. අනේ එන්න එන්න වෙලාවක එන්න. ආදරෙන් පිළිගන්නවා. හරිද? ඊට පස්සේ වාශි මැනිකේ තවත් ලස්සනට ගින්දර හඳාව කරගෙන යන සුබ පතනවා කියලා වාදු ඉන්දියා ප්‍රලිකේ නිශාන්ත අය කියනවා. අනේ ජය වේවා. උගල හැමෝටමත් බොහොම ස්තුතියි හැමදාම වගේම මාත් එක්ක ආදරෙන් ඉන්නවට. තව මෙසේජස් ගොඩාක් තියෙනවා. කට රිදෙනවා. හැබැයි වෙලාව තිබ්බනම් ඇත්තමයි මම මේ ඔක්කොම ටිකම කියවනවා. සමා වෙන්නද කියවන්න බැරි වෙනවට. ඒ අතරේ අපේ පැත්තගේ මෙසේජ් එක හැමති තියෙනවා. සමා වෙන්න. සජිතගේ මෙසේජ් එක තියෙනවා. ගාල චීනකරටුවේ කට්ටියගේ මෙසේජ් එක තියෙනවා. උදයන්ගේ අක්කගේ මෙසේජ් එක තියෙනවා. මෝ තව ගොඩාක් මෙසේජස් තියෙනවා. මට සමා වෙන්න කට්ටියගේ මේවා කියවන්න බැරි වෙනවට. කොහොම වුණත් ඔය අකුරු කරේ මට තියෙන ආදරේ ගින්දර හන්දාවට තියෙන ආදරේ. ඉතින් ඒ නිසා අද කෝල් කරපු හැමෝටම WhatsApp එකේ chat එකට ආපු හැමෝටම අපි හම්බෙලා අවුරුද්දක් කියන මගේ ගින්දර හන්දාව පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ගොඩම ගොඩක් ස්තුතියි. හැමදාම වගේ මම ඔයගලන්ට අදත් කියනවා ඔයා ජීවත් වෙන්න ගන්න මහන්සියට උතුරම් හරියන්න ඕනි මහත්තයෝ. එහෙනම් thank you. අවුරුද්දක් මාත් එක්ක මගේ කච කච අහගෙන ඉවසගෙන හිටියට දෙකක් ආදරේ අම්මලා.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774064397.
5: ഹലോ ഹലോ ഹലോ മറ്റാഹാന ഗുഡാക് ദേവാൽ തിബുനട്ട് എയാടിക്ക് അന്ന മുക്കുത്മതി ബിലാന.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Hey yo, yana yana hama tana anytime set when the flavor delakiri padamak. Well I ne gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
2: දැන් වෙලාව හවස 4:00. සුබ සන්ධ්‍යාවක්.

0: ரட்டத்தோட ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටතොට pay pay අලුත්වන අලුත් pay විපස්සම
3: අයිබෝන් මේ pay රටතොට සමගින් මම සචිනී 2026 ජාතික රණවිරු සැමරුම් උත්සවයේ පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී මෙවැනි විට පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුර 3:30ට පමණ ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරමින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා රණවිරුවන්, රට වෙනුවෙන් දිවිපෙදූ රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, දූදරුවන් සහ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් අවස්ථාවට එක්ව සිටිනවා. මීරගනත් නිවුස් පස්වර පහට.
0: Net News. මේ පැය රටතොට.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී.
2: ඔයත් පහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: هاتر أتن سندو أهنا نت اف ام هاتر واتي
1: සුබසන්ධ්‍යාවක් හවස 4 විනාඩි 9 වෙලාව අපි 4 වටේ වැඩ පටන් ගන්න හදනයන් ගහරු ආද දවසේ කොහොමද වාට ගින්දර හැන්දෑව අහගෙන ඉඳලා ගින්දර ටිකට සින්දු ටිකක් අහලා හවස වරුවේ රිලැක්ස් එක යහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක සෙට් වෙන්න තමයි මේ පය දෙක තියෙන්නේ. ඉතින් ඒ නිසා කතා කරලා මැසේජ් කරලා මාත් එක්ක ඉන්න පය දෙකක්ම තියෙනවා. හවස 6 වෙනකන් ඔයාල වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන සින්දු අහන පය දෙක තමයි ඔයාගේ මගේ බොරින් නැති යුනියන් ඩ්‍රයිව් එක 4 වටේ කියලා කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම සෑහෙන කට්ටිය මැසේජ් කරනවා, කෝල් කරනවා. පය දෙක පුරාවටම ඔයාව මතක් කරන්න chance එකක් හම්බ වෙච්ච ගමන් මම අනිවාර්යෙන් ඔයාව මතක් කරනවා කියලා ඔයා දන්නවනේ. අන්න ඒ නිසා අනිවාර්යෙන් මේ පැත්තට කෝල් කරන්න. රයිට්. කතා කරන්න දේවල් සෑහෙන තියෙනවා. හද වැඩිපුර සින්දු ටිකක් අහන්න දෙන්නත් තියෙනවා. 0711 95 95 95ට WhatsApp එකේ ඔයාලට මැසේජ් කරන්න chance එක තියෙනවා. අසා අපි මේ වෙලාව ඔයාව අහගෙන ඉන්නවා. අපිට මෙන්න මේ සින්දුව දෙන්න. ඒක සිංහල එකක් වෙන්න පුළුවන්, හින්දි එකක් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි එකක් වෙන්න පුළුවන්, රීමික්ස් වෙන්න පුළුවන්, රීමේක් වෙන්න පුළුවන්, නන් ස්ටොප් වෙන්න පුළුවන්. ඔයා කැමතිම එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයා ඉල්ලන සින්දු දෙන පෑය දෙක තමයි මේක. හරිද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. කෝල් කරන කට්ටියට අද මේ පෑයදී මම වැඩිපුර chance එක දෙන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපේ හොට්ලයින් එකට ඔයා අනිවාර්යෙන් කෝල් එකක් ගන්න. මතක් කරන්න ඕනේ නැත් FM official Facebook page එකට යන්න. අද ෆුල් ආතල් පෝස්ට් එකක් දාලා තියෙන්නේ. හරිද? ආඩ ගිහිල්ලා ඒකට කමෙන්ට් එකක් තියන්න පුළුවන් අනිවාර්යෙන්. කමෙන්ට් කරන කට්ටියවත් මම මතක් කරන්න. පෝස්ට් එක මොකද්ද කියලා මම ආඩ කියන්න යන්නේ. හරිද? ආඩ තියෙන්නේ නැත් FM official Facebook page එකට ගිහිල්ලා බලන්න. මේ වෙද්දිත් සෑහෙන්න කට්ටියක් කමෙන්ට් කරලා තිනවා, පෝස්ට් එක ෂෙයා කරලා තිනවා. ඉතින් ඒ නිසා ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් තියන්න ඕනේ. හරි? ඔයාගේ නිර්මාණශීලී හැකියාව බලන්න තමයි මම ඔල් පෝස්ට් එක දාලා තියෙන්නේ අද. හරිද? රයිට්. එහෙනම් 4 වටේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හැබැයි පටන් ගන්න කලින්ම ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒ ටිකත් මතක් කරලම සින්දුවකට ගියාම අපිට එක දිගට සින්දු ටිකක් අහන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන එක ඔයාලට තියෙන ලොකු බලාපොරොත්තුවක් නෙනේ. අපි try කරනවා සල්ලි ටිකක් හම්බ කරන්න ගත්ත කාලෙක කොහොමාරි කරලා හොඳ ගයක් හදාගන්න. විශේෂයෙන්ම දැන් අපේ ගයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය සහ ගයක් හදන කට්ටිය නිතරම try කරන දෙයක් තමයි මේ ගේ අද කාලේට ගැලපෙන්න හදන එක. ඒ කියන්නේ ගෙදර උළුහු ජනෙල් වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෙදරට ගේන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, විදුලි උපකරණ වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක් අද කාලේට ගැලපෙන්න අරගෙන එන්න සහ ගේ පුළුවන් තරම් ලස්සනට හොඳ නිමාවකින් වැඩේ ඉවර කරගන්න තමයි ගොඩක් කට්ටිය try කරන්නේ නේ. ඉතින් එන්සා එකට කරන්න පුළුවන් හැමදේම ගොඩක් අය කරනවා. හරි? ඒක සෑහෙන්න වටිනවා. හැබැයි ඒ වුණාට ඔයාට අමතක වෙන දෙයක් තමයි රූෆින් ෂීට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් හරි, හරිද, එහෙමත් නැත්නම් අලුතෙන් වහල ගහලා වහලට ෂීට් ටිකක් දාන්න ඕනේ කියලා හිතන කෙනෙක් හරි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හරිද? ඉස්සර වගේ දැන් ඔය නිකම්ම නිකන් අලුපාට ෂීට් එක දාන්නේ නැහැ නේ. දැන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ගෙදරකට ලස්සන පෙනුමක් එන්න කලර් ෂීට් එකක් දාන්න තියෙනවා නම් හොඳයි කියලා නේද? හැබැයි ඊට පස්සේ ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි දැන් ලස්සනට වහලේ ගහලා පළ දෙකකට තුනකට ලස්සනට වහලේ ගහලා ඉවර වෙලා සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා වහලට දාලා ඊට පස්සේ පේන්ට් කරනවා. ගොඩක් කට්ටිය ඒක කරලා සමහර වෙලාවට වැඩ වරද්දගෙන තියෙනවා කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය හැම හිතන්නකො නිකන් ෂීට් එකකට තින්ත ගාලා මේක කොච්චර කාලයක්ද තියාගන්න පුළුවන් නේ? මාසයක් දෙකක් උපරිම තියාගන්න පුළුවන්. දැන් මේ වගේ කාලෙක හැම සෑහෙන වහින කාලෙක හැම නිකන් පේන්ට් එකක් ගාලා රූෆින් ෂීට් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඕකේ කලර් එක ෆේඩ් වෙනවා. ඊට පස්සේ සෑහෙන පායනකොට අනිවාර්යෙන් කලර් එක ෆේඩ් වෙනවා. එතකොට මාසයක් දෙකක් ගියාට පස්සේ ඔයාලට ආයෙත් මේක කලර් කරන්න වෙනවනේ. එතකොට ඔයා හිතලා බලන්නකො දැන් එහෙම කරන්න ගියාම මාසෙන් මාසෙට මාස දෙකෙන් දෙකට සල්ලි කීයක් නම් වියදම් කරන්න වෙනවදනේ. අන්තික සමහර වෙලාවට ওই පාට පොතු ගැලවිලා යන්න ගන්නවා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගේ ලස්සන්ට හදනවා. හැබැයි උනාට වහල කළුම කළු පාටයි. ওই වගේ ප්‍රශ්න වලට ඔයාලට මූණ දෙන්න වෙනවනේ. එතකොට අමතර වියදමක් යනවා. ආගේ ගෙදර ලස්සනක් නැති වෙලා යනවා. පිටේ ඉඳලා බලන කෙනෙක්ට මුලින්ම පේන්නේ ගෙදර වහල නෙනේ. ඈතට පේන්නේ ගෙදර වහල. ඒක ගැතට තිබ්බොත් ගේ ඇතුළේ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. හරිද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදර අලුතෙන් වහල ගහනවා නම් ඊට පස්සේ රූෆින් ෂීට් මාරු කරනවා නම් කපාර කරන්න තියෙන වැඩේ දෙපාරක් අත තියන්න වෙන්නේ නැති විදියට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්නකෝ. ඔයාලට ආයි තින් ජීවිත කාලයටම කිසිම ප්‍රශ්නයක් නැතුව අමතර වියදමක් නැතුව තියාගන්න පුළුවන් රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරන්නෙම ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන විදියට. වැස්සත් පෑවුවත් මේකේ කලර් එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ටික කාලයක් ගියාම පොතු ගැලවෙන්නෙත් නැහැ. හරිද? සමහර වෙලාවට අර මං කිව්වා වගේ වැස්සට තෙමුනට පස්සේ කළු පාටට නිකන් පාසි වගේ බැඳෙන්නෙත් නැහැ. නැහැ. මේ ප්‍රශ්න සේරටම තියෙන හොඳම විසඳුම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් ගානකින් තියෙන නිසා ඔයාට ගැලපෙන පාටක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? හොඳම දේ තමයි මේකේ මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. රූෆින් ෂීට් එක සඳහා වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් අවුරුදු 5කට 6කට පස්සේ මොනවාම හරි වෙලා කලයක ඩැමේජ් වුණා කියලා හිතන්නකෝ. ඔයාට පුළුවන් ඒගොල්ලන්ට කියලා ආයෙත් රිපේන්ට් එකක් කරගන්න. එතකොට මේ පේන්ට් එකට ආයෙත් වසර 5ක වගකීමක් හම්බ වෙනවා. බය වෙන්න කිසිමම දෙයක් නැහැ. හරිද? මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ හරිද දවස් 90ක විතර දැවැන්ද ප්‍රොසෙස් එකකට පස්සේ. හරිද? මේක ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකක් යූස් කරලා තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් කියන්නේ දිගු කාලීන පැවැත්මකට සහ අද කාලයට ගැලපෙන විදිහට ඔයාට ලස්සන ෆිනිෂින් වහලක් ඕනේ නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඉතින් දෙපාරක් වාසල්ලි වියදම් කරන්න ඕනේ නැණි. කබාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාගත්තාම ඔයාටත් ලාබයි, ගෙදරටත් ලස්සනයි. හරිද? 0115 748 738 නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. 0115 748 738. අදම කෝල් කරන්න. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගේ ලස්සනට හදාගන්නයි, අතේ සල්ලි ඉතුරු කරගන්නයි, දිගු කාලීන පැවැත්මකටයි තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. රයිට්. එහෙනම් වාගේ මගේ බොරින්න තීවරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අපි හවස 6 වෙනකන් ආසම සින්දු අහගෙන මේ පැත්තට වෙලා යමු. මම DJ Azar.

0: අලුත්තන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේත්ත
2: නෑනි එයා ලොකු ළමෙක්.
1: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරිලා යන්න.
2: එයා හිටියේ අවබේරගන්න කුමාර එක්කෙනකන් නේද?
1: මන්නම් ඉන්නේ මවබේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
0: මාස මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ එන්එල්වි තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
0: ඇයි ෂුගර් කියන මූණෙල්ල කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
0: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
10: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
9: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
0: Brought to you by අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
13: සදාහරිත විවසායක සීමයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
14: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
15: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
16: FM L

റൈറ്റ് ഫിലാമ ഹൗസ് ഹദറായി വിനാടി ബിസി ഹായായി മങ്കിവാണി മേപ്പായ കോൾ കരണ സെറ്റ് ആയിട്ട് ചാൻസ് ഒക്കെ ദിനമാക്കിയാ തേൻസായി കട്ടിയോ മതക്കരണ തമൈമേ ലാസ്റ്റ് വെന്നെ മഹവ് വധുപലകമ പെത്തറി ഗ്യാമ ചിന്തകമാവാഹാകിനിന്നവാ താങ്ക് യു ചിന്തക ഇവാഗ്യമ ദിനൂഷി കഥാകര മട്ട മേവലാവി ഗാൽഖാന്തി ഇന്ദ്രാ മേവലാവി അമ്മബായി ഇട പസ് ചൂട്ടി നങ്കിബായി അക്കബായി താത്തബായി ആച്ചിബായി ഒക്കോ മേക്കത്തു കരകിന് സിന്ധു അക്ക ഹമുക്കിയാല തമൈക്കുവേ അതരേ മെരില പാക്ക് ഹരിത് ഇട പസ് ജാരത്ന കഥാകര കഹദുവ ഇന്ദ്രാ മങ്ങ ആവാത്തക്കത്തു കരകാൻ ඊට පස්සේ සලාවෙන් චතු ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගන්න කිව්වා. අද චතුගේ අම්මගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ. වාට මම ගොඩාක් ආදරෙන් wish කරනවා. වාට ආරංචි ආවේ ආයක කියන්න හොඳ නැහැ නේ පාටි එක තියෙන්නේ කොයි වෙලාවටද කියලා නේ. සර්ප්‍රයිස් පාටි එකක් නම් මම සර්ප්‍රයිස් එක කෑවා වෙනවා නේද? හැපි බර්ත්ඩේ. මම වාට ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුව gift එකක් විදියට දෙන්නම්. හරි. ඊට පස්සේ අනුර මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. සුදු බේබි ටැක්සි එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනෝ චානක තුෂාර ඊට පස්සේ කාන්ති කසුන්තා සෙට් එකම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කතා කරලා කිව්වේ. ඊට පස්සේ මම එහෙමම යනවා මේ වෙලාවේ ඉන්දික මාව අහගෙන ඉන්නවා. ඉන්දික සංජීව ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ගාල්ල ගෝනපුරෙන් මල්කි thank you කතා කරාට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම ඔයාවත් එකතු කරගන්නම්. ඉක්මනට කෝල් එකක් ගන්නවා.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wate
1: හවස 4යි විනාඩි 31යි වෙලාව. ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිය ගැන තමයි මේ කියන්න හදන්නේ. XI Automotive බැටරි එකක් අරගෙන දැන් ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න ඔයාට චාන්ස් එක තියෙනවා ගල් 55 LED smart TV එකක් ඔයයි කරගන්න නම්. දැන් ඔයාට කරන්න තියෙන XI Automotive බැටරි එකක් අරගන්න එක විතරයි. හරිද කාලයක් තිස්සේ ඔයාගේ වාහනේ බැටරි එක රීප්ලේස් කරන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයාලා දින හොඳම තේරීම තමයි XI Automotive බැටරි එක කියලා කියන්නේ. ඉතින් එතකොට XI Automotive බැටරි එකක් අරගත්තාම ඔයා දන්නවනේ ලංකාවේ පළවෙනි වතාවට e-warranty එකක් බැටරි එකට e-warranty එකක් හඳුන්වා දුන්නේ XI වෙතින්. ඉතින් එනිසා XI Automotive බැටරි එක අරගත්තාම ඔයාගේ e-warranty එක ඇක්ටිවේට් වෙනවනේ. ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයාලට නිකම්ම මේ වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න දිනුම් බැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් හරිද මාස 6ක් ඒ කියන්නේ සති 24ක් පුරාවට සතියකට එක් ජයග්‍රහකෙක් බැගින් අඟල් 55 LED smart TV එකේ වටිනා ජයග්‍රහකෙක් බැවින් ජයග්‍රහකයන් 24 දෙනෙක් තෝරගන්න XI වෙතින් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඊළඟ සතිය අනිවාර්යෙන් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා XI Automotive බැටරි එකක් අරගත්තොත්. හරිද දැන් සාමාන්‍යයෙන් XI බැටරි එකක් ගන්න කියලා කියන්න හේතු තියෙනවනේ නේද? දැන් ගොඩක් අය දන්නවා XI කියලා නම කියපු ගමන්ම පාරිභෝගික විශ්වාසය 100%යි. ඒ කියන්නේ අවුරුදු 100කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ බැටරි සන්නාමයන් අතර ප්‍රමුඛයා තමයි XI කියලා කියන්නේ. හරිද? ඕනම වාහනයකට ඕනම වැඩකට අවශ්‍ය වෙන බැටරි අවශ්‍යතාවය සපුරා ගන්න නම් අපි ඒ කාලේ ඉඳලාම අරගත්තේ XI බැටරි තමයි. හරිද? ලංකාවේ රාජ්‍යංශයේ බැටරි අවශ්‍යතාවයෙන් මේ වෙද්දිත් 95%ක් සපුරන්නේ XI. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ විශ්වාසය තියලා බය නැතුව අරගන්න පුළුවන් බැටරි එකක් තමයි XI කියලා කියන්නේ. එතකොට දැන් ලංකාව විතරක් නෙමෙයි සංවර්ධිත රටවල් 140කට අධික සංඛ්‍යාවක් XI සන්නාමයේ විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ අනිවාර්යෙන් බැටරියක් ගන්නවා නම් XI Automotive බැටරි එක අරගන්න අමතක කරන්න එපා. වාහනේ බැටරි එකට දිගු කාලීන පැවැත්මක් ස්ථීර කරන්න පුළුවන් එකම බැටරි සන්නාමය තමයි XI කියලා කියන්නේ. ඉතින් එන්ස XI බැටරි එකක් අරගෙන ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්නත් අමතක කරන්න එපා. රයිට්, ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ CBC ෆයිනෑන්ස් එක ගැන. හරිද? ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් Taman මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික බය නැතුව ස්ථාවර තැන්පතුවකට යොදවන්න පුළුවන් සහ ඔයාගේ ස්ථාවර තැන්පතුවට ලංකාවේ දෙන හොඳම පොලි අනුපාතය, වැඩිම පොලි අනුපාතය ලබා දෙන්නේ CBC ෆයිනෑන්ස් වෙතින්. හරිද? ඉතින් ඒ නිසා Taman දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික විශ්වාසවන්ත තැනක ආයෝජනය කරනවා කියලා කියන්නේ ඒක සෑහෙන්න වටිනවා. හරිද? ඉතින් ඒ නිසා ඔයාලට දැන් chance එක තියෙනවා CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ජේෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ ජීවිතයේ සදා සමය සතුටින් ගත කරන්න, හොඳ ආර්ථික ශක්තියක් තියාගන්න, සාර්ථක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන් CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා. මම කියන්නේ ඒක වැඩිහිටි කෙනෙක්ටම වෙන්න ඕනේ නෑ. තරුණ, හරිද, සල්ලි හම්බ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් තමන් වෙනුවෙන් මොනවාම හරි තව ආයෝජන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව තියෙන්නේ. හරිද? ඔයාගේ මුදලට ලංකාවේ වැඩිම වටිනාකමක් දෙන්නේ 13% පොලි අනුපාතයක් ලබා දෙන්නේ CBC ෆයිනෑන්ස් එකම තමයි. හරිද? කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නෙමෙයි ඒක. ඒ නිසා ඔයාට විශ්වාසයේ උපරිමයි. අනෙන්සාව බය නැතුව CBC ෆයිනෑන්ස් එකට කතා කරන්න, විශේෂයෙන්ම ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්. 076-8700 නම්බර් එකට කතා කරාම CBC ෆයිනෑන්ස් එකේ නියෝජිතයන් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයාට ස්ථාවර තැන්පතුව ආරම්භ කරලා දෙනවා. කොහෙවත් ගිහිල්ලා රස්සියාදු වෙලා මහන්සි වෙන්න ඕනේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා ඔයාගේ මුදල් වලට හොඳ පරිස්සමක් එක්ක වැඩි වටිනාකමක් ලබා දීලා ජීවිතයේ සදා සමය බලාපොරොත්තු වෙන විදිහට සතුටින් ගත කරන්න නම් ඔයා ගන්න ඕනේ හොඳම බුද්ධිමත්ම තීරණය තමයි CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට යන එක. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යනවා. මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න, ඊට පස්සේ මගේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් තියන්න. ආ, කොයි විදියට මං ගාවට ආවත් මං ඔයාව මතක් කරනවා.

0: සින්දු ඇහෙන නැතපෙම් හතරවටේ
1: හතරවටේ අහගෙන ඉන්න වෙලාවේ ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන නිමේෂා හයි කොහොමද මාව අහගෙන ඉන්නේ නේ thank you වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා එයාවත් එකතු කරගන්න ඊට පස්සේ කඩවත පැත්තට ගියාම ලක්මාලි වැඩ කරන ගමන් ආත්මාව අහගෙන ඉන්නේ නේ thank you ජය වේවා ඒ වගේම ෂනාය ඔයාවත් එකතු කරගන්න මේකටම thank you ෂනාය මෙසේජ් කරාට කට්ටිය තාම මෙසේජ් එකක් දැම්මේ නැත්තම් ගල 0711 95 95 95 ට මැසේජ් එකක් දාන්න. අද වැඩිපුරම මැසේජ් කරන කට්ටියෝ මෙතනින් එහාට මම මතක් කරන්න. මෙහෙම මෙහෙම කරද්දී ටග්ගල මැසේජ් ටිකක් ඉවාගෙන ඉවාගෙන යන්න ඕනේ මේ පැත්තට. හරිද? හවස 6 වෙනකම් අපිට වෙලාව තියෙනවානේ. මම ආව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4:41 දැන්. සුබ සන්ධ්‍යාවක්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
3: අලුතෙන් කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711892767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
9: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
10: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
11: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance කියලා කියන්නේ commercial bank එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13% පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ call එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0676-800-700 fixed deposit එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්න. CBC Finance සූදානම් වෙන්න ඉන්නව.
12: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනද පුළේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
12: වෙළඳ පොලෙන් කුළු බඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
15: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
16: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite බැටරියක් විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
17: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
16: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

රයිට් වෙලාව හවස 4 විනාඩි 46යි. සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති වෙලා ඉන්නකොටම ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? මම සාමාන්‍යයෙන් නිතරම කියන දෙයක් නේ මොන දේ නැසත් ඔයාවාගේ නිරෝගීකම ගැන සෑහෙන්න හිතන්න කියලානේ. මොකද ඔයා මම අපි හැමෝම සෑහෙන්න මහන්සිලා වැඩ කරන කට්ටිය. ටාගට් එකක් තියාගෙන ඊට පස්සේ තමන්ගේ ජීවිතයේ දේවල් හීන හැබෑ කරගන්නේ, තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න අපි සෑහෙන්න මහන්සිලා වැඩ කරන අය නේද? හැබැයි එතකොට ඒකත් එක්ක අපිට නිතරම මිස් වෙන දෙයක් තමයි අපි ගැන හිතන්න අපිට පොඩ්ඩක් වෙලාව නැති වෙනවනේ. ලෙඩක් දුකක් හැදෙනකන් දන්නේ නැහැ. චෙකප් එකක් කරගත්ත කාලයක් මතක නැහැ නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කොයි වෙලාවෙත් ඔයා මහන්සි වෙන්න වැඩ කරන්න ඒ සේරම හරි. හැබැයි උනාට ඔයාගෙන පොඩ්ඩක් හිතන්න. හරිද? ඔයාගෙන හිතන නිසාම තමයි විෂන් කියා ඇඹිලි පිටියේ ශාඛාව විසින් ඔන්න මැයි මාසේ 21 වෙනිදා නොමිලේ සෞඛ්‍ය සායනයක් ඔයා වෙනුවෙන් සංවිධානය කරන්න. ඉතින් ඒ නිසා ඇඹිලි පිටියවට ඉන්න කට්ටියට මේක හොඳ අවස්ථාවක්. මතක තියාගන්න දවස තමයි මැයි මාසේ 21 වෙනිදා. මේ දවස වෙන් කළා නිවාඩුවක් දාලා තියාගන්න. මොකද ගිහිල්ලා ඔයාට සම්පූර්ණ ඔයාට පරීක්ෂාවන් කරගන්න පුළුවන්. රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. මූලික ආක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ ආක්ෂි පීඩන පරීක්ෂාව, ඊට පස්සේ වර්ණාන්ධතා පරීක්ෂාව, ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ඊට පස්සේ දේහ ස්කන්ධ දර්ශක නිර්ණය වගේම ඇස් කණ්ණාඩි එහෙම පාවිච්චි කරන කට්ටිය ඇස් කණ්ණාඩි දෙකක් එහෙම අලුතෙන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට සුවිශේෂී දීමනා රසක් හිමි වෙනවා. ඉතින් ඒ නිසා මීට අමතරව විෂන් කෑ ඇඹිලි පිටියේ ශාඛාවට එන ඔයාට විශේෂඥ ආක්ෂි වෛද්‍යවරුන් චැනල් කිරීමේ සේවාවන් ඇතුළු සේවාවන් බොහෝමයක් විෂන් කෑ ඇඹිලි පිටියේ ශාඛාවෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඔයා වැඩ කරන්න මහන්සි වෙන්න ඔයා වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්න. ඔයාගේ නිරෝගීකම වෙනුවෙන්. හරිද? විෂන් කෑ ඇඹිලි පිටියේ ශාඛාවට මේ මාසෙ 21 වෙනිදා යනවා නම් මම ඔයාට ඇඩ්‍රස් එක කියන්න ලියලා හරි තියාගන්න. නොම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම පාර ඇඹිලි පිටිය. නොම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම පාර ඇඹිලි පිටිය විෂන් කියා ශාඛාවට ගිහිල්ලා මැයි මාසේ 21 වෙනිදා මේ සියලු සේවාවන් පරීක්ෂාවන් ඔයාට නොමිලේම කරගන්න අවස්ථාව තියෙනවා. සල්ලි හම්බ කරන්න අපි සෑහෙන්න මහන්සි වෙනවනේ. මම ඔයාලට කිව්වා වගේම නේද? ඉතින් එතකොට සල්ලි හම්බ කරන්න මහන්සි වෙන ගමන්ම ඔබට ට්‍රයි කරන්න ඔයාගේ ජීවිතේ වාසනාව තුරගා බලන්න නේද? සමහර වෙලාවට ඔයා හිතන්නේ නැති වෙලාවට ඔයාගේ වාසනාව ඔයාලඟට එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ධන නිධානයේ ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න කියලා. මොකද ධන නිධානයේ ලොතරැය අරගත්තාම දැන් ඔයාට සාමාන්‍ය තෑගිවලට අමතරව, ඒ කියන්නේ වෙනදට හම්බ වෙන තෑගිවලට අමතරව හැම ඉරිදම සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානයේ ලොතරැයියෙන් සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න නම් ඔයාට හරිම සුළු දෙයයි කරන්න තියෙන්නේ. ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 10,000 තෑගි රැසක් ඔයාට හිමි කරගන්න පුළුවන්. නිධානයේ ලොතරැයි. ඉතින් ඒ නිසා ඉරිදා දවසේ රුපියල් 10,000ක් ජයග්‍රහණය කරන්න වගේම වැඩි වැඩියෙන් තෑගි දෙනවා ගන්න නම් ඔයා ගන්න ඕන ලොතරැයි තමයි ධන නිධානය කියලා කියන්නේ. ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිවත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. හයි අසයි, කොහොමද? අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට තමර මැසේජ් කරලා තිනවා. ඒ වගේම නිමේෂී ඔයාවත් එකතු කරගන්නම්. තැන්ක් යූ ඩාලින් මට මැසේජ් කරාට. අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු. හවස 4 විනාඩි 50යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හවස 4:56යි දැන්.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
0: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
6: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
7: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: හලෝ හලෝ හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: යම එන හැම තැන ඇනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ඒ ගැන දැනුවාලේ වස කල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
3: සුබසන්නවක් හවස පහයි දැන්

0: ஒட்டத்தொடர் ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටතට pain pay අලුත් වෙන අලුත් pay විමසුම
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. 2026 ජාතික රණවිරු සමරු උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී මෙවැනි විට පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුද ජයග්‍රහණයේ සඳහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහතුරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා රණවිරුවන්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, දූදරුවන් සහ රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. පවතින වැසි නොතකමින් උත්සවයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වීමද විශේෂත්වයක්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සමරු උත්සවයේ අමතමින් කියා සිටී, මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී රණවිරුවන් විශාලතම හා ජ්‍යෙෂ්ඨතම කාර්යභාරය කරන ලද බව ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියවෙන බවයි.
5: රට වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ විරුවන් මේ රණවිරු ස්මාරක ඉදිරිපිට සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ප්‍රාර්ථනා කරන අරමුණු ඉටු කිරීම වෙනුවෙන් යුද්ධ අවසන් වී වසර 17ක් වන අද දින අප මේ සමරුව පවත්වනවා. නිදහස් රටක අභිමානය වෙනුවෙන් ජීවිත සහ ලේ කඳුළු වලින් මිල ගෙවූ සියලුම ශ්‍රේෂ්ඨ විරුවන් මේ මොහොතේ උත්තමාචාර පෙරදරිව සිහිපත් කරනවා. තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු විරුවන් කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය උදකරනවා. විශේෂයෙන්ම එවැනි වීරෝදාර දරුවන් මේ මව්බිමට දායාද කළ එම දෙමව්පියන්ටත් අපේ ගෞරවය උත්තමාචාරය මේ අවස්ථාවේදී පුද කරන්න අපි කැමතියි.
4: net news ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: net news මේ පැය රටතට

සුබසන්ධ්‍යාව කවස 5යි විනාඩි 8යි වෙලාව අපි වාගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ ලස්සන සින්දුරිකක් අහගෙන ඉන්න ගමන් ආමට කියන්න බැරි වුණානේ මම බෝල් පෝස්ට් එක පැත්තට ගියා අන්න කමෙන්ට්ස් හරිද ඔයාටක් ගාලා ගිහිල්ලා තාම කමෙන්ට් එකක් දැම්මේ නැත්තම් NetFM official Facebook page එකේ ගිහිල්ලා වෝල් පෝස්ට් එක තියෙනවා උඩින්ම තියෙන වෝල් පෝස්ට් එක එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න මෙච්චර නිර්මාණශීලී සෙට් එකක් මාත් එක්ක ඉන්නවා කියලා දකිද්දිත් මාර සතුටුයි හරිද රයිට් මම WhatsApp එකේ කට්ටියට chance එක දෙන්න හදන්නේ මොකද කලින් පැයේ මම වැඩිපුරම කෝල් කරන කට්ටියවනේ මතක් කරේ ඒ නිසා මම WhatsApp එක පැත්තට පොඩ්ඩක් මේ වෙලාවේ යනවා හයි කොහොමද සම මම අනුරාධපුරේ මාතලේ හන්දිය හරිනේ අනුරාධපුරේ මාතලේ හන්දිය නේද හන්දියෙන් රෝෂිනි කොහොමද මමත් හැමදාම ආව අහගෙන ඉන්නවා මට ලස්සන සින්දුවක් දෙන්න පවුල හැමෝම එකතු කරගන්න අද ලොකු පුතාගේ උපන්දිනේ සඳුන්ගේනේ සඳුන් හැපි බර්ත්ඩේ මම ඔයාලට ගොඩක් ආදරෙන් විශ් කරනවා තැන්කියු මට මැසේජ් එක දුන්නට ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න අසා මමත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා මිනුවන්ගොඩි නිලු මැසේජ් කරලා තිනවා තැන්කියු නිලු ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ නාතණ්ඩිය පිලාකටු මුල්ලේ අපි හැමෝම මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා අනිවාර්යෙන් මම ආව එකතු කරගන්න ඊට පස්සේ අසා මේ වෙලාවේ මමත් ආව අහගෙන ඉන්නේ මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ සුලෝචනා මම ආවත් එකතු කරගන්නම් තැන්කියු සුලෝ ඊට පස්සේ හයි කොහොමද සා ප්‍රෝග්‍රෑම් එක නියමයි අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කොල්ල සෙට් එක උපුල් කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ නදීත්වයි සමන්තවයි ලසාවයි චමින්දවයි අශෝකවයි රුවන්වයි ඊට පස්සේ නලින් ඒ වගේම ගොඩක් අය මේ වෙලාවේ net අහගෙන ඉන්නවා කියලා තියෙනවා ජය වේවා ආදරේ මෙරලත් පැක් සෙට් එකටම හරිද සුබ සන්ධ්‍යාවක් වේවා සා අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා පිටබැද්දරින් සුජිත් තිලිනි නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. හාන් අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ රිකිල්ල ගස්කඩ සැලොන් දිනස්ත්‍රි එකේ කට්ටියම මේ වෙලාවේ නුවන්තිකා ශාම සංදීපනි කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. තැන්කියු. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම මේ කියන්න හදන්නේ එක්සයිට් ඔටෝමෝටිව් බැටරි එක කරගත්තාම දැන් ඔයාට ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න එක හරිම ඊසි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ගෙදර දැන් ඔය ටීවී එක සෑහෙන්න පරණයිනේ නේද? අන්න ඒ නිසා තමයි මං කියන්නේ ඔය අලුත් ටීවී එකකට මාරු වෙන්න. හරිද? අලුත් ටීවී එකකට මාරු වෙන්න දැන් අමුතුවෙන් සල්ලි ඕනේ නැහැ. වාහනේ බැටරි එකත් අලුතෙන් දාගෙන. ඊට පස්සේ එහෙම්මම ටීවී එකකුත් ඔයාලට ගන්න තියෙනවා නම් ඒක මාර වටිනවනේ නේ. ලේසියෙන් වැඩ දෙකම කෙරෙනවා. අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගෙන ඔයාගේ වාහනේට රිප්ලේස් කරන්න. එතකොට ඔයාලට අවස්ථාව හම්බ වෙනවා ගල් 55 LED smart TV එකක් වාගේ කරගන්න. මේක පෙබරවාරි මාසේ තමයි මේ දිනුම් මැදිව පටන් ගත්තේ. අගෝස්තු මාසේ වෙනකම් මේ දිනුම් මැදීම ක්‍රියාත්මක වෙනවා. සති 24ක් වාසනාවන්ත ජයග්‍රහකයන් 24 දෙනෙක් තෝරගන්න එක්සයිට් හරහා සූදානම් වෙලා ඉන්නවා. කරන්න ලොකු දේවල් නැහැ. එක්සයිට් ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න විතරයි තියෙන්නේ. මතක තියාගන්න ඕනේ කාරණේ තමයි බැටරි එක ගන්නකොට බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි එක්සයිට් ඔටෝමෝටිව් බැටරි එක ගන්න ඕනේ. හරිද? බ්‍රවුන් සීකියා පද්ධතිය හරහා වගකීම් සාතිකය කියන්නේ වොරන්ටි එක ඇක්ටිවේට් කරාම ඔයාලට දිනුම් මැදීම සඳහා අවස්ථාවක් නිකම්ම හම්බ වෙනවා. අන්න ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයත් අනිවාර්යෙන් එක්සයිට් ඔටෝමෝටිව් බැටරි එකක් අරගෙන ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න ඕනේ. හරි? රයිට් හේගනත් මතක් කරලා අපි යන්න හදන්නේ කාලෙකට පස්සේ කට්ටිය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා මික්ස් අප් එකක් දෙන්න කියලා. ඕකේ මම ලස්සන මික්ස් අප් එකක් දෙන්නම්. අපි සින්දුව කාලේ මේ පැත්තටම මේ පැයේ වැඩිපුරම WhatsApp එකේ මැසේජ් කරන සෙට් එකේ චාන්ස් එක හම්බ වෙන පැයක් එන්සා 0711යි 95 95 95ට මැසේජ් එකක් ටග් ගාලා දාන්න.

0: Magnet.
1: Meldol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසිස්ථාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0767 800 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: Hey yo, යමේන හැමතැන anytime set වෙන flavor delikiri පදමක්. වෙලයි කිරි ෆන් එක පිරි එල කිරි කිරි
5: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න 0710397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
8: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112125125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
6: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේදා 4 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 0772-383-585.
9: දැන් හැමෝම ගන්නෙ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
10: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක්කක charge කරගන්න Excite බැටරියක් වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් කලරක් තමයි
1: I don't know.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wade.
1: Right, වෙලාව හවස 5 විනාඩි 26යි. මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ CBC Finance ගැන. ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම CBC Finance ස්ථාවර තැන්පතුව හඳුන්වා දීලා තියෙනවා. මොකද මේ ජේෂ්ඨ පුරවැසියන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ ඕනෑම වයස් සීමාවක කෙනෙක්ට සෑහෙන වටින දෙයක් නෙනේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ ගත කරනකොට ගොඩක් වෙලාවට අපේ වැඩිහිටියන්ට හිතන දෙයක් තමයි අපිට දැන් ඉස්සර වගේ වැඩ කරගන්න බෑ. මේ තියෙන සල්ලි ටිකින් අපි මේ ඉන්න කාලය තුළත් ජීවත් වෙන්න ඕනේ. අපේ දරුවන්ට අපිට උදව්වක් කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. ඔය වගේ දේවල් කල්පනා කරනවා නම් ආදරණීය වැඩිහිටියන්ට මතක් කරන්න තියෙන ඔයාට ගන්න තියෙන හොඳම තීරණේ තමයි ඔය අමාරුවෙන් හම්බ කරගෙන ඉතුරු කරගත්ත සල්ලි ටික CBC Finance ස්ථාවර තැන්පතුවකට යොදවන්න. මොකද දන්නවද? CBC Finance එක කියලා කියන්නේ commercial බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා විශ්වාසය උපරිමයි. ඔයාගේ සල්ලි ඔයාටත් වඩා හොඳට පරිස්සම් කරන එකම තැන තමයි CBC Finance එක කියලා කියන්නේ. දැන් එතකොට CBC Finance එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරාම තියෙන විශේෂම දේ තමයි 13%ක ලංකාවේ අති දැවැන්තම පොලි අනුපාතය ලබා දෙන්නේ CBC Finance එකෙන්. ඉතින් එන්සා වාගේ මුදල් වලට හරි වටිනාකමක් දෙන තැනක ස්ථාවර තැන්පතුවක් දානවා කියන එක සෑහෙන්න වටිනවා. අන්න එන්සාම තමයි ඔයා අනිවාර්යෙන් CBC Finance ස්ථාවර තැන්පතුවකට යන්න ඕන. තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ හරිම සතුටින් නිදහසේ ධර්මල්ලුන්ටත් උදව්වක් කරගෙන නේද ඔයාගේ ජීවිතේත් ලස්සනට නිදහසේ ගත කරන්න නම් CBC Finance ස්ථාවර තැන්පතුවක් අපේ ජේෂ්ඨ පුරවැසියන් ආරම්භ කරන්නම ඕනේ. හරිද? ඔයාට බැංකු ගාණි කියලා රස්සියාදු වෙන්න දෙයක් නැහැ. 0.76 700 700 0.78 700 700 කතා කරලා ඔයාට පුළුවන් CBC Finance ස්ථාවර තැන්පතුවක් ඒගොල්ලන්ට කියලා ආරම්භ කරගන්න. ඔයා ඉන්න තැනටම ඇවිල්ලා ඒ සියලු වැඩ කටයුතු ටික ඒගොල්ලෝ කරලා දෙනවා. හරිද? ඉතින් ඒ නිසා CBC Finance ස්ථාවර තැන්පතුව ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගත කරන්න ගන්න පුළුවන් හොඳම තීරණයක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබසන්නාවක්. හවස 5යි විනාඩි 36යි දැන්.
3: අලුතෙන කඩමු මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අදම මතන්න 076 8 800 සිය මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
11: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක, හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංකක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 076 8 700 0 076 8 700 0 700.
6: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
12: නේත්‍රාලෝක වෙසක්
6: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
12: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
6: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
12: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
6: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
12: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
6: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
12: කෝරගලදී පුතු පුතට එක්වන්න 0 77 66 76 අංකය අමතන්න.
6: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
13: බැති බරදායකත්වය
12: දෙනුමින් නතර නොවි අවබෝධයෙන් එතෙරවන්න.
6: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.

ரைட், வெலாவ ஹவுஸ் அப்ப ஹை வினாடி 41 அப்பி ஹவா சர்வே லாசன சிந்துரிகாக்க அககினி இன்ன ගමන් හතරවටේ අහගෙන ඉන්න සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද WhatsApp එකේ සෑහෙන කට්ටියක් මැසේජ් කරලා තිනවා මට පොඩ්ඩක් ඒ කට්ටියව කියා ගන්න නැත්නම් ටයිම් එක වැඩි වෙනවනේ නේ. ගම්පොළු මුගිරි උයන ඉන්දික සංජීව මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. Thank you ඉන්දික, මම ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා. අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා හතරවටේ එකතු කරගන්න කියලා තිනවා මට ශානි. ඕකේ, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ චාමරේක තනුෂා මාව අහගෙන ඉන්නවා, අනිවාර්යෙන් ආවත් එකතු කරගන්නම්. අසා ගුඩ් ඊවනිං. අපි යාළු කට්ටියත් එක්ක හරියටම හතර වෙද්දි ඔයාව අහගෙන ඉන්නවා. ප්‍රියා තමයි මැසේජ් එක දාලා තින්නේ. Thank you ප්‍රියා. ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්න අසයි කියලා මට අමිල මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම තිලිනි, දුලා, ශාදනි කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම යසෝ, මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? කළුතරින් අමන්දි. අමන්දි ඔයා කළුතර කොහෙද? මං ආවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම අසායි කොහොමද? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා. කවුද මේ? අනුර. ඊට පස්සේ හායි කොහොමද අසා? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. Thank you. ඒ වගේම අසා මමත් ඉන්නවා, ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තිනවා. ඔයා කවුද? මට වාගේ නම එවල නැහැ. Thank you. මට මැසේජ් එකේ නමත් එක්කම එවන්න, මම ආව මතක් කරන්න. හරිද? ඊට පස්සේ වීරවිල ආශා මෝටර්ස් එකේ කැගල්ල හන්දිය සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. අසමල්ලි කොහොමද වාඩි කියලා හල් තිනවා. මං හොඳින් ඉන්නවා. එනකම් බලාගෙන ඉන්නේ හතර වටේ ලස්සන ලස්සන සින්දු අහන්න කියලා මට ලක්මාලි මැසේජ් කරලා තිනවා. Thank you ලක්මාලි. මං ආවත් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ යන්න කලින් මතක් කරන්න කියලා මට මැසේජ් කරලා තියෙන්නේ. කවුද මේ? සිතු අකුරැස්සෙන්. මං ආවත් එකතු කරගන්නම්. Thank you darling. ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ ධන නිධානය ලොතරැය්‍ය ගැන. ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම chance එක අරගෙන ඉන්නේ ධන නිධානය ලොතරැය්‍ය. මොකද වෙනදා වාට හම්බ වෙන තෑගිවලට අමතරව දැන් ඔන්න Sunday bonus අවස්ථාවක් වාට ධන නිධානය ලොතරැය්‍යෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න ඔයාට ධන නිධානයේ හරහා අවස්ථාව හම්බ වෙනවා. එතකොට මතක් කරන්න ඕනේ දැන් මාර්තු මාසෙ ඉඳලා මේ වෙනකන් ගත්තාම ධන නිධානයේ ලොතරැයියේ Sunday bonus අවස්ථාවෙන් රුපියල් 10,000 වාසනාවන්ත ත්‍යාගලාභීන් 581 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ප්‍රථම රුපියල් 120 ත්‍යාගලාභීන් 18 දෙනෙක් මේ අවුරුද්ද බිහි කරන්නත් හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා ඔයාලට බලබල ඉන්න දෙයක් නැහැ. දකින පළවෙනි තප්පරේම ඔයා ධන නිධානයේ ලොතරැයියක් අරගන්න. ඔයාගේ වාසනාව අනිවාර්යෙන් ධන නිධානයේ ලොතරැයියේ තියනවාම තමයි. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය. සාමාන්‍යයෙන් අපිට තියෙන ලොකුම සිහිනයක්නේ අපේම කියලා ගයක් හදාගන්න එක නේද? එතකොට අපේම කියලා ගයක් හදාගන්නකොට වහලට දාන රූෆින් ෂීට් එක ගැන සෑහෙන්න හිතන්න ඕනනේ. අද කාලේට ගැලපෙන්න, ගෙදරට ලස්සන පෙනුමක් එන්න, ඊට පස්සේ වහලයට හොඳ නිමාවක් එන්න, ඒ වගේම තමයි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් රූෆින් ෂීට් එකක් දානවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ සෑහෙන ලොකු ප්‍රොසෙස් එකකින් නිර්මාණය වෙන, ඔයා ගැතරපත් වෙන රූෆින් ෂීට් එකක්. හරිද? ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක්, ඊට වගේම ප්‍රීමියම් කෝටින් එකක්. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ලංකාව කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණයක් තියෙන රටක්නේ. දැන් මේ දවස්වල සෑහෙන්න වහිනවා. තව ටික දවසකින් හිතා ගන්න බැරි තරම් පායන්න පුළුවන්. මතකනේ අර පහුගිය කාලේ පෑවුවා. එතකොට සාමාන්‍යයෙන් රූෆින් ෂීට් එකක මතුපිට තින්තාලේපනේ මේ කාලගුණය නිසා සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හරිද? පොතුගැල වෙන්න පුළුවන්, කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්, ඊට පස්සේ දුර්වර්ණ වෙන්න පුළුවන්. ওই වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවනේ. හැබැයි උනාට අර මං කිව්වා වගේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ ලොකු ප්‍රොසෙස් එකක් එක්ක නිසා මේකේ තියෙන වෙනම ටොප් කෝටින් එකක් මේක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ වාට දිගු කාලීන පැවැත්මක් තහවුරු කරන්න පුළුවන් තාක්ෂණයේ අතින් උපරිම භාවිතා කරලා තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදරට ලස්සන පෙනුමක් එක්ක දිගු කාලීන පැවැත්මක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක. කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින්තා ලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඒ නිසා ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. එකපාරින්ම වැඩේ කොට දා ගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. ඒකනත් මතක් කරලා ලස්සන සින්දුවකට යන්න හදන්නේ හවස 5යි විනාඩි 46යි දැන්.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: රයිට් වෙලාව හවස පහයි විනාඩි පණහයි. අදට මට වැඩට කිවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හතර වටේ වැඩට කිවර කරලා යන්න කලින් වාට මතක් කරන්න ඕනේ මේ සිකුරාදා රෑ 9 හරිද නැතෆම් ඩීජේ නයිට් එක අරගෙන එනවා. දැන් පහුගිය කාල සීමාවේ සැහෙන්න කට්ටියක් අපේ ඩීජේ නයිට් එකත් එකතු වුණා. ඉතින් ඒ නිසාම මේ සිකුරාදාවේ ඩීජේ නයිට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවුණු අති දවන්ත වැඩක් අරගෙන ඉන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා හරියටම රෑ 9 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. අපි වාට ඉස්සරහට අපේ සෝෂල් මීඩියා වලින් වාට කියන්න මොකද ඉස්සරහට වෙන්නේ කියලා. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අදට මං ගිහිල්ලා ඉන්න පරිස්සමින් ඉන්න. ජය වේවා. මම ඩීජේ අසා. good night. Run, run, must soon.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 5:57.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: ඇසීම අටත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
6: ඒ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න Sunday bonus ගලපා ඈගි දිනන්න දසදහසේ bonus වාසි ඇවිදින් ගන්න NLB ජයහ දරණි තහනිය ලොතරැයිපත් මිලදීගෙන ඔබේ සිහින සැබෑ කර ගන්න.
7: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංගාර සෙවනගල 0.777 300 940.
11: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0.77 213 336.
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
11: ඔව් මන් දන්නවා, ට්‍රැවල්නෙට්.
12: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
13: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch ace ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
2: ඔයත් පහලට වකි වෙන්න finishing වහලක් නම් color up තමයි

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: නැවතත් අලුත් කාගෙත් නෙත්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
5: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: පැය ගාණක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින්නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
10: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
10: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව.
2: උත්තම ධාතු වන්දනාව.
10: වෙසක් තොරණ.
2: පහන් කෝඩෝ.
10: සැදැහැගි.
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
10: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
10: කූරගලදී පුතු පුතට එක්වන්න 0.77766 අංකය අමතන්න.
11: බැති බරදායකත්වය
12: අනු තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 1016 3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන්ත ඇසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: ජාතික රණවිරු සැමරුම අභිමාණයෙන් සිදු කෙරේ. රණවිරු මෙහෙය ඉතිහාසයෙන් නොමැකෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. මහින්දට ආරාධනා නොකිරීම ගැන ආණ්ඩුව කතා කරයි. ජූනි දක්වා ජලගාස්තු වැඩි නොවන බවට තහවුරුවක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: 2026 ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී අද පස්වරුවේ අභිමානවත් අයුරින් පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසර 3:30 පමණ ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා. එන අනතුරුව සර්ව ආගමික වතාවත් සිදු කරමින් දෙවිඳුන් රණවිරුවන්ට පිං පැමිණවීමද එහිදී සිදු කෙරුණා. විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් සුරකමින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කෙරුණේ ඉන් අනතුරුවයි. පවතින වැසි නොතකමින් උත්සවයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වීමද විශේෂත්වයක්. එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී රණවිරුවන් විශාලතම සහ ශ්‍රේෂ්ඨතම කාර්යභාරය කරන ලද බව ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියවෙන බවයි.
4: රට වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ විරුවන් මේ රණවිරු ස්මාරක ඉදිරිපිට සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ප්‍රාර්ථනා කරන ද අරමුණු ඉටු කිරීම වෙනුවෙන් යුද්ධය අවසන් වී වසර 17ක් වන අද දින අප මේ සමරුව පවත්වනවා. නිදහස් රටක අභිමානය වෙනුවෙන් ජීවිත සහ ලේ කඳුළු වලින් මිල ගෙවූ සියලුම ශ්‍රේෂ්ඨ විරුවන් මේ මොහොතේ උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරනවා. තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු විරුවන් කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය උදකරනවා. විශේෂයෙන්ම එවැනි වීරෝදාර දරුවන් මේ මව්බිමට දායාද කළ එම දෙමව්පියන්ටත් අපේ ගෞරවය උත්තමාචාරය මේ අවස්ථාවේදී පුද කරන්න අපි කැමැතියි.
3: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
5: තිරසාර සාමය සහ සහජීවනය සඳහා පාලම් ගොඩනගමින් සිටිනවා. විවිධත්වය පිළිගැනීම හා වෙනස් කොට නොසලකීම මගින් තිරසාර සාමය හා සහජීවනය සඳහා ඒ පාලම් දායකත්වය සපයනවා. ලෝක ප්‍රකට ශ්‍රීපාද ස්ථානයේ සියලුම ආගමික බැතිමතුන් වන්දනා කරනවා. පොළොන්නරුවේ යුනෙස්කෝ ලෝක උරුමය නගරේ බෞද්ධ ආරාම තුල හින්දු සිද්ධස්ථාන තිබෙනවා. කතරගම දේවාලයේ බෞද්ධ හින්දු හා ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වෙනවා. උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගමදී අවසන් වන පූජනීය පාද යාත්‍රාවකට සියලු බැතිමතුන් එකතු වෙනවා. කිරිවේර වඳින්න යන බැතිමතුන් දේවාලයටත් යනවා. ස්වභාවික ව්‍යසනයක් මොහොතක ජාතිකත්ව වෙනුවට මනුස්සත්වය උතුරා යනවා. නැතිබැරි මොහොතක කිසිදු ભેදකින් තොරව මිනිස් උපකාර කරනු මෙතරම් ආස්වාද ජනක මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනගන්න පුළුවන්ද? මෙතරම් සංස්කෘතික මිශ්‍රතාවයක් තිබෙන, එකිනෙකාගේ ආගමික බැඳීම් හා මිශ්‍ර වී තිබෙන අපූර්වත්වයෙන් පිරි රාජ්‍ය එවැනි මිනිස් සමාජය අපිට මොනතරම් අපූර්ව රාජ්‍යයක් නිර්මාණය කළ හැකිද? අප අත්විඳින ලද විනාශයන් ඉතිහාසයට සීමා කළ යුතුගේ උදා වී තිබෙනවා. අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජයගත යුතුයි. අප දශක ගණනාවක් පුරා විරකියාව යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජයගත යුතුයි. අපේ තරුණ පරම්පරාව සාමය නිදහස නිවහල් බව පිරු රටක් ප්‍රාර්ථනා කරනවා. අපි ඒක ජයගත යුතුයි.
3: රට වෙනුවෙන් දෙවිපිදු රණවිරුවන්ගේ අසීමිත කැපකිරීමට උපහාරයක් ලෙස රණබෙර වාදනය සිදු කිරීමද සිදු වූ අතර දෙවිදුන් විරුවන්ට පුෂ්ප උපහාර දැක්වීම ඉන් අනතුරුව සිදු කෙරුණා.

0: යුධ ජයග්‍රහණය සඳහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්තුළු ත්‍රිවිධ හමුදා රණවිරුවන්, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන්, දූදරුවන් සහ රණවිරු පවුල්වල ඥාතීන්තුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ රාගම්පෙහෙටි රණවිරු සෙවණ සුවතා නිකේතනයේ වෙත ගොස් එහි නේවාසික ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලුවා. එහි සිටින රණවිරුවන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘභූමියේ ඒකීභාවය වෙනුවෙන් ඔවුන් සියලු දිනාම කළ කැපකිරීමද ඇගීමට ලක් කළා. අනතුරුව රණවිරු සෙවණ සුවතා නිකේතනයේහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා එහි ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපිය හැකි වෛද්‍ය සහ අනිකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. අද පැවති ජාතික රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුටත් ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාතික රණවිරු සැමරුම සඳහා ආරාධනා කළේ දයන්නයි. අමාත්‍ය විජිත හේරත් මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
1: ජයග්‍රහණය සැමරුමේ ජාතික උත්සවයට ද විශේෂයෙන්ම යුද්ධය නිමා වෙන කාලේ මේ රටේ ඒකට නායකත්වය දුන්නු රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුට ආරාධනා කිරීමක් කරේ නැද්ද? එම කරේ නැත්නම් ඇයි එවැනි දෙයක් කරේ?
2: මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් සහභාගී වෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්මයා, ඒ වගේම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදියට සහ ජනාධිපති විදියට මැදිහත් වෙන්නේ. අනිත් අය ත්‍රිවිධ හමුදාවේ පොලිසිය අය, ඊට අමතරව වෙනත් අයට ආරාධන දේශපාලන අධිකාරී කාටවත් ආරාධනා කළ නැහැ.
1: ජයග්‍රහණය සැමරුම අපිට මතකයි 2009 පස්සේ අවුරුදු ගණනාවක් ඉතාම උස්වස්රියෙන් රණවිරු අභිමානය ලොවට පෙන්වන ආකාරයෙන් ඒකට ඉහළ ගෞරවයක් දීලා පැවැත්තුවායි. ඉන්පස්සේ ආපු ආණ්ඩුවේම නැවැත්තුවා. ඔබතුමන්ලාගේ අරමුණත් මේක මේ ආකාරයෙන්ම ගෙනියන්නද? මොකද වෙල්ලමුල්ලේ වයිකාල් වල ඒ වගේ ප්‍රදේශවල ජන සංහාර සති කියලා තමයි සමහරක් ඒවා සමරන්නේ. ඒතර ඒවා මර්ධනය කිරීමක්වත් නැවැත්වීමක්වත් නැහැ.
2: අපි කවුරුත් අකමැති වෙච්ච යුද්ධයකට රට මුහුණ දුන්නා. ඒ යුද්ධයෙන් මියගිය, විපතටපත් වෙච්ච, ඒ වගේම ආබාධිතත්වයටපත් වෙච්ච සියලු දෙනාම අනුස්මරණය කිරීමේ අයිතිය සියලුම ජාතිකත්වයන්ට තියෙනවා. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, සියලු ජනතාවට තමන්ගේ ඥාතීන්, තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ මිය ගියා නම් ඒ අය අනුස්මරණය කිරීමේ අයිතිය ඒ හැමෝටම තියෙනවා. ඒ අයිතිය අපි උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිදහස අපි හැමෝටම ලබා දීලා තියෙනවා.
0: ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ඊයේ දිනේදී බත්‍රමිල්ල රණවිරු ස්මාරකය ඇසලට යාමට පොලිසිය ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
1: විශාල මේ ගැටලු සහගත තත්වයක් ඇති වුණා විමල් වීරවංශ මහත්මයාට මේ ස්මාරකය ඇසලදී මල් තියන්න ගියාම. එමෙතුමනි ඒක එතන මහජන නියෝජිතයෙක් හිටපු කලින් හිටපු සාමාන්‍ය ජනතාවකට මල් කලමක් තියන්න බැරි ඇයි? ඒ කියන්නේ ඔහු ගිහිල්ලා මල් කලම තිබ්බාම වෙන ප්‍රශ්නේ මොකද්ද? පොලිසිය හැසිරෙච්ච විදිය හරිද?
2: කිසිම කෙනෙකුට පොලිසිය රාජකාරියට බාධා කරන්න අයිතියක් නැහැ. ඒ නිසා ඔබ රට කවුරුත් දැක්කා ඔහුගේ හැසිරීම ඔහු පොලිසියේ එතන රාජකාරිය නිරත වෙලා හිටපු නිලධාරීන්ට බාධා වෙන ආකාරයෙන් පරුස වචනෙන් බැනවදිමින්, විවිධ අයට පරුස වචනෙන් පහත් විදියට බැනවදිමින් කලහකාරී විදියට හැසිරුණා. ඒකට පොලිසිය මැදිහත් වුණා. පොලිසියටත් යම් බාධා කිරීම ඇති වුණා. ඒකට අනුව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. එය අධිකරණය මගින් පොලිසිය ගනු ලබනු ඇති.
1: මල් කලඹ තියන්නේ අවස්ථාවේ වැළැක්වුවයි කියන එක ඇවිල්ලා පොදු ස්ථානයක්.
2: මල් කලඹක් තියෙන එකයි ගිහිල්ලා නිකම් බොරු සම්දර්ශන දාලා ශෝදාන එකයි දෙකක් නෙති. රටේ ඕන කෙනෙකුට තේරෙනවානේ, මේ පොඩි ළමයෙකුට තේරෙනවානේ මේ කඩකප්පල්කාරී වැඩ කරන්න යන එක. ඒ නිසා මේ ඒවා මේ අලුතෙන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදන හිස් චරිතවල පුස් වැඩ. ඒවට නීති ක්‍රියාත්මක කළ යුතුයි.
0: ඩොලරේ අගේ ඉහළයම් සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ මෙලෙසයි.
3: ජනාධිපතිවරයාත් ඇමතිවරුන් විශාල ප්‍රමාණයකුත් ප්‍රකාශ කරා ප්‍රාථමික ශේෂයේ ලොකු අතිරික්තයක් තියෙනවා, රාජ්‍ය ආදායමේ වැඩිවීමක් තියෙනවා, භාණ්ඩාගාරය පිරිසිදුී ගිහිලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා අද ඉදිරිපත් කරා විස්තීර්ණ ණය පහසුකම් වලින් ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල මුදලක් ලැබෙනවා කියන කාරණා. ඉතින් මේ තත්ත්වය තුළ අපි අහන්න කැමති විශේෂයෙන්ම පැහැදිලි කර ගැනීමක් හැටියට අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා තවත් වරක් තෙල් නිල ඉහළ දමන්නට සිදුවේ කියලා. ඉතින් විශේෂයෙන්ම පිරී ඉතිරී යන භාණ්ඩාගාරයක මේ මුදල් තියෙන මොහොතක ඇයි ඒ මුදල උපයෝගී කරගන්නේ නැත්තේ? තෙල් මිල වැඩි කිරීම වළක්වාලා ජනතාවට ඇත්ත වශයෙන්ම මිල වැඩි කිරීමක් නෙවෙයි මිල අඩු කිරීමකට යොමු යන්නට. ඒ වගේම තමයි විදුලි බෙදලා. ඒ වගේම මට පැහැදිලි කරගන්න කැමතියි දැන් ඔබතුමන්ලාම කිව්වා මේ ලක්ෂ 12කට විස්කාර එකක් ගන්න අවස්ථාව සලසලා දෙනවයි කියලා. ඒ වගේ තත්ත්වයක් තුල මම අහන්න කැමතියි අපේ රටේ ජනතාවගේ වාහනයක් අයිති කරගැනීමේ සිහිනය ලක්ෂ 12කට විස්කාර එකක් අඩුව ගන්න ඒකවත් ගන්නට ඒ සිහිනේ සැබෑ කරවන්නේ කවදාද කියන එක
0: මුදල් නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
4: මේ ප්‍රාථමික ශේෂය විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා එමගින් ඇයි සාහන දෙන්නේ නැත්තේ කියන එක. ඇත්තට මෙතෙන්දී මේ ප්‍රාථමික ශේෂය පිට ලැබෙන්නේ අපිට ඉතුරු කරගන්න. ඒ කියන්නේ ප්‍රාථමික වියදම් අවසන් වුණාට පස්සේ ඉතුරු වෙන රාජ්‍ය ආදායම. එතකොට මේ අපි ආණ්ඩුව ගන්නකොට තිබිච්ච තත්ත්වයේ විශාල ආර්ථික අර්බුදයක් එක්කම ණය බරකින් හිර වෙලා තිබුණා. ඒ නිසාම තමයි ණය තිරසර වැඩසටහනක ගිහින් තිබුණේ. එය බිලියන 2500 ගණන් පොලිය ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ ණය පොලිය ගෙවීම හැර. එතකොට අපි ප්‍රාථමික ශේෂය ඉතුරු කරගැනීමේ වාසිය තමයි ණය තිරසර භාවයේ දිසර ගමන් කිරීමේ හැකියාව. ඒ අනුව තමයි අපි වැඩි ඒ පොලී ගෙවීම සඳහා එහෙම නුණා නම් තව පොලී ගෙවීමට ණය ගන්න සිද්ධ වෙනවා. මේ ණය උගුල ඉර වෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා මේ ප්‍රාථමික ශේෂය වැඩි වීමෙන් ණය පොලී ගෙවලා ණය ගන්න ප්‍රමාණය අඩු කරගන්න. ඒ නිසා තමයි අපිට 2032 මේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලත් එක්ක ඇති කරගත්තු වැඩසටහනදී ඉලක්කය විදිහට තිබුණේ අපේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට මධ්‍යම ආණ්ඩුවේ ණය 95% යන්නට ඕනේ. 95 පවත්වා ගත්තොත් 2032 වෙනකොට හොඳයි. හැබැයි දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොටම 104ක් තිබිච්ච දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට තිබිච්ච ණය ප්‍රමාණය 96.8ට ගෙනෙන්න. එතකොට 2030 වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා ඒක 86 දක්වා ගෙන්න. එතකොට එතන තියෙන ණය තිරසර භාවය.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
5: අද මේ විවාදේ වෙලාවේ එළියේ 17 වසරක් මං හිතන්නේ කණිවරු ජයග්‍රහණය සමරන්න හදනවා ආණ්ඩුව. අර අපි ගිහිල්ලා ඔය මල් තියන්නේ නැහැ, අපි බාධා කරන්නේ නැහැ. නමුත් අපි කියන්න ඕන දේ කියන්න ඕන. මේ රණවීරු ජයග්‍රහණය කවුරු කවුරුත් බෙදාගත්තට කමන්නේ නැහැ. ආණ්ඩුවක් වුණාම ඒකට සතුටු වෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා සමහර ඇමතිලා මේ රණවීරු ජයග්‍රහණය කොච්චර වින්දාත් අද දකුණු පළාතේ ඇමති කෙනෙක්ගේ දුවේ ඉගෙන ගන්න ඕන මැතිනිය, උපාධි ගන්න ඕන, PhD ගන්න ඕන. අපිට කමක් නැහැ, ඒකට අපි ඉරිසියා කරන්නේ නැහැ. හැබැයි තිනියනි PhD එක ගහන්න ගිහිල්ලා ඉන්නේ කොහෙද? එංගලන්තේ නිව් කැස්ටල් කියන නගරේ. ඒ ගෙදර කාගේද? ගෙදර රාජා කියලා ඩයස්පෝරාව හොඳටම ඩයස්පෝරාව එක්කෙනෙක්ගේ ගෙදර තමයි නිව් කැස්ටල් වල ඉන්නේ. මේ රටේ කැබිනට් ඇමති කෙනෙක්ගේ දුවේ. අපි කියන්නේ නිව් කැස්ටල්, එංගලන්තේ නිව් කැස්ටල් වල තමයි ඉන්නේ. ඉන්නකෝ නම් කියන්න අපි කැමති නෑ. නම් කියන්නේ ඒක හරි නෑ. ඒ දරුවා ඉගෙන ගන්න එකට අපි කිසිම බාධාවක් නෑ. දරුවෝ ඉගෙන ගන්න ඕන. හැබැයි ඉතින් අපි කියන්නේ ඕගොල්ලෝ ඩයස්පෝරාව එක්ක ඉන්නවා නම් අර කවුද අපේ කියනවා වගේ දෙලිම ප්‍රකාශ කරන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ රටට. එහෙ එකක් මෙහෙ එකක් ගහන්න ඕනේ නෑ. ඩබල් ගේම් ඕනේ නෑ. පී ඒගොල්ලොත් එකක් ඉන්නවා, මේගොල්ලොත් එකක් ඉන්නවා කියලා දෙලින් කියන්නේ. ඒකට අපේ කිසිම ප්‍රශ්නයක් නෑ.
0: මෙම වසරේ පළමු මාස 6 තුල ජලගාස්තු සංශෝධනයකින් තොරව පාත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට දාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින්. මෙම යෝජනාව සම්බන්ධයෙන් අධිපති කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට එම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
6: කැබිනට් යෝජනාව මේ පළමු අර්ධ වාර්ෂික ජලගාස්තු සංශෝධනය කියන එක. ඒකේ පළමු මාස 6 කියන්නේ ජූනි මාසයෙන් ඉවරයි. ඊට පස්සේ ජූලි මාසයේ සංශෝධන ගන්න බලාපොරොත්තු වෙනවද කොහොමද?
7: දැනට අපි තීරණය කළා තියෙන අරසහනය දෙන්න මේ මාස 6ට ඉදිරියේ වෙනම සලකා බැලිය යුතු වෙනවා.
6: දැන් ওই මාස 6 කියන එක දැන් මේ මැයි මාසෙනේ. මාස 6 ඉවර වෙන දැන් ජූනි මාසය. එතකොට ජනවාරි ඉඳන් දැන් බිල ආපස්සට වැඩි කරන්න
7: බෑ. හරිනම් ඇරියස් ගන්න ඕනේ. ගන්න නැහැ. ඒක දීලා තියෙන සහනේ. 2000 අපි එන්න කලින් මේ ජල සූත්‍රය දාලා තියෙනවා. ඒ ජල සූත්‍රයට අනුව ජල බිල වැඩි වෙන්න ඕනි. නමුත් අපි වැඩි කරන්නේ නැහැ. ඇත්තරම වැඩි කරන්නේ නැතුව යන්න තමයි මේ තීන්දුව ගන්නේ.
0: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේ නිම වී සතියක් ගත වීමට මත්තෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අද චීනයට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ දිරටතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ විශේෂ නිල සංචාරයක් සඳහායි. චීන ජනාධිපති ෂී ජින්පින් විසින් පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමූ ඉහළ රාජ්‍ය ගෞරවය සහ හරසර සහිත පිළිගැනීම රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන්ද සූදානම් කර තිබූ බවයි බීජිං ආරංචි මාර්ග පවසන්නේ. ගෝලීය දේශපාලනය උඩු යටු කිරීම වීම මැදේ බීජිං සහ මොස්කව පාලනයන් එකිනෙකා කෙරෙහි දක්වන දැඩි සහයෝගිතාව ලෝකයට ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. විශේෂයෙන් ගෝලීය තෙල් සැපීමට දැඩි බලපෑමක් එල්ල කර ඇති ඇමරිකා ඉරාන ගැටුම සමනය කිරීම සඳහා මැදිහත් වන්නේද යන්න පිළිබඳ සහ යුක්‍රේන යුද වාතාවරණය හමුවේ ඇමරිකාව සමග පවතින සම්බන්ධතා කළමනාකරණය කරගන්න ආකාරය පිළිබඳ මේදී නායකින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම නියමිත බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. මෙය ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සිය දුරකාලය තුළ චීනයේ නිරත වන 25 වන සංචාරය වන අතර චීන සහ රුසියානු නායකින් දෙපළ මෙතෙක් 40 වතාවකට වඩා හමු වී සාකච්ඡා පවත්වා තිබීමද විශේෂත්වයක්. Net News නිමාව මිලඟ Net News හිට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
8: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News ඔබ වෙත ගෙනාවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් එත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
11: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-863 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
12: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.768-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
13: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
14: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
13: මාරයිනේ.
15: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
16: Excite ගන්න ලක් එක චාර්ජ් කරගන්න. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
17: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
18: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
19: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
20: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017ට WhatsApp කරන්න.
21: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
22: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
21: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
22: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
21: නොවිනස් වන රසවත්ම රසය.
22: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
21: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
23: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
24: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
25: නේත්‍රාලෝක වෙසක්
24: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
1: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
24: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
24: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
1: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
24: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
1: කෝරගලදී පුත පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
24: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: බැති බරදායකත්වය දැනුමෙන් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න.
24: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: FM 95 94.8 Net FM Divaina Pura.

මේ මාවත අද්දර හැමදාම මල් පිපෙන්නේ නැහැ. ඒත් මල් පිපෙන දවස් ලස්සන නැත්තේත් නැහැ. කෙනෙකුගේ හිනාවකට පුළුවන් තවත් කෙනෙකුගේ හදවතේ මල් යායක් පුබුදවන්න.

සමහර සංගීත නාද එක්ක හරි අමෝතු මතක ටිකක් හිතට එනවා. සමහර ඇස් ළඟදිත් අපිට හැම වෙනවා. ඉතින් මං අද අහන්න හදන්නේ උඹෙන් මොකද දන්නවද? එයා ඉස්සර වෙලාම දැක්ක දවසේ පුරුදු ගතියක් දැනුණාද කියලා. එයා ඉස්සරවම දැක්කට පස්සේ ඔබට පුරුද්දක් දැනුණාද? 0711 95 95 95 නේ. FM Facebook පිටුවට එන්න. විත්මන්දාරම් රෙවල් පොස්ට් රියති. කමෙන්ටුවක් වෙලා ආදරේ ලියලා යන්න.

ආදරණීය තරංගාට ඇහි පිල්ලමක සද්දයක්. පපුය අතිශය සංවේදී සියුම් තැනකට ආදරය වැදුනම ආදරය සංසාර පුරුදු දැනනවලු. මේ අධ්‍යාත්මික චක්‍රේ කොහේ දිහරි හමු වෙලා ඇති අපිත්. ඒක හින්ද වෙන්න ඇති එදා ඇහෙන්න ඇත්තේ මට හුරු පුරුදු ඔය ඇස් පිල්ලන් සද්දේ. දැනුන මටත් කැන්වස් තිරේක ලස්සන පින්සල් පාරක් වෙච්චු යාව. කෝපිපාට චිත්‍රයක පාවෙච්ච වින්ටේජ් කෙල්ලකට හැඟී මැව ඒ පින්සල් පාර ජීවත් වුණා. තාමත් ජීවත් වෙනවා හේසල් පාට ෆැන්ටසියක. අනේ ඉතින් කාබන් ඩයික්සයිඩ් එකක්මයි ආදරේ පපුයෙන් එළියට පනින්නේ. ආයෙත් පැපු ඇතුළට ආදරේ කාවදින්නේ ඔක්සිජන් එකක්මයි. ඒත් කවදාවත් දැනගන්න එකක් නැහැ ඇහි පිල්ලං සද්දෙන් පවා අඳුනගත්ත ඔයා රියලිටියේදී මට සයිනයිඩ් කියලා. ඒත් කවදාවත් දැනගන්න එකක් නැහැ ඇහි පිල්ලං සද්දෙන් පවා අඳුනගත්ත ඔයා රියලිටියේදී මට සයිනයිඩ් කියලා. බලාකුළු අතර වන්දි.

0: rấm rẻ,
1: quán ta rấm rẻ.
2: ಸದಾ ತನಕ ವಿಶ್ವಾಸ್ಯ, ಸದಾ ಹರಿತ ಬಿಸಿ ತುಂಬುವ ಸ್ರಾಕ್, ಸದಾ ನುಸರಣ ಶಕ್ತಿಯ, ಸದಾ ಆಕರ್ಷಣೀಯ ಪ್ರತಿಲಾಭ, ಸದಾ ತನಕ ವಿಶ್ವಾಸ್ಯ ಸಮಗಿನ್ ಸದಾ ಹರಿತ ಪ್ಲಾಂಟೇಶನ್ಸ್ ಲಿಮಿಟೆಡ್ ಅಪಿ ಸದಾಭಿಮಾನನೀಯ ಬಿಸಿ ತುಂಗನ ವಸವ ಮೆಸೆ ಸಮರಮು.
3: ඉතුරුම් ගිනුමකට 100% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: Prime Kalura. අභිමානවත් කළුතරින්. Swimming pool. Gym. Indoor cricket. Kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලූරා අලුත්වන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලූරා. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
5: වෙසක් පොහෝදා සඳ සෙවනේ, කූරගලින් එන සිල් සුවඳේ, බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
6: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක වෙසක්.
7: නේත්‍රාලෝක වෙසක්.
6: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව,
5: උත්තම ධාතු වන්දනාව,
6: වෙසක් තොරණ,
5: පහන් කූඩෝ,
6: සැදැහැගී
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ. සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
6: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
5: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
6: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
8: බැති බරදායකත්වය
9: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

ගිනිගෙන දැවෙනදය ජලය නිවා දැමිය හැකි වුවද ගිනිගෙන දැවෙන හිතේ ගින්න නිවා දැමිය හැකි සංවේදකය ආදරය නොවේද අසමාන චතුරශ්‍රවල පාද ප්‍රමේයන්ගේ සාධනයෙන් සමනය වුවද අසමාන පෙම්වතුන් සමනය වනුයේ ආදරයෙන් නොවේද ඉන්දිකා

නන්නාදනන නගරයක නන්නාදනන මිනිසුන් මැද හොයාගේ ඇස් දුටු විට ඔරලෝසු කටුන් අතර වුණේ සංසාරගත පුරුද්දක් ළඟ නුඹව හමුවුණ පළමු දවසේම එදාමෙන් අදත් මං ZAMPA

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: මන්ද

0: Ramre Hatay, Vinadi 49 ay.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit. ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: Crime Kalora Abhimanavat Kaluterin Swimming Pool Gym Indoor Cricket Kids Play Area Samagin Sial Sapiri Nivasa Samuhayata Obath Ekathu Wanna Crime Kalora Aluthwena Kaluterin Abhimanavat Jeevana Ratawak Rupiyal Million 19 Sita Kalutera Nagara Seemawen Crime Kalora Athuma Katha Karanna 13:22 Crime Land අලුතෙන කඩමු මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0716 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්

පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතියේ දවස්වල උදේ 10ට ජනියත් වැඩි වෙලා.

with Taranga. ඉතිං අද අපි අහන්නේ අපි අද කතා කරන්නේ මුලින්ම එයාව දැක්කම හුරු පුරුදු බවක් දැනුණාද කියලා. 1795 ආව නිමා කිව්වේ නිමන වෙන ආදරයක් ගැන කතාවක්. ඔව් එහි නව දකිති දැනුනේ සංසාර පුරුද්දක්. කවද හරි අපි වයසට ගිහපු කාලෙක හරි අහම්බෙන් හරි මුණ ගැහුණත් ඔයාව එදාටත් මට ඔයාව හැමම දැනෙයි. නිමා

සුබ මන්දාරම්රයක්. මීට අවුරුදු 17කට කලින් ඒස් දෙක මුණ ගැහුණු දින කොහොම අමතක කරන්නද? මාස කිහිපයක් රූපයක් නොදැක කතා කරලා මුණ ගැහිමට තීරණය කළා. සත්තයි අක්කේ මගේ හිතේ තිබුණු ඇස් දෙක. අක්කේ ඔයයි දවස අලුත් කළා. එහැගීම නැවත වතාවක් හදවතට අද දැනුණා. ඒක මහ මිහිරි හැඟීමක් මං තුලා.

හෙප්පුවයි හිතයි දුන්න දවස. එදා තමයි දවස අම්මගේ කංකරච්චලයටම මනමාලෙක් බලන්න ලකලාස් දෙන දවස. කෙසෙල් දාල පාට සාරියකට හදිසියම මහගත්ත සාරි ජැකට්ටුව කද්දිමට ගැලපුණා. ඔන්න ඉතිං හාහපුරා කියලා හෙප්පුවකුත් දෑත දරන් මනමාල මහත්තය බලන්න එබුණා. අනේ එයාගේ මිරුම් පාට ෂර්ට් එක මගේ සාරි ජැකට්ටුව එකම පාට. ඔන්න ඉතිං ගලපගත්තා. උඩබොත්තම අරපු කමිස අත් වැලමිටට නවාපු කටකොනක හිනාවක් රැඳුණු තැන්පත් ගතියෙන් ඔහු සිටි ඔහුට අනේමං හෙප්පුවක් දිල වැන්ද. හිතකනේ කැමැත්තක් එක්ක කුක්කුසුකුත් නොතිබම නෙමෙයි උපාසක මහතෙකුට මෙන් ඔහුට සද්දෙන් කියවන මාව පෑහෙනවාද? අවුරුදු දෙකක් අපි ප්‍රේම කළා. දෙවැනි අවුරුද්ද අපි මැරි කළා. එදා ජනවාරි මාසේ 15 වෙනිදා ඉරු දින දැකපු ඒ අහිංසක රූපේ අද මගේ අනාගත සැමියා. ස්තුති දෙවියනි, හොඳම හමුවීම පළමු මංගල සීන ජීවිතේම කර දුන්නාට. ජනා

0: rẻ,
1: anh ta rắm rẻ.
2: සදා තනික විශ්වාසයක් සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදා තනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදා අභිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
4: Yes, fortune soy.
5: Alutma rasaguna api vibe ekata set vela.
6: Kamathima vidiyakata oonama velawaka me fortune soy.
7: Alutena kaduma mila kasakala green super shaka. Maathale athurugiriya mulleriyawa narambala gane mula kampola. E vitarak nevi. Obe athi athi mutal surakshita aayojana kramayak osse yomu kara wata tihala prathilabha laba ganna. Danma katha karanna kasakala plantation 071-892-1767 kasakala samuha vyapare wetin.
8: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: විසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක විසක්
3: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: විසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදැහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
2: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
4: බැති බර දායකත්වය
5: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

සුබ මන්දාරම්රයක් වේවා තරංගක්කා. නුබනාව ඇයි මසිතනු දනිමි. මගෙන් වර දක්කුණෙද කියා. ඇස් රතු වෙන කෙලි කවට සිනාමැද. කුමක් පැවසුවත් ගණන් නොගෙන ඉඳ. සසරේ බැඳී සෙනෙහස විලසින්. වෙන් වෙන්නේ කොහොමද උන් හිටි හැටියේ. තවත් එක් භවයක අපි හමුවෙමු ආදරෙන් ලෙරංගනා. සුබ සන්ධ්‍යාවක් ආදරණීය තරංගා. මුලින්ම ආදරය කරන්න හිතෙන හදවතට ආදරය අරුත නොකියාම දැනිලා කියලයි මට හිතෙන්නේ. අද වැඩිය යමක් ලියන්නේ නැහැ. ලස්සන ගීතයකින් මගේ ආදර කතාව ලෝකෙට අරන් යන්න. හරිම ලස්සන හීතල දවසක ඔබේ ප්‍රේම ගීතාවලිය අහන ගමන්. නුවර එළියෙන් සංජීවා.

ආදරණීය තරංග අපේ ආදරයට දැන් මාස පහක් වුණා. අපි හැම වෙලා මාස තුනක් දැකපු පළවෙනි මොහොතේම මගේ ඇස් නතර වුණේ එයාගේ ඇස් ළඟ. ඒ ඇස් මන් දැකපු ලස්සනම ඇස්, මන් දකින්න ආස ඇස්, මගේ නමට ලියවුණු ඇස්, වෙන නැතකට හසුවෙන්නට ලෝභ වුණු ඇස්. ඉතින් අදටත් මං ආසම ඔයාගේ ඇස් වලට කියලා. දන්නවද මගේ ලස්සන නිල් ලැස් ළමයෝ, මං ආදරේ හැමදාමත් මීට ඔයාගේ හිතවතී. වාසනාවන්නිතින් ඔය ආදර කතන්දරේ ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක් වේවා. එදා මට හිතුණා අද ඉරුදා වෙන්න මේ තරම් පරක්කු නෑයි කියලා. මට හදිසුනාට අගලවත්තේ ලස්සන කඳු කොමලියට මාවන හිරු කුමාරයා එන්න ටිකක් විතර පරක්කු වුණා. මම ඇය දොළාසලට එනකල් බලාගෙන හිටියා පළමු හමුවීම අපේක්ෂාවෙන්. ලස්සන දොළට කිසිම හදිසියක් නෑ. එයා නිස්කලංක විදියට සුපුරුදු හඳින් ගලාගෙන යනවා. නමුත් මගේ හදවත ඇගේ සොඳුර දැක ගැනීමේ අපේක්ෂාවෙන් වේගෙන් හඬ නගනවා. මුළු පරිසරයම මට කිව්වේ මේ එන්න මගේ ආත්මීය බැඳීම කියලා. ඇත්තටම තරංග සුන්දර දවසේ මට හමුණු ආදරවන්තිය පෙර භවයේ ප්‍රාර්ථනා මහිමෙන් හමු වූ කෙනෙක් වුණා. එමා ජීවිතේ ලැබූ භාග්‍ය නිකවැරටියෙන් චම්පිකා.

ආදරෙන් අඩගහනෝ ඔබ කොහෙද කියලා හනෝ මම නෙමෙයි මගේ හදවත අනේ ඔබ කොහෙද ආදරෙන් කතා කරන්නේ කියන්න ඔබ කොහෙද

0: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
1: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
3: වට්ස්ඇප් කරන්න 0676 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලෙන් කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
3: කතා කරන්න 0777 300 940.
5: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
6: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
7: Net FM Alpha Studio with Kasani and Lehansa.
8: ආදරණීය සූර්ය තරංග දැනුන මන්දාරම් රැය මොනවා කියන්නද මේ සුන්දර අත්දැකීම ගැන? ඒ හැමවීම හරිම සංසාරිකයි. මට කියන්න තියෙන්නේ සසර මා සමග ඇවිද ආ ආදරය මේ භවයේදී මේ ඇස් ඉස්සරහට එන්න එපා. එන්න මතු භවයේදී හඳුනා ගන්නම් සසර හුරු පුරුදුකම. ඉවසන්න මේ භවයන් නිමාවන තෙක්ම. ස්තුතියි. එහෙම කියන්නේ සුජා. මං නොදන්නේ ඇයි එහෙම කිව්වේ කියන එක විතරයි. දවසක කියන්න හිතනොත් විතරක්. ආදරණීය තරංග, ඒස් දෙකපු පළවෙනි දවසම මට හිතුණා කාටත් කලින් ඒව මගේ වෙනවා නා කියලා. ඔව්, ඒස් මගේ වුණා. මං ගාක් ආදරය කළා. ඒත් ඒස් හැමදාට මයි කරගන්න බැරි වුණා තරංග. වැටියෙන් දිල් තමයි එහෙම කියන්නේ. ආදරණීය තරංග, මං අදටත් ආදරේ ගොඩාක් ඒස් දෙකට. පුදුම විදිහට ලස්සනට තිබ්බා ඒ කාලේ. හරිම දීප්තිමත්. ඇත්තමයි. ඉතින් අද එයාගේ උපන්දිනේ. මං වගේම දරු තුන්දෙනා ආදරේ යට ගොඩාක්. යට සුබම සුබ උපන්දිනයක්. අපේ ලෝකෙ ලස්සනට පාට වෙන්න ගොඩාක් වෙහෙසනවා. ඉතින් ඒ ඇස්වලට මං එදා වගේ ආදරේ මගේ මහත්තයෝ ඔයාට හීනයක් වුණේ අපේ ජීවිත ලස්සන කරන එක. එදත් අදත් එහෙමයි. මං බණ්ඩාර වෙලින් ඔයාගේ ආදරණීය සාගරී. සතුට කඳුළු වෙනවා සාගරී. වාසනාවන්.

සමහර දෑඟලි බැඳිලා සතුටින්. ඒත් සමහරු කියන්නේ මෙහෙම. මම පමුදේ. දිලිසෙන ඇස් මගේ කරගත්තත් මගේ ළඟ හිටිය ටික කාලයයි. යා යන්න ගියා. ඊට පස්සේ තවත් කෙනෙක් ළඟ වුණා. එයා අන්සතුයි.

ඔව් තරංග පුරුද්දක් වගේ දැනුණා. අතීත දවසක වාට්ටුවේ අප්පච්චි ළඟ ඉන්නවනා. බෙත්තුන්ඩෝ මට දුන්නා. හිනාවෙමින් ඔව් ඇස්වලින් හිනාවෙමින්. වසර 15ක් ගෙවිලත් ඒ හිනාව තාම මතකයි. ඒ පුරුද්ද නිසා වෙන්න ඇති නේද? කොහේ හෝ ඔබ හිඳී නම් තුටින්, කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්, මේ විසල් මෙහිතලයේ එය මගේ පැතුමයි, මගේ සතුටයි. නාලක එක හමුවීමක් අවුරුදු 15ක් පුදුමයි ආදරේ. ළඟ නැතිව නමුත් අතහර නොගන්න එක, කතා නැතිව නමුත් හැඟීම් පිරුණු එක, දකින්න නැතුව නමුත් මතකේ ජීවත් වෙන එක, දුරස් හිටියත් හිතෙන් සමීප වෙන්න එක, ආදරේ කියන්නේ අතල්ලගෙන ඉන්න එක නෙවෙයි, හදවත අල්ලගෙන ඉන්න එක. ලෝකෙට නොපෙනුන හිත දෙකකට පැහැදිලිව දැනෙන බැඳීමක්, ඒකයි ආදරේ. ඩොක්ටර් දිනේෂ් මගේ සඳ එදා යාගයස් දිලිසුනා. ප්‍රේමේ පිරුණ දයස් ළඟ දිලිසුනේ කඳුළු කැට. සැනෙන් බදාගෙන කපුල් ළඟ තැවරු ඒ ප්‍රේම හාදු ආදරෙන් මූණ රතු කරගෙන සදාකාලික ප්‍රේමයක් හදවත පුරවගෙන ඉඳ හිටක හදවතත් ශෝකාන්තයෙන් පුරවනෝ වෙනුවට මට සැරවෙන ආගින්න පුළුවනි. මට තරහා නෑ මං. ඇත්තමයි තරහා වෙන්නෙම නෑ. මගේ නොවන සඳ හරියට හැමෙන් අමන හොළඟ වගේ. ඇත්තටම මට ඔයාව අමතකුන්නේ හිමීට. මුලින්ම අමතකුනේ දිලිසුණු ඇස්. ඒ ඇස්වල පුරෝගත හැඟීම්. ඊට පස්සේ ප්‍රේම හාදුව. දුක්නාම කැන්ති ගියාම නොදැනීම වෙනස් වන එමුණ හැඩතල. ඊළඟට ඔයාගේ අසම ෂර්ට් එකේ පාට. මරං මං අරන් දුන්න සපත්තියවලේ පාට. ඊටත් පස්සේ ඔයා නිතරම බලඳින ඒ අතරලොස්සේ පාට. ඉතින් ඊටත් පස්සේ ළඟින්දන් යනකොට ඔයා තියලා යන සුවඳ. සමා වෙන මැනික. දැන් මට ඔයාගේ නමත් අමතකයි. ජනා ඒ කිව්වේ හැමදේම මතකයි කියන එක නේද?

ආදරණීය තරංග ගලපන්න හදුවත් එක වදනක්වත් එන්නේ නැහැ හිතට. සංසාරේ දැනුණ හුරු පුරුදු හිත මං ගැහැරලා මිරිඟුවකට පෙම්බැන්ද මට ආයේ කවදාවත් සංසාර බැඳීම් සරතමක් වේවි. මුළු ජීවිතේටම මං ලක්මාලී.

දන්නුනා නෑ එන්නම්. කඩුවෙල ඇඹිලිපිටිය උදේ පහේ සිලෝන් ටකරං බස් සීටීපී එකේ අපි කතා කරගත්ත විදියට හමුවෙන්න ප්ලෑන් කළා. මෙන්න මම ඉන්න සීට් එකේම කවදාවත් දැකපු නැති මේ ගෑනු ළමයා වාඩි වුණාම ආයෙත් මොන හොරු පුරුදුද. හොල් දෙකක් යන්න ඉස්සෙල්ලා අපි වචනයක්වත් නොදොඩ අත්ඇඟිලි පටලවගෙන ඉවරයි. මේ නාටුව ටික මොකටද? අපි ආත්ම ගණනාවක ආගිය බැඳීම ඔප්පු කිරීමට. දැන් වගේ නෙවෙයි ඒ දවස්වල. ඔව් ඒ දවස්වල නෑ, ඊටත් වඩා මන් දැන් ආදරේ ඉන්දිකා.

0: Mandar amra atai vinadi 48යි.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය
6: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
7: නේත්‍රාලෝක වෙසක්
6: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
7: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
6: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
7: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
6: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
7: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
6: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
7: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
6: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
8: බැතිබර දායකත්වය
7: දෙනුමින් නතර නොවී අවබෝධයෙන් එතෙරවන්න
6: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මන්දාරම් රැයක් තරංගක්කා අපි හම්බලා අවුරුදු 15ක් විවාහ වෙලා නම් අවුරුදු 6යි ඔහු සුපුරුදු බවක් දැනුණා එයා මගේම කරගන්න හිතුණා hina වෙද්දි හේන වෙන එයාස් මගේමයි හිතුණා අදටත් හරි ආදරෙන් මතක් කරන්න මං කැමති අපි හමුණේ අතීතයේ මතකයන් ආත්මහතක් ඒ දැත් අල්ලගෙන මං පෙරුම් පුරනවා මේ සසර පුරාවට එයා එක්කම යන්න මගේ එකම ප්‍රාර්ථනයයි ඒ ඇස්වලට කලින් මගේ ඇස් පිය වේවා මට වාරු නෑ දරා ගන්න ඔහු නැති ලොවක් හිරු ආදරණීය තරංග මගේ මැනික අවුරුදු 12කට පස්සේ ආයෙමත් ෆෝන් එකෙන් හම්බුණා මට ඒ ආදරය ගැන කියන්න වචන නෑ තරං ආදරේ දුරකථනයෙන් හරි අපි කතා කළානේ දෙයනේ මගේ සැනසිල්ල කියන්න වචන නැහැ මං නෙළුම්

ඉතාම ප්‍රේමයෙන් මිලිහුන් හදවතක් ඇස් දෙකක් සමහර විට තනි වෙන්නේ තනි ගමෙන්ම නෙවෙයි මතකයන් ගොඩාක් පුරෝගෙන හිත ඇතුළේ මිනිසුන්ට ආදරේ හිතෙන්න ඕනේ මිනිසු ආදරෙන් පැරදෙන්න ඕනේ ජීවිතේට හොඳම සහ නරකම පාඩම් කියලා දෙන්නේ ආදරේ තමයි ආදරේ හැමවීමත් නිවනක් අහිමිවීම ඊට වඩා නිවනක් වෙසක් පොය ලඟ නිසා වැඩියෙන් කල්පනා කරලා බලන්න

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිත්

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෙෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසයේ 30 දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝදා නෙතෙෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජී

0: ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසුවන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන්නනතුරුව පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30ට ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසුවන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසුවන්න ඓතිහාසික බලන්ගොඩ කෝරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා පහන්වනතුරු සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්ම දේශනාව සමගින් එක්කාසුවන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා පහන්වනතුරු නැත්නම් උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා එක්කාසුවන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසුවන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773 66 76 66 0773 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30ට ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. අද අඟහරුවාදා net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
1: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් මේ රාත්‍රියේ බලාපොරොත්තු වන්නේ net FM නාලිකාව තුලින් උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මාර්ථයට සමවදින්නටයි. මේ ධර්මය සෑම අවකාශයකදීම අපේ ඇතුළාන්තය සුවපත් කරනවා. ඇතුළාන්.

0: ජීවිතය සුවපත් කරගන්න කැමති කෙනෙක් මේ ධර්මයට සෑම අවකාශයකදීම එකතු වෙන එක ඊටාම වැදගත්. කිසිදාක ධර්මය අපිව අවුස්සන්නේ නැහැ. කිසිදාක ධර්මය අපිව අවුලුවන්නේ නැහැ. ධර්මය තුලින් අපට හැම වෙලාවකම සංසිඳීමක්මයි මතු කරන්නේ. නිවීමක්මයි මතු කරන්නේ. සංසිඳීම පිණිස නිවීම පිණිස ධර්මයේ පාවිච්චි කරන්න කැමති කෙනා ධර්ම ස්වභාවයත් Tamange ස්වභාවයත් එකම ස්වභාවයක් බවට පත් කර ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ධර්ම ස්වභාවයේ වෙන එකක් Tamange ස්වභාවයේ තව එකක් වුණාම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුල එයාට නැගී සිටීමක් ඇති වෙන්නේ. බුද්ධ ශාසනයේ ඇසුරයා ඉන්නවා කියලා කොච්චර හිතුවත් එයාට සැබෑවටම බුදුරජාන් වහන්සේගේ ධර්මාර්ථය තුළ ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පෙන්වා දෙන අර්ථය අපි අපේ මනස තුළ දරන්න පටන් ගත්තොත් අපිට මේ ලෝකේ වැටෙන්නේ ප්‍රෝඩාවක් හැටියටයි. මේ ලෝකය සැබෑවටම යථාර්ථය නෙමෙයි කියලා ධර්මයෙන් බලනකොටයි අපට පේන්නේ. ධර්මයක් නැති තැන මේ ප්‍රෝඩාකාරී ලෝකයට හසු වී සංස්කාරයන්ගේ ඇස්බැඳුමට යටත්ව අපට ඉස්සරහට යන්න වෙනවා. සංස්කාර කියන්නේ ඇස්බැඳුමක්. අවිද්‍යාව කියන්නේ අන්ධකාරයක්. විඥානය කියන්නේ මායාවක්. නාම රූප කියන්නේ පින්වත්නි නිරතුරු ඇතිවෙමින් නැතිවෙමින් යන නිරුද්ධ වී යන ස්වභාවයට ආයිතිවන දෙයක්. ඒ නිරුද්ධ වී යන ස්වභාවය දකින්න බැරි වෙන තාක්කල් ඉපදින බිඳෙන ලෝකයේ ලෝක ස්වභාවය තේරුම් ගන්න අපහසු වෙන තාක්කල් හැමදාමත් අපට දුක විතරයි. දුකට වැඩි යමක් අපේ ජීවිතේට හමු වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ස්වෛරීව ස්වාධීනව නැගිටින්න අපට පුළුවන් කමක් නැහැ. ස්වාධීනව නැගිටින්න අපිට හයිය නැහැ. ඇත්තටම ස්වාධීනව නැගිටින්න අපිට හයිය නැත්තේ අපිට මේ ලෝකේ ගැට ගැහිලා තියෙන විදිය තේරෙන්නේ නැහැ. එනිසා ස්වාධීනව තනියෙන් නැගිටින්න බෑ. එනිසා ධර්මයේ නිතරම අපිට කියන දෙයක් තියෙනවා. උපකාරාර්ථය. ඒ උපකාරාර්ථේ නැත්තම් අපිට කවදාවත් බුද්ධ ශාසන ඉහළට යන්න බෑ. උපකාරාර්ථේ නැතුව නැගිටින අයත් ඉන්නවා. ඒ පසේ බුදුරජාන් වහන්සේලා. උන්වහන්සේලා උපකාරයක් නැතුව නැගිට්ටේ. උන්වහන්සේලාගේ ජීවිතවල උපකාරයක් තිබුණේ. උන්වහන්සේලා ස්වෛරීව නැගිට්ටා. සසර පුරාවට වැඩි ප්‍රඥාව උන්වහන්සේලා තුල ඉස්මතු වුණා. පරක් තෙරක් කෙලවරක් පේන්නේ නැති සංසාරේ කාගේවත් උදව්වක් නැතුව හවුහරණක් නැතුව උන්වහන්සේලා නිවි ගියා. නමුත් අපට එහෙම නිවෙන්න තරම් ජවයක් නැහැ. අපට එහෙම නිවෙන්න හයියක් නැහැ. අපිට හැමදාමත් උවමනා කරනවා බුදුරජාණන් වහන්සේගේ රැකවරණය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ රැකවරණය තුලින් තමයි අපට සංසිඳෙන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සරණ ඇතුලේ අපට රැකෙන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල අපට නැගී සිටින්න බැරි වුණොත් තනියෙන් නම් කවදාවත් අපට නැගිටින්න බෑ. එනිසා බුද්ධ ශාසනේ පෙන්නනවා උපකාරාර්ථය. නිතරම දේශනාවල තියෙනවා බහූපකාරා කියලා. ඒ බහූපකාරා කියන ස්වභාවය ඇතුලේ ධර්මයේ පෙන්නන්නේ මූලික දේ තමයි කල්යාණ ධර්මයක් හම්බ වෙන්න ඕන. එනිසා බොහෝ දේශනා විග්‍රහ කරනකොට තියෙනවා මෙන්න මේ වගේ යෙදුමක්. මොකද්ද? අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ කියලා. ආර්ය ධර්මයට දක්ෂ නැත්නම් ආර්යයන් වහන්සේලා දකින්න දක්ෂ නැත්නම් ආර්ය ධර්මයේ තුල හික්මෙන්න දක්ෂ නැත්නම් එයාට මේ ලෝකේ රසවත් තැනක් හැටියට යථාර්ථවත් තැනක් හැටියට පාලනය කළ හැකි තැනක් හැටියට තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් තැනක් හැටියටයි එයා පිළිගන්නේ. එතකොට ඒ පිළිගැනීම නිවැරදි පිළිගැනීමක් නෙමෙයි. බුදුරජාණන් අපට වදාලා අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේ දකින්න නැත්තම් අරිය ධම්මස් අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයට දක්ෂ නැත්තම් ආර්ය ධර්මයේ තුල විනය නැත්තම් එයා හැමදාමත් දිසාව වැරදිවට ග්‍රහණය කරගන්නේ එයාගේ ප්‍රඥාව උඩුකුරු වෙන්නේ හැම වෙලාවකම එයාගේ ප්‍රඥාව යටිකුරුයි උපකාරාර්ථේ මෙන්න මෙතනින් තියෙන්න ඕන ආර්යයන් වහන්සේ දකින්න ඕන දැක්කත් වැඩක් නැහැ ආගිය තොරතුරු නම් කතා කරලා ඇවිල්ලා වැඩක් නැහැ ඒ ආර්ය ධර්මයට යාතුල ෘචියක් කැමැත්තක් තියෙන්න ඕන දැන් අද බලන්න සංගපිරිස ඇසුරු කළත් ආගිය මුලගිය තොරතුරු ටික අහලා එනවා ධර්මී ගැන කිසි වමනාවක් නැහැ ධර්මී ගැන කිසිම කැමැත්තක් නැහැ ආර්ය ධර්මයේ ඇහුවත් පින්වත්නි එයා නැගිටිනකොට ඒ ධර්මයට අතහැරිලා ආර්ය ධම්මස් අකෝ විදෝ ආර්ය ධම්මේ අවිනීතෝ කියන බවමයි මතුවෙන්නේ ආර්ය ධර්මයට දක්ෂ නැතිකමත් ආර්ය විනයට දක්ෂ නැතිකමත් අපි තුල හරියට ප්‍රකට වෙනවා මෙන්න මෙතන තමයි උපකාරාර්ථය තියෙන්නේ දේශනාව ඇහෙනකොට සුතා දතා ඒක හොඳට ශ්‍රවණය කරලා ඒක ධාරණය කරගෙන වචසා පරිචිතා එයා ඒක වචනිනුත් පුරුදු කරන්න ඕන මනසානුපෙක්කිතා එයා ඒ ධර්මයේ මනසින් දරන්න ඕන දිට්ඨියා සුප්පටිවිත්තා ලෝකෙම අවබෝධය කරා ගියත් එයාට වැඩන්නේ ලෝකේ නිවන් දැක්කත් එකයි නැතත් එකයි දිට්ඨියා සුප්පටිවිත්තා එයා යාගේ සම්මා දිට්ඨිය මේ ධර්මයේ කොච්චර දරලද මේ ධර්මයේ කොච්චර ඇතුළට අරන්ද කියන එක ඊට වැදගත් සාක්ෂිය වෙන්නේ නමුත් ඒ ස්වභාවය අද බොහෝ දෙනෙක් තුල දකින්න ලැබින්නේ එනිසා ඔබ දක්ෂ වෙන්න පින්වත්නි ඔබේ ජීවිතය තුළ පුළුවන් තරම් දක්ෂ වෙන්න මේ උපකාරාර්ථය ගොඩනගා ගන්න මේ උපකාරාර්ථය තුළ හැම වෙලාවකම දකින්න මේ වර්තමාන තත්වය තමන්ට ගිලිහෙන තත්වයක් බව වර්තමාන තත්වය තමන්ට ගිලිහුණාට කෙලෙසුන්ගේ නම් අඩුවක් නැතුව තමන්ගේ ඇතුළේ පිරෙන බව තමන්ගේ ඇතුළාන්තය තුළ කෙලෙසුන්ගේ පිරියාමක් තියෙන බව දකින්න ඒ තමන්ගේ ඇතුළාන්තය තුළ කෙලෙසුන්ගේ පිරියාම දකිනකොට ඔබේ ජීවිතය තුළ මහ පුදුමාකාර කෙලෙසුන්ගේ මිදීම පිණිස උත්තේජනයක් උවමනාවක් ඇතිවේ මේ වර්තමාන තත්ත්වයේ හරියට සැලසුම් සහගත වෙච්ච තත්ත්වයක් ඒක කවුරුත් සැලසුම් කරපු එකක් නෙමෙයි අනන්ත සංසාරේ නොයෙක් හේතු නිසා සැලසුම් වෙච්ච එකක් අද ජීවිතය ඇතුළේ සසර වැරදිච්ච කතා ගොඩක් තියෙනවා ඒකයි අද මේ තරම් අපේ ජීවිතවල සෝසුසුම් තියෙන්නේ ඒකයි මේ තරම් අපේ ජීවිතවල කඳුළු තියෙන්නේ එනිසාම ඔබට මේ දේශනාවේ මුලින්ම යෝජනා කරන්නේ උපකාරාර්ථය ඕන පින්වත්නි බුද්ධ ශාසනයේ කුවමනා නිසා තමයි බොහෝ දේශනාවල අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ කියන වචන යොදන්නේ යම් කෙනෙක් තුල ආර්යයන් වහන්සේ දකින්න නැත්නම් ආර්ය ධර්මයට දක්ෂ නැත්නම් ආර්ය ධර්මයේ තුල විනය නැත්නම් පින්වත්නි එයාට උපකාරාර්ථේ බිඳ වැටෙනවා උපකාරාර්ථේ බිඳ වැටිච්ච තැනක ධර්මී ඉස්සරහට යන්න බෑ උපකාරාර්ථේ වැටිච්ච තැනක ධර්මී බොහෝ කොට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ ඒ උපකාරාර්ථයත් එක්කම ඒ උපකාරාර්ථේම අවසානයේ අපට හැංගිලා තියෙනවා ඒ උපකාරාර්ථය බාහිරින් ඇතුළට අරගෙන ඇතුළේ සම්මර්ෂණේ ඇතුළේ විමසා බලන එක ඇතුළේ ගවේෂණය තමන් කළ යුතු බව ඒ ගවේෂණයට ඔබේ ඇතුළ ලෑස්ති වෙච්ච නැති බවක් පේන්න තියෙනවා වර්තමාන බෞද්ධයන්ගේ ඇතුළාන්තය ලෑස්ති නොවුණු බවක් තියෙනවා ඒ ඔබේ ඇතුළාන්තය ලෑස්ති කරගන්න තමයි බුද්ධ ශාසනය පෙන්වන්නේ සමාධිය කියලා එමනම් උපකාරාර්ථයත් එක්ක අපේ ජීවිතවල තියෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තියෙනවා ඒ වැදගත් දේ තමයි පින්වත්නි සමාධිමය හැකියාව භාවිතය කියන්නේ අන්නේකට ඒක ධර්මයේ නිතරම භාවයේ තබ්බ කියලා තෝරලා තියෙනවා උපකාරාර්ථයත් එක්ක භාවිතාර්ථය හරි වැදගත් දෙයක් මුළු බුද්ධ ශාසනයේම ගැඹුරු කුසලයක් ඇටියට අපට ඉස්මතු කළා නම් ඒ භාවනාවමයි පින්වත්නි භාවනාවෙන් තොරව යම් ශ්‍රාවකයෙකුට ඒ ගැඹුරු කුසලය උපද්දවන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපේ ජීවිතයේ භාවිතාර්ථය හරි වැදගත් දෙයක්. ඒ භාවිතාර්ථය තුළින් තමයි අවබෝධය කරා තමන්ගේ సంతානය ලෑස්ති වෙන්නේ. ඇතුළාන්තයේ සූදානම් වෙන්නේ. ඒ සූදානම් වුණු ඇතුළාන්තයකින් මොනවද විමසා බලන්නේ ඊළඟට එන ප්‍රශ්නය. ඒ විමසා බැලීමට අපි කියනවා පරිඤ්ඤය කියලා. පරිඤ්ඤය කියන එකේ අර්ථය තමයි පිළිසිඳ දැක්ම කියන එක. මේ ජීවිතය අවබෝධය කරා යනවා නම් එයාට පිළිසිඳ දැක්මක් ඕන කරනවා. පිළිසිඳ දැක්මක් නැති වුණොත් එයාට අවබෝධය කරා යන්න බෑ. ඒ පිළිසිඳ දැක්ම කියලා කියන්නේ තමා තුළම ඇති වෙන වින්දනය. තමන්ගේම සිතින් ඒ වින්දනයේ ධර්ම ස්වභාවයත් එක්ක දකිනවා. අපි හරි ආසයි මනාප වින්දනයට. ඒ මනාප වින්දනයෙන් තමයි අපි ලෝකේ ලුහු බඳින්නේ. අපි ආසයි සැප විඳින්න. අපි ආසයි සැප විඳින්න පුළුවන් විදිහට ලෝකෙ ලෑස්ති කරගන්න. අපි ආස නැහැ දුකත් එක්ක එකතු වෙන්න. සැප වේදනාව අපි තුල ඇති වෙනකොට ඒ සැප වේදනාවට හරියන ආකාරයට ලෝකෙ සංවිධානය කරගන්න අපි ආසයි. ඒ සැප වේදනාවට හරියන විදිහට ලෝකෙ සංවිධානය කරගනිද්දී ලෝකෙ කොච්චර සංවිධානය කරගත්තත් සැප කියන එක, සැප කියන ස්වභාවයෙන් සම්තෘප්තිමත් වෙනවා කියන එක කවදාකවත් කරන්න බැරි දෙයක්. ඒ කරන්න බැරි බව අවබෝධ කරගන්න එක, ඒක තමයි බුද්ධ ශාසන ඉලක්කේ පරිඤ්ඤයාර්ථය. උපකාරාර්ථය තමයි ආර්යයන්න් අදස්සාවි. ආර්යයන් අසල දකින්න නැත්තම් ආර්ය ධම්මස අකෝවිදෝ ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයට දක්ෂ නැත්තම් ආර්ය ධර්ම විනේ නැත්තම් උපකාරාර්ථේ නැහැ. භාවේ තබ්බාර්ථේ මොකද්ද? පුරුදු කරන එක සිත. තම තමාම පුරුදු කරන්න ඕන. ලෝකයේ කෙනෙකුට පුරුදු කරලා ඒක මට පරිත්‍යාග කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි අපි භාවිතා කරන්නේ සිත? භාවිතා කරන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. භාවිතය තුළින් තමයි අවබෝධයට අපේ ඇතුළ ලෑස්ති වෙන්නේ. අද ලංකාවේ බොහෝ බෞද්ධයන්ගේ ඇතුළ අවබෝධයට ලෑස්ති නැහැ. ඒ ලෑස්ති වුණු අභ්‍යන්තරයකින් මොනවද දකින්නේ? මොනවද අපිට නිකන් සාමාන්‍ය ලෝකයේදී දකින්න බැරි එබඳු භාවිතාර්ථයක් තුළ දැකිය යුතු දේ කවරක්ද? මොනවද දකින්න ඕන? තමා තුළම ඇතිවෙන වින්දනය, ඒ වින්දනයේ ස්වභාවය දකින්න හැකියාව තියෙන්න ඕන. ඒ වින්දනයේ ස්වභාවය දකිනකොට වින්දනයේ தত্ত্বය අඳුන ගන්නකොට ඒක තේරුම් ගන්නකොට ඒ තේරුම් ගැනීම තුළ මට මොකද්ද වෙන යහපත? මා තුළ, මගේ ඇතුළාන්තය තුළ මේ සංසාරේ දුක උපද්දවන මූලය, දුක සකස් කරන හේතුව ගැලවෙන්න පටන් ගන්නවා. මොකද්ද ඒ දුක සකස් කරන හේතුව? තණ්හාව. පහතබ්බාර්ථය තණ්හාව ගෙවා දැමීම. මේ තණ්හාව තරම් අපිව දවන තවන පුච්චන දෙයක් නෑ. තණ්හාවෙන් සිත මුදවා ගන්නවා නම් මේ කියන රටාවට යා විමසන්න ඕන. තණ්හාව දුරු වෙනකොට එයා තුල පින්වත්නි පිරිහීම ඇති කරන මූලික தත්වයෙන් එයාගේ සිත අයින් වෙනවා. පිරිහීම ඇති කරන මූලික தත්වය අපි කියන්නේ අකුසල මුල් කියලා. ඒ අකුසල මුල් වලින් අපේ සිත මිදෙනකොට අකුසලයෙන් මිදිච්ච තැන ස්වභාවයෙන්ම කුසලයේ මත ශක්තිමත් වෙනවා. ස්වභාවයෙන්ම අපේ හිත කුසලයේ මත යෙදෙන්න පටන් ගන්නවා. ඒ කුසලයේ මත යෙදෙනකොට අකුසලයේ දුරු වී කුසලයේ මත යෙදෙනකොට, ඒ කියන්නේ අකුසල් මුල් වලින් සිත මිදිලා කුසල මුල් මත සිත සකස් වෙනකොට එයා තුල ලෝකෝත්තරත්වයේ පිණිස, සංසිඳීම පිණිස, නිවීම පිණිස ඇතුළාන්තයක් තියනවා. දැන් ඒ ඇතුළාන්තය තුල නිවීම පිණිස අවශ්‍ය යමක් වේද, ඒ අවශ්‍ය දේ උපදින්න පටන් ගන්නවා. නිවීම පිණිස අවශ්‍ය දේ එයා තුල උපදින්න පටන් ගන්නවා. ඒකට අපි ධර්මයේ කියන්නේ උපාදේ තබ්බ කියලා. මොනවද උපදින්නේ? අන් කවර දෙයක්වත් නෙමෙයි. ඥානය. එයාට අතීත සසර හැඩය පේන්න ගන්නවා. ඒ සංසාරේ එයාට එයාගේ කතාව පේන්න ගන්නවා. එයාගේ කතාව විතරක් නෙමෙයි. සවිඥානික මුළු සත්ව ප්‍රජාවටම අදාළ තත්ත්වය එයාට පේන්න ගන්නවා. ඒ සාංසාරික තත්වයෙන් සිත මුදවා ගන්නවා නම් සිතේ කෙලෙසුන්ගේ මූල බීජයන්ගේ උදුරා දැමීම එයාට පේන්න ගටන් ගන්නවා. මෙන්න මේ පේන එකට තමයි බුදුරජාණන් වහන්සේ ඥානය කියලා ප්‍රභේදගතව පැහැදිලි කළේ. ඥානය කියන්නේ විස්තරාත්මක දෙයක්. එතකොට මේ ඥානය තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය තුලින් මුළු සසර තමයි පේන්නේ. චතුූපපාත ඥානයේ සසර සත්‍යයගේ කතාව පේන්න ගන්නවා. නැවත නැවත එකම ආකාරයකට සත්‍යයා සසරට වැටෙන විදිය, මේ සාංසාරික අත්දැකීම් අරුම පුදුම අත්දැකීම් නොවන බව, ඒවා අපි හැමෝටම හුරු පුරුදු පොදු අත්දැකීම් බව එයාට දැනෙන්න තේරෙන්න පටන් ගන්නවා. චතුූපපාත ඥානේ. ඒවා බුදුරජාණන් වහන්සේලා තුල තිබ්බ දේවල් කියලා ඔබ කියන්න පුළුවන්. හැබැයි කෙනෙක් අවබෝධය කරා යනවා නම් මේ ඥාන ඔස්සේ තමන් ඔසවා තබන්න පුළුවන් වෙන්න ඕන බුදු වෙන්න කියලා හිතාගෙන නෙමෙයි. එබඳු ඥානගත වීමක් නැත්තම් අර මුලින්ම කියපු උපකාරාර්ථයේ අවසාන කොටස මොකද්ද? සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා. තමන්ගේම දිට්ඨියෙන් සම්මා දිට්ඨියෙන් මේ කතාව දකින්න බෑ. ලෝකේ පිරිනුවම් පෑවට වැඩක් නැහැ. ඊට වැඩගත් සාක්ෂි වන්නේ පිරිනුවම් පෑමට මාතුල කොච්චර කිට්ටුකමක් තියනවද කියන එක. ඒ කිට්ටුකම ඉන්නේ ඥානය තමාතුල ඇති වෙනකොට මිසක් ඥානය බුදුරජාණන් වහන්සේ තුල තියෙනකොට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තුල තිබුණු ඥානයෙන් තමයි මේ අසහාය ධර්මය අපි සරමතු කළේ. මතුකොට භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා. අදත් ධර්මකායෙන් භාග්‍යතුන් වහන්සේ දකින්න පුළුවන්. රූපකායෙන් බැරි වුණා. ඒ ධර්මකායෙන් භාග්‍යතුන් වහන්සේ දකින්න කෙනා එයාගේ ඇතුළහන්තයේ තුල යා ඥානය හදන්න ඕන. අසාමාන්‍ය විදියට මේ ගැන ඥානයක් තිබුණේ බුදුරජාණන්සේ. සංවට්ඨ විවට්ඨ කල්ප ගණන් සත්‍යයේ කතාව බුදුරජාණන්සේ දන්නවා. නමුත් මට ඒ තරම් ලොකුවට ඒ කතාව දැනගන්න උවමනා නැහැ. මට භාග්‍යතුන් වහන්සේව විශ්වාසයි. බුදුරජාණන්සේ වදාළ ධර්මයේ ඇතුලේ මට විශ්වාසවන්තකමක් තියෙනවා. හැබැයි මාතුල මේ දැක්ම නැත්නම් එතනින් එහාට මට යන්න බෑ. මම සසර ඉපදෙමින් මැරෙමින් ආපු ගතිකත්වයේ මට තේරෙන්න ඕන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඉපදෙන මැරෙන සත්වයාගේ කතාව එයාට පේන්න ඕන චතුූපපාත ඥානෙ. ඉපදෙන මැරෙන සත්වයාට සාක්ෂිය ඉපදීපදී මැරි මැරි දුක් විඳ විඳ පීඩා විඳ විඳ සතරාපායට වැටි වැටි මේ සත්වයාට යන්න උනේ ඇයි? රාගානුසය පටිගානුසය ආදී අනුසේ තත්ත්වයන්ගේ මෝරා වැඩීම ඇතුළේ කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව දිට්ඨ්‍යාශ්‍රවාදී ආශ්‍රව තියෙනකම ඇතුළේ මේ ප්‍රශ්නේ උඩුදුවන්නේ. මේ ආශ්‍රවවලින් සිත මුදවා ගැනීම පිණිස ආසවක්කය ඥානය කියලා එකක් අපගේ භාග්‍යතුන් වහන්සේ තුල පැවතුණා. ඒ ආසවක්කය ඥානය ඔස්සේ අපිට අපිව කියවන්න අපිව විමසන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒ ඥාණය අපි තුල ගොඩ නැගෙන්නේ මේ ධර්මයේ තුලින් විමසා බැලුවොත් විතරයි පින්වත්නි. ඒ විදිහට විමසා බලනකොට පින්වත්නි අතීතයේ ආගේ ජීවිතේ කතාවත් මේ දැන් යාට ලැබුණු ජීවිත කතාවත් අනාගතයට යාට ලැබෙනවා නම් ලැබෙන ජීවිතේ ස්වභාවයත් එයාට ප්‍රකට වෙන්න ගන්නවා. මෙතනදී තමයි සසර කලකිරෙන්නේ. මිනිසු කියනවා නිකන් එපා වෙනකොට මට දැන් සසර කලකිරිලා තියෙන්නේ කියලා. නෑ පින්වත්නි. එයාට සසර කලකිරිලා නෑ. එයාට ජීවිතේ පා වෙලා විතරයි තියෙන්නේ. ජීවිතේ පා වීම වෙන එකක්. සසර කලකිරීම වෙන එකක්. සසර කලකිරීම කියන්නේ අවබෝධයට ඊට වැදගත් සාධකයක්. ජීවිතේ කලකිරීම කියන්නේ මරණයට වැදගත් සාධකයක්. ජීවිතේ කලකිරෙච්ච මිනිස්සු දෙවණියට උත්සාහ කරන්නේ ජීවිතෙන් පලා යන්න. පින්වත්නි මේ ජීවිතෙන් පලා යන එක කිසිම තේරුමක් නැහැ. ජීවිතෙන් පලා ගියත් සසරින් ගැලවිල්ලක් නැහැ. ගැලවුම් කරුවා වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. සසරෙන් ගැලවෙන්න යම් ශ්‍රාවකයෙකුට වමනා කරනවා නම් සසරෙන් ගැලවෙන්න කැමති කෙනා තමන් තුළ ඥාණයමයි හදන්න ඕන. අන් කවර දෙයක්වත් නෙමෙයි. එයා තුළ පරාර්ථ චර්යාව පිණිස මහා කාරුණික බවකින් මහා ප්‍රඥාවකින් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ශක්තිමත් වීමමයි යා තවදුරටත් කරන්න ඕන. මේ විදියට පින්වත්නි, එයා තුල ඥාණය ඇදෙනකොට, එයා තුල හිම ඥානයක් හැදෙනකොට පින්වත්නි, මේ කාම ලෝකේ ස්වභාවයත් එයාට තේරෙනවා, රූප ලෝකේ ස්වභාවයත් තේරෙනවා, ආරූප ලෝකේ ස්වභාවයත් තේරෙනවා. එයා තුල රැස්වෙච්ච පරණ කර්මයේ විසින් එයාට මේ தත්ත්වයේ උදා කොට ඇති බව එයාට පේන්න පටන් ගන්නවා. සාධනීය විදියට මේ தත්ත්වය වෙනස් කරන්න බැරි බව එයාට පේන්න පටන් ගන්නවා. එකෙන් කියන්නේ වෙනස් කරන්න බෑම නෙමෙයි, සාධනීය ආකාරයෙන් එයා බලාපොරොත්තු වෙන ආකාරයට මේ தත්ත්වය වෙනස් කරන්න බැරි බව එයාට දැනෙනවා. හේතුව කලින් සැලසුම් සාගත වෙච්ච කතාවක් වගේ එයාට එයාගේ ජීවිත කතාව දැනින්න ගන්නවා. පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් මේ කරන්න බැරි නම් මේක නියතියක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නියතිවාදයක් නෙමෙයි. පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඒ පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ ඉතා ඉහළ මානව ගුණධර්මත් එක්කයි. ඒත් හැමෝටම මෙහෙම වෙනස්කම් කරගන්න අමාරුයි. මේ සතර මහා ධාතුන්ගේ හැප්පීම ඇතුලේ හැමෝටම මේ වෙනස් වීම වලට යන්න බැයි. ඉතාම සුළු පිරිසකට වෙනස් වෙන්න පුළුවන් අවකාශයක් නැතුවම නෙමෙයි. නමුත් පින්වත්නි, ඒක කොච්චර ප්‍රමාණයකින් අපිට කරන්න පුළුවන්ද අපි දන්නේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ හුඟාක් සමාධිය ප්‍රබල, හුඟාක් දියුණු ආධ්‍යාත්මයක් තිබ්බ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට පුළුවන් සමාධියට සමවැදිලා ගැඹුරු සමාධියකින් නැගිටලා කෙනෙක්ගේ ආයුෂ කොච්චර තියනවද කියලා කියන්න. මේ ආරාමයේ හිටිය මේ පුංචි ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ වැඩිහිටි ස්වාමීන්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝ, දවසක් බැලුවා මේ පොඩි නමගේ ආයුෂ කොහොමද දන්නේ කියලා. උන්වහන්සේ සමාධියෙන් නැගිටලා බැලුවා. බලනකොට උන්වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. උන්වහන්සේට තියෙන බොහොම පොඩි ආයුෂයක්. බොහොම ටික කාලෙකින් උන්වහන්සේට ජීවිතය අත්හැරෙනවා. එහෙම පොඩි කාලෙකින් ජීවිතය අත්හැරෙන බව උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ දැකලා ඉතින් උන්වහන්සේට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඒ පොඩි ස්වාමීන් කතා කරලා ධර්මය ගැන කිව්වා, ජීවිතය ගැන කිව්වා, මරණය ගැන කිව්වා, උපත සහ මරණය අතර පවතින සම්බන්ධය කිව්වා. චුතියත් එක්ක ප්‍රතිසන්දිය කරා යනකොට කොහොමද ධර්මයක් දරන්නේ කියලා කිව්වා. කොහොමද සැහැල්ලුවෙන් ජීවිතය අතාරින්නේ කියලා කිව්වා. මේ ස්වාමීන් මේක හොඳට අහගෙන හිටියා. එමේ අහගෙන හිටියට පස්සේ උන්වහන්සේ කිව්වා, පොඩි නම කාලෙකින් අම්මා තාත්තා බලන්න කියන නෑනේ. ඒ නිසා පොඩි නම ගිහින් අම්මා තාත්තටත් කතා කරලා අම්මා තාත්තටත් මේ ධර්මයේ කියලා ඉන්න කිව්වා. පිටත් කරලා ඇරියා. උන්වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. කවදාකවත් උන්වහන්සේට මෙහෙම පිටත් වෙන්න අවස්ථාවක් දීලා නැහැ. පොඩි ස්වාමීන් නමක් නේ. උන්වහන්සේට හරි පුදුමයි මේ ගුරු ස්වාමීන් වහන්සේ කියපු දේ. හැබැයි ගුරුවරයා දන්නවා මේ පොඩි නමයි මේ ආරාමෙට ඉන්නේ. එයාගේ ජීවිතය අතෑරිනවා. ඉතින් උන්වහන්සේ එහෙම දැනගෙන අර පොඩි ස්වාමීන් වහන්සේ පිටත් කරලා යවුවා. තුනහස හිතන්න ඇති මේ දෙමව්පියන්ට පව මහ විශාල සංවේගයක් ඇති වෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ අපවත් වුණොත් අනේ අපේ ස්වාමීන් වහන්සේ අපිට දැක ගන්න බැරි වුණා, දන් ටිකක් පුදන්න බැරි වුණා කියලා යම් සංවේගයක් දෙමව්පියන්ට එන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති සමහර විට මෙහෙම පිටත් කරලා යවන්න ඇත්ති. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුළේ මේ වැඩ හිටිය මේ ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට කරපු අනුශාසනාව මේ ස්වාමීන් වහන්සේගේ මනසෙත් තදින් තිබුණා. උන්වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල ශක්තිමත් හිටියා. උන්වහන්සේ එක දෙයක් දැනගෙන හිටියා, ගුරු ස්වාමීන් වහන්සේ කවදාවත් ආයේ මේ පොඩි ස්වාමීන් වහන්සේ ඉන්නේ නැහැ කියලා. දවස් දෙකක් යනකොට තෝ ඒ ගමනට දවසක් හමාරක් යන්න ඇති. දවස් දෙකකින් පස්සේ හවසක පාත්‍ර සිවුරු අරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ ආරාමයට ආවා. හරි පුදුමයි. මෙහෙම කොහොමද උනේ කියලා උන්වහන්සේට හිතාගන්න බෑ. උනාසිට තුනා මේ එක්ක මගේ සමාධියවත් මොකක් හරි මනෝ ප්‍රාන්තික තත්ත්වයක් දෙහිම වෙන්නත් පුළුවන්නේ. සමහර අය මනෝ ලෝක මවාගෙන ඉන්නේ, මනෝ ව්‍යාධීන්ට පත්වෙච්චා ඉන්නේ. උනාසේ දක්ෂ කෙනෙක්. උනාසේ බැලුවා මගේ මනසේවත් පවතින මායාවක්වත්ද මම මේ ගැඹුරු සමාධියකින් සමවැදිලා කෙනෙක්ව අරමුණු කරලා එයාගේ ආයුෂ ගෙවෙන ආකාරය පිළිබඳ මට අදහසක් තියෙනවා, මෙන්න මේ කාලේ ආයුෂ ගෙවිලා යන්න පුළුවන් කියලා අදහසක් තියෙන්නේ. නිශ්චිතව කියාගන්න බෑ මොකින් මැරෙනවද, කොහේ මැරෙනවද, කොතන මැරෙනවද, එහෙම කියන්න බෑ. නමුත් උන්වහන්සේට ආයුෂ පේනවා. ඉතින් මේක මගේ මනසේ තියෙන මනෝප්‍රාන්තික තත්ත්වයක්වත් දන්නේ නැහෙනි කියලා අර ගුරු ස්වාමීන් වහන්සේ එදා උදේම ගැඹුරු සමාධියකට සමවැදුනා. ඒත් ඒ සමාධියට සමවැදුනා ඒ පුංචි ස්වාමීන් වහන්සේ අරමුණු කරලා බලනකොට පේනවා අවුරුදු 85ක් ආයුෂ තියෙනවා. දැන් පහුගිය දවසක බලද්දි පෙනුනේ බොහොම අඩු ආයුෂයි, ජීවිතේ අන්තිම කාලේ වගේ. නමුත් දැන් පේනවා අවුරුදු 85ක් ආයුෂ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හරි පුදුමයි මේ ගැන. අර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ගෙන්නවා. ගෙන්නලා ඇහුවා පොඩි නම කොහොමද ගියපු ගමන? හොඳයි කිව්වා. අම්මට ධර්ම කිව්වද කියලා? ඔව් කිව්වා. තාත්තට ධර්ම කිව්වද? ඔව්. එයත් දන් පිදුවද? ඔව්. යන ගමන කොහොමද කියලා ඇහුවා. හොඳයි කිව්වා. වෙලාවට යන්න පුළුවන් වුණාද කියලා ඇහුවා. අනේ ස්වාමිනී බැරි වුණා කිව්වා. පොඩි නම මොකද බැරි වුණේ කියලා ඇහුවා. ස්වාමිනී මේ යනකොට අනෝරා වැස්සක් ඇවිල්ලා ගඟ දෙගොඩ තලා ගලනවා. ඒ ගඟට එක ගහක් පාත්ලා ලොකු මේ දිඹි ගොටුවක්. ඒ දිඹි ගොටුවේ දිඹියෝ වාතුරට වැටිලා ලොකු දිඹි ගොටුවක්. ඒ දිඹියෝ හරියට දඟලනවා ගසාගෙන යන ගමන්. ස්වාමිනී මම මගේ පපු ප්‍රදේශයට විතර වතුර පිරෙනකම් මං ඒ ගඟ මැදට ගිහින් අතු කෑල්ලක් අරගෙන ඒ දිඹි ගොටුවේ දිඹි ඔක්කොම අයින් කළා ගසාගෙන යද්. ඒ නිසා ස්වාමිනී මට හෝරා දෙක තුනක් ඒකට ගත වුණා. හෝරා දෙක තුනක්ම ස්වාමිනී මට ගත වුණා කිව්වා. ස්වාමිනී ඒ නිසා මට වෙලාවට යාගන්න බැරි වුණා කිව්වා. අන්නේ කුසලය නිසා අවම ආයුෂ තිබ්බ කෙනෙක් උපරිම ආයුෂයට ගියා කියනවා. ඒක නිසා අපිට තේරෙන්නේ නැහැ මේක. ගුණධර්ම නම් මැරෙන්න දෙන්න එපා. පරණ හේතුඵල ධමින් සකස් වෙලා තමයි සමහර සත්වයන් තියනවා. ඒ තත්වයන් අපිට තේරෙන්නේ නැහැ. ඒවා හරි ප්‍රතිබල සම්පන්න තත්වයන්. ඒවට අපේ චේතනාදී බලපාන ওই ප්‍රතිබල සම්පන්නකම මෝරා වැඩෙන අකුසලයේ පැත්තෙත් එහෙමයි. සමහර අකුසල් තියනවා. ඒ දිට්ඨ ධම් වේදිනිය වශයෙන් වේගෙන් Tamanට බලපෑම් වෙන්න පටන් ගන්නවා. ඒක හිතාගන්න බෑ කොහොමද විපාකෙ පිණිස ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ නිසා ඔය වගේ ස්වල්ප තත්ත්වයන් ඇතුලේ වුණත් මහා ආනිසංසයක් ලැබෙන අවකාශයන් තියෙනවා හැමෝට මේක වගේ කියලා අපිට කියන්න බෑ. ඒකයි මේ කර්මයේ හැසිරෙන විදිය සාමාන්‍ය කෙනෙකුට විෂය වෙන්නේ නැත්තේ. ඒතරික හැසිරෙන විදිය විෂය වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ නිසා මම මේක කියන්න උත්සාහ කළේ මේ අපි කිව්වට මේ හේතුඵල ධමින් හැදිච්ච එක කියලා. ඒක ඇත්ත. මේ තත්ත්වයන් අපි හිතන තරම් වෙනස් කරන්න බෑ. මැදිහත් උනාටම වැඩක් නෑ කියලා කිව්වට ඇතැම් තත්ත්වයන් තුළ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් සාධනීය වෙනස්කම් කරන්න පුළුවන් අවස්ථාත් නැතුවාම නෙමෙයි. එම අවස්ථාත් නෑ කියලාම අපිට කියන්න බෑ. ඒවා හැබැයි සුළු වශයෙන් පවතින. පරණ හේතුඵල ධමින් සකස් වෙච්ච නාම රූප පරම්පරාවක් තියෙන්නේ. අවිද්‍යාවේ බලපෑම, කර්මයේ බලපෑම, තණ්හාවේ බලපෑම, පෙරයා ගත කරපු ජීවන චර්යාවේ උපාදානීය ස්වභාවය ඇතුලේ අභිනන්දනය කරපු ස්වභාවය ඇතුලේ ගොඩනැගිච්ච තත්ත්වය, මෙන්න මේ බොහෝ දේවල් අපිට බලපානවා. ඒ බලපෑම ඇතුලේ සකස් වෙච්ච ජීවිතයක් අපිට තියෙන්නේ. පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඔබ ඔය ලෝකේ පෙරලියක් කරන්න උත්සාහ කළා. ඒ තරම් ලෝකේ පෙරලියක් කරලා ජීවිතය අතහැර දාපු අය නැහැ. ඒ නිසා ජීවිතය ගැන මැදහත් වෙන්න, උපේක්ෂා සහගත වෙන්න, ධර්මයට දොරකුල් හැරගන්න. ධර්මය හරහා බලනකොට හැම තැනම කුසල් පෙනී, හැම තැනම පින් කරගන්න පුළුවන් ක්ෂේත්‍රය පෙනී. ඒ ක්ෂේත්‍රය ඇතුලේ සිත්සේ හැසිරෙන්න භාග්‍යවතුන් වහන්සේ පැත්තකින් තියාගන්න. ජීවිතේ ගැටලු, කම්කටොළු, ප්‍රශ්න එනකොට මේ වගේ දෙයකට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් මට කොහොම උත්තර දෙයිද කියලා ධර්මයේ ඉස්සරහින් තියාන බලන්න. ඒක ලස්සන විසඳුම් පෙනේවි. එබඳු ජීවිතයකට විතරයි පුළුවන් ප්‍රඥාවෙන් සදාතනික නික්මීම දක්වා, සදාතනිකවම තමා තුළ සමුගැනීමක් දක්වා, චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන වාසය කරන්න පුළුවන් අන්න එබඳු ශ්‍රාවකයෙකුට විතරයි. මේ වගේ අවකාශයකදී බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් මොන විදියට මන් දෙස බලයිද? මන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු අර්ථයක් දරයිද කියලා තමන්ව විමසනකොට පින්වත්නි, එයා තුළ ආර්ය මාර්ගය තුළ ශක්තිමත්කමක්මයි මතුවෙන්නේ. හොඳට අද මිනිසුන්ගේ ජීවිත දෙස බලන්න, ඔවුන්ට බුද්ධ ශාසනයේ නාමෙන් බොහෝ දේවල් තියෙනවා. හැබැයි ආර්ය මාර්ගය තුළ ශක්තිමත් වීමක් නැහැ. ඒ නිසා ලංකාවේ බොහෝ බෞද්ධයන් තුළ බුද්ධ ශාසනයේ වෙනුවෙන් මිය යන්න උනත් පෙළ ගැහින්න ලෑස්ති. මිය යන්න උනත් පෙළ ගැහින්න ලෑස්ති වුණාට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තියක්ය කියලා වදාළ. ධර්ම දායාදය යැයි අනුදැන වදාළ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත ශක්තිමත් වෙන්න කවුරුත් නැහැ. ඒ නිසා බොහෝම සුළු පිරිසකට තමයි ආර්ය මාර්ගයට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ක්‍රමානුකූලව ආර්ය මාර්ගය තුල පවා ಗುಣධර්ම දියුණු කර ගැනීම පිණිස, ආර්ය මාර්ගය තුල පවා ඒ ಗುಣධර්ම වඩාගෙන ටිකෙන් ටික වැඩි දියුණු කර ගැනීම පිණිස. ඇත්තටම මෙතන වැඩි දියුණු වීම කියලා අපි අදහස් කරන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි. වැඩි දියුණු වීම කියලා අදහස් කරන්නේ එකම තැනකදී මේ මොහොතේදී මුළු ආර්ය මාර්ගයේම වැඩෙන මට්ටමට අපි තුල යම් නැගී සිටීමක් මතු වෙන්න ඕන. මිනිසුන්ගේ ජීවිතවල ಗುಣධර්ම නැතුවම නෙමෙයි, ಗುಣධර්ම තියෙනවා. දැන් ඉස්සරහට අපට එළඹෙන්නේ වෙසක් සමය. ඒ වෙසක් සමයේ මිනිසු ಗುಣධර්ම වෙනුවෙන් මාන බලනවා. හැබැයි අපිට ඒ ಗುಣධර්ම ඇතුලේ අවබෝධයේ දක්වාම එසවෙන්නේ කොහොමද? අවබෝධයේ දක්වාම මම මගේ ජීවිතයේ සම්මාදිට්ඨිය පැත්තෙන්, ප්‍රඥාව පැත්තෙන්, ඥානයේ පැත්තෙන්, පූර්ණ අවබෝධයේ පැත්තෙන් මම කොහොමද මාව ඔසවා තබන්නේ කියන සාකච්ඡාව වෙනදටත් වඩා වැඩියෙන් ඇති වෙන්න ඕන වෙලාවක් මේක. දැන් ඉස්සරහට වෛශාක්‍ය මංගල්‍යයත් එක්ක මිනිසු ආධ්‍යාත්මික ප්‍රබෝධයක්, ආධ්‍යාත්මික ගමන් මගක් පිළිබඳ මිනිසු තමන්ගේ පරිකල්පනා ගොඩනගා ගනිමින් ඉන්නවා. ඒ ආධ්‍යාත්මික ගමන් මගේ සුවිශේෂ සම්දිස්ථානයක් හැටියට ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ දන් දීම ඒක ඉතා වැදගත් දෙයක්. දන්සල් දීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නොයෙක් බුද්ධ පූජා පැවැත්වීම, මේවා ඉතාම වැදගත් දේවල්. හැබැයි මේ වැදගත් දේවල් එක්ක නිවනට ඒ වැදගත් කාරණා හරවගන්නේ කොහොමද කියන එක අපි අපේ ප්‍රධාන සාකච්ඡාව කරගන්න ඕන. එහෙම නැති වුණොත් අපට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මාර්ථය තුල නිකම්ම අපේ ඇතුළාන්තයේ ධර්මයෙන් වෙන්ව ධර්ම ස්වභාවයෙන් පරිබාහිරව පවතිනවා. ඒ ධර්ම ස්වභාවයෙන් පරිබාහිරව පවතින හැම වෙලාවකම අපේ සිතේ අරක් ගන්න කෙලෙස් ටික, රාගය බලවත් වෙන්නේ, ද්වේෂය බලවත් වෙන්නේ, මෝහය බලවත් වෙන්නේ. අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් තුළ මතුවෙන්න ඕන අවබෝධාත්මක චින්තනය එයා තුළ මිය ගියොත් මේ බුද්ධ ශාසනය පිළිබඳ අපි කොයි තරම් දේවල් ගැන සාකච්ඡා කළත් අපට පුද්ගලිකව ලොකු ප්‍රයෝජනයක් නැහැ. බුද්ධ ශාසනයේ ඉහළ අර්ථය වන්නේ මම කොහොමද මගේ විමුක්තියට එකතු වීම, ලෝකයා කොහොමද ඒ අයගේ විමුක්තියට එකතු වීම කියන එක නෙමෙයි බුද්ධ වචනේ සලකන්නේ. බුද්ධ වචනේ නිරතුරුව සලකා බලන්නේ මම කොහොමද විමුක්ත ස්වභාවයට එකතු වෙන්නේ, මගේ ආධ්‍යාත්මික කොච්චර නිවිලද, මම ආධ්‍යාත්මිකව කොච්චරම් සංසිඳිලාද, ඒ සංසිඳීම කලින් හිටියට වඩා තිබුණට වඩා අඩුද වැඩිද, මෙන්න මේ විදියට තමන්ව සම්මර්ෂණය කර කර බලමින් තමන්ගේ ಗುಣධර්ම ටිකෙන් ටික ඔසවා තබන්න අපි දක්ෂ නොවුනොත් මේ බුද්ධ ශාසනය කෙසේ වෙතත් අපේ ඇතුළාන්තේ නම් ಗುಣධර්ම මිය යනවාමයි. පින්වත්නි, අපට මේ ස්වල්ප ಗುಣධර්ම ඇතුළේ වුණත් එකම තැනකදී මුළුමහත් ಗುಣධර්මා වළියම හදන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මාසෙන් මාසෙට දියුණු කරන එකක් නෙමෙයි. ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ පින්වත්නි අපේ ජීවිතේ මේ මොහොතට අදාළව දියුණු වෙන දෙයක්. මුළු ආර්ය මාර්ගයේම මේ මොහොත තුල වැඩෙනවා නම් එයාට අවබෝධය දුරින් තියෙන දෙයක් නෙමෙයි. අපට සිද්ධ වෙලා තියෙන්නේ අපි ඇතැම් ගුණධර්ම දියුණු කරනවා. හැබැයි මේ ගුණධර්ම අපේ සීමා වෙලා තියෙනවා එක සන්දර්භයකට. ඒ එක සන්දර්භයකට ගුණධර්ම සීමා වුණාට පස්සේ අපිට අවබෝධය කරා යන්නේ ඒක ඉතා බැරෑරුම් කෘත්‍යයක්. ඒකින් අදහස් කරන්නේ අපි සුගතිය යන්නේ කියන එක නෙමෙයි. බුද්ධ ශාසනයක් ඉදිරි අපිට ස්වල්ප කුසලයක් පවා ප්‍රතිබල සම්පන්න විදියට ගොඩනගා ගන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ඒකයි අපි අර මේ දේශනාවේ පැහැදිලි කරේ පුංචි ස්වාමීන් වහන්සේ නමක් කරපු ස්වල්ප ක්‍රියාවකින් උන්වහන්සේට පරමායුෂම අත්දකින්න ලැබුණා කියලා. බුද්ධ ශාසනය කියන්නේ බඳු තැනක්. ස්වල්ප ආයෝජනයකින් පවා ප්‍රතිලාභේ නම් ස්වල්ප නෑ. ස්වල්ප ආයෝජනයක් පවා මහා ප්‍රතිලාභයක් උරුම කරනවා. ඒක මේ බුද්ධ ශාසනයේ පවතින සුවිශේෂ දෙයක්. අපි උත්සාහ කරන්න ඕන පින්වත්නි, එකම තැනකදී මුළු මහත් ගුණධර්මාවලියම වැඩෙන ආකාරයට ජීවිතේ ගොඩනගා ගන්න. අපි තුල සන්දර්භගත ගුණධර්ම නැතුවා නෙමෙයි, ආවේනික ගුණධර්මවල හිමිවීමක් තමයි තියෙන්නේ. සන්දර්භගත ගුණධර්ම ටිකෙන් ටික තියෙනවා. ඔබ මේ දේශනාව ඇහෙන වෙලාවේ ඔබ තුල ඇතිවෙන සංයමය ඔබට මහ විශාල යහපතක්. ඔබ මේ දේශනාව අනුව විමසා බලන එක ඔබගේ කෙලෙස් අහුස්සලා ඔබව අවුල් කරන මට්ටමේ කතාවක් නෙමෙයි. එනිසා මේ සන්දර්භයට ඔබ එකතු වෙලා ඉන්නකම් ඔබ කොහොමත් සංසුන්. සංඝයා ඇසුරු කරද්දී, ස්වාමීන් වහන්සේලා එක්ක ගනුදෙනු කරද්දී ඔබ තුල කොහොමත් සංසුන්කමක් තියෙනවා. හැබැයි එහෙම සංසුන්කමක් තිබ්බට ආවේනික තත්ත්වයේදී එදිනෙදා චර්යාත්මක ඔබ තුල ඇතිවෙන ගනුදෙනුවලදී ඔබ තුලේ සංසිඳීම තියෙනවද කියන බරපතල ප්‍රශ්නය තියෙනවා. අන්න එතනදී තමයි අපේ ධර්ම දායාදය සැබෑවටම අපට අදාළ නැති බව අපට දැනෙන්න පටන් ගන්නෙ. සැබෑ ධර්ම දායාදේ වනාහි කෙලෙස් සහගත ලෝකයෙන් කෙලෙස් සහගත సంతාණයට චෝදනාවක් එන්නේ නැති විදිහට තමන්ගේ ඇතුළාන්තයේ තුල නිවීමයි සැබෑ ධර්ම දායාදේ කියන්නේ. කෙලෙස් සහගත సంతානයකින් කෙලෙස් සහගත ලෝකයක් එක්ක එකතු වී වාසය කිරීම ධර්මදායාදේ නෙමෙයි. එහෙම එකතු වෙලා වාසය කරද්දී සමහර විට ඔබ ධර්මී නාමයෙන් බොහෝ දේවල් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. වත්පිළිවෙත් පුරනවා වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයේ යැයි ඔබට මුණ ගැහිච්ච සංස්කෘතික ධාරාවේ ඔබ ඉහළ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. හැබැයි සැබෑ ධර්මදායාදේ කියන්නේ මේ මොහොතට වර්තමානයේට ඔබ ආර්ය මාර්ගයත් එක්ක ගත කරන සුසංයෝගය, ආර්ය ෂ්ටාංගික මාර්ගයේම ඔබට මේ මොහොතේ හමු වීම, ඒක තමයි සැබෑ ධර්මදායාදේ. ආර්ය ෂ්ටාංගික මාර්ගයේම මේ මොහොතේ මුණ ගැහිීම කියන්නේ කෙලෙස්සහගත ලෝකයේ අභියෝගයක්, ඒක ඇත්ත. හැබැයි දක්ෂ වුණොත් මේ අත්දකින අත්දැකීම ආර්ය මාර්ගයෙන් සුවපත් කරගන්න පුළුවන්. මේ අත්දැකීමේ සුවපත් බව, يعني වර්තමානයේ සුවපත් බව කියලා අපි අදහස් කරන්නේ කුසලා කුසලතාවය තුළ භවයට අදාළ විදිහට අනාත වන ආකාරයට ඔබේ සනාතකම බිඳ වැටිලා කුසලය අහිමි වෙලා ධර්මය අහිමි වෙලා අනාත වන ආකාරයට මමත්වයේ ඉදිරිපත් වෙලා පුද්ගල භවකින් ආත්මීය දෘෂ්ටියකින් මේ මොහොත ඔබ ඔබගේ ජීවිතේ ගත කරන කමක් ඔබට තියනවා නම් පින්වත්නි, ඒ තියනකම ඇතුලේ ඔබට ධර්මදායාදය අහිමි වෙනවා. ආර්යෂ්ටාංගික මාර්ගයේම මේ මොහොතට අදාළ කරගන්නේ කොහොමද කියන බැරෑරුම් ප්‍රශ්නය ලංකාවේ බෞද්ධ විශ්වරහ තියෙනවා. හැබැයි දක්ෂ වුණොත් ඒක අභියෝගයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මේ වර්තමාන අත්දැකීම ඇතුලේ සුඛ සහගත අරමුණු හඹාගෙන යනව වෙනුවට ආර්ය සත්‍යයෙන් විමස ගන්න පුළුවන් නම් ඇහෙන පේන දැනෙන හිතෙන ලෝකය ජීවිතය කියලා ඔබ කියනවා. ඔබට ජීවිතය කියලා වර්තමානයේ මුණ ගැහෙන්නේ එපමණයි. ඔබ මට කියන්න වර්තමානයේ ජීවිතය කියලා ඔබට පේන ඇහෙන දැනෙන හිතෙන අත්දැකීමට වඩා අබමල් රේණුවක හරි අත්දැකීමක් ඔබට වර්තමානයේ උරගාන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. මේ පේන ඇහෙන දැනෙන හිතෙන කියන අත්දැකීම් පරාසය, මේ අත්දැකීම් පරාසය ඇතුලේ පින්වත්නි අපි තුල පවතිනවා ආස්වාද ජනක ලෙස පිළිගැනීමකින් ඒවා පසුපස දුවනකම. මේ දුවන එක හරිම වෙහෙසයි. මේ ගමනේ මැරෙනකම් අපිට දුවන්න වෙනවා. මේ දුවනකොට ඇතිවෙන විඩාබරකම, අපි තව විදිහකින් කිව්වොත් මේ ගමනේදී ඇතිවෙන සංස්කාර නැවත නැවත භවය අනාථ කරනවා. බුද්ධ ශාසනයක් ලැබිලත් මේ බඳු අනාථකමක් නම් තියෙන්නේ. බුද්ධ ශාසනයක් නැති වෙලාවක අපට හිතා ගන්න පුළුවන් ඒ අනාථකම කොච්චර බරපතලයිද කියලා. මේ ඇහෙන පේන දැනෙන හිතෙන අත්දැකීම විතරයි වර්තමාන අත්දැකීම. මේ අත්දැකීම දුක්ඛාරිය සත්‍යෙන් විමස ගන්න පුළුවන් නම්, මේ අත්දැකීම හේතුඵල වශයෙන් විමස ගන්න පුළුවන් නම්, මේ අත්දැකීම අත්දැකීම් සහගත කමට ලෝකයා වගකිය යුතු නැති බවත්, මේවායි පවතින ධර්ම ස්වභාවය සහ හේතුඵල වශයෙන් පවතින අන්තර් සම්බන්ධය දකින්න පුළුවන් නම්, දෙවියෙක්කෝ බඹෙක්කෝ මාරයෙක්කෝ ශ්‍රමණයෙක්කෝ බ්‍රාහ්මණයෙක්ක�ෝ ලෝකේ කවරෙක්වත් නිර්මාපක අවකාශයකට ගියපු දෙයක් නෙමෙයි මේක. නිර්මාපකයෙක් නෑ. මේ හේතුඵල වශයෙන් සකස්සුණු බවක්, මේ සකස් වීම ඇතුලේ මේ අත්දැකීමට මට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා අත්දැකීම තුළම වාසය කරන්න පුළුවන් නම්, එතන යාට සම්මා දිට්ඨියක් තියෙනවා. එයා දැන හෝ නොදැන යා සම්මා දිට්ඨිකයි. නොදැන මෙබඳු තත්වයකට එන්න බෑ. මොකද මෙබඳු ප්‍රශස්ත කියවීමක් බුදුරජාණන් සෙනමක් විතරයි අපට වදාරන්නේ. ඒත් එක්කම පින්වත්නි, එයාට හැම වෙලාවකම ඒ විදිහට හිතන්න ජවයක් තියෙනවා නම්, එයා උත්සාහවත් වෙනවා නම්, එතන සම්මා වායාමයේ තියෙනවා. මේ සිතේ ස්වභාවයක් තමයි අතීතය හෝ අනාගතය හෝ අනුව හැසිරෙන එක. ඒක අපිට හොඳ හුරුවක් තියෙන දෙයක්. අතීතය හෝ අනාගතය අනුව හැසිරෙන්නේ නැතුව මේ මොහොතේ ජීවිතයයි ඔබට මුණගැහෙන තැනදී, මේ මොහොත ඊළඟ මොහොතට හෝ මේ මොහොත පෙර මොහොතට හෝ සම්බන්ධයයි, තුන්කාලීන එකම රිද්මයක් පවතිනවා යයි ඔබ තුල පවතින හුදු දෘෂ්ටිය නැතුව මේ මොහොත හොඳම අවස්ථාවයයි, මෙබඳු අවස්ථාවක් ආයේ කවදාවත් මුණගැහෙන්නේ නැතයි ඔබට මේ මොහොතට විතරක් එකතු වී සියලු සුසංයෝගයන් පිළිබඳ මැදහත් සිතින් වාසය කරන්න පුළුවන් නම්, එතන සම්මා සතිය තියෙනවා. මේ මොහොතේ අත්දැකීම ඇතුළේ කෙලෙස් සහගත වටපිටාවකින් දිගින් දිගට දිගින් දිගට ඔය පින්නතුන්ලා තුල විතර්ක විචාර කරන්න ඇති මට්ටමක් තියෙනවනම්, එතන පින්වත්නි ඔබ තුල සම්මා සමාධිය තියෙනවා. මෙබඳු ප්‍රශස්ත ආධ්‍යාත්මික ධර්මදර බවක් ඔබ තුල තියෙනවනම්, සම්මා වාචා කම්මන්තා ජීව මේවා තමන් තුල નિરાයාසින් හැදෙනවා. ඒවට අමුතුවෙන් වීරිය කරන්න දෙයක් නැහැ. මේ විදියට බැලුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගයම මේ මොහොතට අදාළයි. මේ මොහොතට අදාළ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය මත යම් ශ්‍රාවකයෙක් යෙදෙනවනම්, යම් ශ්‍රාවකයෙක් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් බවක් තියෙනවනම්, මේ මොහොතේ භව නිත්‍යකින් භවයට ඇලුණුකමකින් භවයට ගැටගැසුණුකමකින් ඔබ තුළ මතුවිය හැකි ව්‍යාකූලත්වය සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. මේ බඳු ශ්‍රාවකයෙකුට තමයි බුද්ධ ශ්‍රාවක කියලා කියන්නේ. මේ බඳු ශ්‍රාවකයෙක් තමයි නොබෝ කාලයකින් වැඩි කාලයක් යන්න කලින් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කොට වාසය කරන්නේ. මේ බඳු සාක්ෂාත් කොට වාසය කිරීමේ අදහසක් අපි තුල තිබුණට ඇත්තටම බුද්ධ ශාසනයේ නාමයෙන් අපේ සංසිඳීම කොතනද තියෙන්නේ? ඔබ මේ වෙනකොට පෙර හිටියටත් වඩා සමහර විට නොසන්සිඳුණු මනෝභාවයකින් වාසය කරනවා වෙන්න පුළුවන්. එසේනම් අපට බුදුරජාණන්සේගේ ධර්මයමයි අතහැරිලා තියෙන්නේ. ධර්ම ස්වභාවය సంతානයට අදාළ දෙයක් මිසක් බාහිර ලෝකයට අදාළ දෙයක් නෙමෙයි. බාහිර භික්ෂු චර්යා, බාහිර විවිධ බුද්ධ ශාසනයේ නාමයෙන් හැසිරෙන උදවියගේ මතුවන ව්‍යාකූලත්වයන් ඔබ ඔබේ කනස්සල්ලට හේතු කරගන්න එපා. ඔබ සංසිඳින්න. ඔබ සංසිඳුණු මනසක් හදාගත් ශ්‍රාවකෙක් නම් එයයි බුද්ධ ශාසනයට සැබෑ ආයුෂ. පිළිවෙත් පිරීම තරම් බුද්ධ ශාසනය රකින්න තවත් විධික්‍රමයක් තියෙනවා යයි බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ. ඒ නිසා ඒ නොවදාළ දේ වෙනුවෙන් වෙහෙසටපත් වෙන්න එපා. වදාළ දේ වෙනුවෙන් ජව සම්පන්න වෙන්න. එබඳු ජව සම්පන්න ශ්‍රාවකත්වයක් පිණිස, සංසිඳුණු අධ්‍යාත්මයක් පිණිස, ලෝකයෙන් වෙන්ව වාසය කරන ලෝකෝත්තරත්වයේ කෙරෙහි තහ පරිස්සමින් පියමන් කරන ශ්‍රාවකත්වයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුපින්වත්නි, අද නිත්‍යෆෙම් නාලිකාව තුලින් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරපු පිනතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. ඔබ ඇතුළාන්තයේ සුවපත් වේවා. සසර දුක්ගිනි නිවේවා. මේ ගෝර සසරින් අත මිදී අපගේ බුදුරජාන් වහන්සේගේ ශාසනය සැබෑ දායාද වුණු ශ්‍රාවකත්වයක් පිණිස මේ උතුම් දේශනාව ඔබ සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ ධර්ම දානමය කුසල් ඔබගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත්, ඒ අයගේ භවගාමී ජීවිතේ සුවපත් කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා. ඔබේ පවුලේ සියලු දෙනාටම සම්මාදිට්ඨිය පහළ වේවා. ලෝකෝත්තර කුසල් බලවත් වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව පහළ වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරන සැබෑ ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනාව හේතු උපකාර වේවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. නිත්‍යපෙම් නාලිකාවේ පින්වත් කාර්ය මණ්ඩලයටද සුවසේ නිවන් මඟ වැඩේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
1: සාදු සාදු සාදු. අද අඟහරුවාදා නිතෙෆෙම් ධර්ම දක්ෂිණා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝදා නිතෙෆෙම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදෑසන 9:15 සිට ඔබට සජීවී ශ්‍රේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:10 සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්‍රේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න, ඓතිහාසික බලන්ගොඩ කෝරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරි අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජය ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 07736607 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7:00 ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 01 2 86 3 63 0 1 1 2 86 3 63 එවගේම 0 76 1 63 872 0 76 1 63 872 තමයි දුරකථන අංක.
2: FM 95.8 Net FM දිවයින පුරා

Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

Net FM, Net Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරුවේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.